0: 88.5 FM 93.7 La Conda Radio ITN.
1: ලකන අගනින් වෙලාව දෙපහයි විනාඩි 38යි.

0: වෙලාව දෙපහයි විනාඩි 52යි දැන්.
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
2: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
3: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
2: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
4: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
3: සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
3: හැම වංගුවකම අලුත් කතාවක්
2: 18 වංගුව
3: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව 18 වංගුව
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. එක ගමක තරුණයෙක් තමන්ගේ ජීවිතය දියුණු කරගන්න අරමුණු කිහිපයක් ඇති කරගන්නවා. ඔහු උදේ පාන්දර නැගිටින්න, හොඳ පොත්පත් කියවන්න සහ නිරෝගීව ඉන්න දැඩි උත්සාහයක් ගත්තා. හැබැයි ඔහු නිතරම ඇසුරු කළේ කම්මැලි නරක පුරුදු තියෙන මිතුරන් පිරිසක්. ඒකේ ප්‍රතිඵලය වුණේ මොකක්ද? ඔහු කොයිතරම් උත්සාහ කළත් ඒ මිතුරන්ගේ පුරුදු නිසා ඔහු නිතරම පරණ තත්ත්වයටම වැටුණා. දවසක් ප්‍රඥාවන්ත වැඩිහිටියෙක් ඔහුට මෙහෙම උපදෙසක් දුන්නා. ඔබ උත්සාහ කරන්නේ වැලි කාන්තාරයක මල් වගා කරන්න. ඔබට සාර්ථක වෙන්න ඕන නම් ඔබ වපුරන්න ඕනේ සාරවත් පසක් තියෙන වත්තක. ඒ වගේමයි ඔබේ පුරුදු වෙනස් වෙන්න නම් ඔබව උසස් කරන, ඔබට අභියෝග කරන පරිසරයක සහ මිතුරන් පිරිසක් අතර ඔබ ගැවසෙන්න පටන් ගන්න ඕනේ. තරුණයා මේ කතාව තේරුම් ගත්තා. ඔහු තමන්ගේ ඇසුර වෙනස් කරගත්තාම ස්වභාවිකවම ඔහු බලාපොරොත්තු වෙච්ච විදිහටම දියුණු වෙන්න පටන් ගත්තා. මතක තියාගන්න, අප වටා සිටින අය කරන දේවල්, කනබුන විදිය, කතා කරන විදිය, වැඩ කරන විදිය අපි නොදැනුවත්වම අනුකරණය කරන්න පටන් ගන්නවා. සමාජයේ හරි මිතුරු කවයේ පිළිගැනීමක් ලබා ගැනීමට ඔවුන්ගේ පුරුදු හොඳ හෝ නරක වෙන්න පුළුවන්. අපි ඒවා අපේ ජීවිතයටත් එකතු කරගන්න පෙළඹවීමක් කොහොමටත් තියෙනවා. ඒක නිසා ඔබේ පුරුදු වෙනස් කරගන්න අමාරු නම් ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ උත්සාහයේ අඩුකමේ විතරක් නෙවෙයි. ඔබ වටා සිටින පරිසරයේ සහ මිතුරු කවයේ වෙන්න පුළුවන් කියන කාරණාව තේරුම් ගන්න. ඔබව දිරිමත් කරන, ඔබේ ඉලක්කවලට අත්වැලක් වන අයත් එක්ක ඔබේ කාලය ගත කරන්න මහන්සි වෙන්න. එතකොට සාර්ථකත්වය කරා යන ගමන මීට වඩා ගොඩක් පහසු බව විශ්වාස කරන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charlie.

0: ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව 2:06
2: මේ පැයේ මොහොම මතක් කිරීම සුරේකිමු මගතොට
3: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
2: සුබ ගමනක්. පරිස්සමින් කිහිපෙන්න.
0: FM 93.5 FM 93.7 ලකන්.

0: ఐబోన్ శుభదాసన క్షగ్రహి వాసనవంత ప్రబోధమ దవసాకుయన కెల ప్రార్థనా కన్న అవశ్యరుద నాటము అది సెప్టెంబర్ మాసే తుండనిదా బృహస్పతి దాదవస ఐబోన్ శుభదాసన మేఘల
1: ఐబోన్ యహన్ శుభదాసన
0: అదత్ సూదనం అపి పోత్పత్తుల వార్తా కలతీన ప్రధాన ప్రవృత్తి వగ్యమ లఖండ ప్రవృత్తి అంశన్ వార్తా కలతీన ప్రవృత్తి వగ్యమ అనికుత్త సైట్ సోలిన వార్తా కలతీన న్యూస్ మనోదు కిల హోయల్ బాలన అపి సూదనం లఖండ మార్నింగ్ న్యూస్ అలర్ తులిన ఆరాధన కన్న ఒకటి ఫెమను తురాదశిమ పహిన ఫెమను తురాదశిమ హతెన్ లఖండ మార్నింగ్ న్యూస్ అలర్ట్ ఎక్క ఎకతు వెన్న అపి అవధానియ ముకరణ సూదనం మదవసిది దినమిన పోత్పతే ప్రధాన శిరస్థలయట විසිදකට අදාළ පෙත්සම් විභාගය අවසන් ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය කථානායකට ලිඛිත දේශනය අද පස්වරු 3ට පෙර ඉදිරිපත් කරන්නේයි පාර්ශවකරුවන්ට නියෝග කියලායි අද දින මෙන පුවත්පත් ප්‍රධාන සරස්තලයේ විදිහට වාර්තා කළ තෙන් මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන සූදානම ඊට ප්‍රථමව අවධානය යොමු කරනවා ඩේලි නිවුස් පුවත්පතට
2: 22nd Amendment can be passed without referendum. Attorney General said could be enacted with a two-thirds majority. Furthermore, in detail, the Attorney General and several intervenient petitioners yesterday told the Supreme Court that the proposed 22nd Amendment to the Constitution could be enacted with a two-thirds majority in Parliament without being submitted to a referendum, contending that none of the provisions sought to be amendment are enacted under Article 83 of the Constitution. It's Odyogihan.
0: යෝජිත විසඳවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීම ඊයේ පස්වරුවේ අවසන් කරන ලද කියලයි සඳහන. එනුව මෙම පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කිරීමට නියමිත වී තිබෙනවා. අගමිනිසරු ප්‍රීතිපද්මන් සූරසේන එවගේම අචල වෙංගපුලි අර්ජුන් ඔබේසේකර සම්පත් අබේකුන් සහ ගිහාන් කුලතුංග යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ වෙනසරු මඬුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගයේ පැවැත්ුණා කියලා තද වැඩිදුරටත් සඳහන් කළ තුන මේ සම්බන්ධන තවත් තොරතුරු සඳහන් වෙලා තිබෙනවා ඇතුල් පිටුවල අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් තොරතුරු වලට රාජ්‍ය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සම් 67ක් ගොනු කර තිබූ අතර ඉන් පෙත්සම් 41ක්ම මාර්ගගත ක්‍රමයට ගොනු කර තිබීම විශේෂත්වයක්. මීට අමතරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් පෙත්සම් 5ක්ද ගොනු කර තිබෙනවා. ඒ දින පෙත්සම් ඉදිරිපත් කළ බලංගොඩ කස්සප හිමියන් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම ව්‍යවස්ථාව සංශෝධනය කළ හැක්කේ ජනමත විචාරණයකින් පමණක් බවයි මෙම සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවැනි ව්‍යවස්ථාවෙන් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කිරීමට රජයට පවර ඇති ප්‍රතිපාදන උල්ලංඝනය වන බවට උන්වහන්සේ සූත්‍ර පිටකයේ ඇසුරින් පෙන්වා දීමට උත්සාහ කළා කියලත් අද වැඩිදුරටත් තොරතුරු සඳහන් වෙලා තිබෙනවා දිනමින පුවත්පතේ.
1: එතකම ගිහන් ඊයේ දවසේදී මේ ශිෂ්‍යත්ව ප්‍රතිපලලින් නිකුත් වුණා මේ සම්බන්ධයෙන් උතද සෙලම් පුවත්පත් තොරතුරු සටහන් කළ තින මම දැක්ක දිනමින පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තින අපි අවධානය යොමු කරමු.
0: අපේ හදිනමින පුවත්පත අවධානය යොමු කරන සූදානම් ශිෂ්‍යත්ව ප්‍රතිඵල දින 24 දෙයි වැඩිම ලකුණු 193 ඇහැට වැව ධනෝෂ්ඨ කඩඉම් ලකුණු 139 කියලායි වාර්තා කළ තිබෙන සංදේහ කරුණාරත්න එවැගේම ඒජී විජේරත්න කියන වාර්තාවද දිනමින පුවත්පත වෙනුවෙන් ප්‍රධාන සරස්තලයක් විදිහට වාර්තා කළ තිබුණා. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුල තොරතුරු වාර්තා වෙලා තිබුණා. මේ කළ දිනමින පුවත්පතේම පහවසර ශිෂ්ටත්ව විභාගයේ 2026 කඩඉම් ලකුණු පසුගිය වසරට සාපේක්ෂව 2.21 පැහැදිලි වර්ධනයක් මෙවර තිබෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්

0: ලියනගේ මහත්මිය සඳහන් කර තිබෙනවා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සඳහන් කරනවා.
1: මේ සම්බන්ධයෙන් අද ලක්කන ප්‍රවෘත්ති අංශයත් තොරතුරු වාර්තා කරලා තිනවා. 2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 294,130 දෙදෙනෙකු අයදුම් කළ අතර ඉන් සිසුන් 289,877 දෙනෙකු විභාගයට පෙනී සිටියා. විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දකා කුමාරි ලියනගේ මහත්මිය විභාගය පිළිබඳව මේ විදිහට අදහස් පළ කළා.
2: විභාගයේ දිස්ත්‍රික් කඩේම් ලකුණ සිංහල මාධ්‍යෙන් 139කුත් දෙමළ මාධ්‍යෙන් 135කුත් වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ, කළුතර, නුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්වල ලකුණු සිංහල මාධ්‍ය සඳහා 139ක්, ඒ වගේම දෙමළ මාධ්‍ය සඳහා 135ක් ලෙස තමයි කඩේම් ලකුණු වාර්තා වෙන්නේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සඳහා ලකුණු සිංහල මාධ්‍යෙන් 135කුත් දෙමළ මාධ්‍යෙන් කඩේම් ලකුණු 133ක් වෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ සඳහාත් කඩේම් ලකුණු 135ක්, සිංහල මාධ්‍යෙන් දෙමළ මාධ්‍යෙන් 133ක් වෙනවා. බදුල සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍යෙන් කඩේම් ලකුණු 134ක්, අම්පාර, ත්‍රිකුණාමලය, නුවරඑළිය, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා ලකුණු 133ක් කඩේම් ලකුණු සිංහල මාධ්‍යෙන් වෙනවා. යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක සඳහා දෙමළ මාධ්‍යෙන් ඇඳුම්කරුවන් සඳහා කඩේම් ලකුණු 133ක් ලෙස තමයි වාර්තා වෙන්නේ. දිස්ත්‍රික් කඩේම් ලකුණු ඉක්මෝ සිසුන් සංඛ්‍යාව මෙවර 56,000ක් වෙනවා. ඒ ප්‍රතිශතයක් විදියට ගත්තොත් 19.32%. 2025 වර්ෂයේ මෙම විභාගයේ කඩේම් ලකුණු ඉක්මෝ ප්‍රතිශතය 17.11% වෙනවා. මෙවර කඩේම් ලකුණු ඉක්මෝ ප්‍රතිශතයේ යම් වැඩිවීමක් තිබෙනවා. ඒ වගේම පළවෙනි පත්‍රය හා දෙවෙනි පත්‍රයට ලකුණු 35 බැගින් ලබාගෙන ලකුණු 70ට වඩා වැඩියෙන් ලබාගත් දරුවන්ගේ සංඛ්‍යාව 213,287ක් වෙනවා. එය ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 73.58% වෙනවා. පසුගිය වර්ෂයේ එම ප්‍රතිශතය 70.43%. ඒ වගේම වැඩිම ලකුණ 193ක් වෙනවා සිංහල මාධ්‍යෙන්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි වාර්තා වෙන්නේ. දෙමළ මාධ්‍ය සඳහා 188ක් ලකුණු වාර්තා වෙන්නේ යාපනයේ දිස්ත්‍රික්කයෙන්. මෙම විභාගයේ පිරිනමන සම්පූර්ණ ශිෂ්‍යත් සංඛ්‍යාව 20,000ක් වෙනවා. එයින් ශිෂ්‍යත් 250ක් පෙන්වනවා විශේෂ අවස්ථා යටතේ විභාගයට පෙනී සිටි දරුවන් සඳහා.
1: ලකන් මෝර්නින් නිවුස් අලට හගෙනින වෙලා උදේ 6:12.
3: වාර්තා පිට වාර්තා කබන කෝටි අටේ NLB දනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ලකන්ඩ රේඩියෝ ITN.

0: බලව දසනහය විනාඩි 17යි.
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
2: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
4: දශක තුනක ලක්හඬ අභිමානිය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice
5: අපි සොයන්නේ
4: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
6: ලක්හඬ Golden Voice

0: වලවුදස්සන හය විනාඩි 19 එපිසෝඩනම් තවත් පුවත් වල වාර්තා කළ තියෙන ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. මේ දිනමින පුවත්පත් දවස් දෙක චන්තුන චෛවීරගෙන වාර්තාව රාජ්‍යතට අධිචෝදනා කිරින්ද ධීවරවරයේ බැල ඉවත් කිරීමේ සිද්ධියට නඩුපවරා හිටපු ධීවර ඇමති රාජසේනාරත් මහතාට කොළඹ මහාධිකරණයේ හමුවේ ඒ අධිචෝදනා බහර දෙන ලදී. අනතුරුව නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට යොමු කළ මහාධිකරණ වෙන්සරු මොහොමඩ් මෙහයිල් මහතා විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ 10 බැගින්නෝ ශරීර ඇප දෙකක් නියම කර තිබෙනවා. චූදිතයන්ගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයේ බහර ගැනීමට නියම කළ මහාධිකරණ වෙන්සරුවරයා ඇපකරුවන් ළඟම ඥාතීන් යුතු බවට කොන්දේසියක්ද පැනවුවා කියලයි අද දිනමින පුවත්පතේ චන්දන ජයවිරගින්න වාර්තාවේ සටහන් වෙලා තිබෙන්නේ.
1: It's more to the Daily News newspaper. No uncertainty over Sri Lanka's ability to repay debt, Minister Anil Jayanta Fernandes said. Labour Minister and Finance and Planning Deputy Minister Dr. Anil Jayanta Fernandes stated that there is no uncertainty or concern over Sri Lanka's ability to repay its debt, as total government debt has fallen to 88.8% of GDP by the end of 2026 of June. Let's see more details about it in Sinhala giha.
0: ශ්‍රී ලංකාවේ ණය බර ඉහළ ගොස් ඇතැයි විපක්ෂය නගන චෝදනා මුළුමනින්ම සත්‍ය බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා.
2: ණය කන්ද වැඩි වෙලා රුපියල් බිලියන 190 ගානකින් කියලා ප්‍රවෘත්තියක් යනවා. සත්‍ය වශයෙන් ගත්තාම ඉදිරිපත් කරන දත්තත් සම්පූර්ණයෙන්ම වැරදි දත්ත. මේ රටේ සමස්ත ණය ප්‍රමාණයේ ඒ කියන සංඛ්‍යාවල වැඩිවීමක් සිද්ධ වෙලා නැහැ. සමස්ත ණය ප්‍රමාණය අපි ඩොලර් වලින් ඉදිරිපත් කරොත් මේ මොහොත වෙනකොට 2025 දෙසැම්බර් 31 වෙනකොට ඩොලර් බිලියන 100.3ක් තිබුණේ. ඒ මාර්තු වෙනකොට ඩොලර් බිලියන 98.9 දක්වා පහත වැටලා තියෙනවා සමස්ත ණය ප්‍රමාණය. ජූනි මාසෙ වෙනකොට ඩොලර් වලින් ප්‍රකාශ කරපුවාම ඒ සමස්ත ණය ප්‍රමාණය 95.04. ඒතර අපි ඩොලර් වලින් ප්‍රකාශ කරන ඇත්තම අඩු වෙලා තියෙන්නේ. ඒතකොට දැන් අපි ඉන්නේ ආර්ථිකය ස්ථාවර කරලා ආර්ථිකය වර්ධනය වෙමින් යනකොට. ඒ නිසා අපේ දරදේශීය නිෂ්පාදිත ක්‍රමික වර්ධනය වෙනවා. අන්න ආර්ථික දියුණුව. එහෙනම් අපිට ඒ වර්ධනය වෙන සංඛ්‍යාවලට අනුව ණය ලබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒතකොට යම් ප්‍රමාණයක් අපිට සංවර්ධන කටයුතු ණය ගන්නත් පුළුවන්. 2025 දෙසැම්බර් වෙනකොට දරදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට අපේ සමස්ත ණය ප්‍රමාණය තිබුණේ 95%ක් විතර. 2032 දී ළඟා කරගන්න ඕන ඉලක්කය අපි 2025 අවසාන වෙනකොටම ළඟා කරගෙන තිබුණා. 2026 ජූනි මාසයේ වෙනකොට අපේ සමස්ත ණය ප්‍රමාණය අපේක්ෂිත දළදේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් විදිහට කිව්වොත් 88.8%. ඒකනුත් පෙන්නුම් කරනවා ඉතාමත් විධිමත්ව අපි කොච්චර කාර්යක්ෂමව ණය කළමනාකරණය කරලා තියෙන කෙනෙක්. කිසිදු ආකාරයක ණය ආපසු ගෙවීම පිළිබඳ අවිනිශ්චිතතාවයක් සැකයක් ගැටලුවක් පැනගෙන නැහැ. ආර්ථිකයේ නිසි ආකාරයට කළමනාකරණය වෙනවා. ඉතින් මේ තොරතුරු එළියට ගමන් නැවතත් යෝජනා කරනවා. ඔබ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වෙබ්අඩවියට ගිහිලා මේ තොරතුරු ඔබට බාගත කර ගන්න පුළුවන්. අරගෙන මේ අධ්‍යයනය කරන්න. එම නැතුව පදනමක් නැති වගකීමෙන් විරහිත මේ සංඛ්‍යා දත්ත කෙරෙහි අවධානය යොමු කරලා අනතුරක් තියෙනවා කියන කාරණාවට අසු වෙන්න එපයි කියන කාරණේ.
0: එතකම අපි අවධානය යොමු කරන සූදානම් මේකලා දිනමින පුවත්පතත් අද අනිකුත් පුවත්පත් සියල්ලක්ම පාහිමේ ප්‍රවෘත්ති වාර්තා කළ තිබුණා. සිහින දෙව්දුව තනිකර සුපුන් සඳ බැසෙයි චමීර ඇල්ලදෙනියයි වාර්තාව ගෙන වෙත් තිබුණේ. අපි දිනමින පුවත්පතේ වාර්තාවට අවධානය යොමු කරන කලින් යනවා ඩේලි නිවුස් පුවත්පතට.
1: Yes gang. Singer Priyankara Perera passes away. Popular singer Priyankara Perera 64 passes away yesterday. He had been suffering from an illness for a brief period of time and was receiving treatment in the Colombo National Hospital. It's audio gihan.
0: මෙරට සංගීත ක්ෂේත්‍රයේ මෙන්ම සිනමා සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේද නොමැකෙන සලකුණක් ලැබූ ප්‍රවීණ ගායන ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු වූ ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක්තිස්ස රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී පෙරේදා රාත්‍රියේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත සඳහන් කළ තිබුණා. අපි බලමු අතුල් පිටුවලට අවධානය යොමු කළා. අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා. මේ යන විට ඒ මහතා 64 වෙන වියෙහි පසුවේ තිබුණා. මෙරට බිහි වූ අසහාය ගායන ශිල්පියෙක වූ ජේ ඒ මිල්ටන් පෙරේරා මහතාගේ ආදරණීය පුත්‍රයා වූ ප්‍රියංකර පෙරේරා මහතා පියාණන්ගේ හිමි වූ සංගීතමය දායකත්වයේ සහ උරුමය ඉදිරියට රැගෙන යමින් මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට පත්වේ තිබෙනවා. ඔහු තම සොහිරු චලක චමුපති සමග එක්ව පියාණන්ගේ අමරණීය ගීත නැවත ගායනා කරමින් නව පරපුර අතරට ඒවා සමීප කිරීමට කටයුතු කර තිබෙනවා. තම අද්විතීය හා හුරුපුරුදු කටහඬින් මෙරට සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළ ප්‍රියංකර පෙරේරා මහතා ජනප්‍රිය ගීත රස ගායනා කරමින් අතිමහත් රසික ආදරයක් දිනාගත්තා කියලා සඳහන්. ඔහු ගායනය කළ සුපුන් සඳක් රන් පොකුණෙන් සඳුන් ගසේ සමන් වැලක් සිකුරුලියා අගාධ සාගරයේ සිහින දෙව්දුවේ සහ සංසුන් රුවන් වැනි ගීත අදටත් මෙරට ශ්‍රාවකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන බවත් වැඩදුරටත් සඳහන්. විශේෂයෙන්ම ඩිජිටල් මාධ්‍ය ජාල ඔස්සේ නව පරපුර අතරද මෙම ගීත බෙහෙවින් ජනප්‍රිය වී තිබෙනවා කියලත් අද සඳහන් කළ තිබුණා. 2020 වසරේදී අගභාගයේදී ඔහු දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව හඳුනාගත් අතර ඒ සඳහා කලාකරුවන් මෙන්ම රසික ජනතාවද විවිධ ආධාර උපකාර කරමින් බෝධි පූජා පවත්වමින් ඔහුගේ සුවය ප්‍රාර්ථනා කළා. කලක් රෝගාතුරව සිටි ඔහු අවසානයේ මෙරට රසික රසිකාවයන්ගේ අතිශය ශෝකයට පත් කරමින් මෙලොවින් සමුගෙන තිබෙනවා කියලත් අද වැඩදුරටත් සඳහන් කළ තිබෙනවා. දින මින පුවත්පත.
1: Let's move to the Daily News newspaper. Former Hambantota Mayor Eraj Fernando found dead. For the Mundi ETA, former Hambantota Mayor Eraj Ravindra Fernando was found dead inside his apartment in Bambalapitiya yesterday. Police media stated that his body was found hanging inside the premises. Let's see more details about it in Sinhala.
0: හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් දෙවිනස ගනි ගෑන්කුමාර් වීරසිංහයි වාර්තාව අදවසේදී දිනමින පුවත්පත වෙනුවෙන් කෙරෙන්නේ. හම්බන්තොට මහනගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා සිය දිවි හානි කරගෙන තිබෙන බවයි සඳහන්. බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ඔහු පදිංචිව සිටි නිවසේදී මෙසේ සිය දිවි හානි කරගෙන ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා කියලා වාර්තා කළ තිබුණා. අපි බලමු හැතල් පිටුවලට අවධානය යොමු කළ මේ සම්බන්ධයෙන් තවදුරටත් සදහන් කළ තිබෙන තොරතුරු සම්බන්ධයෙන්. මේ යන විට ඔහු 57 වන වියේ පසු වුණා. එරාජ් මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් කැනඩාවේ පදිංචිව සිටින බවත් ඔහු සේවකයෙකු සමග බම්බලපිටිය නිවාස සංකීර්ණයේ පදිංචිව සිට ඇති බවත් පොලිසිය සඳහන් කරනවා. සේවකයා හම්බන්තොට නිවසට පිටත් කර යවා එරාජ් මහතා සියදිවි හානි කරගෙන ඇතැයි අනාවරණය වුවද මරණය සැක සහිත බැවින් තවදුරටත් විමර්ශනය සිදු කරනවා. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තර්ක කර 2014 වසරේදී හම්බන්තොට නගරාධිපති ධූරයට පත් 2018 වසරේදීද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේද සහාය ඇතිව ඔහු දෙවන වරටත් හම්බන්තොට මහනගර සභාවේ නගරාධිපති ධූරයට පත් වුණා. හම්බන්තොට මහනගර සභාවේ නගරාධිපති ධූරයට අමතරව ඔහු 2010 සහ 2014 වකවානුවේදී ලංකා සතුස ආයතනයේ හිටපු සභාපතිවරයෙකු ලෙසටද කටයුතු කර තිබුණා. එම කාලයේදී සතුස සේවකයන් දේශපාලන කටයුතු වලට යෙදවීමේ දූෂණ චෝදනාවක්ද ඔහුට එරෙහිව එල්ල වී තිබුණා. මේන් රජයට රුපියල් මිලියන 40කට ආසන්න පාඩුවක් කළ බවට අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් චෝදනා නගා තිබුණු අතර එම නඩුව කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතිනවා කියලත් අද වැඩිදුරටත් සඳහන් කරනවා. 2014 වර්ෂයේදී අම්බලන්තර පොලිස් ස්ථානයක කඩාවැදී එහි අත්අඩංගුවේ සිට සැකකරුවෙකුට පහර දීම සහ පැහැරගෙන යාමට උත්සාහ කිරීමේ චෝදනාව මත 2015 ඔහු අත්අඩංගුවටගෙන තිබුණා කියලත් සඳහන්. එසේම 2014 දෙසැම්බර් ජනාධිපතිවරණ සමයේ හම්බන්තොට ප්‍රදේශයේ පොදු අපේක්ෂක මෛත්‍රී පාලසිරිසේන මහතාට සහාය දක්වමින්ද වේදි නාට්‍යයක් ඉදිරිපත් කළ කණ්ඩායමකට සහ මාධ්‍ය වේදීන්ට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී තිබුණා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සඳහන් කරලා තිබුණා.
1: දෙවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් අද ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කළ තියෙනවා. ගිහන් තොරතුරු කපිල ගෙලවැලලාගෙන සිටි ආකාරයටම හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිබිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මිය ගිහින් කියලා තමයි අද සඳහන් කළ තියෙන්නේ. හේමන්ත රන්දුනෝයි අද දෙවයින පුවත්පතේ මේ වාර්තාව අරගෙන තියෙන්නේ. හම්බන්තොට නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කොළඹ පහ තිබිරිගස්යායේ පිහිටි මහල් නිවාසයක අබිරහස් අන්දමින් මියගොස් සිටියදී බම්බලපිටිය පොලිසිය නිලධාරීන් විසින් ඊයස් වාගෙන තිබුණා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දෙවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ.
0: එතකම අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරනවා. සලේට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යද වාර්තාවක් දෙන්නේ ජාතික රෝහල් අධ්‍යක්ෂට නියෝග කියලාද සුභාෂිනී සේනානායකගෙන වාර්තාවේ සඳහන්. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සහ ඔහු තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන්නේ යන පිළිබඳව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග කර තිබෙනවා කියලා අද දිනමින පුවත්පත සටහන් කරලා තිබෙනවා.
1: ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ අද සඳහන් කරන අලුත්ම රස්සාවක් උසාවියේදී හෙළිවෙයි. ඇපකාරයෝ දෙකක් කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා. ඇපයදුම් අයදුම් දියුරුම් පෙත්සම් එකම නීතිඥයෙකුගේ කියලයි සඳහන් වෙන්නේ. වහාම සොයන CID නියෝග මනුප්‍රිය ගුණසේකර අද ලංකාදීපට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. මද්‍රව්‍ය ජාවාරම් සිද්ධි සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින සැකකරුවන් 45ක පමණ පිරිසකට ඇප ගැනීම සඳහා මහාධිකරණයට ඇප අයදුම්පත් ඉදිරිපත් කර ඇති පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව වහාම සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණ මිනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයාට නියම කර තිබෙනවා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් ඇතුල් පිටුවලත් සඳහන් කරලා තියෙනවා. මද්‍රව්‍ය ජාවාරම් කරුවන් බව කියන පුද්ගලයින්ට ඇප ලබා ගැනීම සඳහා අදාළ පුද්ගලයන් දෙදෙනා වෘත්තියක් ලෙස ඉදිරිපත් වන පුද්ගලයින් බවට පොලිසිය ඉදිරිපත් කළ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ විනිසුරුවරයා මද්‍රව්‍ය ජාවාරම් කරුවන් බව කියන පුද්ගලයින් 45 දෙනෙකුට ඇප ලබා ගැනීම සඳහා එකම නීතිඥවරයෙකු ඇප අයදුම්පත් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද සවිස්තරාත්මක වාර්තාවක් කඩිනමින් උසාවියට ඉදිරිපත් කරන ලෙසද රහස් පොලිසිය අධ්‍යක්ෂකවරයාට වැඩිදුරටත් නියම කර තිබෙනවා කියලා තමයි ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: බතරමුල්ලේ සීලරත්න හිමිට ප්‍රහාරයක්. අද කොටදෙනියාව වාර්තාකරුවෙන් පුෂ්ප කුමාරයි වාර්තාව ගෙනෙන්නේ. ජනසත පෙරමුණේ නායක බතරමුල්ලේ සීලරත්න හිමියන් ප්‍රහාරයකට ලක්ව ගම්පහ දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර ඇතැයි වීරඟුල පොලිසිය සඳහන් කරනවා. තමාට ජනසත පෙරමුණේ නායක හිමියන් විසින් පහර දුන් බව කියමින් තවත් පුද්ගලයෙකුද වතුපිටිවල රෝහලට ඇතුළත්ව සිටින බව පොලිසිය සඳහන් කරනවා කියලා අද දිනමින පුවත්පත් සඳහන් කළ තිබෙනවා. මේක අපි බලමු ඇතුළපිටිවලට තව අවධානය යොමු කළ මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු මොනවද වාර්තා වෙන්නේ කියලා අපවත් වී වදාළ වාරණ රජමහා විහාරාධිපති දොම්පේ පුඤ්ඤානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ සන්නිධාන කටයුතු පිළිබඳව පෙරේදා පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම පහර දීම වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා. විහාරාධිපති හිමියන්ගේ අපවත් වීම සමග විහාරස්ථානයේ හිමිකාරිත්වය පිළිබඳව යම් මත ගැටුම් ඇතිව තිබෙන බවත් ජනසත පෙරමුණේ නායක හිමියන්ද ඊට මැදිහත් සිටින බැවින් දායක ස්වභාවද දෙකඩ වී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා කියලයි අද දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. කොහොම නමුත් දැන් සීල් රතන හිමියනුත් රෝහල් ගත වෙලා ඉන්නවලු. ඔහු උන්වහන්සේගෙන් පහර කෑමට ලක්වුණු තවත් පුද්ගලයෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් වෙලා ඉන්නවා කියලා වැඩිදුරටත් අද දිනමින පුවත්පත සඳහන් කරලා තියෙනවා.
1: මම තමයි ගියන දවසේ දීප පුවත්පත්වල ප්‍රධාන සිරස්තල බවට පත් වුනේ. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම්. මේ විරාමයෙන් අනතුරුව තවත් පුවත් ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් වලින්. ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව මතක් කරන්නම් වෙලා උදේ 6:31.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: වෙලාව දැසන 6:32. අපි සූදානම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේදී දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්න ඊයේ සැප්තැම්බර් මාසයේ 2 බදාදා දවස ඊයේ දවසේදී මහජන සම්පත ක්‍රියාත්මක වුණේ ඡයග්‍රාහී 6298 වන දිනුම් භාරය විදිහට. ඡයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය Y ඉංග්‍රීසි අක්ෂරය වෙද ඡයග්‍රාහී අංක සටහන් වනවා අංක 7 අංක 6 අංක 4 අංක 7 අංක 9 සහ අවසන්ට අංක 8 විදිහටයි මහජන සම්පත ඡයග්‍රාහී 6298 වන දිනුම් භාරය ඡයග්‍රාහී ක්ෂර සහ ජයග්‍රහි අංක බවට පත්වනේ.
1: ගොවිසත 4541 ජයග්‍රහ දිනම් වාරය දවසේදී ක්‍රියාත්මක වුණා ඩී ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහි අංක සටහන වන අංක 36 අංක 39 අංක 49 සහ අවසානයේට අංක 67 විදිහට.
0: අපි අවධානය යොමු කරනවා මෙගා පවර් ලොතරැයිට 2646 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ ඡයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ Z ඉංග්‍රීසි අක්ෂරය. ඡයග්‍රාහී සුපිරි අංකයේ විදිහට අංක 26, ඡයග්‍රාහී අංක සටහන් වනවා අංක 2, අංක 39, අංක 60 සහ අවසානයේට අංක 72.
1: දන නිධානය 2328 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ J ඉංග්‍රීසි අක්ෂරයේ වාස්තනාවන්ත ඉංග්‍රීසි අක්ෂර බවට පත් වෙලා තියෙනවා. ජයග්‍රහි අංක සටහන් වෙන්නේ අංක 3, අංක 8, අංක 46 සහ අවසානයේට අංක 54 විදිහට.
0: එතකම අපි අවධානය යොමු කරනවා හඳහන ලොතරැයියට ඡයග්‍රාහී 1607 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ ඡයග්‍රාහී ලග්න සංකේතය ධනු ලග්න සංකේතය. ඡයග්‍රාහී අංක සටහන් වන අංක 23, අංක 34, අංක 43 සහ අවසානයේ අංක 61.
1: අද සම්පත 873 වන ඡායග්‍රහය දිනුම් වාරේ වයි ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ. ඡායග්‍රහයේ අංක සටහන් වෙන්නේ අංක 4, අංක 7, අංක 9 සහ අවසානයේට අංක 8 විදිහට.
0: NLB ජය ඡායග්‍රහයේ 566 වන දිනුම් වාරයේ ඡායග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය B ඉංග්‍රීසි අක්ෂරය වෙද්දී ඡායග්‍රහයේ අංක සටහන් වනවා අංක බිංදුව අංක 2 නැවතත් අංක 2 සහ අවසානයේට අංක 1 විදිහටයි NLB ජය 566 වන දිනුම් වාරයේ ඡායග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ඡායග්‍රහී අංක 4 බවට පත් උනේ.
1: සුබදවසක් 414 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේ දේ ක්‍රියාත්මක වන වෘශ්චික ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය බවට පත් උනේ. ජයග්‍රහයේ අංක සටහන් වෙනවා අංක 22 අංක 38 සහ අවසානයේ අංක 52. ඒත් එක්කම සුබදවසක් 414 වන දිනුම් වාරයේ ජයග්‍රහයේ ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 7029 විදිහට.
0: ජීවිත සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6:35යි.

0: ලකන මෝනින් න්ියුස් වලට අහගෙන ඉන්න වෙලාව 2:39යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.වි. දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: වෙලවදස්සන 6යි විනාඩි 40 දෙකයි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. දැන් රටට මත්කුඩු එන්නේ බඩු භාණ්ඩ ගෙන්වන මුවාවෙන් කන්ටේනර් වල හංගලා ජාවාරම් වලට සහාය දෙන දූෂිත නිලධාරීන් ගෙනත් සොයනවා STIG රන්මල් කොඩිතුවක්කු කියන කතාවක් අද හේමන්ත රන්දුණු දිවයින පුවත්පත්‍ර ගෙන්වන වාර්තාවේ සටහන් වෙලා තිබුණා. අපි බලමු මේ සම්බන්ධයෙන් වෙන තොරතුරු වලට අවධානය යොමු කළා. විවිධ භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් කන්ටේනර් නර්වල සංගම මද්රව්‍ය තොග පිටින් රැගෙන ඒම ශ්‍රී ලංකාවට මද්රව්‍ය මහා පරිමාණයෙන් පැමිණෙන ප්‍රධාන මාර්ගයක් බවට මේවන විට පත්ව ඇති බව පොලිස් අපරාධ අංශයේ බහරෝ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සඳහන් කරලා තිබෙනවා කියලයි අද වාර්තා කරලා තිබෙන දිවයින පුවත්පත. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් තොරතුරු සඳහන් කර තිබුණා. කන්ටේනර් ප්‍රති අපනයනය කරන මුවාවෙන් බ්‍රේග්ව සහ ආරක්ෂක අංශ මුලා කර මේ ආකාරයට මද්රව්‍ය තොග පිටින් රටට ඇතුළු කිරීමට මහා පරිමාණ ජාවාරම් කරුවන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටිනවා. මුහුදු මාර්ග ඔස්සේ ට්‍රෝල යාත්‍රාවලින් මද්‍රව්‍ය තොග පිටින් ශ්‍රී ලංකාවට ගෙන්වීම පාලනය කිරීමට පොලිසිය සහ නාවික හමුදාව ඇතුළු ආරක්ෂිකාංශ මේමන විට කටයුතු කරන තිබෙන නිසා ජාවාරම් කරුවන් මද්‍රව්‍ය වෙන ප්‍රධාන මාර්ගයක් ලෙස මෙය තෝරාගෙන තිබෙන බවද රන්මල් කොඩිතුවක්කු මහතා සඳහන් කරනවා. භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් කන්ටේනර් වල සංගවා මද්‍රව්‍ය තොග රැගෙන ඒම නතර කිරීමට මේමන විටත් පොලිසිය සහ රේගුව ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා කියලත් අද වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා.
1: ලංකා දේපුව වත්පතරයි මේ අවධානය. යාල කැලේ එලිපිටම ගිනි අවි අරන් දඩයම් කරලා පින්තූරත් එක්ක නිලධාරීන්ට දැන්නුවත් සද්ද නැහැ. සිද්ධිය වූ කලාපයටම ඉන්නේ නිලධාරීන් දෙන්නයි වන නිලධාරියෙක් කියයි කියලාද අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු ගෙන්න වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. යාල ජාතික උද්‍යානයේ කලාපාංක 5 වෙහෙරගල ජලාශයේ වැව්පිටිය ප්‍රදේශයේ ගිනි අවියක් රැගත් දඩයක් කරුවෙකු කුරුමානා මල්ලෙමින් මුවෙකු පසුපස ලුහුබඳින ආකාරය සංචාරක මග පෙන්වන්නෙකුගේ කැමරාවට හසු වී තිබෙනවා. සිදුවීම විස්තර කළ සංචාරක මග පෙන්වන්නා මෙසේ සඳහන් කළ තියෙනවා. අපි වැව් පිටියේ කිඹුලන් පක්ෂීන් බලබල ඉන්නකොට ජලාශයට වතුර බොන්න මුවෙක් ආවා. එසැනින්ම පුද්ගලයෙකු තුවක්කුවක් අරගෙන ඒ පැත්තට ආවා. බලනකොට ඔහු දඩයක්කාරයෙක්. කිසිම ගාණක් නැතුව ඔහු මුවාගේ පස්සේ ලුහු බැඳා. එසැනින් යාල වනජීවී සහකාර අධ්‍යක්ෂකවරයාට සහ කලාප කාර්යාලයේ උසස් නිලධාරීන්ට වහාම එම වීඩියෝ වට්ස්ඇප් මාර්ගයෙන් යැවීමට කටයුතු කළත් මේ වනතෙක්ම ඒ සම්බන්ධයෙන් නිලධාරීන් ක්‍රියා නොකිරීම හේතුවෙන් මාධ්‍යයට දැන්වීමට කටයුතු කළා යැයි ඔහු සඳහන් කළා. මීට පෙර කාල සීමාව තුරදී වනජීවී නිලධාරීන් සහ නීතියට ඇති භීතිය හේතුවෙන් හොර රහසේ එම කටයුතු කළත් මේ වන විට කිසිදු තහනමක් නොමැතිව ඒ ආකාරයෙන් දෙස් විදෙස් සංචාරකින් බලා සිටියදීම ඔවුන්ගේ දඩයම ගිනි අවි භාවිතා කරමින් සිදු කරන ආකාරය මෙම වීඩියෝ ඉතා පැහැදිලිව දක්නට තිබෙනවා කියලා තමයි ලංකාදීප පුවත්පත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ.
0: පලයි රක්ෂිතේ LTTE කඳවුරක් ඇතැයි පුද්ගලයා යලි රිමාන්ඩ් අධිකරණය විමර්ශන ප්‍රගති වාර්තාවක් ඉල්ලයි කියලා AJA අබේනායක ගෙන්න වාර්තාවේ සටහන් කරලා තිබෙනවා. අපි බලමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලට අවධානය යොමු කළා. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත AJA අබේනායකයි වාර්තාව ගෙන තිබුණේ. පලයි රක්ෂිතේ LTTE ත්‍රස්ත සංවිධානයට අයත් කඳවුරක් ඇති බවට ව්‍යාජ පුවතක් ජනකත කිරීමේ සිද්ධියට අදාළව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට විසින් අත්අඩංගුවටගත් පුද්ගලයා ලබන 16 වනදා දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ නියෝග කර තිබුණා. එම නඩුව කැඳවූ අවස්ථාවේ ත්‍රස්ත විමර්ශන කොට්ටාසය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කර තිබුණා. මෙම සිද්ධියට අදාළ සැකකරුගේ දුරකථන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට තිබෙන බවත් සැකකරු ජාතික හැඳුනුම්පත් තුනක් තබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට තිබෙන බවත් විමර්ශන නිලධාරී අධිකරණය හමුවේ කියා සිටියා. එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සංගීත් ජයසේකර නැමැත්තෙක්. කිලිනොච්චිය පලයි ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක් තුළ LTTE සංවිධානයට අයත් පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් ඇති බවට අන්තර් මහද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක ලෙස තමන් හඳුන්වාගත් සංගීත් ජයසේකර නැමැති අයකු මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගියදා පවසා තිබෙන බව විමර්ශන නිලධාරී හෝ අධිකරණයට කියා සිටියා. තවද මෙම සැකකරු ව්‍යාජ හැඳුනුම්පත් කිහිපයක් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවද ඔහු කිලිනොච්චිය ප්‍රදේශයේ අඩවි වන නිලධාරියෙකු විසින් මෙම පදනම් විරහිත ප්‍රකාශය සිදු කළ ඇති බවද සැකකරු ප්‍රකාශ ලබා දුන් අවස්ථාවේ පැවසූ බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්නා කියලත් අද දිවයින පුවත්පත සඳහන් කරලා තිබෙනවා.
1: ඒතකම ගියන් දැන් පුවත්පත්වල වගේම මේ නිරන්තරයෙන් කතා බහට ලක්වන ප්‍රවෘත්තියක් තමයි මේ එල්නිනෝ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම මේ එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් ආතසී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත් මහතා අදහස් පළ කළා තියෙනවා. අද ලක්කන ප්‍රවෘත්ති අංශය ගෙනෙන තොරතුරු වල මේ සම්බන්ධයෙන් වාර්තා වෙලා තියෙනවා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොනවාගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
2: සුපිරි එල්නිනෝකට අපේ ලෝකය භාජන වෙමින් පවතිනවා. 1950න් පස්සේ ඇතිවුණු ලොකුම ව්‍යසනයක් කියලා කියන්න පුළුවන් මේ එල්නිනෝ එක. එල්නිනෝ එකක් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ඒ ලෝකයේ සමහර ප්‍රදේශවල වැස්ස වැඩි වෙනවා. ලංකාව ඇතුළු මේ ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව වගේ ප්‍රදේශවලට තදින් පායනවා. තනිය ගියන් ඇති වෙනවා. අපේ ලංකාවට වැඩිම මේක බලපාන්නේ ජනවාරි පෙබරවාරි මාස 30 දිග මෝසම් කාලයේ තමයි. තද නිය ගියන් එන්න පුළුවන්. අපිට මේක කලින් ඇවිදලා තියෙනවා. ව්‍යසනයට තේව වගාවට, පොල් වගාවට, හැම දෙයකටම. නමුත් මේක දැන් අපි පරිස්සම් කරන කාලයක්. ප්‍රධාන දේ මිනිසුන්ට සහ සත්තුන්ට වතුර නැතුව යනවා. ලැබුගිනි ඇති වෙන එක හැමදාම අපි ලංකාවේ මේ කාලෙදි දැකලා තියෙනවා. දැන් එතකොට ඇති වුණාට පස්සේ නිවනට වැඩිය හොඳයි මොකක් හරි ගුවන් යානයකින් හෝ හෙලිකොප්ටරකින් ගිහින් නිතර නිතර පරික්ෂා කරන්න ඕනේ. පැයකට දෙකට සැරයක් ගිහින් මේ කඳුකර ප්‍රදේශයේම ලැබුගිනි එනවද කියලා. එතකොට නිමා ගන්න අපිට ලේසි වෙනවා. දැන් විශේෂයෙන්ම ජනතාව දැනුවත් කරන්න තොනේ ගින් තියන්න එපා කියන එක ගැන. සිගරට් පොටියක්වත් විසිකලොත් ගින්නක් ඇති වෙන්න පුළුවන්. තව මාසයක් දෙකකින් හොඳට වැස්ස තියි. ඊට පස්සේ තද පෑවිල්ල පටන් ගන්නවා. මේකට කරන්න පුළුවන් දේවල් මොනවද? ප්ලාස්ටික් ටැංකියක් තියලා ගේක ෆීල්ඩ් එක පීල්ලක් දාලා වහලෙට වතුර ටික එකතු කරගන්න ඕනේ මේ ඉදිරි මාස කීපෙදී. කෘත්‍රිම වර්ෂාව, ඒ ක්ලවුඩ් සීඩින් කියලා මේකට කියන්නේ. ගුවන් යානයකින් ගිහිල්ලා සිල්වර් හයිඩ්‍රයිඩ් වගේ පොඩි දෙයක් ඒ හැඳක ප්‍රමාණය ඇති වලාකුලක් උඩට ඉස්සාපුවාම ඒක අයිස් ස්පටික හැදලා වහින්න පටන් ගන්නවා. ලංකා එක ප්‍රදේශයක වැස්ස කොමත් තියෙන නිසා අර නැති ප්‍රදේශ වලට ගන්න අපිට උත්සාහ කරන්න පුළුවන්.
0: අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු. ලක්කන මෝර්නින් නිවුස් සැලට් තුළින් විදේශ පුවත් මොනවද කියලා හොයලා බලන්න අපි සූදානම්. ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝර්නින් නිවුස් සැලට් එක එකතු වෙන අපි පුංචි විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු. ලක්කන මෝර්නින් නිවුස් සැලට් අහගෙන වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6:50යි.

0: Around the World. මෙලොව දේශන 6 විනාඩි 54යි අපි සූදානම් විදෙස් පිටුවට අවදත් අවධානය යොමු කරන්න. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ලක්ෂණ ප්‍රවෘත්තංශයේ සහකාර කළමනාකරු ඒ වගේම ප්‍රවීණ විදෙස් පුවත් විශ්ලේෂක චන්දන මාර්සිංහ. අයබන් සුබ දේශනක්.
1: අයබන් සුබ දේශන ගිහන් මේකලා.
2: අයබන් සුබ දේශන.
0: දැන් මේ නැවතත් මැද පෙරදිග යුද ගැටුම අපි දවසේදීත් කතා බහ කරා. ඊ දවසේදීත් වාර්තා වෙලා තිබුණා මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති. දැන් ඇමරිකාව පැත්තෙන් ගත්තට පස්සේ තුන නවතම ප්‍රවෘත්තියක් වාර්තා වෙලා තිබෙනවා. මේ ආරක්ෂක අංශය ගත්තට පස්සේ ආරක්ෂක අංශයේ තවත් නිලධාරියෙකු ඊ දවසේදී ඉල්ලාස් වෙලා තිබෙනවා කියලා ප්‍රවෘත්ති වාර්තා වෙලා තිබෙනවා. අපි බලමු මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු විමසලා බලලා.
1: ඔව් අපි ඒ කාරණේටත් එන්න ඕනේ. ඊට ඒ වගේම දැන් ඇමරිකා ජනාධිපතිවරයා කියලා තියෙනවා ඉරානය සමග සටන වැඩි කාලයක් පවතින්නේ නැහැ, ඉතාම කණ්ඩමින් ඉවර වෙනවා කියලා. ඒ කියන්නේ ඉතාම බරපතල විදිහට මේ ප්‍රකාශයන් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම ඉරානයත් කියනවා ඉරානයේ නවතම ක්‍රියාමාර්ග ඇමරිකාවට ළඟදීම දැක ගන්නට හැකි වෙනවා කියලා. දැන් මේ රටවල් දෙක එකිනෙකාට එරෙහිව මත ප්‍රකාශ කරගන්නවා. දැන් නොවැම්බර් මාසේ කොංග්‍රස් මැතිවරණය තියෙනවා. අපි මේක මධ්‍යකාලීන මැතිවරණය කියලා සලකන්නේ ඇමරිකාවේ. මැතිවරණය එනකන් මේ විදිහේ නිහඬ යුද්ධයක් පවතීවි කියලා අදහසක් විචාරකයන් පළ කරලා තියෙනවා. ඒකට හේතුව මධ්‍යකාලීන මැතිවරණය පිළිබඳව ඇමරිකා ජනාධිපතිවරයා වගේම අනිකුත් සියලු පාර්ශ්ව වැඩි අවධානය යොමු කරලා තියෙන්නේ. දැන් අගෝස්තු මාසයේදී මත පහුගිය මාසයේදී රොයිටර් මත විමසක් කළා. ඇමරිකා ජාතිකයන්ගෙන් 63% මේ යුද්ධය අනුමත කරන්නේ නැහැ කියලා තමයි එතනදි හෙළි වෙලා තියෙන්නේ. එයාගේ 31% පමණ අනුමත කරන්නේ. ඒ හින්දා මේ අනුමත නොකරන යුද්ධයක් එක ඉදිරි මධ්‍යකාලීන මැතිවරණයේ කොයි විදිහට මෙහෙවයිද කියන කාරණේ පිළිබඳව තමයි වැඩිපුරම ඇමරිකා බලධාරීන් අවධානය කළා තියෙන්නේ. ඒ අතරතුර දැන් අපි ඊයේ කතා කළා ඇමරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කළා. ඒවට ප්‍රතිචාර විදිහට ඉරානය ඇමරිකාවේ මධ්‍යස්ථාන ප්‍රහාර එල්ල කළා කියලා. සහ ඊයේදී සෞදි අරාබියටත් ඉන්ද්‍ර නෞකාවකට ඉරානය ප්‍රහාර එල්ල කළා තියෙන මේ හෝමස් සරහයන් හදලා තියෙන නෞකාවකට. දැන් මේකේ හිටපු දෙදෙනෙක් ප්‍රහාර මේ ගිහලා තියෙනවා. එතනත් යම් ආකාරයක මත බේදාත්මක තත්ත්වයක් තියෙන. ඊට පස්සේ ඔබ අර කියපු ආකාරයෙන්ම ඇමරිකා හමුදා ලේකම් ඩෑන් ඩ්‍රිස්කොල් ඔහු ඉවත් වෙලා තියෙනවා මාස 18ක සේවා කාලෙකින් පස්සේ. බදදා ඒ කියන්නේ ඊයේ තමයි අවසන් වරට ඔහු රාජකාරී සිද්ධ කරලා තියෙන්නේ. නිශ්චිත හේතුවක් ඔහු දක්වලා නැහැ ඉල්ලා අස්වීමට. හැබැයි ආරක්ෂක ලේකම් පීට් හෙක්සෙත් එක්ක මත ගැටුම් තිබුණා කියලා වාර්තා වෙනවා. මේ මත ගැටුම් වල ප්‍රතිඵලයක් විදිහට ඔහු ඉවත් වීම සිදු වුණා කියලා තමයි කියන්නේ. මේ අතරම මේ ලේකම්වරයා ජනාධිපති ට්‍රම්ප්ගේ යුද උපාය මාර්ග නැත්නම් න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරපු පුද්ගලයෙක්. මේ හමුදා මේ වර්තමාන යුද්ධයට නව තාක්ෂණය එකතු කිරීම නිසා ඔහුව ඩ්‍රෝන් පුද්ගලයා කියලත් හඳුන්වා දීලා තියෙනවා. ජනාධිපතිරාගේ ඩ්‍රෝන් පුද්ගලයා විදිහට තමයි හඳුන්වා දීලා තියෙන්නේ. කොහොමදත් ඔහු සඳහන් කරනවා ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයාට මේ කටයුතු කිරීම ලැබීම තමයි සතුටටපත් වෙනවා කියලා. සහ ඔහුගේ ලස්සීම් බිලා නිශ්චිත හේතුවක් දක්වලා නැහැ. මෑත කාලිනව මේ ආරක්ෂක ලේකම් එක්ක තිබ්බ මතභේද පදනම් කරගෙන ඇමරිකා හමුදාවේ හිටපු විශාල පිරිසක් ඉලා අස්සුණා. විශේෂයෙන්ම මාණ්ඩලික ප්‍රධානි ඒ වගේම නාවික හමුදා ලේකම් හමුදා ජෙනරල්වරයා මේ වගේ කීප දෙනෙක් ඉලා අස්වීම සිදු වුණා. මේ නවතම ඉවත් වීම මේ විදිහට වාර්තා වෙනවා. කොහොම වෙතත් මේ යුද්ධය අඛණ්ඩව පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව තුල වගේම දැන් ඇමරිකාව තුලත් මත විමසුම් වලින් හෙළි වෙන්නේ යුද්ධයට මනාපයක් නැහැ කියන එක. මේ අතරතුර ලෝකයේ අනෙකුත් කලාපවලත් මේ සම්බන්ධයෙන් මනාපයක් නැහැ. එහෙත් තාමත් මේ රටවල් දෙක අතර මතභේද පවතිනවා. ඒසම සියලු පාර්ශ්වවල අපේක්ෂා වෙන්නේ තම කඩනමින් මොනාකාරයෙන් හෝ මේ පවතින තත්ත්වයට විසඳුම් ලැබෙවි කියන එක.
0: දැන් මේ ලංකාදීප පුවත්පතේ විදෙස් පිටුවේ සඳහන් කළ තිබෙනවා මේ ඉරාන මගුල් ගේකඩ ඇමරිකාවෙන් ප්‍රහාර 4ක් මරුට 50ක් රෝහලට කියලා.
1: ඔයක තමයි අපි ඊයේ කතා කළේ සිදුවීම ඉරානයේ. අපි කිව්වේ 4ක් මේ ගිහින් කියලා. මේ ඒ කියන්නේ ඇමරිකාව එල්ල කරන ප්‍රහාරය තමයි දකුණු ඉරානයේදී ඔය විවාහ මංගල සැපවැත්වෙන තැනකට මිසයිල් ප්‍රහාරයක් කළා වුණා කියලා උන් කිව්වේ. ඒකට ප්‍රතිචාර දෙන්න තමයි ඊට පස්සේ කලාපයන් රටවලට ඉරානය ප්‍රහාර එල්ල කළේ. මේ තමයි ඊයේ සිදුවීම අපි කතා කරපු කතාව.
0: හොඳයි බෙහෙම ස්තුතියි චන්ද්‍ර මාර්සිංහ මහතා. දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා හැම විදෙස් පොත් විශ්ලේෂණයකට අපි යන්න හදන ක්‍රීඩා පිටුවට වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
3: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
2: පුහුණුකරු ගැරි දසුන් ශානක ඉල්ලයි. අද දමිඳ විජිසුරේ වර්තාව අරගෙන ඉන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකීන් ඕනෑතරම් ඇති බවත් දස්කම් හැමතැනම තියෙන බවත් ඇතැම්හු සඳහන් කරනවා. නමුත් තවදුරටත් පැරණි ක්‍රීඩකීන් මතම එල්ලී සිටිමින් උන්ගෙන් යැපීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වී තිබෙනවා. නිමාව ටෙස්ට් තරගාවලියේදීත් ඒ පැහැදිලිවම පෙනෙන්නට තිබුව අතර මේ මාසයේදී පැවැත්වෙන එංගලන්ත සංචාරය සඳහා හිටපු නායක දසුන් ශානක නැවතත් කැඳවීමට තේරීම් කමිටු නිලධාරීන්ට සිදු වී තිබෙනවා. වසර දෙකහමාරකට ඉහත සිය අවසන් එක් දින තරගයට ක්‍රීඩා කළ දසුන් ශානක නැවතත් එක් දින සංචිතයට කැඳවා ඇත්තේ පුහුණුකරු ගැරි කර්ස්ටන් මහතාගේ ඉල්ලීමක් සලකා බලමින් කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ.
0: අපි යනවා පත්‍රවල කාටුන්ස් මොනවද කියලා හොයලා බලන්න.
3: කාටුන්ස්
2: දිනමින අංජනගේ කාටුනෙටයි මේ අවධානය. ජනපති යන රැලිවලට වියදම් මාලිමාවේ ගිනුමෙන්ලු. කලින් ජනාධිපති ලක රැලිවල වියදම් අපේ ගිනුමෙන්නේ කියලයි සඳහන් කරලා තියෙන්.
0: අපි යමු දිවයින පුවත්පතට. දිවයින පුවත්පත අද සඳහන් කරලා තිබෙනවා මේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ අර්ජුන මහේන්ද්‍ර ගේන එක ඔය කියන විදිහට කරන්න බෑ. ඒකට විධිමත් වැඩපිළිවෙලක් ඕනෑ කියලා ඇමති නලින්ද කියන්නේ. විපක්ෂින්න කාලේ නම් මෝවා සිම්පල්නි කියලා අද චාරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනෙන් කියලා තියෙන්නේ.
2: ලංකාදීප පංකජ රුවින්දගේ සරදම්. ලබන මාසේ ඉන්ධන මිල තවත් පහල දාන්න සලකා බලනවා කියලා නලින්ද කියන්නේ. ලයිට් බිල වගේද දන්නේ කියලා තමයි අද සඳහන් කරන්නේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ.
0: මෙස්රස් සමයන් කාටුනේ දෙවෙනි පුවත්පතේ මාලිමාව කරන්න යන්නේ 75 අවුරුද්දේ වැඩපිළිවෙලයි කියලා දුමින්ද දිසානායක කියනවා. ඒකද ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙලක් නැහැ කියලා කියන්නේ කියලා අද ශ්‍රී සමයන් කාටුනෙන් අහලා තියෙනවා. අපි ලක්කන මෝනින් නිවුස් වලට නිමා කරන්න තෝරා ගන්නවා ඕකයි තත්වය කාටුනේ අනුරාධගේ එරහිව 22ට සජපය හරි සැරණේ එන් පෙන්වනවාලු අද උද්ඝෝෂණ වරුණේ විස්තර මොක වුණත් ඔය රඟ දෙන තොරණේ අවසන් තීරණය දෙන්නේ අධිකරණයේ කියලයි අද අනුරාධගේ ඔකයි තත්ත්වයේ කාටෝනෙන් කියලා තියෙන. අපි ලක්කන මෝනින් නිවුස් වලට හදට මේ විදිහට නිමාවට පත් කරනවා. හෙටත් උදෑසන 6ට හමු වෙමි. බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ඔබට ශාග්‍රාහි
2: වාසනාවන්ත සුබ දවසක්.
4: අකුරු අතර පුවත් සොයන පත්තර
5: සම අනුග්‍රහය Youth again no age future ekata plus point ekak RDB Youth Plus Youth ekama set wenna banking partner RDB Youth Plus kinuma
6: sahayogita anugrahaya photo deka

Good morning, Udayata. I've been at the Kai.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදීගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමම තන්න 0117 679 579

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන ලොල්මුන සම්මත දැනුම් දීමයි.
5: Youth එකේ ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus. Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අවතන්න. 0.71 711 711 1.
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ
9: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.
10: ගුඩ් මෝර්නින් සුබෝදයසනක්.
11: ගුඩ් මෝර්නින්. ඔයාගේ ලකුණු කොහොමද? පාස්තෝයා
10: මෙතනට අවිල්ලා උත්තර දෙන්න තියෙන තිකම් ප්‍රශ්නෙට. ගෙදර මිනිස්සු මාව කණ්ඩා
11: හදනවා.
10: හා ලකුණු මදිනේ.
11: මදිද?
10: ඔව්. ඒ කියන්නේ මම දැන් මීට අවුරුදු 20කට විතර කලින් ලියපු විභාගේ ලකුණු මදි කියලා තාම කණ්ඩා
11: හදනවා. අවුරුද්දෙන් අවුරුද්ද

0: හැමදාම හැම අවුරුද්දම ශිෂ්‍යත්ව ලකුණු වෙනකොට උඹට තමයි බැරි උනේ. අර බලපන් අර පොඩියු, අර බලපන් අර අර මේ 193ක් අරගෙන ඇහැටුව පොඩි එක. එහෙමයි බයි.
1: ඒක ඇත්තද බොරුද?
0: ඇහැටුව පොඩි එක නා 193ක් ගත්තට මම ඒ පොඩි එක නා නෙමෙයි නේ.
1: අතත
0: දොස්සේ මේ
1: අනිත් එකිට උයාල හැම ගත්තනම් අද මෙහෙම ඉන්න නැහැ නේද?
0: ඔව් මෙව්ව ප්‍රශ්නද කියලා අහපු අර පුතා.
1: ඔව්
0: එයාගේ රිසල්ට්ස් එනකම් බලන් හිටියනේ.
1: ඔව්
0: විභාග අංකය මී හවස්වලට Facebook එකේ දාලා.
1: ඔව්
0: අර අවුරුදු 10 පොඩි එකාට තినాවෙන්න බලන් හිටපු රටක්
1: කට්ටිය බලාගෙන හිටියේ එළවෙන්ගේ රිසල්ට්ස් බලන්න.
0: අපේ රටේ සමහරක් අය
1: සමහරක්
0: ගැන දුක හිතෙනවා. අවුරුදු 10 පොඩි එකෙකුට උනා තినాවෙලා හරි තමන්ගේ මෙව්ව එක ගන්න හදන අරුම පුදුම රටක මිනිස්සු කියලා. ඒක පැත්තකින් තියපපු නිකන් නෙගටිව් ඒ උදේ පාන්දර කතා කරන්න ඕනේ නැහැ.
1: ඔව් නැහැනේ.
0: ශිෂ්‍යත්ව විභාගයේ උපරිම ලකුණු අරගෙන දිවයිනේ ප්‍රථමයා දෙවනියා තෙවනියා නේද? බිහි කරපු ඒ ටියුෂන් සර්ලා.
1: ඒකනේ මේ වෙලාවේ නේද?
0: අම්මලා තාත්තලා නෙවෙයිනේ කරලා
1: තියෙන්නේ. ටියුෂන් සර්ලා.
0: ඉතින් ඒගොල්ලොත් මතක් කරන ඔක්කොම මොකද අම්මලා තාත්තලා ඒ අවශ්‍ය කරන පසුබිම හදලා දුන්නේ නැත්නම් ඔය කාටත් ප්‍රථමයා දෙවනියා තුන්වෙනියා බිහි කරන්න බැරි වෙයි. ඉතින් කොහොම හරි මේ ශිෂ්‍යත්ව විභාගයේ ඉතාම හොඳින් සමත් වෙච්ච අයට සහ විභාගේ පාස් වෙන ලකුණු මදි වෙච්ච අයට මේ හැමෝටම කියන්න තියෙන්නේ ශිෂ්‍යත් නෙමේ ජීවිතය කියන්නේ.
1: තව තියෙනවා කඩේන් ගොඩක්.
0: ඔබ හොයලා බලන්න ශිෂ්‍යත්වය අසමත් වෙලා අද වෙනකොට අධ්‍යාපනයේ මූල්‍යමය පැත්තෙන් සමාජ තත්ත්වයේ පැත්තෙන් ගුණගරුක යහපත් පුරවැසියෙක් විදිහට ජීවත් වෙන තව කොච්චර ඉන්නවද? ඉන්න විභාගයකට විතරක් ඔබේ ජීවිතේ ඉරණම බාර කරන්නේ නැතුව මේ පොඩි දුවල පුතාලට මේ කතාව බර වැඩි. හැබැයි වැඩිහිටි ඔබට මේක තේරෙනවා. ඔබ අද ඔතන ඉන්නේ විභාගෙ පාස් වෙලා නෙවෙයි වෙන්න
1: පුළුවන්.
0: ඒ නිසා මේ ඒ ගැන ڇුට්ටක් හිතන්න කියලා මතක් කරගන්න.
1: ගොඩක් කලාවට කියන්නේ මේ ශිෂ්‍යත් කියන්නේ අම්මලා තාත්තලාගේ විභාගයක් කියලා.
0: අම්මලාගේ විභාගය.
1: අම්මලාගේ. ඔව්.
0: ඉතින් ඇත්ත ඒක පැත්තෙන් ගත්තම තමන්ගේ දුව පුතා හොඳ තැනක ඉන්නවා දකින්න නේද? දරණ උත්සාහය. ඒකට අපිට කාටවත් මුකුත් කියන්න බෑ. ඒ අම්මා තමයි දන්නේ විඳපු දුක. පොඩි කාව පන්ති අරන් ගිහිල්ලා උදේ දවල් රෑ වෙනකන් ස්කෝල් ළඟ එහෙමේ හිටගෙන ඉඳලා ආ ගෙදර දහසකුත් සමහර වගකීම් පැහැර හරින්න අවස්ථා තිබීදී එහෙමත් නොකර
1: ඩොක්කු හැන හැන පාඩම් කරවලා
0: ඒ කරපු කැපකිරීම් වලට ඉතින් ඒ අය එහෙම උත්සාහ කළා එහෙම එහෙම එහෙම නොකරන්න නේද? අද වගේ මේ සතුරු වෙන දෙමව්පියෝ ඉන්න විදිහක් නැහැ. රිසල්ට්ස් අඩු වුණා කියලා වාගේ පුතා දුව සම්බන්ධ අපි විශ්වාස කරනවා අපි අහගෙන ඉන්න පිරිස අතර එහෙම ඔහුව හෝ ඇයව නේද
1: මානසික පීඩාවට පත් කරන්නත් එපා.
0: එහෙමයි නැහැ තේ. ඒ ඉස්සර යම් යම් සමහර නේද දෙමව්පියන් කරාට හැමෝම මෙහෙම නැහැ. 7:12 වෙලා.

0: උදහාතය විනාඩි 20යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.

0: ඉතින් දැන් මේ ඔක්කොම අස්සේ ඊයේ චමරි අතපත්තු විකට් හතක් ගත්තා. මැච් එක විකට් හතක්.
1: හරි.
0: ඕවර් තුනයි බෝල තුනයි. ලකුණු පහයි විකට් හතයි. ඩොට් බෝල් 17යි. හරි. මගේ මතකේ හරිනම් මම මතකෙන් කියන්නේ මම ප්‍රවෘත්ති බැලුවා උදේ. විකට් හතක් ගත්තා කියන්නේ ඒක හැට්‍රික් එකකුත් ඒක ඇතුලේ තියෙනවා. ලකුණු පහයි දීලා තියෙන්නේ. ඩොට් බෝල් 17ක් දාලා. බෝල ඕවර් තුනයි බෝල තුනයි කියන්නේ බෝල 21යි දාලා තියෙන්නේ.
1: ඈ? නයිකනේ.
0: ඉතින් මේ එහෙමත් එකක් වුණා ICC මේ මොකද නැහැ මේ ඒෂියා කප් එකේ. ඉන්දුනීසියාවත් එක්ක තමයි මැච් එක
1: තියෙන්නේ.
0: ඉන්දුනීසියාව ඔව් කමන්නේ කොහමරි නේද?
1: හරිද හරිද? තොරතුරු සත්‍ය තොරතුරු කියන්නේ.
0: ඒ වාරි. ඒ බොරු කියන්නේ නැහැ මෙතන. හරි මේ එහෙම දෙයක්ත් වුණා මේ ඔය ඊයර අපි නිදාගත්ත ටිකට. අපි නින්දට ගියාට පස්සේ අපි දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. අපි උස්සගෙන ගියත් අපි
1: දන්නේ
0: නැහැ නේ. සුවදායක නින්දක්. ඔය සමහරුන්ට තියෙනවා නින්ද යන්නේ නැති රෝග. නේ? නරක හීන පේනවා. ඇඳේ හිට මේට දඟල දඟල ඉන්නවා.
1: ඔව්.
0: එක එක විකාර දේවල් හිතෙනවා.
1: හිතෙනවා.
0: ඔකෙදී ලොකු ප්‍රශ්නයක්. ඔය මිනිස්සු ණය වුණාමත් එහෙමනේ. කාට හරි ණයයි නම්
1: ඇත්ත.
0: සමහරු ඉන්නවා නිින්ද යන්නේ. ෆිනෑන්ස් එක ගෙවලා නැහැ. බැංකු ලෝන් එක දාලා නැහැ.
1: ඔව්.
0: කාගෙන් හරි අතමාරුවක් කරගෙන ඒක දීලා නැහැ.
1: නැත්තම් කාට හරි දෙන්න ඕනේ සල්ලි ටිකක් දීලා නැහැ. මම ගෑරෑරි ඉන්නවා.
0: ඔය ඇතම් කොට්ටාෂ. තව සමහරු ඉන්නවා ලෝකෙටම ණය වුණත් හොඳට නිින්ද යනවා. හරි. ඒ කියන්නේ ණය වීම කියන එක හුරුවක් වෙච්ච අය.
1: ඔව්. ගානන්නේ.
0: හරි. නයවීම ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. ඔයා ඉතුරු කරන්න පුරුදු වෙන්න
1: ඕනේ.
0: ඔයා උපයන ආදායමෙන් යම් කිසි මුදලක් ඉතුරු කරනවා නම් ඔයාගේ සල්ලි ටික පරිස්සමට තියන්න තැනක් තියෙන්න
1: ඕනේ.
0: ඒකට තමයි අපි කියන්නේ RDB බැංකුවට එන්න කියලා. RDB කියලා කියන්නේ රාජ්‍ය සුරක්ෂිතතාව සහිතව ඔයාට මේ වෙලාවේ ස්ථාවර තැන්පතුවක් ඕපන් කරන්න. FD එකක් ඕපන් කරන්න තියෙන හොඳම තැන.
1: ඔව් දැන් සමහර බැංකු වලට ගිහිල්ලා account එකක් open කරන්න ගියම බැංකු ඉතින් හතර වටේ හොය හොය ඉඳ වෙනවා. හැබැයි RDB බැංක එකේ හැම නැහැ. දිවයින පුරා තියෙනවා branches 272ක්. ඉතින් හැම town එකකම වගේ තියෙනවා ළඟම තියෙන town එකට ගිහිල්ලා RDB බැංක එකට ගිහිල්ලා account එකක් open කරන්න. සල්ලි ගැන බය වෙන දෙයක් නැහැ, නැති වෙන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, මුකුත්ම වෙන්නේ නැහැ. වැඩිම පොලියක් එක්ක ඔයා කැමති දවසට ආය ගන්න පුළුවන්. සල්ලි ටික පරිස්සමෙන් දාන්න පුළුවන්.
0: ඒ වගේ මතක් කරන්න ඕනේ අපි ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන වසර 77ක විශ්වාසයත් එක්ක අපිට තියෙන ලෙඩ රෝග කන්දරාවකට විසඳුම් දෙනවා. ඒ අතරේ ගෑස්ට්‍රයිටිස්, උණ කැස, සෙම්ප්‍රතිශ්‍යාව, ඊට පස්සේ අපි හිතමුකෝ උගුරේ ඇතිවෙන යම් යම් ආසාදන තත්ත්වයන්, ඊට පස්සේ ජොයින්ට් පේන් වෙන්න පුළුවන්. ඔයගේ ඕනම එකකට ඔයාට පුළුවන් ක්‍රිමිරාජ නිවසින් විසඳුමක් ගන්න.
1: ක්‍රිමිරාජ පෙයාව තියෙනවා. හරිද? අර කිව්වා වගේ සඳුන් පැණි තියෙනවා, ගෑස්ට්‍රයිටිස් වගේ තියෙනවා නම්, එතකොට පිම්පල්ස් තියෙනවා නම් මේ දවස්වල පොඩ්ඩක් අවු එහෙ මෙහෙ යනවා නම්, දූවිලි හැම වදිනවා වැඩි නම් කුරුලෑ එන්න පුළුවන්. එතකොට කුරුලෑ සෝයකුත් තියෙනවා. 0112 753 889 කතා කරොත් මේ ඕනම නිෂ්පාදනයක් ඔයාගේ වෙළඳසැලට හරි ෆාමසිකට හරි ගෙන ගන්න පුළුවන්.
0: ඒ ක්‍රිමිරාජ ගැන මතක් කරේ, විජේ නිෂ්පාදන ගැන මතක් කරන්නම්. විජේ නිවසින් එන ඉදියාප්ප පිටි ගැන කතා කරොත් රතු සහ සුදු කියලා වට වර්ග දෙකකින් ගන්න පුළුවන්. සමහරු ඉන්නවා සුදු ඉදියාප්ප කන්න කැමති අය, සමහරු ඉන්නවා රතු එක කන්න.
1: මන්නම් සුදු.
0: ඔව්, හැම කඩේකම රතු ඉදියාප්ප නැහැ. ඉතින් එහෙම ආසාවක් තියෙන කෙනෙකුට තියෙන්නේ ගෙදර ගෑනලා හදාගන්න. මේක හදාගන්නකොට ඔයා දන්නවා අපි හැමතිස්සෙම මතක් කරනවා රතු සහල් ඉදියාප්ප පිටි විජේ නිවසින් එන්නේ. ප්‍රමිතියෙන් යුතු ප්‍රොඩක්ට් එකක් ගන්නවා නම් විජය කියන නමින් ගන්න. ඉතින් සුපර් මාකට් එකේ ළඟම තියෙන කඩේ ඕනම තැනක දැන් ඔයාලට විජය නිෂ්පාදන ගන්න අවස්ථාවක් තියෙනවා.

0: බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
1: David Pierce Motor Company within Rajya Sevak Opata Pidana DPMC Rajya Pranama Amatanna 011 4 700 600
2: අඩකුඹුරේ රළුමාවති නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
5: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
6: ලක්හඬ Golden Voice.
7: අපි සොයන්නේ නුඹේ හඬයි.
5: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
6: ලක්හඬ Golden Voice.
8: සින්දුවක් කියාගෙන කකුල් දෙක උඩ තියාගෙන කෝපි එකක් බිවි ජොලියේ ඉන්න පුළුවන් දවසක්. එහෙම දවසක් තියෙන නිවාඩු දවසද විතරයි.
9: ඔව්.
8: ඒත් එදාට ඔයාගේ බිරිඳ කියනවා රටේ නැති වැඩ.
9: කඩේට යන්න.
8: ගොඩක් ඒව.
9: පොල් ගන්න, පොල් කඩන්න.
8: හැබැයි ඕකත් කරන්න පුළුවන් ඉතින් අතට පායට වැඩට කවුරු හරි තියාගෙන එහෙමත් එහෙම හිටියත් වයිෆ් කියනවා.
9: මොකද කන් ඉන්න දෙන්නේ නැේද?
8: ඔව්. වැඩක් පලක් කරනවා ඔබ ගෙදරටලා ඉන්න දවසක.
9: ඕන්නේ කවබාවෙ ඉන්නේ නැතුව මෙතන.
8: ඔබ කෝටිපතියෙක් වුණත් වැඩක් නැහැ. ඔබේ බිරිඳට අවනතව ඉන්න වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. මේක ඉතින් හැමෝටම පොදු දහමක්. කමන්නේ. එහෙමයි කියලා අපි කෝටිපතියෙක් නොවී ඉන්නවද නැන්නේ?
9: නෑ නෑ.
8: අපිට හැම මොහොතකම තියෙන්නේ අපේ ළඟ තියෙන ධනය බලය වැඩි කරගන්න. එවෙනුවෙන් අපි උදේ හවස මහන්සි වෙනවා හොඳට කාලා බීලා ලස්සන ජීවිතයක් ගත කරන්න තමයි අපිට බලාපොරොත්තු
9: තියෙන්නේ.
8: හීන තියෙනවා වාහන, ගෙවල් නේද? ඉඩ කඩන් සම්බන්ධ. හරි හැම දෙයක්ම සැබෑ කරන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කියන්නේ. සුබ දවසක් ලොතරැයි ඊයේ දවසේ දිනුම් මැද්දා වෘශ්චික ලග්නයත් එක්ක ජයග්‍රහයි අංක ටික අංක 22, අංක 38 සහ අංක 52. ඒ වගේම ජය ලොතරැයි ඊයේ දවසේ දිනුම් මැද්දා V අක්ෂරයත් එක්ක අංක 0, අංක 2, අංක 2 සහ අංක 1. අද සම්පත ගත්තනම් අංක 9 අංක 8, අංක 7 අංක 9 අංක 8, අංක 4 අංක 7 අංක 9 අංක 8 Y අක්ෂරයත් එක්ක. හඳහන ලොතරැයිය ධනු ලග්නය සමග ජයග්‍රහයි අංක ටික අංක 23, අංක 34, අංක 43 සහ අංක 61. ධන නිදානේ ගත්තනම් J අක්ෂරයත් එක්ක අංක 3, අංක 8, අංක 46 සහ අංක 54. ඒ වගේම මෙගා පවර් ඉස අක්ෂරයත් එක්ක අංක 26 ප්‍රසාද අංකය. ජයග්‍රහයි අංක අංක 2, අංක 39, අංක 60 සහ අංක 72. ඊට පස්සේ අපි බලන්නේ ගොවිසත ලොතරැයිය D අක්ෂරයත් එක්ක අංක 36, අංක 39, අංක 49 සහ අංක 67. මහජන සම්පත ගත්තනම් Y අක්ෂරයත් එක්ක අංක 7, අංක 6, අංක 4, අංක 7, අංක 9 සහ අංක 8. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මතක් කිරීම. ඉතින් කෝටි ගණන් ලක්ෂ ගණන් තෑගි දිනා ගන්න ඔයාලට තියෙන අවස්ථාව තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ ටිකට් ටැග් ගන්න එක. මොකද රටේ සංවර්ධන කාර්යයන් වලටත් දායකත්වයක් දෙන ගමන් ඔයාලට පුළුවන්කමක් තියෙනවා ඔයාට සුපිරි ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තුවක් තියාගන්න.

0: හතයි විනාඩි 38යි. ශ්‍රී ලංකා පොලිසියට වසර 160යි. ශ්‍රී ලංකා පොලිසියට වසර 160ක් සැපිරුණ අද දවස.
1: හරි.
0: ශ්‍රී ලංකාවේ අපි හැමෝම ඉතාම වැදගත් සුවිශේෂ දිනයක් විදිහට සමරන්න ඕන. බ්‍රිතාන්‍ය මේ රටට ඔය මේ රට පාලනය කරන අවදී
1: ඔව්
0: වර්තමාන ව්‍යවස්ථාපිත පොලිසිය ආරම්භ කරන්න හැකියාවක් ලැබුණා. ඉතින් මේ පණ්ඩුකාභය රජ කාලෙත් මේ වගේම එකක් තිබුණා කියලා කියනවා.
1: මොකද?
0: කියන්නේ පොලිසිය.
1: හා.
0: ඒ කියන්නේ මේ යුනිෆෝම් ඇඳලා එහෙම ගන්නේ නෙමෙයි.
1: හා.
0: ලංකාව ඉතිහාසයේ හොයාගෙන යනකොට මේ පොලිස් සංකල්පයට සමාන රාජකාරියක් පණ්ඩුකාභය රජුරුවන්ගේ කාලේ. ඒ කියන්නේ ඔයාලට මතකද එයාගේ කාලේ? ක්‍රිස්තු පූර්ව 437.
1: හරි.
0: හරි. ඒ කාලේ පවත්වගෙන ගියා කියලා කියනවා. ඒ කාලේ ඔය නගරගුත්තික කියලා තනතුරක් තිබුණා. දන්නේ නැහැ ඉතිහාසය. දැන් ඉන්න ළමයි දන්නේ නැහැ. මහ ලොකු AI අරවා මෙව්වා.
1: ඔක්කොම දන්නවා.
0: මොකද ඉතිහාසය මේ යටපත් කරන්න හදනවනේ සමහරු.
1: ඔව් ඔව්.
0: එහෙමත් එයක් තියෙනවා.
1: ලැජ්ජයිනේ සමහරක්.
0: සමහරයි ලැජ්ජයි මේවා කතා කරන්නේ. ඒ කාලේ හිටියා නගරගුත්තික කියලා තනතුරක් දරපු අය. ග්‍රාමීය පරිපාලන ක්‍රමයක් මේක.
1: හරි.
0: එතකොට ලංකාවේ අගනුවරුනේ ඒ කාලේ අනුරාධපුරේ. අනුරාධපුරයේ කේන්ද්‍ර කරගෙන පරිපාලන ක්‍රමවේදයක් ආරම්භ වෙලා තිබුණා. පෞකාලීනව අපේ රටේ හිටපු ගොඩක් රජවරු මේ රට තුල සාමය පවත්වා ගන්න ඒ කරගෙන ආපු ක්‍රියාවලිය කරගෙන ගියා කියලා කියන. ඔය රජවරු අතර ඉන්නවා දෙවන උදය කියලා රජතුමී.
1: හරි.
0: එයා හිටියේ ක්‍රිස්තු වර්ෂ 887 දී. ක්‍රමවත් ගම් සභා ක්‍රමයක් පිහිටුවේ එයාගේ මූලිකත්වයෙන් කියලා කියන. ඉතින් මෑත ඉතිහාසය ගත්තම ලංකාව තුල පොලිස් සේවය ආරම්භ වීම විනය නොතකන ලද සෙබළුන් කීප දෙනෙකුට දඬුවම් පිණිස යෙදූ ඔය නගර ආරක්ෂක රාජකාරී විදියට ආරම්භ කළා. පොලිස් සේවාව පිළිබඳ මහජනතාව තුල ප්‍රසාදයක් ඇති නොවන තැන් ගැන ඔයගේ ගොඩාක් තැන් ගැන පොඩි කතා බහක් තියෙන කාලෙක මම මේ ගැන කිව්වේ. කොහොම නමුත් මේ ඉතිහාසය අපි 1865 අංක 16 දරන ආඥා පනතක් තියෙනවා. පොලිස් සේවාව පිහිටුවීමට අවශ්‍ය නෛතික විධිවිධාන සැලසුම් කළා 1866 සැප්තැම්බර් මාසේ 3 වෙනිදා ලංකාවේ පොලිස් සේවය නිල වශයෙන් ස්ථාපිත කළා කියලා කියනවා. ඉතින් මේක නිකන් ඔබේ දැනගැනීම සඳහා කිව්වේ. අපි පොලිසිය ගැන ඊයේත් කතා කරා. පොලිස් සේවය රටකට අවශ්‍යයි. පොලිසියක් නැති සමාජයක් නේද වල් වැදෙනවා සත්තයි.
1: අනිවාර්යයෙන්ම.
0: ඊට පස්සේ රටක බිහි වෙන්නේ සමාජයක බිහි වෙන්නේ මිනිමරුවෝ මංකොල්ලකාරයෝ අපි කියන්නේ
1: හොරු.
0: ඊට පස්සේ තව ගත්තම මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ ජාවාරම්කාරයෝ නේද. මේ පොලිසිය නිසා තමයි නීතිය නිසා තමයි මේ විදිහට අපි පොඩි කන්ට්‍රෝල් එකක් තියෙන්නේ.
1: අනිවාර්යයෙන්ම.
0: දැන් ওই මත්ද්‍රව්‍ය වැටලීම් වල දිහම පොලිස් සේවය කරන සේවාව ඉතාම ප්‍රශංසනීය. ජීවිතේ පරදුවට තියලා සමහර පොලිස් නිලධාරීන්ගේ පෞල් පිටින් අනතුරේ මොකද මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෝ කෙලින්ම කෝල් එක දීලා කියනවා. ඔබ මේකෙන් අයින් වෙන් නැත්නම් ඔබට දෙනවා ෂොට් එක.
1: එහෙම නිකන්. ෂොට් එක කියලා. නැත්නම් පෞලය පරිස්සම් කරගන්න කියලා.
0: එහෙම තියෙද්දි මේ අය මේ දරන උත්සාහය. ඉතින් අපි විශේෂයෙන් මතක් කරනවා මේ වෙලාවේ රට මේකට ජාතික වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ කියන්නේ විෂ මත්ද්‍රව්‍ය වලින් රට මුදවා ගැනීමේ මෙහෙයුම ඒකට ඔබටත් වගකීමක් යුතුකමක් තියෙනවා රට වෙනුවෙන් කරන්න.
1: අනිවාර්යයෙන්ම අපේ රටේ පුරවැසියෙක් හැටියට ඔබේ මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට විතරක් නෙවෙයි අම්මලා තාත්තලාගේ ගුරුවරුන්ගේ වගේම මාධ්‍ය හැටියට අපේ පුරවැසියෙක් හැටියට ඔබේ වගකීමක් තමයි මේ ජාවාරම් වලින් කට්ටිය ගලව ගන්න එක. එමත් නැත්නම් ඔබේ මගේ ජාවාරමක් කරනවා නම් ඔබේ වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් තක්කලේ ජීවිතෙන් ගැලවෙන්න ඔබට හිතනවා නම් කෝල් එකක් දෙන්න 19:27 එහෙම කෙනෙක් දන්නවා නම් ඒත් ඔබට පුළුවන් ඒ ජීවිතත් හොඳ පැත්තකට ගන්න 19:27 කියන අංකයට කෝල් එකක් දීලා.
0: මම මේ කල්පනා කරේ ඔය පණ්ඩුකාභය රජතුමාගේ කාලේ දෙවන උදය රජතුමාගේ කාලේ.
1: ඔව්.
0: ඒ කාලේ හිටපු ඔය මේ ග්‍රාමීය පරිපාලනයේ මෙහෙවන්න හිටපු ඒ පොලිසියට සමාන සේවයක් කරපු අයට.
1: ඔව්.
0: පොලිසිය වගේම රාජකාරිනම් තිබුණේ. හයියෙන් යන හයියෙන් පදින අස්සය
1: හයි
0: ස්පීඩ් එහෙම අල්ලන්නේ.
1: හැංගිලා ඉඳලා පරිණ.
0: ඊට පස්සේ දැන් අශ්වයක් පදින්නත් මොකක් හරි පුහුණුවක්
1: තියෙනවනේ.
0: ලයිසන්ස් එකක් තියෙනවා. එහෙම මම හිතමු.
1: හිතව. තියෙන්නේ නැහැ. ඉතින් සුදුසුකමක් මොකක් හරි.
0: ඔව් අර ඉතිහාසයේ කතාව පොඩ්ඩක් තව පොඩ්ඩක් නිකන් සරල කරලා ගත්තොත්. දැන් අපි කරන වැරදි
1: තියෙනවනේ.
0: එතකොට නීති විරෝධී මත්පැන්.
1: ඔය ඒ කාලේ
0: ඒ රාජ්‍යයේ කොහේ හරි ඔය අහුමුළු වල කැලෑවල പെണ്ണുകൂടെ ഒക്കെ പാട്ട് പൈനമേത്തി മേ പിരിസ് പെണ്ണല്ല കുതലകനെയാണ് മേത്തി സമാറിയിട്ട് മീത്തിയ ക്രിയാത്മക്കൻ മേത്തി നെത്താൻ രജുമാലങ്ങട് ഗിണിയനായി സമാറിയിട്ട് ബലനവേത്തി രജുമാട പൊട്ട ഏക്കും കൊടസാദ്ദീല
1: പെണ്ണ
0: അത്ര മകതി തഹാണ് മേ മേ മേ മാത്യു ബൈദ് മുക്കുത് കറാൻ ീതിയ അസ്റ്റിൻ റിംഗലയാണ് മാറ ഉത്സാഹ ഏകാല് കൊഹമതി സി സി ടി വി ഫോൺ റെക്കോർഡിംഗ് വീഡിയോ റെക്കോർഡിംഗ് മുകുത്നേ ബലൂൺ മുകുത് നെത്തുവ ഏകാല് ഇരിക്കപ്പണോകിയെ നെത്തുവേ ഏകാല് സാമാനേ കമ്മലത്തി മൂന്ന് പാറവാലി
1: ട്രാഫിക്
0: ട്രാഫിക് റെഡ്
1: ദമ്മകൊള്ളണ്ട
0: ആദായം തവക്ക് തവട്ടിയാക്കോണ്ട മേ
1: പുലുവേ
0: ഏകാലേ അപ്പൊ പണ്ടു കാബേ രജുണി കാലി ഹിട്ടപ്പു ഗമ്മൽ ഹിട്ടപ്പു പാലന് ക്രമവേദിയത്തെ കേട്ടുമെന്നുള്ളത് അറിയുകയാണ്. ഹത്തായി വിനാടി 47.

0: ಲಾಖಾಂಡ ರೇಡಿಯೋ ITN
1: ಲಾಂಕೆ ವಿಶ್ವಾಸ ದಿನು ಮಾಕ್ಸ್ ಪೆನ್ ಸಮೂಹ ವ್ಯಾಪಾರಿ ವಿತಿನ್ ಗೇನ್ ಪಾಪಿತ ಹರಿನ ದೆನ್ ನವ ನಿಮಾವಕಿನ್ ಎನ ಡೋಮಾ ಸ್ವಾಂಕ್ರಿಯ ವಿಕೆಟಿ ಮಿಯಾಂತ್ರಿಕ ಸಾಟಂಬರ ಹಿಮಿ ಕರುವೆ ಕುಮಾನ್ನ ಅದಿಮ ಅವತನ್ನ ಬಿಂದು ಐಕೈಕೈ ಹತೈ ಹೈಸಿ ಹತ್ತನಮೆಯ ಪಾಂಸಿ ಹತ್ತನಮೆಯ ಪ್ರಧಾನ ಕಾರ್ಯಾಲಯ ನೋಮರ ತಿಸ್ಸಿಕ ಎಲ್ಹೇನ ಪಾರವಹರಗಮ
2: ದಶಕ ಹತಕ ಜನತಾ ವಿಶ್ವಾಸ ಸಹ ಪ್ರಸಾದಿ ದಿನಾಗತ್ ಕ್ರಿಮಿರಾಜ್ ಆಯುರ್ವೇದ ಔಷಧ ISO SLS 9001:2008 ಅಟ ಸಾಹತಿಕ ಸಹ GNP ಪ್ರಮಿತಿಯ ಸಾಹತಿಕ ಕಲ ಕ್ರಿಮಿರಾಜ್ ನಿಷ್ಪಾದನೆ ಕುರುಳಾಸುವೆ ವ್ಯಾಲ್ಮಿಪನಿಯ ಹಂದಿ ತೈಲೆ ಮುಖಸೋಧನೆಯ ಕ್ರಿಮಿರಾಜ್ ಕರಾಲ್ ಗುಳಿ ಅತುಲು ಔಷಧ ವರ್ಗ ತೋನ್ಸಿ ಕರತ್ವಡ ದೆನ್ ಕಾಗಿಲ್ ಸ್ಲಾಫ್ ಅತುಲು ದಿವೈನ್ ಪುರಾಸಿಯಲುಮು ದೇಶೀಯ ಔಷಧ ವೆಲಿಂದಸಲ್ ಸಹ ಒಬಟ ಲಾಂಗಮ ವೆಲಿಂದಸಲೇನ್
3: ವೆಡಿಯನ್ ದಿನವನಂ ಐ ಅಡುವೆನ್ ಗನ್ನೇ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
4: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියදාවනේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියදාවනයට මතක තබා ගන්න.
5: හතයි විනාඩි 49 වෙලාව. ජීවිතේ හොඳම කාලේ කියලා එකක් අපිට තියෙනවා.
6: ඔව්.
5: ජීවිතේ හොඳම කාලේ කියලා කියන්නේ එයත් එක්ක හිටපු කාලේ නෙවෙයි මම මේ.
6: නෑ නෑ නෑ.
5: හරි. කාට හරි එහෙමත් වෙන්න පුළුවන්.
6: හ්ම්.
5: ජීවිතේ හොඳම කාලේ ඒ කියන්නේ ක්‍රියාශීලීම කාලේ. පෙනුම ලස්සනටම තිබුණු කාලේ.
6: හ්ම්.
5: මිස් කරගන්න නැතුව ඒ විදිහටම තියාගන්න අපි ඔයාලට ක්‍රමයක් කියනවා.
6: මොකද්ද?
5: දැන් ඔය වයස අවුරුදු 28 විතර පැන්නම ආයි එතනින් එහාට අපිට ටික ටික පෙනුම අහිමි වෙනවා වගේ එකක් ඔළුවට එන්න පුළුවන්. 28 35 42 50 58 66 හරි මං කියපු අංක ඒ කිසිම රිදම් මෙන් නැහැ මං නිකන් කිව්වේ. අපි ආයෙ හිතන අවුරුදු 40 විතර අනේ අපිට 25 28 කාලේ මං කොච්චර ලස්සනට හිටියද කියලා.
6: ඔව්.
5: ආයි කණ්ණාඩි ළඟට ගිහලා මූණ බලනවා.
6: ෆොටෝස් බලනවා පරණා.
5: ඔව් වෙනස් නේ.
6: හ්ම්.
5: ලොකු වෙනසක් තියෙනවා. හැබැයි මෙහෙම කරන්න පුළුවන්.
6: මොකද?
5: රිකවර් කරන්න පුළුවන් ඕක.
6: කොහොමද?
5: මැජික් එකක් තියෙනවා.
6: ඔයා ඔය කියන්නේ ඔය දැන් තියෙන සිස්ටම් නෙවෙයි ඉන්ජෙක්ෂන් නම් නෑ.
5: නෑ නෑ නෑ. ඔය හෙල්දි ස්කින් එකක් කියලා කියන්නේ කොලජන් විතරක් බිව්වම ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි.
6: හරි.
5: හැමෝම හිතන් ඉන්නවා කොලජන් බිව්වම ඔක පුළුවන් කියලා. ඒත් එහෙම නෑ. කොලජන් ගන්නවට අමතරව ඇන්ටිඔක්සිඩන්ට්ස්, විටමින්ස්, ඊට පස්සේ අපි කියන්නේ මයික්‍රෝනියුට්‍රියන්ට්ස් කියලා. මොකද්ද ඒකට කියන්නේ? ආයි කියන්නේ?
6: ඒක අපි පස්සේ කියන්නේ.
5: නෑ. ඒවා අපිට හුරු නෑ. ඒ හින්දා කියවෙන්නේ
6: නෑනේ.
5: ඔව්. මයික්‍රෝනියුට්‍රියන්ට්ස්. හරි. එතකොට තව එකක් තියෙනවා හයිලෝරෝනික්. හයිලෝරෝනික්.
6: හරි.
5: ඇසිඩ් එක. මේ වගේ දේවලුත් සමට ඉතාම වැදගත්.
6: දැන් අහලා තියෙනවද මීට කලින් මේ දේවල්?
5: නැහැ
6: නෑනේ.
5: මේ දේවල් අඩංගු ප්‍රොඩක්ට් එකක් තමයි සෙඩ් චේන් කියලා කියන්නේ.
6: සෙඩ් චේන්.
5: සෙඩ් චේන්. එතකොට කැප්සියුල්ස් තියෙන්නේ.
6: හරි.
5: එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කමක් තියෙනවා නයිට් ෆේස් ක්‍රීම් එක උනත් පාවිච්චි කරන්න. මේක ගන්න පුළුවන් වයස අවුරුදු 30ට වැඩි කාන්තාවන් පිරිමි.
6: හරි.
5: එතකොට වැඩ කළා ටිකක් මහන්සිලා වැඩ කරන අපිට කියන්නේ වෘත්තීය මට්ටමේ ඉන්න. ඊට පස්සේ ඔය බියුටි සම්බන්ධ නේද සැලෝන් කරන ඒගොල්ලෝට යන් අපි කියන්නේ උපදේශන සේවා අරම්මණ කරන අය අන්න ඒගොල්ලන්ට පුළුවන් කමක් තියෙනවා මේ කියන්නේ පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයටම මේක සුසුයි. එතකොට ඔය කැප්සියුල් එකෙන් කරන්නේ ඉන්සයිඩ් බියුටි එක වැඩි කරන්නේ.
6: හරි.
5: අවුට්සයිඩ් බියුටි එක තමයි සෙඩ් ජෙන් ක්‍රීම් එකෙන්
6: කරන්නේ.
5: හරි. ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා නම් ඔන්න අරගෙන බලන්න ඔය රින්කල්ස් කියලා කියනවා. ඊට පස්සේ අපි යන්නේ ෆයින් ලයින්ස් කියලා කියන මූණේ ඇති වෙන රැලි වගේ ඒවා.
6: ඔව්.
5: හරි. අන්න ඒ දේවල් ඇතිවීම අඩු කරනවා. හරි. ඉතින් හැම බොහොම ලස්සන මෙව් එකක් වෙනවා. අර ඇන්ටිඔක්සිඩන්ට්ස් එකෙන් කරන සපෝර්ට් එක තමයි දිනපතා ශරීරයට බලපාන අපි කියන්නේ ඔය සමේ ඇතිවන මොකක්ද ඒකට කියන්නේ? ඔය ප්‍රතිඔක්සිකාරක.
6: හරි.
5: අන්න ඒ හරහා සමට හොඳ සෞඛ්‍යයක් දෙනවා. ලේසි නෑ. මේක වෙන වෙනම කරන්න බෑ. ඔයා ගිහිල්ලා ඉන්ජෙක්ෂන් කෝස් එකක් කරත් සමහර විට ඒකෙන් ඉතාම කෙටි කාලීන විසඳුමක් වෙන්න පුළුවන්.
6: ඊට පස්සේ නේවා.
5: හා.
6: හරි සනීපයි.
5: හරි. වාඩ පුළුවන්කමක් තියෙනවා දැන් සාමාන්‍යයෙන් ඔය එක එක විටමින් වර්ග විටමින් A, C, E වගේ සින්ක් ගන්නවා සමහරු අයන් ගන්නවානේ. ඊට පස්සේ ග්‍රීන් ටී වගේ වෑන් බලනවා පුළුවන් ද කියලා. ආ ඔය ඔක්කොම දේවල් ටික ඔය කැප්සියුල් එකේ අඩංගුයි.
6: තියෙනවා.
5: මේඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. සමේ තෙතබනේ පවත්වා ගන්නවට අවස්ථාවක් තියෙනවා. හෙල්දි ස්කින් එකක් පවත්වා ගන්න උපකාර වෙනවා. සමේ මෘදු බව සහ ස්මූත් ටෙක්ස්චර් එක පවත්වා ගන්න සහයෝගය දෙනවා කියලායි මේ කියන්නේ. දැන් මේක කොහෙන්ද ගන්නෙ කොහොමද ගන්නෙ කොහොමද මොකද කරන්නේ මම කියන්න.
6: හරි.
5: මේක දැන් ওই ෆාමසි වල ගන්න අවස්ථාවක් තියෙනවා.
6: හහ්.
5: හරි. ඔයාලට පුළුවන් නම් ඕනම ෆාමසියකින් විශේෂම රටේ පිළිගත් ෆාමසි තියෙනවනේ.
6: ඔව්.
5: ඉහළ පෙරේ ෆාමසි වල තියෙනවා සෙට් ගේන් කියලා ඉල්ලන්න. ඉතින් මේක ඔයාලට කැමති විදිහට ක්‍රීම් එක ඕනනම් ක්‍රීම් එක
6: කැප්සියුල් එක.
5: ඔය ඉන්සයිඩ් සහ අවුට්සයිඩ්. ඒ හින්දා මේ දෙක හරියට තේරුම් ගන්න ඕනේ. ඉතින් ඕනම කෙනෙකුට ඔන්න ගන්න අවස්ථාවක් තියෙනවා කියලා මතක් කරගන්න. හරි. ආයෝ ඔන්න නමහ ගන්න සෙට් ගේන් කියලා කියන්නේ. හරි. එතකොට ඔය ඇලෝවේරා, කොකොනට් ඔයිල් කියන්නේ පිරිසිදු නේද? පොල් තෙල් ඊට පස්සේ
6: විටමින් සී.
5: ඔය වගේ ගොඩක් ගොඩක් කියවේ අන්තර්ගතයක් විදිහට තමයි.
6: සැෆ්‍රනුත් තියෙනවා.
5: හා මේ ප්‍රොඩක්ට් එක ගැන කිව්වා. හරි. 7 විනාඩි 54යි ඒ ඔයාගේ කන් දෙකෙන් අහපු වාසනාවන්ත පණිවිඩයක් ඔයාගේ පෙනුම හැමදාම එක විදිහටම තියාගන්න. පෙනුම කියලා කිව්වම මේ ඇස් දෙකේ පෙනුම ඇස් දෙකෙන් ඔයා ගන්න රූප ඒවා ඔයා හරියට ග්‍රහණය කරගත්තේ නැත්නම් නේද?
6: ඔව්.
5: සෑහෙන අමාරු වැටෙනවා. ඒ නිසා ඇස් දෙක හොඳට පේන්න ඕනි.
6: ඔව්. රූපෙ විතරක් නෙවෙයි ඇස් දෙකත් හොඳට තියාගන්න ඕන.
5: හා. එහෙනම් අපි ඔයාලටම යෝජනා කරන්නේ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක. ඔයාගේ ඇහැ සම්බන්ධ ඕනම ප්‍රශ්නයකට කතා කරන්න පුළුවන් මේ ටීම් එකට. රජයේ අනුමත ආයතනයක් විදියට තමයි ලෙන්ස් ටෙක් කණ්ඩායම ඔබට හඳුන්වලා දෙන්නේ.
6: ඉතින් ඔයාගේ ඇහි එහෙමත් නැත්නම් ඔයාගේ ළඟ ඉන්න කට්ටියගේ ඇස්වල මොන හරි පෙනුමේ වෙනසක් තියෙනවා නම් ඇස්වල මොන හරි ප්‍රශ්න තියෙනවා නම් බල බල ඉන්නපා ඔයාගේ වගේම ඔයාගේ ආදරණීයයන්ගෙත් ඇස් ගැන ඔයා අවධානයෙන් ඉන්න ඕනේ. එහෙම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ටක් ගාලා යන්න ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකට 0706 478 478 ඒ නම්බරයකට හරි එහෙමත් නැත්නම් 0112 185 858 හරි කෝල් කරලා ඇස සම්බන්ධ ඕනම ප්‍රශ්නයක් ඒගොල්ලන් එක්ක කතා කරලා ගන්න පුළුවන්. මේගොල්ලෝ ළඟ තියෙනවා ඇසේ සුදිවත් කිරීමේ සත්කම, දියවැඩිය සායන, ග්ලූකෝම සායන, ලමාක්ෂ සායන, ඇස් කණ්ණාඩි සේවා, බාහිර රෝගියාංශ මේ හැම දෙයක්ම එකම තැනකින් සුහදශීලීව කරගන්න පුළුවන්.
5: ඒ මතක් කරේ ලෙන්ස් ටෙක් අයිකියා ගැන. ඒ වගේම මතක් කරනවා අපි ඔයාලට මේ වෙලාවේ පැල්ලොත් අයිස්ක්‍රීම් ගැන. පැල්ලොත් අයිස්ක්‍රීම්, යෝගට්, බටර් ඔක්කොම තියෙනවා. පැල්ලොත් නිවසින් එන්නේ කිරිපිටි ගන්නකොට මතක තියාගන්න ඕනේ පැල්ලොත් ගැන. මේකේ පෝෂණ කොටස් සියල්ල අඩංගුයි. අර පිටරටින් ගේන එකේ අපි කියනවා ඔකවිල්ලා නිකන් ඩස්ට් එක වගේ ඉන්න. ඔව්. හොඳම කෑල්ල ඒගොල්ලෝ තියාගෙන හොඳම කොටස ඒගොල්ලෝ තියාගෙන අපිට වانے ඩස්ට් එක
6: කියන්නේ. අනිත් එක කිමිකල් වැහි වැහලා.
5: ඔව්. ඉතින් කිරිසාරය ඔය නැවුම් බව මේ සියල්ල පරිස්සම් කරන්නේ පැල්ලොත් නිෂ්පාදනය. වඩ ගන්න කියලා මතක් කරනවා ළඟම තියෙන අවුට්ලට් වලින් සුපර් මාකට් වලින් ඕනම තැනකින්. 7 විනාඩි 56යි.
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
10: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: රටයි විනාඩි දෙකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ එන්.එල්.බී. ධන නිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: Build your dream. Build your dream. ඒ කියන්නේ BYD. ඒක දන්නවනේ.
0: ඔව්.
3: BYD, BMW ඔය හැම එකට මොකක් හරි ඔය කෙටි නේද? හේදුම් වලට ලොකු අර්ථයක්
0: තියෙනවනේ. ඔව්.
3: මේක පොඩි කතාවක්.
0: මොකද?
3: ඩොලර් බිලියන 25.7ක සල්ලිකාරයෙක් ගැන කතාවක්. සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ.
0: අනේ.
3: සල්ලි පෙන්නගෙන ලොකුවට ජීවත් වෙන්නේ.
0: හරි.
3: එයාගේ ජීවිතේම BYD සමාගම. මම මේ කියන්නේ BYD සමාගමේ හිමිකරු ගැන. කවුරුත් එයාව ලොකුවට දන්නේ
0: නැහැ. ඒකනේ.
3: අපි එලොන් මස්ලා ගැන කතා කරාට, Apple එකේ ඕනර්ස්ලා ගැන කතා කරාට, BYD ගේ ඕන ගැන අපි කතා කරන්නේ.
0: අපිට අමතක වෙලාම ගියා.
3: ඔව්, Honda ගැන කතා කරාට, Honda නිර්මාතෘ ගැන කතා කරාට නේද? BYD ඕන එහෙම ලොකුවට එළියට ඉන්නේ නැහැ. ඔයාලට මතකද මීට අවුරුදු කීපයකට කලින් චීන වාහනයක් කිව්ව අපේ මිනිස්සුන්ට hina ගියා.
0: මොකද?
3: Chinese නේ.
0: ඔව්.
3: චීන බඩු සතියයි.
0: ඔව්.
3: හරි නෑ. ක්වොලිටි නෑ. හැබැයි අද වෙද්දි ලෝකේ වාහන කර්මාන්තයේ දැවැන්තම තැන තමයි යුරෝපය. ඊට පස්සේ ඇමරිකාව සහ ජපානය. මේගොල්ලෝ ඔක්කොම දනගස්සලා චීන ජාතිකයෙක්ට පුළුවන් වෙලා තියෙනවා ලෝකේ වේගවත්ම කාර් එක හදපු. හරි? බුගාටි කියලා කියන්නේ.
0: ආ.
3: බුගාටි සමාගමේ වාර්තාව පවා කඩන්. යුරෝපයේ ලොකුම වාහන සමාගම පවා බය වුණ මේ චීන ජාතිකයා කවුද?
0: කවුද?
3: කවුද මේ චීන?
0: කවුද?
3: එයාගේ නම තමයි වෑන් චුවාන්ෆු. වෑන් චුවාන්ෆු.
0: හරි.
3: අද ලෝකයේ තියෙන ලොකුම විදුලි වාහන සමාගම BYD සමාගමේ නිර්මාතෘවරයා. ගොවිපලක ඉපදුනේ.
0: අනේ.
3: වයස 15 අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා පාරට වැටුණා. කොල්ලා අනාථ වුණා. ඩොලර් බිලියන 25.7ක මේ මහා ධනවතෙක් වෙලා ඉන්නේ කොල්ලා. බුගාටි කාර් එක පැරද්දුවේ කොහොමද? හා අන්න ඒක තමයි අපි කියන්නේ. 1966 අප්‍රේල් 8 වෙනිදා චීනයේ අන්හුයි කියන දුෂ්කර ගම්මානේ දුප්පත් ගොවිපලක තමයි 6 වෙනි දරුවා විදියට වෑන් චුවාන්ෆු ඉපදෙන්නේ.
0: හරි.
3: කණ්ඩ බොණ්ඩ නැහැ. මන්ද පෝෂණයෙන් පෙළුණා. මේ පවුලට ලොකුම පාර වැදුනේ වෑන්ට වයස අවුරුදු 13 දී. ඒ තමයි එයාගේ තාත්තා මැරුණා. ඊට පස්සේ අවුරුදු 2කට පස්සේ එයා ජීවිතේ වැදගත්ම තීරණයක් ගන්නවා. එයා විභාගෙ ලියනවා. විභාගෙ ලියන දවසේ එයාගේ අම්මා මැරුණා.
0: අනේ.
3: වයස අවුරුදු 15 මුළු ලෝකෙම නැතුණ මේ වෑන්ට පිටිට හිටිය එයාගේ අයියා. අයියා කරේ තමන් ඉගෙන ගන්න ඒවා අනම්මන ඔක්කොම පැත්තකින් තියලා මල්ලිව බලා ගන්න වගකීම් බාරගත්තා. එදා ඒ පුංචි කොළුවා තමන්ටක පොරොන්දුවක් වුණා. මම ආයෙත් කවදාවත් කාගෙන්වත් යැපෙන්නේ නැහැ කියලා. ආයේ කවදාවත් දුප්පත් වෙන්නේ නැහැ කියලා.
0: හරි.
3: වෑන් කියන්නේ

0: නිසා මෙයාට වැඩි කාලෙ එතන ඉන්න පුළුවන්කමක් ලැබුණේ
1: නැහැ.
0: මෙයා එතනින් එළියට එනවා අවුරුදු 28 දී.
1: හරි.
0: 1995 දී වෑන් තමන්ගේ ඥාති සහෝදරයෙක්ගෙන් ඩොලර් ලක්ෂ 3ක් ණයට
1: ගන්නවා.
0: හා. එයා අලුතෙන් පටන් ගන්නවා කම්පැනියක්. ඒකේ නම BYD.
1: හරි.
0: මේකේ තේරුම පස්සේ කාලේ තමයි ආ ඒක හරියට මෙවුව කරන්නේ. Build your dreams skill. මුලින්ම හැදුවේ වාහන නෙමෙයි.
1: එහෙනම්
0: මොබයිල් ෆෝන්.
1: ආ.
0: මොබයිල් ෆෝන් බැටරි.
1: හරි.
0: ඒ කාලේ මාකට් එක අල්ලගෙන හිටියා ඔය මේ Sony, Panasonic වගේ ඒවා.
1: ඔව්.
0: ජපානු ඩොලර් මිලියනයක මැෂින් වලින් කරපු දේ වෑන් කලේ චීන කම්කරුවෝ 50ක් දාලා ඊට වඩා ගොඩක් අඩුයි. හැබැයි වෑන් කොපි කළා විතරක් නෙවෙයි. ඔව් තමන් හදන දේ ගැන මාර විදියට විශ්වාස කරා. දවසක් BYD බැටරි ෆැක්ටරියේ පිරිසිදුකම ගැන සැක කරපු ලොකු ක්ලයන්ට් කෙනෙක්ට පෙන්නන්න වෑන් කලේ බැටරිය ඇතුළට දාන රසායනික දියරයක් අරන් අර මිනිස්සයාගේ ඉස්සරහා බීපු එක. මේ වගේ පිස්සු වැඩ නිසා නොකියා මෝටරෝලා වගේ ලොකු සමාගම් ජපාන් වතෑරලා BYD එකෙන් බැටරි ගන්න පටන් ගත්තා. වඩ තේරෙනවද යා ෆෝන් මාකට් එක අල්ලපු හැටි.
1: ඒකනේ.
0: හා 2003 දී වෑන් එකපාරටම කිව්වා මට බංකොලොත් තුන වාහන ෆැක්ටරියක් සල්ලි වලට ගන්න ඕනි කියලා. දැන් මෙයා බැටරි හදන ගමන් වාහන ගන්න හදනවා. වාහන හදන කම්පැනියක් ගන්න හදනවා.
1: කම්පැනියක්.
0: සමාගමේ ලොක්කෝ කිව්වා පිස්සුදයිසෙ. නෑ. සෝරි සර්. පිස්සුද සර්. අපි මේ කරන්නේ බැටරි බිස්නස් එකක්. වාහන කියන්නේ වෙනම ලෝකයක්.
1: ඒකනේ.
0: අපිට ඒ ගැන එක්ස්පීරියන්ස් නෑ.
1: නෑනේ.
0: විරුද්ධ වුණා ඔක්කොම. හරි. වෑන් වාස් කළා දාන්න තැදුවා. වෑන්ට පෙස්සන් ගහනවා.
1: හරි.
0: කේලම් කියනවා. කැලෑපත්තර ගහනවා.
1: අනේ.
0: මෙහෙම නම් එහෙමද? හැබැයි එයා කාගෙන්වත් කතා අහන්නේ නැතුව
1: හරි
0: එයා පටන් ගත්ත කොයින්චොයින් ඔටෝමොබයිල් කියන ෆැක්ටරිය ඩොලර් මිලියන 77කට එයා ගත්තේ. සමාගමේ සියදිවි නසා ගැනීමක් කියලා මාධ්‍ය කිව්වා. වෑන් දැකපු දේ අනිත් අයට පෙවුන්නේ නැහැ. එයා තේරුම් ගත්තා අනාගතයේ කාර් එකක් කියන්නේ රෝද 4ක් උඩ තියෙන බැටරි එකක් කියලා. කොහොමද මොලේ? හා ටොයෝටා වොක්සගන් ෆෝඩ් වගේ කාර් අරන් ඒව කෑලිවලට ගලවලා අධ්‍යයනය කළ බැලුවා මේවට බැටරි හයි කරන්න පුළුවන්ද කියලා.
1: පුළුවන්ද කියලා.
0: ඒ කියන්නේ අර ප්ලග්ඉන් හයිබ්‍රිඩ් වාහන වලින් එකක් ලෝකෙට අඳුන්වලා දෙන්න මෙයාට ඔළුවට එනවා. 2008 දී. ඒ තමයි 2008 තමයි BYD ලෝකේ පළවෙනි වාහනේ හදලා එලියට දාන. ඔහොම පටන් ගත්ත වෑන් ගැන තමයි අපි මේ
1: කියන්නේ.
0: ඉතින් අද BYD එකක් පාරේ මේ වෙලාවෙත්
1: තියෙනවා.
0: එකක් නෙමෙයි ලක්ෂ ගාණක් ලෝකේ
1: තියෙනවා.
0: BYD කියන්නේ අඩුවට වාහන දෙන කම්පැනියක් විතරක් නෙවෙයි. වෑන් තේරුම් ගත්තා ලාභෙට විතරක් වාහන දීලා පැවැත්මක් නැහැ. සුපිරි බ්‍රෑන්ඩ් කීපයක් හැදුවා. අහලා ඇති ඔය Mercedes Benz එක්ක එකතු වෙලා හදනවා ලක්ෂරි වාහනයක් Denza කියලා. ඊට පස්සේ තව Land Rover, Jeep වගේ off-road වාහන වලට ගහන්න හදපු බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. Fangchenkin Bao කියලා. මේවා අපිට නම කියන්න තුරුනේ. හරි. ඉතින් මතක තියාගන්න මිනිස්සු ජීවිත වලින් වැටෙනවා තමයි. හැබැයි හිතේ හයිය තියෙනවනම් නේ?
1: ආයෙ නැගිටින්න පුළුවන්.
0: කාලයක් යුරෝපීය සමාගම් hina වුණ ඔය පිස්සු කියලා කොන් කරපු ඒ චීන ජාතිකයා. අද ලෝකේ වාහන කර්මාන්තේ වහලෙ ගලවලා දාලා ඉවරයි. Bugatti වලට මේ තැනට එන්න අවුරුදු 100ක් ගියත් BYD කලේ අවුරුදු 22කින්.
1: වව්.
0: ඔයා පදින්නේ BYD වාහනයක් නම් ආඩම්බර වෙන්න.
1: අන්න.
0: ඔයා පදින්න.
1: අධිකාරයාගේ කතාව.
0: හා. ලේසි පාසු වාහනයක් නෙමෙයි.
1: නෙවෙයි.
0: හරි. කඳුළු මතින් නේද? කුසගින්න සාගින්න ඕවා මතින් ගොඩනැගිච්ච ව්‍යාපාරික ප්‍රොඩක්ට් එකක් වාපදින්.
1: ඔව්.
0: ඔයත් එහෙම ආපු ගමනක අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. අපි කියන්නේ නෑ BYD තමයි ලෝකේ හොඳම වාහනේ කියලා.
1: ඔව්.
0: එහෙම එකක් කියන්න අපි දන්නේ
1: නැහැ. දන්නේ නැහැ නේ.
0: කොහොම වුණත් අමාරුවෙන් නැගිටගත්ත මිනිස්සු තමයි
1: අද ලෝකේ අල්ලලා තියෙනවනේ.
0: අල්ලලා තියෙනවා. 8:09

0: උදේ 8යි විනාඩි 18යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි. වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.
2: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට.
0: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
5: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
6: 8:19 අපේ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන වැඩ මතක් කරා. රුපියල් 40ක් වියදම් කරලා ජීවිතේ වෙනස් කරගන්න විදිහ ගැන දැන් හැමෝම දන්නවා. මොකද ජාතික ලොතරැයි මණ්ඩලයේ රටේ සංවර්ධන කාර්යයන්වලදී සුවිශේෂී උදායකත්වයක් දෙනවා. يعني ටිකට් එකකින් රුපියල් 40ක් වියදම් කරලා තව ගොඩාක් දේවල් කරන්නේ ජාතික ලොතරැයි
7: මණ්ඩලය.
6: ඉතින් පෞගිය මාස කීපෙදී වාසනාවන්තයෝ විශේෂයෙන්ම රටේම සුපිරි ත්‍යාගලාභීන් ඇතුළු 40 දෙනෙක් ඇතුළුව වාසනාවන්තයෝ 44 දෙනෙක් නේද? රුපියල් කෝටි 23 ලක්ෂයකුත් ඒ වගේම නෑ කෝටි 23කුත් ලක්ෂ 46ක් බෙදලා දෙන්න පුළුවන් කමක් ලැබුණා. ඉතින් රුපියල් 40කට ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් මිලදී ගන්නවාට නිරන්තරයෙන්ම වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න දෙන අවස්ථාව තමයි අර කිව්වාගේ රජේකාපත් අරමුදල, කෘෂිකර්ම අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, රණවිරු සේවා අරමුදල, සමාජ සේවා අරමුදල වගේ අරමුදල් රැසකට දායකත්වය දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය. එනිසා රුපියල් 40යි ඔය වියදම් කරන්න ඕනේ මතක තියාගන්න. වාසනාවට කියන එකම නම NLB. ඒ වගේම RDB බැංකුව ගැන මතක් කරන්නම්. FD එකක් ඕපන් කරනවා නම් RDB බැංකුවේ ශාඛා 272ක් තියෙනවා.
7: ඉතින් ඔයාට පුළුවන් ළඟම තියෙන ශාඛාවට ගිහිල්ලා ඔයා මෙච්චර කල් පරිස්සමෙන් අරන් තියාගත්ත සල්ලි, හැමත් නැත්නම් මහන්සියෙන් හම්බ කරපු සල්ලි account එකක් ඕපන් කළ පරිස්සමෙන් තැම්පත් කරන්න. මොකද හොඳම පොලිය දෙන්නේ මේ වෙද්දි RDB බැංකුව විතරමයි.
6: ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරන්නම්. ඔයාට ඉස්සරහට එන ඔය එල්නිනෝ තත්ත්වයන්වලදී විශේෂයෙන්ම ජලවිදුලිය කියන එක කියන්නේ ලොකු හිසරදයක් වෙන මාතෘකාවක්.
7: ඒ
6: නිසා ඔයාට සිද්ධ වෙන සෝලා පද්ධතියකට යන්න ඒ වෙනුවෙන් තමයි ඩීප් ටෙක් මේ මතක්
7: කිරීම.0777773474 තමයි ඔයා කතා කරන්න ඕනේ. ඔයාගේ නිවසට, වගාවට, ගොවිපලට, හෝටලයට, වගේම කර්මන්ත ශාලාවට හරි ව්‍යාපාරික ස්ථානයට හරි අවශ්‍ය ඩීප් වෙල් පම්ප් සහ සෝලා වෝටර් පම්ප් විස්තුමක් විශ්වාසයෙන් ඔයාට සම්බන්ධ කරගන්න ඕනේ නම් ඔයා කතා කරන්න ඕනේ ඩීප් ටෙක් එකකට. ඩීප් ටෙක් එකකට නෙවෙයි එකට. ඉතින් ඒගොල්ලෝ ඔයා ඉන්න තැනට ඇවිල්ලා ඔයාට ජලය ලබා ගන්න ඕනේ ගැඹුර. එතකොට දවසකට ඔයාට කොච්චර ජලය ඕනේද මේ හැම අවශ්‍යතාවයක්ම අඳුරගෙන DPL pump system එකක් තෝරගන්නත් ඔයාට උදව් කරනවා. ඊට පස්සේ ඒක තෝරගෙන ඒක සවි කරන්නත් ඔයාට උදව් කරලා තාක්ෂණික සහාය ඔයගලගෙන් ලබා ගන්න පුළුවන්. 0777773474 කතා කරලා මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්.
6: ඒ වගේම මතක් කරන්නම් අපි විජය නිවසින් එන විජය නිෂ්පාදන අතරේ තියෙන විජය කුළුබඩු 100ක් අපි දන්නවා ස්වභාවික රසය තමයි ඔබට එකතු කරන්නේ. ඒ නිසාම ලෝකේ ඕනම තැනක දැන් විජය නිෂ්පාදන හොඳ පිළිගැනීමක් තියෙනවා. ජාත්‍යන්තර මට්ටමේ සූපවේදීන්, හෝටල්, මෙසියල් දැන් විජය නිෂ්පාදන ගැන විශ්වාසය තියලා ඒ රටවලත් දැන් පාවිච්චි කරනවා. ඉතින් කැමරික රස කරගන්නවා කියලා කියන්නේ වාඩ තියෙන උත්සාහය, උනන්දුව, කැපවීම ඔක්කොමත් එක්ක ඒකට එකතු කරන කොළුබඩු. ඒ නිසා ප්‍රමිතියට නිෂ්පාදන දානවා නම් විජය නිවසින් එන විජය නිෂ්පාදන.

දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ.

0: හැම් දෑවට දිනා වෙවි සින්දුවහන්න ඊවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: ஆர்டிபி யூத் பிளஸ்

0: යන පැකේජ් රසක් SLT මොබිටෙල් ෆයිබර්
1: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න

0: සතිය දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979
3: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 011 4 700 600
4: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය නුතුරයිෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා ඔබ වෙනුවෙන්ම
6: උදෑසන 8:33

0: SMS එකක් කියලා කියන්නේ අපිට දැන් වැඩි පාවිච්චි කරන්න නැති නේද පණිවිඩ ක්‍රමයක්.
1: මොකද
0: WhatsApp මැසේජ් එක තමයි අපි වැඩිපුර දැන් මේ කාලේ ඕනම කෙනෙකුට WhatsApp පරා තමයි මැසේජ් එකක්
1: තියන්නේ. ඔව්. ස්මාර්ට් ෆෝන් නැති කට්ටිය තමයි ඉතින් පොඩ්ඩක් ඔය SMS පාවිච්චි කරන්නේ.
0: අද අපිට තප්පර ගානකින් ලෝකේ ඕනම තැනකට පණිවිඩයක් යවන්න පුළුවන් වුණාට මීට අවුරුදු 200කට විතර කලින් පණිවිඩයක් යවන්න දවස් ගාණක් ගියා. ඒ ප්‍රමාදය නිසා සෑහෙන ප්‍රශ්න ඇති වෙලා තිනවා ඒ කාලේ. වහලා දිනවා සැමුවෙල් මෝස් ගැන.
1: නෑනේ.
0: සැමුවෙල් මෝස් කියන්නේ 1825 ඇමරිකාවේ හිටපු ඉතාම දක්ෂ චිත්‍රශිල්පියෙක්. යා වොෂින්ටන් නුවරදී ඔය නිදහස් සටනේ දැවන්ත ඓතිහාසික චිත්‍රයක් අඳිමින් ඉන්න කාලය.
1: හරි.
0: අශ්වාරෝහකයෙකු අතින් එයාට එයාගේ තාත්තගෙන් ලියුමක් හම්බෙනවා. ඒකේ තියෙනවා තෙවැනි දරුවා ප්‍රසූත කිරීමෙන් පසු ඔබේ ආදරණීය බිරිඳ සුවමින් සිටිනවා කියලා.
1: හානේ.
0: වයිෆ් හොඳින් ඉන්නවා. සනීප වෙමින් ඉන්නේ.
1: හරි.
0: තුන්වෙනි දරුවා හම්බුණා කියලා.
1: මෙයා දන්නේ නැද්ද?
0: නෑ. මෙයා දැනගෙන හිටියා බබා හම්බෙන්න ඉන්නේ කියලා. ඔයා මාර කතානේ හන්නේ.
1: හම්බුණා කියලා දන්නේ නැහැ.
0: හම්බුණා ඔන්න දැන් මේ කාලේ වගේ නම් මේ හම්බ වෙනවා ලයිව් වීඩියෝ කෝල් එකෙන්
1: බලන්න පුළුවන්නේ.
0: ඒ කාලේ එහෙම බෑනේ. ලියුම ආවා. ඉතින් මෙයා කියවෝ සතුටුයි. මෙයා වැඩ කරගෙන යනවා.
1: හරි.
0: මෙයාට නිවාඩුවකුත් ගන්න විදිහක් නැහැ. ඊට පහුවදා දවස් දෙකකට විතර පස්සේ ආයෙ ලියුමක් එනවා. සුව වෙමින් හිටපු බිරිඳ මිය ගියා
1: කියලා.
0: ඔව්. දුකයි. මෝ සිග්මන්ට් චිත්‍රය අතෑරලා දැම්මා.
1: ඒකනේ.
0: චිත්‍රය අඳින එක අතෑරලා එතන වැඩ කරගෙන හිටපු එයාටත් කිව්වා මම යනවා ගෙදර මගේ වයිෆ් නැති වෙලා කියලා. ඉතින් හැතැම්ම 300ක් දුරින් තිබ්බ එයාගේ ගෙදරට අශ්වයෙක් පිටේ එන්න පටන් ගත්තා. මෙයා ඉතින් එනකොටත් හැතැම්ම 300ක් එනවා කියන්නේ ලේසි නෑ.
1: නෑනේ.
0: දවස් එකමාරක් විතර යන්න ඇති. එනකොටත් බිරිඳගේ භූමදානය සිද්ධ කළා ඉවරයි. හරි. තමන් වෙනත් නගරයක චිත්‍රාදිද්දි බිරිඳ අසනීප වෙලා තනිවම ඒ සියලු දුක් දරාගෙන මිය ගිය බව දැනගන්න මෝස්ට වෙලාවක් තිබුණේ නැහැ.
1: ඒකනේ.
0: පණිවිඩේ එන්න ගත වෙච්ච ඒ දවස් කීපයක ප්‍රමාදය. සෑහෙන පසුතැවීමක් වේදනාවක් මෝස්ට ඇති කළා. ඒ වේදනාව හිතේ තියාගෙන අවුරුදු 7ක් ඉඳලා 1832 දී මෙයා නැවක ගමන් කරමින් ඉන්නකොට මෙයාට හිතෙනවා විද්‍යුත් චුම්බක පිළිබඳ පොඩි අදහසක් එනවා.
1: හා.
0: ඒ කියන්නේ විදුලි රැහැන් ඔස්සේ අශ්වයෙකුට වඩා වේගෙන් පණිවිඩයක් යවන්න පුළුවන් කියලා අදහසක් එනවා.
1: හරි.
0: එතන ඉඳලා අවුරුදු 12ක් මෙයා කැපකිරීම කළා. අසාර්ථක වීම බිඳලා මුදල් නැති වීම මගහිඟකම් ඔක්කොටම මූණ දීලා මිනිස්සුන්ගේ උසුළු විසුළු නේද?
1: ලක් වෙලා
0: ඔක්කොම කළා. 1844 දී මුළු ලෝකෙම වෙනස් කරපු සුවගැනීම කරනවා. ඒ තමයි ටෙලිග්‍රාෆ් කියලා
1: කියන්නේ.
0: ටෙලිග්‍රාෆ් යන්ත්‍රය සහ වාලති මෝස් කෝඩ් කියලා එකක් තියෙනවා. ඉංග්‍රීසි භාෂාවේ සියලුම අකුරු වලට සහ ඉලක්කම් වලට කෙටි සිග්නල් කීපයක් කේතයක් කරා ලබා දෙනවා.
1: හරි.
0: ඒ තමයි මේස් මෝස් කේතය කියලා කියන්නේ. මේස් නෙමෙයි මෝස්.
1: මෝස්
0: කියන්නේ කකුල දානවා. එතකොට නොකිය ෆෝන් වල SMS එනකොට ආවේ අන්න එහෙම ආපු කෙටි සිග්නල් එකක. රින්ග් ටෝන් එකක් විදිහට. SMS එකට අදාළ මෝස් කෝඩ් එක. වොෂින්ටන් ඉඳලා බෝල්ටිමෝ දක්වා විදුලි රැහැන් ඔස්සේ ෂණේකින් පණිවිඩයක් යවන්න මෙයාට පුළුවන් කවක් ලැබෙයි. අශ්වයන්ගේ වේගයෙන් ගිය පණිවිඩ විදුලි වේගයෙන් යවන යුගය ආරම්භුනේ යන්න එහෙම. ලිපියක් පරක්කු වීම නිසා තමන්ගේ බිරිඳගේ අවසන් කටයුතු වලටවත් සහභාගි වෙන්න බැරි වෙච්ච මිනිස්සෙක් මුළු ලෝකෙම පණිවිඩ යැවීමේ ප්‍රමාදය සදාකාලිකවම අවසන් කරා.
1: ඒකනේ බලන්න කොච්චර හොඳ දෙයක්ද හොයාගත්තේ කියලා.
0: මිනිස්සුන්ට සමහර වෙලාවට සමහර දේවල් සිද්ධ වෙන්නේ නරකටම නෙමෙයි. ඒ නරකට වෙච්ච දේ හොඳ පැත්තට හරව ගන්න සමහරුන්ට පුළුවන්. නේ?
1: අනිවාර්යයෙන්.
0: දැන් ජොබ් එක නැති වෙලා ඉස්සරහට අපි හිතමු එල්නිනෝ ඇවිල්ලා ජොබ් නැති වෙලා ආර්ථික අවපාත ඇවිල්ලා අමාරුවේ වැටෙනවා කියලා.
1: ඔව්.
0: ඒක පෙර 2022 ආර්ථික අර්බුදයේ වෙලාවෙත් අපිට තියෙනවානේ.
1: ඔව්.
0: නේ? ගොඩාක් කාලේ ජොබ් නැති වුණා. අමාරු කාලයක්. ඔව්. ඒ කාලේ සමහරු වැළුවා මේ අමාරු කාලෙන් කොහොමද ගොඩ එන්නේ? වලට වැටුණාද පස්සේ ඒ කටින්ම තමයි ගොඩ එන්න ඕනේ.
1: ලින් කටින්ම එන්න ඕනේ.
0: ඒ කාලවල ගෙවල් වල පොඩියට ස්වයන් රැකියාවෙන් පටන් ගත්තා. නේ? සමහරු තාමත් ඒ ස්වයන් රැකියාව කරගෙන යනවා. ඔය පොල් රොටි විකුණන ඒවා.
1: කේක් හැදුවනේ කදා කටි.
0: ඔයත් හැදුවා?
1: නෑ මම හැදුවා මං කෑවා.
0: ස්ට්‍රීට් ෆුඩ්. ඔය වගේම. ඔය අතරේ කෘෂිකාර්මික ශේස්ත්‍රයේ අලුත් අලුත් දේවල් හොයාගත්තා. අලුතෙන් බිස්නස් කරන්න ව්‍යවසායකයෝ බිහි වුණා. දැන් ඔය අපි කතා කරන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස්ලා එක්ක ගොඩාක් වෙලාවට පුළුවන්කමක් තියෙනවා අලුතෙන් නේද? ව්‍යවසායකෙක් විදියට නැගී සිටින්. උවමනාව තමයි තියෙන්න ඕනේ. දැන් බලන්නකො පෞගේ කාලවල අපි කිව්වනේ යන්ත්‍රෝපකරණ ගණනාවක් වික්කා කියලා.
1: ඔව්.
0: ඒ කියන්නේ ලංකාව පුරාම සෑහෙන පිරිසක් ව්‍යවසායකයෝ වුණා. ඉතින් එහෙම උනේ ඒ උවමනාවත් එක්ක. කොච්චර අමාරු කාලයක වුණත් ඔවුන්ට තිබ්බ ප්ලෑන් එක. හා දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ඩෝමා නියම අමතර කොටස් අලවිය සඳහා දිවයින පුරා අලවි නියෝජිතවරු බඳව ගන්න.
1: හරි.
0: ඔයා ජොබ් එක කරන ගමන් වුණත් මේක කරන්න පුළුවන්. වාඩ කරන්න ඕනේ ප්‍රධාන මාර්ගයක් ළඟ වර්ගඩි 200ක් හෝ ඊට වැඩි වෙළඳ ස්ථානයක් තියෙන්න ඕනේ. බැංකු අපකරු විස්තර සමග ඔයාගේ අයදුම්පත WhatsApp මාර්ගයෙන් එවන්න මෙන්න මේ කියන නම්බර එකට. අමල්ක මැණික් කඩවර මහත්තයාගේ නම්බර එක 0764 23 94 27 කියන නම්බර එකට WhatsApp කරන්න. ඔයාට පුළුවන් කමක් තියෙනවා ඔන්න ඒජන්ට් කෙනෙක් වෙන්න. හරි.
1: හරි.
0: මේ ඉස්සරහට එන්න තියෙන අමාරු කාලවලට ඔයාට සයිඩ් බිස්නස් එකක් තියෙන්න ඕනේ. ඒජන්ට් කෙනෙක් වෙනවා කියන්නේ ලොකු අමාරු වැඩක් නෙවෙයි. නේ?
1: ඔව්. හිතුවොත් බැරි නෑ.
0: ඉඩකඩ විතරයි ඕනේ. බැංකු අපකරේ තිබ්බා ඉඩකඩ දුන්නා.
1: ඔව්.
0: ඒ අරගොල්ලෝ ඒ වැඩ ටික ඔක්කොම කරගෙන යනවා. හරි. ඉතින් ඒ ටික පොඩ්ඩක් හොයලා බලලා කරන්. මොකද මේ අපි මොන මොන හරි ආදායම් වෙන ක්‍රම ගැන හිතන්න ඕනේ. හරි.
1: ඔයගලන්ට හිතෙන්නේ නැත්නම් අපි මේ ඔයගලන්ට හිතන්න සලස්වනවා.
0: ඔව්. ඒ වගේම ලැබෙන ආදායම හරි තැනක ආයෝජනය කරන්න ඕනේ, තැන්පත් කරන්න ඕනේ. RDB බැංකුව කියන්නේ එහෙම තැනක්. වඩ FD එකක් ඕපන් කරන්න දැන් තියෙන අවස්ථාව හොඳම අවස්ථාව තමයි RDB කියලා කියන්නේ.
1: ඔව්. ඉතින් ශාඛා 272ක් තියෙනවා රට පුරාම. එහෙනම් ඔයාලට ළඟම තියෙන ශාඛාවට ගිහිල්ලා ගොලන් එක කතා කරන්න මොකද්ද යන්න ඕනේ හොඳම ප්ලෑන් එක කියලා. ඒගොල්ලෝ කියයි මෙච්චර පොලියක් ඔයාලට හම්බ වෙනවා මහත්මයා බය නැතුව දාන්න කියලා. අන්නේ වචන විශ්වාස කරලා ඔයාගේ සල්ලි ටික තැම්පත් කරලා ඉන්න. ඉතින් පොලිය ගැන කතා කරන්න දෙයක් නැහැ. උප්පරිම පොලිය දෙන එකම බැංකුව තමයි RDB.
0: අනිත් බැංකුත් එක්ක සංසන්දනය කරලා යන්න ගිහිල්ලා ඕන ඒගොල්ලොන්ගෙන් අහලා යන්න. ඒගොල්ලොන් ළඟට ගිහිල්ලා පැය දෙකක් නිකන් කාලේ කාදමනන්ද ඕනේ නැහැ නේ.
1: ඔව්.
0: අන්න ඒ නිසා තමයි කියන්නේ කෙලින්ම යන්න RDB බැංකුවට.

0: උදේ 8 විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර එක ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටර එකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකතනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: සතයි විනාඩි 50යි. වයසට යනකොට සමහර මිනිස්සුන්ට තමන්ගේ ජීවිතේ නොලැබුණු දේවල් දැන් પરම්පරාව විඳිනවා හැම දැක්කම් පොඩි ඇරියස් එකක් එනවා කියලා මම දැක්ක පෝස්ට් එකක තියෙනවා. ඒ හින්දා අපි ප්‍රාර්ථනා කරනවා අවුරුදු 50 විතර එනකොට අපිට මේ දැන් ඉන්න දරුවෝ විඳිනේවා නේද? සම්බන්ධ ඉරිසියාවක් හිතෙන්න එපා කිය.
1: නිසි වයසට නිසි දේවල් කරන්න නේ.
0: ඔව් නැත්තම් හූල්ල හූල්ල ඉරිසියා කර කර කුහකකම් කර කර තමයි ඉන්න වෙන්නේ කියලා නෝයි කියන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා මේ දවස්වල පොඩි අමුතු ආසාවක් තියෙනවා.
1: මොනවාද?
0: එයාට ආසයි ඔය හෝමු සමුද්‍ර සන්ධියට එයාගේ නම දාගන්න.
1: අනේ එයාට තියෙන ආසාව.
0: එයා යෝජනා කරලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් සන්ධිය කියලා හෝමු සමුද්‍ර සන්ධිය නම වෙනස් කරන්න.
1: අනේ දෙයනේ.
0: ආ?
1: ඇයි මෙහෙම?
0: අනේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයාට තවත් එහෙම ආසා තියෙන්න පුළුවන්. ලෝකයේ බලවත්ම රටේ ජනාධිපති. ව්‍යාපාරිකයෙක්. ප්‍රසිද්ධිය තියෙනවා සල්ලි තියෙනවා බලය ඔක්කොම තියෙනවා
1: මොනවද නැත්තේ
0: අනේ අර හොමු සමුසන්දියේ නමත් ඕනේ කියලානේ
1: පව්වානේ
0: පව් දෙයියනේ කියලා හිතෙනවනේ හැබැයි එක පැත්තෙන් ගත්තම කමකුත් නැහැ
1: මොකද ඇයි කමක් නැහැ කියන්නේ
0: ලෝකෙට වැඩක් කරව මිනිස්සෙක් තමන්ගේ නම ගහගත්තම මොකද කියලා හිතන්න පුළුවන්
1: අපේ රටේ තියෙන පාරවල් වල හැටියට
0: අපිට අපේ ගෙවල් වල අපේ ස්කීම් එකේ අසංග සතරසිංහ මාවත කියලා බලන්න ඕනේ පොඩි යෝජනාවක් දාලා. ඒවල් කුඩු වෙන්න ගහයිද?
1: එළවනවා පැත්තෙම.
0: සමහරුන්ට එහෙම තියනවා නේ. දැන් අය නමට ඉස්සරහෙන් කියනේ වට එහෙමත් තියෙනවා.
1: ඔව්.
0: මේ ඔය සමහර උත්සවවල එහෙම අපි නිවේදන කරන්න ගියාම සමහරු අඬ ගහලා කියනවා පුතා මගේ නමට කලින් මේ ටික කියන්න ඕනේ.
1: ආ.
0: සාම විනිසුරු මුළු දිවයිනට.
1: ආ හරි හරි හරි.
0: කලා කීර්ති කලා විභූෂණ.
1: අම්මේ.
0: ආ. ඊට පස්සේ තව තියෙනවා. ආ. වැඩන්නේ කියලා එකක් හරි මිස් වුණොත් ඔන්න මූණ හොඳ නැහැ.
1: සමහර ආනේ අසංකෝයා කියලා කියනවා.
0: සමහර ස්වාමීන් වහන්සේලාටත් එහෙම තියෙනවානේ. උභය විහාරාධිපති, ආවල් පළාතේ අධිකරණ සංගනායක, ආ රාජකීය පඬිත, ආ විචිත්‍ර ධර්ම කතික. ඔය වගේ ටික කිව්වෙ නැත්තම් හාමුදුරුවෝ අවුල්. සීළු දෙය අතාරින්න කියන හාමුදුරුවෝ අවුල්. ඕකම අනිකුත් නේද? තැන්වලටත් දැන් හාමුදුරුවෝ විතරක් නෙවෙයි ඈ.
1: නෙවෙයිනේ.
0: දේශපාලඥයෝ හාමුදුරුවෝ විතරක් නෙවෙයි. අපේ ඉස්සර හිටිය ඉස්කෝලේ ප්‍රින්සිපල් කෙනෙක්. එයා මට කියනවා කතාවක් කරන්න කලින් මේ පැත්තට අණ ගහන්න. මං ගැන පොඩ්ඩක් කියන්නේ. හරි. මම මේ ඉස්කෝලේ ඇවිත්නම් අවුරුදු දෙකයි. දෙකට මේ වැට්ටික් කරලා තියෙනවා. මේව පොඩක් ඉස්මතු කරලා ගන්න.
1: ආ දන්නවනේ පුතා ඉතින් පොඩ්ඩක් ලස්සන කරලා කියන්නේ ඉතින්.
0: පොඩ්ඩ වැඩ දාලා කියන්නේ. හරි. පැත්තට අණ ගහලා කියන්න. ලැජ්ජ හිතෙන. හරි සමහරුන්ට එහෙමම තියෙනවා
1: ඇත්තටම වැඩක් කරා නම් එහෙම පැත්තකට අඬගහලා කියන්න ඕනේ
0: කියන්න ඕනේ අපිට මතක් වෙන්නේ
1: නැහැ වෙන්න බෑ
0: ඉතින් ඕක ඉතින් ලෙඩක් ඕකට දෙන්න ඕනේ හොඳ ගුලියක්
1: ගුලියක් ඕක
0: මේ ඔය ඕකේ ඒ විදිහට තව විදිහට එනවා ලස්සන අඳින පළඳින තරුණ ප්‍රජාව දිහා බලලා හා එහෙමත් තියෙනවා අර අර අපි කියන වයසත් එක්ක එන එක එක රෝග තියෙනවා.
1: තියෙනවා තියෙනවා තියෙනවා.
0: නේ දැන් අපි උදේ කතා කරේ සම රැලි වැටෙන.
1: ඔව්.
0: ඇස්සට නිකන් රැල්ලක් එන, රින්කල්ස් අනම්මන. ඒවම නෙමෙයි. සමහර රෝග අර අර වගේ රෝග ඒවට නම් බෙහෙත් නැහැ.
1: බෙහෙත් නැහැ බෙහෙත් නැහැ. මොකක කමට බෙහෙත් නැහැ.
0: පෙනුම සම්බන්ධව තියෙන දේවල් වලට අපි වාට කිව්වා වගේම ආයෙ මතක් කරනවා. ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් නේ. දැන් ජීවිතයේ හොඳම කාලේ ක්‍රියාශීලීම කාලේ පෙනුම ලස්සනටම තිබුණ කාලේ ගැන ඔයා ආයි පසුතැවෙන්න ඕනේ නෑ. ඔයාට පුළුවන් උත්සාහ කරලා බලන්න. හෙල්ති ස්කින් එකකට කොලජන් විතරක් බිව්වම ඇති කියලා ඔය කොලජන් විකුණන ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් බලලා ඒතනට ඔළුව හදාගන්න එපා. ඒක එහෙම නෙවෙයි.
1: කොලජන් වලට විතරක් මේ දේවල් කරන්න බෑ.
0: කොලජන් ගන්නවට අමතරව ඇන්ටි ඔක්සිඩන්ට්ස්, ඒ වගේම විටමින්ස්, මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් හරි
1: හරි
0: ඒ වගේම හයිලෝරොනික් ඇසිඩ් වගේ දේවල් සමට ඉතාම වැදගත්. මේ දේවල් අඩංගු ප්‍රොඩක්ට් එකක් තමයි සෙඩ් ජෙන් කියලා
1: කියන්නේ.
0: එතකොට කැප්සියුල් එකක් විදියට නයිට් ෆේස් ක්‍රීම් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට වයස අවුරුදු 30ට වැඩි කාන්තාවන් සහ පිරිමින් සඳහා. හා ඉතින් අර හෙල්ති ග්ලෝවින් ස්කින් එකක් මේන්ටේන් කරන්න කැමති අයට මේක ගන්න කියලා මතක් කරන්න. තව මොනවද ඔයාලට මේ ගැන කියන්න තියෙන්නේ?
1: මොනවද කියන්න තියෙන්නේ?
0: ඔයා මොනවද දන්නේ මේ ගැන?
1: මේක ගහන පිරිමි දෙපාර්ශ්වයටම පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට මේ කැප්සියුල් එකේ තියෙනවා ග්‍රීන් ටී තියෙනවා, විටමින් ඒ, විටමින් සී, විටමින් ඊ, එතකොට බයොටින්, සින්ක්, අයන් මෙන්න මේ වගේ දේවල් තියෙනවා. එතකොට ෆේස් ක්‍රීම් එකේ නයිසිනමයිට්, ඇලෝවේරා, වර්ජින් කොකොනට් ඔයිල්, විටමින් සි, එතකොට සැෆ්රන්, මෙන්න මේ වගේ හොඳ දේවල් අඩංගු වෙලා තියෙනවා.
0: දැන් මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා කැප්ෂුවල් එකක් විදියට ඉන්සයිඩ් බියුටි එක, ඒ වගේම ක්‍රීම් එක අවුට්සයිඩ් බියුටි එකට පාවිච්චි කරන්. ඔය වයස්ගත වීමේදී ඇතිවෙන චාන සංයුති වල වෙනස්කම් නේද? ඒ නිසා ශරීර අභ්‍යන්තරයේ වයස්ගත වීම සඳහා බලපාන සංඝටක වැඩිවීම පාලනය කරනවා. ඉතින් අන්න ඒ නිසා තමයි ස්වභාවික සංයෝග රසක් අන්තර්ගත මේ ප්‍රොඩක්ට් එක ගැන ඔයාලට මතක් කරන්න. හරි, සෙඩ්ජෙන් ගැන මතක් කරේ, ෆාමසි වලින්
1: ගන්න
0: පුළුවන්කමක් තියෙනවා. අපි විජේ නිෂ්පාදනය මතක් කරනවා, කෑම රස කරන වාගේ ශරීර සෞඛ්‍ය ගැන නිතරම කතා කරන වස විසින් තොර ආහාර රටාවක් ගැන කියන අපිට ඔයාලට කියන්න පුළුවන්. විජය කුළුබඩු ගැන කියනකොට මතක් වෙනවා මස් කරි 3-5 එක. මේක කිරිමාළු කරි විදිහට ගන්නත් පුළුවන් නේද? මස් කරි එක දැන් මිරිසට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මිරිස් මාළු කරි, ඔය පොලොස් එකක්, සොයා මීට් එකක්, ඇඹරැල්ල කරියක්, අඹ එකක්,
1: අඹ
0: ඒ වගේ එකක් හදාගන්න උනත් හොඳට පහේ ටික තියෙන්න ඕනේ. ඒ 3-5 එක තමයි ඔය විජය නිවසින් එන කරි 3-5 එක. ඒක කිරට සහ මිරිසට කියලා වඩ ගන්න අවස්ථාවක් තියෙනවා.
1: විජය පාවිච්චි කරනවා කියලා කියන්නේ විජය කුළුබඩු පාවිච්චි කරනකොට වෙනම මේ රසකාරක දාන්න ඕනේ නැහැ, මේ કૃතිම රසකාරක දාන්න ඕනේ නැහැ කරියක රස වෙන්න. මේ 3-5 ටික පාවිච්චි කරනනම් ඇති.
0: අද සම්පත ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ලොතරැයි ගැන මතක් කරනවා, රුපියල් 40කින් ජීවිතේ වෙනස් කරගන්න රටේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් ඔයාලට පුළුවන්කමක් තියෙනවා. ඒ සියල්ලට දායකත්වයේ දෙනගම රුපියල් 40කින් ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තු තියාගන්න. සෞඛ්‍ය, කෘෂිකාර්මික, සමාජ සුභ සාධන, වකුගඩු, මේ වගේ අරමුදල් රසකට දායකත්වය දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ කියන්නේ ඔයා ගන්න ටිකට් එකෙන් තමයි ඔය හැමදේම කරන්නේ.
1: පුංචි රුපියල් 40.
0: අදත් ලොතරැයි කූඩුවක් දැක්කම ලොතරැයි විකුණන කෙනෙක් ඔයාලඟට ආවම මේ අවස්ථාව මගහැරගන්න එපා. මොකද එන්නේ ඔයාගේ ළඟට වාසනාව. ඔයා කෝටිපතියෙක්, ලක්ෂපතියෙක් වෙන අවස්ථාවයි.

විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: වෙලාව පෙරවරු 9:02.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනිද

0: ලක්කඩ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ යුදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දරමාර සිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: හෙරොයින් සහ අයිස් බත්‍රව සමග සැකරුවෙක් අත්තරන්කුඩගත් බව පොලිසිය ප්‍රකාශ කළා. කොළඹ දිසා අපරාධ කොට්ටාස නිලධාරීන් වැටලීම සිදු කළේ සේදවත්ත ප්‍රදේශයේදී. සැක්කරු ළඟ තිබේ හෙරොයින් කිලෝග්‍රෑම් 4කට වැඩි ප්‍රමාණයක් සමග අයිස් මද්‍රව කිලෝග්‍රෑම් 8කට වැඩි ප්‍රමාණයක් හමු වී තිබෙනවා. මද්‍රව ජාවාර බිඩුපෑකත් බවට සැක්කරෙන රුපියල් ලක්ෂ 3ක මුදලක් ඔහු ළඟ තිබී හමු වුණා. සැක්කරු කිත් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ දැනට විදිස්ගතව සිටින මහ පරිමාණ මද්‍රව ජාවරම් කරුකු මාර්ගයෙන් මෙම හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය ඔහුට ලැබී ඇති බවයි. මැදිපෙරදි කලාපය ආරක්ෂාව සඳහා ඩව ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කළා. බාහිර පාර්ශ්වයන් සමග කටයුතු කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු ගණ්ඩාවක් පවතිනවා. ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කිරීමද වැදගත් වන බවයි චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. සාභය හා ආරක්ෂාව වෙනුවෙන් සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළා. මේ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට.

0: நவையாய்
1: வினாடி நவையாய்
2: தரப்போர்னு
1: பாங்க பாங்கால தீனது கடவல்ல இசராவை கால தீன தரப்போர்னு பாங்க
2: ගොඩක් කැමති හැමනේ.
1: ඔව්. ඒ කියන්නේ ඒකේ ටේස්ට් එකේ වෙනසක් තියෙනවා.
2: තියෙනවා.
1: ඒ නිසා අපි ඒකට කැමති. දරපූරණු, දරලිප්. දරලිප කියන එක ඉස්සර ගෙවල් වල තිබුණ එක. දැන් නේ අපි ওই ගෑස් එක නැති වුණාම නේද? වේල් දෙක තුනක් කඩෙන් ගාලා. ඊට පස්සේ ආණ්ඩුවට බැලලා.
2: බැලලා.
1: එහෙමනේ. ගෑස් එක ගණන් ගියාම ආණ්ඩුවට බැලලා ගෑස් එක වරක් වුණා තාණ්ඩුවල බැලලා.
2: ඔව්.
1: මොකද ගෙවල් වල ඉතින් අපේ දරලිප් පාවිච්චි කරන දැන් දන්නේ නැහැ. හරි හරි වාදී ඉතින් අඟුරු දැලි
2: දැලිනේ ගොඩක් වෙලාවට
1: ඔය ඔක්කොම රස්නේ හැමදේම හැබැයි ඉතින් දරලිප් කියලා කියන්නේ ගැමි ගෙවල් වල අනිවාර්යෙන්ම තාමත් ගමේ ගෙවල් වල තියෙන අත්‍යවශ්‍යම ප්‍රධානම අංගයක්
2: දැන් ගොඩක් අය කියනවා ගෑස් ලිපේ වෙනවට වඩා දරලිපේ වුව මේ දේවල් හරි රසයි කියලා
1: ඔව් අවුරුදු ගානක් ගමක ජීවත් වුණ කෙනෙකුට මේ කතාව එකඟ වෙන්න පුළුවන්. ඒ රස කෑම වේල වෙනුවෙන් අපි අම්මල කොච්චර ලොකු දුකක් වින්දාද කියලා අපි දන්නවා. ලිපට පිඹිනවා පිඹිල්ලා කොහොමද දන්නවද? අර අලු කාගෙන නේද? කැහැ කැහැ. මතක් වෙන ඇති වාට එහෙම අත්දැකීමක් තියෙනවනේ. අහල පහල ඉන්න බෑ මුළු කුස්සිය පුරාම දුම.
2: කඳුළු අක්කරගෙන.
1: කඳුළු බේරි බේරි තමයි අපිට බත් එක උයන්නේ. මතක් කරගන්න. ඔය අද දරලිපේ උයන්න එපා කියලා විශේෂඥ වෛද්‍යවරයා කියපු ඔය වීඩියෝ එකක් එම් පෞගේ කාලේ මේ ෂාවිච් එක ගැන විවිධ මත තියෙනවානේ. පර්යේෂණ වලින් හොයාගෙන තියෙන විදිහට හොඳටම දුම් දාන දරලිපක් ළඟ පැයක් ඉන්න එක සිගරට් 100 ගාණක් එකපාර බිව්වහා සමානයි කියලා කියනවා. මේ දුම ඇතුලේ තියෙන අපිට පියවි ඇසට නොපෙනෙන

0: කාබන් මොනොක්සයිඩ් එවගේ විසවායු. අපි හුස්ම ගන්නකොට මේ දූෂක කෙලින්ම පෙනහළු වලට යනවා. කාලයක් යද්දි නිතර හැදෙන කැස්සක් විතරක් නෙමෙයි නිදන්ගත පෙනහළු රෝග, ඇදුම වගේ දරුණු රෝග තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අද තියෙන ආර්ථික තත්ත්වයන් එක්ක හැමෝටම දරලිපෙන්න ඇත් වෙන්න බෑ කියලා අපි දන්නවා. සමහර ගෙවල් වල තාමත් මේක තියෙනවා. උයන වෙලාවට කුස්සියේ ජනෙල් දොරවල් හොඳින් විවෘත කරන්න කියලා කියනන්නේ ඒ නිසා. දුම එකතු වෙන්නේ නැති වෙන්න අනිවාර්යයෙන්ම දුම් කවුලුවක් තියෙන්න ඕන. චිමිනි එකක්. හරි ඉස්සර ගෙවල් වල තිබ්බ කුස්සියේ වහලෙට උඩින්. දුම යන්න. ඊට පස්සේ වේලිච්ච දර විතරක් පාවිච්චි කරන්න ඕනේ.
1: හරි.
0: දර තෙතයි නං ප්ලාස්ටික් පොලිතින් දාලා එහෙම ලිපවල එහෙම අවුලනවා නං ඒක නඩුවක්. පුළුවන් නම් ලිප කුස්සියේ නෙලියට දාන්න. හොඳින් වාතාශ්‍රය ලැබෙන ලිමහනක තියන්න.
1: හරි.
0: පොඩි දරුවගේ පෙනහළු හරිම සංවේදී. උයන වෙලාවට යාලව කුස්සියට යන්න එපා කියලාත් කියනවා. පුළුවන් නම් දර ලිපෙන් ගෑස් ලිපකට හරි විදුලියෙන් උයන්න පුළුවන් ලිපකට හරි මාරු වෙන්න කියලාත් කියනවා. එතකොට ඔය සිගරට් බීඩිතුම. ඒ ගැන කියන්න දෙයක් නැහැ. ඒ වේදනාව නේද? ගොඩාක් වෙලාවට පස්සේ කාලෙදී තමයි දැනෙන්න පටන් ගන්න. ඉතින් අම්මලා විඳපු දුක් එක්ක බැලුවම අද කාලේ ඔය කවුරු හරි ඇවිල්ලා දර ලිප ගැන අපි කියන්නේ ටිකක් පොඩි පොඩි පොඩි පොර ටෝක් එකක්. දර ලිප් වලින් උයන්න පුළුවන්ද? අනේ අපේ අම්මලා එහෙම ඉව්වා. ඔය කියන පෙනහළු රෝගේ එහෙනම් අපේ අම්මලාට ඇති. හැබැයි ඒගොල්ලෝ අපිට ඒ ගැන අඟවන්නේවත් නැහැ.
1: අමාරුයි කියලා අඟවන්නේවත් නැහැ.
0: අපි ගිහින් ඇහුවම නේද? මේ අම්මේ අපිට එහෙම හාන්නවත් ඒ කාලේ මනසක් තිබ්බේ නැහැ.
1: නැහනේ.
0: අපි හිතනවා අම්මා කියන්නේ ගෙදර උයන් ඉන්න එක්කෙනා කියලා. නේ?
1: ඔව්.
0: එහෙම එකක් අපේ ඔළුවේ නිකන් අපි අවබෝධයෙන් නෙමෙයි. අපි ඔළුවේ එහෙම සංකල්පයක් තිබුණා. තාත්තා රස්සාවට යන කෙනා අම්මා උයන
1: එක්කෙනා.
0: ඉතින් ඒ නිසා මේ ඔයාගේ ආදරණීය අම්මව සිහිපත් කරගන්න. ඔයාට එහෙම අමාරුවෙන් කෑම එක හදලා දෙන අම්මා. ආ උදේ පාන්දර නැගිටලා උයන අම්මා. මහරෑ දෙකට හරි ඔයා ගෙදර යනකොටත් කෑම ටික රත් කරන්න නේද? රත් කළා හරි ඔයාට එකක් එක්ක බත් එකක් දෙන අම්මා. අම්මලා කියන්නේ ආයි කාටවත් සමාන කරන්න බැරි කෙනෙක්. උදේ 9:00 විනාඩි

0: උදේ 9:00 17යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.

0: David Peris Motor Company within Rajya Sevaka Opata Bajaj Three Rodarata Saha Motorcycle Sandaha Suvisheshi Varaprasad Saha Dimana DPMC Rajya Pranama Amatanna Binduai Ekai Ekai Hatarai Hatsiyai Hayasiyaya
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ක්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ක්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1131 011-286-1111 ශනිගමතුම් 19:16
3: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත
4: ටේකියා සුරකින් මගතොට
5: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: 9 විනාඩි 23යි අපි හැමතිස්සෙම ආසයි බොරු වලට ලව් කරන්න ඈ බොරු වලට ඒ කියන්නේ මායාකාරී දේවල් වලට
8: හරි
7: තමයි මිනිස්සු ආදරය කරන්නේ මිනිස්සු සත්‍ය හොයන්නේ නැහැ. මිනිස්සු හොයන්නේ තමන්ගේ මනෝභාවයට සැනසීමක් ලබා දෙන මායාවන්. ඒව ඇතුළේ ජීවත් වෙනකොට මරු. වාව් ෆීල් එකක් එනවා. ඉතින් ජීවිත විනාශ කරගන්න.
8: ඔව්.
7: ඇත්ත තිත්තයි කියනවානේ. තිත්ත දේවල් වලට මිනිස්සු කැමති නැහැ.
8: කැමති නැහැ.
7: තිත්ත බේත්. වාඩ මතේ ඉස්කෝල අපි පොඩි කාලේ.
8: ඔව්.
7: ඩොක්ටර් ළඟට ගියාම ඩොක්ටර් දුන්නොත් පැණියක්.
8: අපි ආසයි.
7: ඔව් ඒක පැණි රස නිසා අපි ආසයි. හැබැයි කරල් ගුලි වලට අපි කැමති
8: නැහැ.
7: කටේ දිය වෙනවා කියලා අපි දන්නවා.
8: පෙති.
7: මේට් ටික පුවා ගන්න අම්මලා විඳපු දුක. නේ?
8: පෙති නම් කුඩු කරලා.
7: සමහර විට ඒකත් එක පැණි බීම එකක්. ඔය මොනවා හරි නේද?
8: ඊට පස්සේ බෙහෙත් බීම ගමන් සීනි චුට්ටක්.
7: හරි අමාරුයි. ඒ කොහොමනත් අම්මලා පොඩි කාලේ ඉඳන්, දැන් චූටිම කාලේ ඉඳලා, ලදරු කාලේ ඉඳලා නේ? ওই පණු රෝග වගේ ඒවට අපිට ගෙවල් වල ඉඳලම අපිට ඒවට විසඳුම් දුන්නා. ගෙදර ඖෂධ ගෑල්ලා තියාගත්තා.
8: ඔයාට තාම තියෙනවනේ?
7: ඔව්. පණු රෝගෙද? ඒක තියෙනවා. ක්‍රිමිරාජ කරල් ගුලි කියන්නේ ලදරු පණු රෝග සහ බඩේ අපහසුතාවයන් වලට අවුරුදු 77ක් තිස්සේ දෙන එකම විසඳුම. ආයි හැමේ දුවන්න දෙයක් නැහැ. ක්‍රිමිරාජ කරල් ගුලි ගෙනල්ලා තියාගන්න පැකට් එක.
8: එතකොට ඔයාට තියෙනවා නම් උගුර අපහසුතාව. ওই විදිහටම උගුර අපහසුතාව මොන හරි තියෙනවා නම් වැල්මේ පැණිය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ දවස්වල ඔය පොඩි පොඩි වැස්ස හැම මෙහෙන් තියෙනා මෙහෙට නම් තෙම්බිලා නිකන් හෙම්රිසාව කැස්ස වගේ තියෙනවා නම් ක්‍රිමිරාජ පේයව ගන්න පුළුවන්. එතකොට පිම්පල් එකක් එහෙම ඇවිල්ලා තියෙනවා නම් කුරුලයි සෝය ගන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් වගේ තියෙනවා නම් සඳුන් පැණිය ගන්න පුළුවන්. මෙන්න මේ වගේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා. හැම ලෙඩකටම අපේ දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරපු නිෂ්පාදන තමයි තියෙන්නේ. 011-152-753-889 කතා කරලා විස්තර දැනගෙන ඔයාට ඕනේ නිෂ්පාදනය ගෙන්න ගන්න පුළුවන්.
7: කුරුලයි සෝය බීලා සඳුන් පැණිය මූණේ ගෑවුනොත්.
8: ඔයා වගේ නම් ඒකත් කරයි.
7: අයියෝ සඳුන් කියන්නේ සාමාන්‍ය සමට තමයි වැදගත් එක. නෑ නෑ ඒකට විශේෂ දේවල් හදලා තියෙන්නේ කුරුලෑ සුවේත් ඒ අවශ්‍ය කරන ඖෂධීය ගුණය තියෙනවා ස්වභාවික ශාක සාරික. හරි. ඒ වගේම RDB බැංකුව ගැන කතා කරමු. අපි RDB ගැන කිව්වොත් ලංකාවේ බැංකුණක් ඕන තරම් තියෙනවා. හැබැයි සල්ලිත් අපි ළඟ ඕන තරම් තියෙනවා. හැබැයි
8: විශ්වාසවන්ත තැනක් නෑ.
7: හොරු ඉන්නවා හැම බැංකුවකම. ගොඩක් ප්‍රයිවට් බැංකුවල ඉන්නවා ඔය අපේ account වලට නේද? අපිට හොරෙන් රිංගන්න පුළුවන් අයියලා.
8: රිංගන්න බලාගෙන ඉන්න.
7: පෞගේ කාලේ ඒ වගේ සිදුවීම් තියෙනවනේ.
8: තියෙනවනේ. හොඳ පාඩමක්. ඉතින් ඒ හින්දා තමයි අපි ඔයාලට විශ්වාසයෙන් යන්න පුළුවන් බැංකුවක් මේ වෙලාවේ කියන්නේ RDB බැංකුවට යන්න කියලා. හොඳ පොලියක් හම්බ වෙනවා. වෙන බැංකුවල වගේ ඔයාලට සල්ලි දාන්න බය වෙන්න ඕනේ නැහැ. ඔයා මහන්සියෙන් හම්බ කරපු සල්ලි තැන්පත් කරලා පාඩුවේ ගෙදරටලා ඉන්න පුළුවන්. මොකද හොඳ පොලියක් හම්බ වෙනවා. මේ වෙද්දි වැඩිම පොලිය හම්බ වෙන්නේ RDB බැංකුවෙන්. ඉතින් ශාඛා 272ක් තියෙන හින්දා එහෙම ඒ රස්තය අද ඕනේ නැ ළඟම තියෙන ටවුන් එකට ගිහිල්ලා ආදි විශාකාවට ගිහිල්ලා ආගේ account එක open කරලා සල්ලි ටික දාලා හොඳ බබා වගේ ගෙදරට වෙලා ඉන්න.
7: RDB බැංකුව ගැන කිව්වේ විජේ නිෂ්පාදන විජේ නිවසින් යන තව නිෂ්පාදන ගොඩක් තියෙනවා. එකක් දෙකක් නෙමෙයි කුරක්කම් පිටි පැකට් ඊට පස්සේ ඔය මේ තෝසේ මහදා ගන්න නේද?
8: තෝසේ මිශ්‍රණය
7: ඊට පස්සේ තව ගත්තා විජේ පාපඩම් විජේ ලුණු තේ කෝපි ගොඩක් තියෙන හින්දා වාඩ කිසි නූඩල්ස් එක මොකද ෂණිකව හදාගන්න පුළුවන් කමක් තියෙනවා. හරිම රස නූඩල්ස් එකක් වර්ග 4කින් ගන්න පුළුවන්. ඔකේ රාමෙන් එකට තමයි ගොඩක් අය කැමති. එහෙම නැත්නම් ස්පයිසි වෙජි ඔය ඕන කියන ඕනම විදියකින් වාට විජේ නූඩල්ස් එක ගන්න පුළුවන් කමක් තියෙනවා කියලත් මතක් කරනවා. ඒ වගේම මේ පැයේදී මම මතක් කරලා යන්න ලෙන්ස්ට්‍රික් අයිකියා හොස්පිටල් එක ගැන. වාගේ ඇහැ සම්බන්ධව තියෙන සියලු ප්‍රශ්න බාර කරන ලෙන්ස්ට්‍රික් එකට. මොකද වගකීමක් සහිත රජයේ අනුමත ආයතනයක් විදියට තමයි ලෙන්ස්ටෙක් ආයතනය වාගේ හැ සම්බන්ධ සියලු ශල්‍ය කර්ම ඇතුළු නේද? ඒ සේවාවන් සපයන්නේ ඉතාම අඩු මුදලකට. ඔයා එළියෙන් කරගන්නවා නම් ලෙන්ස්ටෙක්ට එහා පැත්තෙන් ගිහිල්ලා, ඒ කියන්නේ මේගොල්ලන්ව බයිපාස් කරලා ගිහිල්ලා
8: වෙන තැනකින් කරගන්නවා
7: නම් ලක්ෂ ගාණක් වියදම් වෙනවා. අන්න ඒවා 150කටත් වැඩි අඩු මුදලකට ඔයාට ලෙන්ස්ටෙක් එක හරහා කරගන්න අවස්ථාවක් තියෙනවා.
8: ඉතින් ඔයාට තියෙනවා නම් ඇස සම්බන්ධ ඕනම ගැටලුවක් මේගොල්ලන් එක කතා කරන්න 0706 478 478 එහෙමත් නැතනම් 0112 785 858
7: 9 විනාඩි 26.

විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: විතින් රාජ්‍ය සේවක ඔබට පිටන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
3: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
2: 9:33 ගන්න ටිකට් එකක් අදත් රුපියල් 40කට.
3: අද ගන්න අදා දිනව අද ගන්න.
2: ඔයාට පුළුවන් නේද මේ වැඩේ කරන්න?
3: මං ඉස්සර කරායි. ඉස්සර ටිකට් විකුණන්න. අංක ටික කියන්න දෙන්නේ.
2: ඔව්.
3: හරි. ටිකට් ටික අරන් ලෑස්ති වෙන කට්ටිය එහෙනම්. ප්‍යාසා බ්‍රෝ වාසනාවන්ත අංක ටික කියන්න යන්නේ.
2: රයිට් මහජන සම්පත Y අක්ෂරයත් එක්ක අංක 7යි අංක 6යි 4798 තියෙනවා ටිකට් වල. හරි. මේ අංක ටික තියෙන්න ඕන වාගේ ටිකට් වල.
3: හරි.
2: Y 7 6 4 7 9 8. ගොවිසත D අක්ෂරයත් එක්ක 36 39 49 67. මෙගා පව ඉසේඩ අක්ෂරය 26 ප්‍රසාද අංකය අංක 2 අංක 39 අංක 60 72. ධන නිදානේ J අක්ෂරයත් එක්ක අංක 3 8 46 54. හඳහන් ලොතරැය ධනු ලග්නය 23 34 43 61. එවගේ මද සම්පත අංක 9 අංක 8 අංක 7 අංක 9 අංක 8 අංක 4 අංක 7 අංක 9 අංක 8 Y අක්ෂරය. ජය ලොතරැය ගත්තනම් V අක්ෂරය අංක 0 අංක 2 2 1. අවසාන වශයෙන් සුබ දවසක්. වෘෂික ලග්නයත් එක්ක අංක 22 38 සහ 52. මේ තමයි ජාතික ලොතරැය මණ්ඩලයේ ඊයේ දවසේ දිනුම් මැද්ද අංකවල වාසනාවන්ත ප්‍රතිඵලෙ. ඉතින් අද ටිකට් එකක් ගන්න කියලා මතක් කරන්නේ ජාතික ලොතරැය මණ්ඩලය කියලා කියන්නේ. රටේ වාසනාව, ඔයාගේ වාසනාව, රටේ සංවර්ධනේ මේ සියල්ල රුපියල් 40කින් කරන නේද? මෙහෙම ආයතන නැහැ. ඔයා ගන්න රුපියල් 40ම තව රටේ සංවර්ධනයට දායකත්වය දෙනවා.
3: ඔව්.
2: අර මුදල් රසක් වෙනුවෙන් ඒ අවශ්‍ය කරන සහයෝගය දෙනවා.
3: ඒවත් එසේ මෙසේ දේවල් නෙවෙයි. ඔයාට පුළුවන් ක්‍රීඩා අරමුදල, ශ්‍රම වාසනා අරමුදල වගේම ජාතික වක්වඩු අරමුදල, රණවිරු සේවා අරමුදල, මෙන්න මේ වගේ රටේ සංවර්ධන කාර්ය සඳහා ලොකු දායකත්වයක් ඔයාට සපයන්න පුළුවන් මෙන්න මේ පුංචි රුපියල් 40. හිතාගන්නවත් බැරි විදිහට ඔයා එක පැත්තකින් ජයග්‍රාහකයෙක්, එක පැත්තකින් රටේ සංවර්ධන කාර්ය වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දෙන කෙනෙක්.

0: උදේ 9යි විනාඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: Facebook එකේ post එකක් තිබ්බා. අද පොළොන්නරුවට ස්ටේෂන් එකක් හම්බෙනවා හරි මොකක් හරි.
0: හා
5: අලුත් වැඩියා කළා.
0: හරි.
5: ඓතිහාසික පොළොන්නරුව පුරවරයේ දුම්රිය මගී ජනතාව වෙනුවෙන් සුවිශේෂ තිළිණයක් අද දවසේ හිමි වෙනවා කියලා කියතියි. පොළොන්නරුව ප්‍රදේශයේ ජනතාව වෙත නවීකරණය කරන ලද දුම්රිය ස්ථානය. මේ ව්‍යාපාරික මහත්තයෙක් මූලික වෙලාලු කරන්න. හොඳයි ඉතින්. මේ කවුරු හරි කරනවා නම් නිකන් දැන් ඔය ව්‍යාපාරිකයන්ට තියෙනවනේ එක එක චෝදනා.
0: ඔව්.
5: අයිසක මිනිස්සුන්ගේ සල්ලි හූරගෙන කනවා. එක එක විදිහට එක එක මාෆියා යනවා.
0: ඔව්. කිසි දෙයක් කරන්නේ නැහැ හොඳ දෙයක්.
5: අන්න එහෙම දැන් එහෙමත් තියෙනකොට මෙහෙමත් කරනවා මේ අය. මේ අපි දන්නේ නැහැ මේක කියන්නේ පෞද්ගලික ධන පරිත්‍යාගයක් විදිහට කරලා දැන් බස් ස්ටෑන්ඩ් එකක් හදන දේශපාලඥයෝ ඉන්නේ.
0: ඔව්.
5: ඊට පස්සේ ව්‍යාපාරිකයෝ ඉන්නවා. තමන්ගේ පැත්තේ මොනව හරි කරනවා පන්සලේ මොන හරි ස්ථාපිත කරනකොට ඒවට අවශ්‍ය කරන මූල්‍ය දායකත්වය දෙනවා.
0: ඔව්.
5: ඉතින් මේ වගේ වැඩක් වෙන්න ඕනි බස් හෝල්ට් එකක් හදනවා. මේ වගේ ස්ටේෂන් එකක තීන්ත ගාලා පිළිසකර කරනවා. වැසිකිලි පෝච්චි ටිකක් බෙදනවා. සමහර විට තහඩු ටිකක් දෙනවා. ඉතින් කවුරු හරි කමක් නැහැ කාට හරි සෙතක් සැලසෙව දෙයක් කරනවා නම් නේ.
0: ඔව් මේ ළඟට කවුරු හරි මේ උදළු තලයක් දීලා දෙනවා.
5: ඔව් ඒක තමයි. කවුරු හරි මං කියන්නේ මොනව හරි කාට හරි නැති බැරි කෙනෙකුට අවශ්‍ය දෙයක් දෙන එක. ඒ වගේ පිහිට වෙන එක. රටේ සංවර්ධනයේට ශ්‍රීජුව හෝ වක්‍රව දායක වෙන එක. වටින කතාවක්.
0: ඔව්.
5: එහෙනම් මේ විවේචනය කරනවට වැඩිය නේද?
0: ඔව්.
5: කවුරු හරි මාර්ගයෙන් රටේ ජනතාවට සෙත සැලසෙනවා නම්
0: අපිට ඒ ඇති.
5: අපි කියනවා ටොයිලට් පෝච්චියක් බෙදෙන එක මාර දෙයක් නෙමෙයි කියලා. හැබැයි මේ මිනිස්සුන්ට ඒක මාර
0: දෙයක් නේ.
5: හා තකරමක් දුන්නම අපි කියනවා මාරද කියලා. නේ තකරමක් දෙන එක මාර දෙයක් මේ මිනිස්සයට.
0: ඒකනේ.
5: තකරමවත් නැතු හිටි.
0: ඉන්නවනේ ඒකනේ.
5: ඉතින් ඒ වගේ මේ හැම දෙයක්ම අසුභවාදීව දකින්න නැතුව ඒ දේවල් වල හොඳ දේවල් දකිමු.
0: එමුද දැක්කම. අනිත් එක දැන් ඕව මේ දැන් හදලා දුන්නා වගේ නෙවෙයි ඒකේ විදිහට පාවිච්චි කරන්න නේ.
5: එහෙමත් තියෙනවා ඉතින්. අපිට වක්කීමක් නැහැ ඉතින් සාමාන්‍යයෙන් අපි නේද පොදු දේවල් පාවිච්චි කරන විදිහ දන්නවනේ. හරි මේ අපි රටම එකට ජාතික වැඩසටහන ගැන මතක් කරන්න ඕනේ. මේ දවස්වල ක්‍රියාත්මකයි 19:27 තමයි නම්බර එක. කෝල් කරලා ආවට පුළුවන් කමක් තියෙනවා. මේ වෙලාවේ මද්රපි ජාවාරම් කරන අය සම්බන්ධ වෙන්න පුළුවන්. එයා විතරින් ගලව ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇබ්බැහි වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හැම දෙනාගේම සිතසුව පිණිස සමාජ යහපත වෙනුවෙන් ඔයාගේ දායකත්වය දෙන්න.
0: 19:27 කතා කරන්න. මේ පුංචි කෝල් එකෙන් ඔයා දන්නවද මේ ගන්න පුංචි කෝල් එකේ හින්දා ජීවිත දහස් ගණනක් බේර ගන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් ඒකම ලොකු දෙයක්. මහා ලොකු දේවල් කරන්න ඕනේ නෑ. අරයට මෙයාට ඇඟේ ගහලා පාඩු ඉන්නපා. විශේෂම දේ තමයි ඔයා මේ දෙන තොරතුරු ඔක්කොගෙම රහසභාවය සුරකින්න. ඒ හින්දා බය වෙන්න එපා. 19:27 කතා කරලා එහෙම කෙනෙක් ගැන දන්නවා නම් කියන්න. නැත්නම් ඔයා එහෙම කෙනෙක් නම් ඒත් කතා කරලා කියන්න.
5: ඩෝම මාක්ස් පෙන් ගුරුප් එක මේ දවස්වල වට මතක් කරන්න කියලා කිව්වේ විශේෂ පණිවිඩයක්. ඒ තමයි වට අලවි නියෝජිතයෙක් විදිහට ඩෝමා නේද යන්ත්‍රෝපකරණ වලට අදාළ විශේෂයෙන්ම අමතර කොටස් ලබා දෙන ඒ අලවි නියෝජිතයෙක් වෙන්න තියෙන අවස්ථාව වර්ගඩි කීයද කිව්වේ?
0: 200ක් නේ.
5: වර්ගඩි 200ක විතර බිල්ඩින් එකක් පාර අයිනි තියෙන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියනවා නම් අනිවාර්යයෙන්ම මේ අවස්ථාව වාගේ කරගන්න. මොකද ප්‍රධාන මාර්ගයේ තියෙන වර්ගඩි 200ක් හෝ ඊට වැඩි වෙළඳ ස්ථානයක් සඳහා තමයි බැංකුව අපකර විස්තර එක්ක ඔයාගේ අයදුම්පත WhatsApp කරන්න ඕනේ. 0764 23 94 27 කියන නම්බර එකට. ඒ වගේම ඩීප් ටෙක් සෝලා ගැන කිව්වා. අපි විවිධ කාලගුණික විපර්යාස වලට මුහුණ දෙන කාලයක්. අපිට තියෙන්න ඕනේ සූදානමක් මේ දේවල් වෙනුවෙන්. අපි කොහොමද කල් තියා මේ දේවල් වලින් ගැලවෙන්නේ? එහෙම නැත්නම් ඒවට විසඳුම් හොයාගන්නේ කියලා.
0: ඉතින් මම ඉරේලිය පාවිච්චි කරලා ජලය පොම්ප කරගන්න හින්දා වගාබ්බිම් ගොයිපලවල් ඒ වගේම විදුලිය පහසුවෙන් ගන්න බැරි ප්‍රදේශ වෙනුවෙන් මේවා ගොඩාක් ප්‍රයෝජනවත් කියලා තමයි ඩීප් ටෙක් අපිට කියන්නේ. ඉතින් ඒ හින්දා 077 777 7374 කතා කරලා මේ සම්බන්ධ ඕනම ප්‍රශ්නයක් ඕනම දෙයක් කියලා විසඳගන්න ඒගොල්ලෝ එනවා ඔයගලන්ගේ සහායට.
5: ඒ වගේ මතක් කරනවා අපි පැල්ලත්ත නිෂ්පාදන ගැන. පැල්ලත්ත අපි යෝගට් ගැන කිව්වොත් යෝගට් ගන්න පුළුවන් කමක් තියෙනවා ප්‍රමිතියෙන් යුතු යෝගට් එක. මොකද යෝගට් නම් ඕන තරම් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි වාට යෝගට් එක අවශ්‍යතාවය ඇතුලේ ඒක ඇතුලේ බලාපොරොත්තු වෙන ගුණාත්මක බවක් තියෙනවා. මිල වෙන්න පුළුවන් මේ මේ ප්‍රමිතිය කියන එක ඉතාම වැදගත් කාරණාවක් ඒ නිසා පැහැල්ලත් යෝගට් ගැන මතක් කරේ අවුට්ලට් සහ සුපර් මාකට් වලින් ගන්න අවස්ථාවක් තියෙනවා ඒ වගේම RDB බැංකුවේ FD එකක් ඕපන් කරන මේ දවස්වල හොඳම කාලය
0: මොකද අපි එහෙම කියන්නේ ඔයාගේ මහන්සි වෙලාව මෙච්චර කල් මහන්සිලා හම්බ කරපු සල්ලි වලට වටිනාකමක් දෙන තැනක් තමයි අපි මේ ඔයාලට හැම වෙලෙම මතක් කරන්නේ වෙන වෙන තැන් වල දාලා සල්ලි ටික නැති කරගන්න එපා RDB බැංකුවට දාන්න මොකද මේ වෙද්දි හොඳම පොලිය දෙන්නේ RDB බැංකුවේ දෙවෙනිපුරා ශාඛා ආදේශ 72ක් තියෙනවා ළඟම ටවුන් එකට ගිහිල්ලා RDB බැංක එකට ගිහිල්ලා account එකක් open කරලා සල්ලි ටික පරිස්සමින් දාලා එන්න
5: එන ගිල්ලෙන් 9:51 වෙලාව අපේ විජය නිෂ්පාදනයත් මතක් කරන්නේ තත්වෙන් යුතු සස්ම කුළුබඩු නිෂ්පාදන ලෝකෙ කොහේ ගියත් වා හොයනවා නම් ගමේ රසය අපේ රටේ රසය ඒ හැම දෙම දෙන්නේ විජය නිෂ්පාදන අපි ආයේ හම්බෙනවා හෙට උදේ 7:00
0: එතකන් සතුටින් ඉන්න ගිහින් නම් මං අනු එයාසා

0: ලකඩ රේඩියෝ ITN
1: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනේ නතරයින් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011176479
4: ඕනම
5: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
6: මේපේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
7: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
6: සුබකවනක් පරිස්සමින් කිහිපෙන්න.
8: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
9: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
10: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
9: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
11: කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනෑ නම්
10: සතියේ දිනවල උදේ 10ට
9: 18 වංගුව
10: හැම වංගුවකම අලුත් කතාවක්
9: 18 වංගුව
10: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
9: 18 වංගුව 18 වංගුව
6: සම අනුග්‍රහය
1: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනේ නතරයින් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
12: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
13: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLB හනහඩ බලා ගන්න
0: ලකඩ රේඩියෝ

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමස් වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදමම තන්න 0117 679 579

0: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝ ෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු සමට දැන් දීමයි.
5: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus. Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුවා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අවතන්න. 0.71 711 711 1.
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: 95.5 අනුතුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලංකය හඬ
1: වෙලාව පෙරවරු දායයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමනි කෝටි අටේ එන්නල්වී ධනනිධානය ලොතරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.

0: ലഖന പ്രവൃത്തി സമകേൻ മമസുലക്ഷണി ഉദ്ദേശിക്കായതിരുവീര് പ്രവൃത്തി സംസ്കരണി ചന്ദ്രമാര സിംഹ
1: സമ അനുഗ്രഹായ
2: NLP ഹദഹന ലങ്കാവേ വെടിമ തേകി ദിന തേകി അവസ്ഥ വെടിമലുത്രയ NLP ഹദഹന ഒബത് അദമ NLP ഹദഹന ബലാഗാൻ
3: മുഹുതെൻവ കുവനിൻവ കുടുകേന്ന എപാ കോമകിനാവത് അല്ലനവ വികുനന നൊൽമുന സമട ദന്തിമൈ ഇബത് വെൻ
1: സായോഗീത അനുഗ്രഹായ
4: സോണാലിക ട്രാക്ടറിയ දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලී තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර උතුරු බැද නැගෙනහිර සහ ඌව පළාත් ඊට අයත් වැසි සමග ඇතිවේ හැකි තාවකාලික තද සුළන් හා අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට පීවර ගන්නා ලෙස කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා. මේ අතර හම්බන්තොට සහ මොඩ්‍රාගල දිස්ත්‍රික්වල ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධාන යොමු කළ යුතු මට්ටමක පැවති හැකි බවත් කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. රුසිය ජනාධිපති വ്ളാഡിമിർ പുടിൻ സഹ യുക്രൈൻ ജനാധിപതി വൊളഡിമിർ സെലൻസ്കി എക്കിനെക്കാട് തർജ്ജനെ കരകരമി സിട്ട് ബവ് ജാത്യന്തര മാധ്യ സഹൻ കല ദിപാശ്വേട്ടബ് പ്രഹാരെല്ലവേമെൻ പ്രദേശ ഗണ്ടാവക്കട്ട് ഹാനി സിതുവന യുദ്ധേ മേലക അതീര പെലിബതവ് ഓൻ വിവിധ അധാസ് പൽക്കരതി ബവായി മാധ്യ വാർത്താ പെൻവാതുണ്ടേ. කෙසේ වෙතත් මිසයිල් හා ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන්ටද ගැටලු මතුව තිබෙනවා. මේනිද ලඛණ්ඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට.
5: 24 පෑම සිරුවෙන් ලඛණ්ඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: උදේ 10යි විනාඩි 3යි
2: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ
2: දසුන් විත් යෂෝ
3: 18 වංගුව
2: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
5: අද මේ සද්දයක් නැතුවම 18 වංගුව පටන් ගන්න හේතුවා මොකද මේ සමහර බාධා තියෙනවා ඒවා අපිට ටිකක් අමාරුයි මේ ක්ලියර් කරගන්න
1: නේ
5: ඒකනේ ගුඩ් මෝර්නින් කිව්වෙත් නෑ මේ මොකද්ද මේ වෙන්නේ
1: යම් දෙයක් සිද්ධ
5: වෙනවා යම් දෙයක් නෑ වෙන්න ඕන සියල්ල සිද්ධ වෙනවා වගේ මට පේන විදිහට
1: අපි විශ්වදේකම කොහොමද මේ ටික
5: මේකනේ මේ ඇයි මේ සින්දු නැත්තේ? ඇයි ඒව එන්නේ නැත්තේ? ඔන්න එනවා. අපි ලෑස්ති 18 වංගුව අද බ්‍රහස්පතින්දා දවසේ පටන් ගන්න. බ්‍රහස්පතින්දා කියලා කියන්නේ හොඳ දවසක්.
1: ඒකනේ.
5: හරිද? සාමාන්‍යයෙන් මේ විශ්වාසය අනුව බ්‍රහස්පතින්දා වැඩක් පටන් ගත්තාම ඒක සාමාන්‍යයෙන් මේ අතරමඟ නවතින්නේ නැහැ
1: කියනවා. ඔව් සුබ දවසක් කියලා අපි ඉස්සර හිතේ තියනවා නේද?
5: ඔව්. ඒ නිසා බ්‍රහස්පතින්දා හොඳයි සුබයි. අපි සුබ වෙන්න කියලා.
1: සුබ මොහොතින් අද පටන් ගමු අපි 18 වංගුව.
5: රයිට්. එක්මන්ට් SMS එකක් දාන්න මේ අංකෙට.
1: 0703 93 5 93 7.

0: උදේ 10 විනාඩි 11යි.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න? අදම අමතන්න. 01176679579 ප්‍රධාන කාර්යාලය. නොමර 31 ඇල්හේන පාරම හරගම.

0: En මාරාන්තිකයි.
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
2: හැබැයි විනාඩි 13යි අපි 18 වංගුවේ අද ගමන පටන් ගත්තේ.
3: වංගුව අතර සැරිසරනව නේද?
2: ඔව්. අපිට මුලංගම තියෙන මේ පැත්තට මැසේජ් එකක් එවන්න කට්ටියත් එකතු කරගමු සින්දුවක් අහන්න.
3: ඔව්.
2: මට අද බැඩේ පටන් ගන්න හිතුවා මම මෙහෙම නෙවෙයි. හරිද? ඊයේ හවස අපේ රටේ දරුවන්ගේ ලොකු බලාපොරොත්තුවක සුභඵලයක්
3: නිකුත්
2: වුණා. ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වුණා. දරුවෝ බොහෝ බලාපොරොත්තු වෙන දරුවන්ට වැඩිය
3: අම්මලාගේ බලාපොරොත්තු නේද?
2: ශිෂ්‍යත්වය කියලා කියන්නේ අම්මලාගේ විභාගය.
3: ඔව් ඔව්.
2: අම්මලා දරුවෝ සෑහෙන්න මහන්සි කරනවා, සෑහෙන්න
3: මෙහෙයවනවා,
2: සෑහෙන්න දැනුමින් පුරවනවා, කොහොමරි ශිෂ්‍යත්වය සමත් කරවන්න. කොහොමරි ඊයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වුණා සවස් භාගයේදී.
3: ඔව්.
2: ඒ අනුව ඊයේ යාපනයෙන් වාර්තා වුණා දෙමළ මාධ්‍යයේ ප්‍රථම ස්ථානය හිමි කරගත්ත දරුවා. ඒක හරි සතුටුයි. ඒ වගේම සිංහල මාධ්‍යයේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබුණ ලකුණු 193ක් අරගෙන මේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තමයි පුංචි පුතා වාර්තා වුණේ. ඒක හරි ලස්සන කතාවක්. මම දැක්ක ඒ කතාව කියනවා.
3: ඒ
2: වගේම තමයි දෙමළ මාධ්‍යෙන් වැඩිම ලකුණු 188 යාපනයේ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වුණා. කොහොම නමුත් මෙවර මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ 1018 දෙනෙක් විභාගයට පෙනී හිඳියා. එින් බ්‍රෙල් මාධ්‍යෙන් දරුවෝ 18 දෙනෙක් විභාගෙ ලියලා තියෙනවා. ඒ සැලකිය යුතු ප්‍රතිඵලයක් ලැබෙලා තියෙනවා. හරිද? කොහොම නමුත් මෙවර කඩේම් ලකුණු උනේ ලකුණු 139 සිසුන් 56,000ක් කඩේම් ලකුණුට වඩා ඉහළ ලකුණු අරගෙන තියෙනවා කියලා තමයි විභාග දෙපාර්තමේන්තුවයි කිව්වේ. ඔබ නමුත් මෙවර අයදුම් කරුවන් 294,132ක් විභාගයට පෙනී සිටියා. කොහොම නමුත් ඒ අතරින් දරුවෝ ශිෂ්‍යත්වයට, ඒ කියන්නේ සාමාන්‍ය මේ විභාගයේ තියන්නේ පාසලක් ගන්න එකට වගේම ශිෂ්‍යාධාරණය මූලික කරගෙන තියෙන්නේ. එතකොට දරුවෝ 56,000ක් මේ අතරින් මේ කඩේම් ලකුණෙන් එහාට ගිහිල්ලා තිබුණා. මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් මෙවර වැඩිම ලකුණු වෙන්නේ ලකුණු 193. හැබැයි ওই ලකුණු 193 ගන්න එක ඇතුලේ නිදහස් ලකුණු දෙකකුත් ලැබුණා. සාමාන්‍යයෙන් මේ ශිෂ්‍යත්වයට එන්නේ 8 වරක් වලින් පල්ලෙහා. හැබැයි මෙවර අටෙන් බෙදීමේ ගානකුත් දාලා තිබුණා විභාගේ පේපර් එකේ. ඒ අනුව කොහොමහරි ඒ ප්‍රශ්නෙට නිදහස් ලකුණු දෙන්න තීරණය කළා තිබුණා. ඒ අනුව කොහොමහරි ලකුණු 193 තමයි වැඩිම ලකුණු වාර්තා වෙන්නේ. ඒ ඇතුලේ දරුවන්ට ටිකක් සතුටින් ඉන්න පුළුවන්. දැන් ප්‍රතිඵලය ඕකයි. හැබැයි ඔය ඇතුලේ පසු කම්පන හැදෙන්න පුළුවන්.
3: අනිවාර්යයෙන්ම.
2: පසු කම්පන කියන්නේ දැන් සමහරලාට ඔක දරුවන්ගේ විභාගයකට වැඩි අම්මලාගේ විභාගයක්නේ.
3: ඔව්. අම්මලාගේ විභාගයේ දැන් වෙලා තියෙන්නේ. හැබැයි දැන් ශිෂ්‍යත්වේ පාස් වුණාටත් වැඩි දැන් පාස් වෙන බැරි වුණු දරුවෝ ටිකක් ඉන්නවනේ නේද?
2: ඒක තමයි මේ කියන්න ඕන කතාව. ඔව්.
3: ඒක තමයි.
2: ඒ කියන්නේ සමහරලාට අම්මලා සැහෙන උත්සාහ ගත්තා එහා පැත්තේ ගෙදර එක්කනට
3: වැඩි. ඔව්. තරඟෙට.
2: ඔයා එක ලකුණක් කරේ වැඩියෙන් ගන්න ඕන.
3: අනිවාර්යෙන්.
2: හරිද? ඔයා දැන් ශිෂ්‍යත්වේ ලකුණු ටික අරගත්තොත් මේ ඉස්කෝලේට නෙවෙයි, යා මේ ඉස්කෝලේට යනවා නම් ඔයා යන්න ඕන අර ඉස්කෝලේට.
3: ඔව් ඔව්.
2: හරිද? එහෙම කියලා ලොකු තරඟයක් තිබුණානේ. හැබැයි දැන් සමහර වෙලාවට දරුවන්ට ඒ පීඩනේ ඉඳ දරුවන්ට ඒ ප්‍රතිඵලය ගන්න බැරි වෙන්න පුළුවන්.
3: ඔව් අනිවාර්යෙන්.
2: අර අම්මා අපේක්ෂා කරපු ප්‍රතිඵලයේ ලකුණ දරුවගේ නම ඉස්සරහ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක අම්මලා දරුවව පීඩනයට පත් කරන්න
3: එපා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ නේද?
2: හේතුවක් කරගන්න එපා. හරිද? සමහර වෙලාවට විභාගේ පාස් වුණාට පස්සේ මම පාට මෙන්න මේ සෙල්ලම් බඩුව අරන් දෙන්නම්, බයිසිකලයක් අරන් දෙන්නම්, ටැබ් එකක් අරන් දෙන්නම්, මේවා දෙන්නම්, නුවර එළියක් යන්න. හරිද? අපි වෝටර් බෝට් පලින් යමු.
3: ඒ වගේ බයිසිකලේ තමයි ගොඩක් වෙලාවට කියන්නේ ශිෂ්‍යත්වයේ පාසලට අනිවාර්යයෙන්ම මම බයිසිකලයක් කරන් දෙනවා කියලා. ওই චූටි කාලේදීම ඔලුවට දානවා නේද ළමයා ආසාවෙන් පාඩම් කරනවා. බයිසිකලේ ගන්න ඌමනාවට අර ශිෂ්‍යත්වයේ පාස් වුණත් නැතත් නේද? සාමාන්‍යයෙන් එහෙම දේවලුත් තියෙනවනේ.
2: ඔව් දැන් අම්මලා තාත්තලා දෙන්නම් කියපු දේවල් දරුවන්ට දෙන්න.
3: ඔව් අනිවාර්යයෙන්ම.
2: ප්‍රතිඵලය මොකක් වුණත් එහෙම නැත්තම් මොකද ශිෂ්‍යත්වය කියලා කියන්නේ? දරුවගේ අවසාන කඩේම නෙවෙයි.
3: නෙවෙයි.
2: ඔය පටන් ගන්න. ඔය පටන් ගන්න මොකක්ද? ඇතරම මේ විභාගයකුත් නෙවෙයි ඕක අපේ රටේ දරුවන්ට ශිෂ්‍යාධාර දෙන්න සුදුසුකම් හොයන තරගයක් විභාගයක් නිසා ඉස්සරහට තමයි දරුවන්ට වැඩ දෙන්නේ හරිද ශිෂ්‍යත්වෙන් යන්න පුළුවන් රස්සාවක් නැහැ. ඕක රස්සාවකට කියලා ශිෂ්‍යත්ව පාද්ද කියලා අහන්නේවත්
3: නැහැ. අහන්නේ නැහැ. දැන් වාගෙන් අහවද නැහැ.
2: ඒකනේ. දැන් අපිට ශිෂ්‍යත්වෙම ලකුණු තිබ්බද?
3: නැහනේ. ඒක වෙනම කතාවක්.
2: ඒක වෙනම කතාවක්. ඒ නිසා දරුවෝ පීඩාවට පත් කරන්න එපා. දරුවෝ සතුටින් තියන්න. අම්මත් දරුවගේ ලකුණු බලලා සතුට වෙන්න.
3: ඔව්.
2: එතනින් පස්සේ තියෙන කඩින් වලට දරුවෝ පෙළගස්වන්න.
3: ඒ අම්මා ඕනෙත් නැහැ දරුවා දන්නව කොහොමද යන්න ඕනේ කියලා නේද ඊට පස්සේ.
2: ඉන්සා යනකොටත් තොරවන්න කනකොටත් තොරවන්න සෙල්ලම් කරන්න යනවා සෙල්ලම් කරන්න යන්න කීයද ලකුණු ගත්තේ පණක් එහෙම කියන්නේපා
3: එහෙම කියන්නේපා අනේ දරුව කෙනේ පුංචි මල් වගේ කට්ටියනේ
2: කට්ටියනේ
3: හිත එක තලන්න එපා ඉතින් පරිස්සමට බලා ගන්න
2: ඕ මගේ පුතේ ඒ ලකුණ අපිට ඇති
3: ඕ
2: අපි ඊළඟට දිනමු ඕක තමයි කියන්නේ නේ හරිද
3: හරි
2: SMS එකක් කියවන්න කියලා කියමු.
3: ආ, උනේ එකම නෑ අපි මල් මල් දරුවෝ ගැන කිකි හිටියෝ. 0703 93357 මේ කියන ෆොටෝ ඉක්මනට 18 වංගුව පැත්තට.
2: ඔගෙම තේරුණානේ යශෝර ශිෂ්‍යත්ව පාස් නැහැ කියලා නේ.

0: දෙදහය විනාඩිවිසේකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
3: යුත්තකෙයි නොයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
2: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
4: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
5: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
6: කලාවක්
2: දහාට වංගුව
7: දසුන් විත් යෂෝ
5: සතියේ දිනවල උදේ 10ට
2: දහාට වංගුව
5: හැම වංගුවකම අලුත් කතාවක්.
0: දෙදහයේ විනාඩි 23 මේ අද උදේම දැනගන්න තිබුණු කතාව තමයි මේ ප්‍රදේශ කිහිපයකට පැය 24ක් යනකම් වතුර නැහැ.
7: ඔව්. ඔන්න නාගන්තද කලින්?
0: නාගත්ත තමයි මං හිතන්නේ මේ
7: උදේම.
0: කවුද දන්නේ නැහැ. ඒ නාපින්ද තමයි මං හිතන්නේ මේ කොළඹ ප්‍රදේශයේ රසකට වතුර නැත්තේ පැය 24.
7: ඒක තමයි නේ.
0: හරිද? දැන් දිට්ට වලින් රත් වෙලා ඉන්න අයට ටැප් එකේ එන වතුරත් නැහැ කියලා කියන්නේ
7: කද්ද වෙරි කවලෙන් ලිපට වැටෙනා වගේද?
0: දෙයියන්ගෙම පිහිටයි තමයි. හරිද? කොහොම නමුත් පැය 24ක් යනකම් වතුර නැහැ කියලා තියෙනවා. මේ తాවකාලික වතිරවීමක් කියලා තමයි ජල සම්පදන මණ්ඩලය කියලා කියන්නේ. මීට කලනොත් මේ වගේ දෙයක් වුණානේ. කියන්නේ හදිස්සියෙම ඔබට මතක ඇති අර රසායනික ද්‍රව්‍යයක් අපතලේ පැත්තට මිශ්‍ර වෙනවයි කියන කියන්නේ ඒ තොරතුරත් එක්ක තමයි ඒ ජල සැපයුම తాවකාලික වතිරවේ. කොහොම නමුත් ඔන්න හදත් ප්‍රදේශ රසකට පැය 24ක් යනකම් වතුර නැහැ කියලා කියනවා.
7: ඇත්තේ ඉඳලා රෑ 8 වෙනකම් තුමයි ඉතින් වතුර නැත්තේ. පොඩ්ඩක් ඉවසගෙන ඉන්න වෙනවා ඉතින් නේද?
0: ඕක තමයි කියන්නේ. බටේන වතුර විශ්වාස කරන්න එපා. වත්තේ වලක් කවාගෙන ලිඳක් කරගන්න.
7: ලිඳක් කපා ගන්න.
0: හරිද? ඒ වුණාම මෙහෙම ප්‍රවෘත්ති යහුවට බය වෙන දෙයක්
7: නැහැ.
0: නැහැ.

0: මේ 10 විනාඩි 28යි ඔබ 18 වංගුවත් එක්ක ඉන්නේ. මේ කියන කාරණා කිහිපයක් තියෙනවා. මේ අර ග්ලැසියරේ කඩාගෙන වැටිලවලා නේපාලයේ අතුරුදහන් වීම සිද්ධ වුණානේ, මරණත් වාර්තා වුණා. මේ වෙනකොට ආපහු අනතුරු ඇඟවීමක් නිකුත් කරලා තියෙනවා මේ චීන දේශ සීමා වාසන්නේ ආයෙ එකක් එන්න පුළුවන් කියලා. හරිද? ඒ නිසා මේ අපිට නම් ඒක බලපෑමක් නැහැ.
1: ඒ වුණාට
0: ඔය ඥාති හිත මිත්‍රාදීන් එහෙම ඉන්නවා පොඩ්ඩක් කියලා දියන්න.
1: ඔව්.
0: සහ අනෙක් පැත්තෙන් ඉතින් එහෙම දෙයක් වුණාම යම් ආකාරයක කම්පනයක් ඇති වෙන්න පුළුවන්.
1: අනිවාර්යෙන්.
0: මේ කොනට, කියන්නේ අපි වගේ රටවල වලට කම්පනයක් ඇති වෙනවා. ඒක සාමාන්‍යයෙන් ආර්ථික සංස්කෘතික වශයෙන් බලපාන්නත් පුළුවන්. හරිද? කොහොම නමුත් දැන් ඔය නේපාලයේ ඒ ග්ලැසියරේ කඩාගෙන ගිහිල්ලා ගිය ආපු ක්ෂණික ගම් වතුරත් එක්ක අතුරුදහන් වෙච්ච අය තාමත් හොයනවා. ඒ වගේම තමයි මේ ගිය අයගේ සිරුරු තාමත් හම්බෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම නමුත් මේ වෙනකොට 1114ක් මිය ගිහිල්ලා 4000ක් විතර අතුරුදහන් වෙලා ඉන්නවා කියලා කියනවා. එතකොට දැන් අතුරුදහන් කියලා කියන්නේ දැන් මේ වෙනකොට ගෙහෙල්ලා ඔක්කොම වෙලා දැන් සතියක් විතර වෙනවනේ. එතකොට ඉතින් අතුරුදහන් වෙච්ච අය
1: ඇතිලා ඉන්න පුළුවන් නේද?
0: ආපහු නැගිටලා එන එකක් නම් නැති වෙයි තියෙන සම්භාවිතාව ඉතාමත්ම අඩුයි.
1: අඩුයි.
0: හරිද? ඉන්සල් සමස්තයක් විදිහට ගත්තොත් 5000කට වැඩි පිරිසක් ඌගේ මිය ගියා කියලා අවසානයේ
1: නිගමනයකට එනවා නේද?
0: එයි. එහෙම නැත්නම් ඉතින් අතුරුදන් කියලාම තියෙයි.
1: ඔව්.
0: හරිද? කොහොම නමුත් ඒ தத்துவයට බලපාන්න හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි දැන් අර පරිසර විද්‍යාඥයින් කියනවා සමහරලාට මානව ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ අපේ බලපෑම තමයි ගොඩාක් වෙලාවට මේ ස්වභාවික විපත් වලට
1: හේතු වෙන්නේ.
0: හරිද? නිකන් හිතන්නකෝ මේ වෙලාවේ දිප්ත තියෙනවා.
1: ඔව්.
0: හැලවලි ඔක්කොම හිඳිලා ගිහිල්ලා
1: තියෙනවා.
0: හැබැයි අපි සංචාරය යනවා.
1: ඔව්.
0: හරිද? අරගෙන යන බත් එක හරි.
1: නැත්තම්
0: අර අපි මොනව හරි අරගෙන යනවනේ කැමරේ කියලා. ඔය අරයි යන ෂොපින් බෑග් එක අපි මේ වෙලාවේ කරන්නේ කැමරේ කාලේවල අපි විසි කරලා දානවා. මේ වෙලාවේ අවුවත් සරයි හුලගත් වැඩි.
1: ඔව්.
0: ඔය සමහරලාට ෂොපින් බෑග් එහෙම ගිහිල්ලා අවසානේ නවතින්නේ වතුර ගලාගෙන යන්න තියෙන
1: දොළපාරක
0: ඇලපාරක, එහෙම නැත්නම් අපි කියන්නේ පෝල් කඩක, අර සංවේදීම තැනක.
1: දැන්
0: ඔය ෂොපින් බෑග් එක ගිහිල්ලා එහෙම හිර වුණාම වැස්සට පස්සේ කවුරුත් වයින් කරන්න යන්නේ නැහැ නේ.
1: නෑ, මේ අපි දාපු එකක් නෙමෙයිනේ, අපිට වැඩක් නෑ.
0: ඔව්. එතකොට අර එහෙම කියලා ඉන්නවා. ඔව්. එතකොට අර වැස්ස වැහලා වතුර පාර එනකොට ඉස්සල්ලාම කරන්නේ ඉස්සල්ලාම වතුර පාර අර තියෙන ඔක්කොම එකතු කරගෙන තමයි වතුර පාර ගලාගෙන යන්නේ.
1: ඔව්.
0: ගිහිල්ලා වතුර බහින්න තියෙන කේන්ද්‍රම තැනක
1: උඩට
0: පස්සේ පැත්තම
1: යට වෙනවා.
0: ඊට පස්සේ ඉතින් අපි බයිනවා.
1: ගහනවා ගංගවතුර ආවා කියලා.
0: නැත්තම් ආණ්ඩුවට බයිනවා.
1: ඔව්.
0: හරිද? එහෙම නැත්තම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බයිනවා.
1: මේ
0: ඇලවේලි ටික සුද්ධ කරන්නේ නැහැ මෙහෙම කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ ඔබේ නොසලකිල්ල. හරිද? හැබැයි පහුගිය දිනවල නම් ඔබ දකින්න ඇති අර එක වීඩියෝ එකක් වෛරල් වුණා.
1: ඔව්.
0: දරුවෝ දෙන්නෙක් අයිස්ක්‍රීම් එකක් කාලා ඒ පොලිතින් එක තමන්ගේ පොත් බෑග්ගේ දාගෙන යනවා. හැබැයි දැන් අලුත් පරම්පරාව යම් තැනකට හැදිලා
1: තියෙනවා අනිවාර්යයෙන්.
0: තාමත් ඔබට හැදෙන්න ඉඩ තියෙනවා.
1: ඔව්.
0: ඒ නිසා මේ ග්ලැසියර අපේ රටේ කඩා නොවැටුණාට මේ එල් නිනෝ තත්ත්වෙන් පස්සේ මහවැස්සක් ආවොත්
1: මොකද වෙන්නේ?
0: පැත්තම යට වෙයි. ওই විදිහට නොසලකිලිමත්කමෙන් කටයුතු කළොත්.

0: මේ වෙලාව තමයි හොඳම වෙලාව.
1: මොකටද රස කිරිතේ එකක් බොන්න?
0: හරිද? ඒක හැබැයි කට රහට තියෙන්න ඕන.
1: කට චුට්ටක් අඩිපුර දාල්.
0: පොඩක් අපිට ඒක දැනෙන්නත් ඕනනේ.
1: ඔව් දැනෙන්න කිරිතේ එකක් බොනවා නම් ඔයාට පැල්වත්ත කිරිතේ එකක්ම තමයි. ඔයාට රසුට ගුණට උකුවට කිරිපිටි එකක් හොය හොය හිටියා නම් ඔයා දැම්ම ගන්න පැල්වත්ත නිෂ්පාදන වෙතින් ඉන්න පැල්වත්ත කිරිපිටි එකක්. ඉතින් ඔයාට කිරිපිටි විතරක් නෙමෙයි අයිස්ක්‍රීම් බටර් යෝගට් මේ ඕන දෙයක් වට කිරියාශිත නිෂ්පාදන පැල්වත්ත කියන වෙළඳනාමයත් එක්ක විශ්වාසයෙන් ගන්න පුළුවන්. ඉතින් ඔයා ළඟම තියෙන කඩේට ගිහිල්ලා පැල්වත්ත කියන නමින්ම ආමල දීගා නමතක කරන්න එපා.
0: තව මෙසේජ් එක දෙන්නත් ඉක්මනට මේ පැත්තට මෙසේජ් එකක් දාන්න. මේ ගීත අහන්න මෙසේජ් කරපු අයත් කීප දෙනෙක් ඉන්නවා, අපි මතක් කරගියා.
1: ආ ගුඩ් මෝර්නින් කියලා දෙනවා, ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා අචින්ත තමයි මැසේජ් එක දාලා තිනු. අචින්ත ඔයාට අපි ලස්සන සින්දුවක් රෙඩි කරන් ගින්නවා දෙන්න. ගුඩ් මෝර්නින් කියලා දිනා. ගුඩ් මෝර්නින් ඔයාට. රිංගු පහේ කරුවෙන් පුංචි බන්න තමයි මැසේජ් එක දාලා තිනු. ෆැමිලි එක ඔක්කොම එකතු කරගන්න කියලා හොරණ පැත්තට යන්නත් උනේ. හොරණින් කෞෂයන් එක්ක පවුල හැමෝම මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා කිව්වා. පුංචි බබෙක් ඉන්නවා දවන්. ඒ පුංචි දඟයවත් එකතු කරගන්න ඕනේ ඊළඟට. ඒ වගේම නදුන් ඉන්නවා ගම්පහ ඉඳලා අපි වහගෙන ලක්කන කරපු සුප්පිරි වැඩක් කියලා තියෙනවා දසුන් ඔන්න.
0: සුප්පිරි වැඩක් කියලා තියෙනවා.
1: හොඳම ගැළපීමක්. පාසේ හරි හොඳම ගැළපීම හම්බ වෙනවා කියන මේවට තමයි නේද?
0: නෑ නෑ මේ ඔය හොඳම ගැළපීමක් කියලා ඔයා කියන්නේ මේ ඈත ඉඳන්නේ. මං ඉස්සරහින් ඉන්නේ මං
1: දන්නා නේද? නැද්ද කියලා නේද? අහන්න ආස හිතෙනවා කියලා තියෙනවා. හොඳ අලුත් සින්දු ටිකකුත් යනවා. ජය වේවා කියලා දිනවා. ඉතින් බොහොම ස්තුතියි මේ විදිහට මැසේජ් එකක් අපිට යවුවා. ගුඩ් මෝර්නින් කියලා දිනව අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න. හස්බන්ඩ් ඉන්නවා, අමිලා දුව ඉන්නවා, අමීෂා රසිකා ඉන්නවා, මාවනැල්ලි. රසික තමයි මාවනැල්ලි ඉඳලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මේ විදිහට ඔයාට පුළුවන් 18 වංගුවක් එක්ක පොඩි රවුමක් ගහන්න අපිත් එක්ක. අපි දෙන්නත් ඉන්න දවල් එක වෙනකන් ඉක්මනට මේ පැත්තට එන්න. මේ කියන ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න.
0: මේ ඔයාටම

0: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
0: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
2: කලාවක් කලාවක් සොයාගත් තමන් දුනු වෙන්න ඕනේ නම්
0: 18 වංගුව
3: දසුන් විත් යෂෝ
1: සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
1: හැම වංගුවකම අලුත්.

0: විනාඩි 44යි.
1: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් tempatu සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ tempatuක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව, එතදින එළිය කරයි.
2: අපේ අම්මා ගෙදර ආවද?

0: නොසැලකිලිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
1: හැම
2: වංගුවකම අලුත් කතාවක්.
3: දසුන් විත් යෂෝ
4: දහාට වංගුව
5: සතියේ දිනවල උදේ 10ට
4: දහාට වංගුව
1: සම අනුග්‍රහය
0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. දනඩි තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
7: දවසක් කියලා දෙනවා දහඩ වංගු කරන ඔයාලා දෙන්නටම අපි දවසම ආහන ලක්කන තමයි මාරුවෙලේ ඉඳලා ශිරාණී තමයි මැසේජ් එක අපිට දාලා තියෙන්නේ. මාධ්‍ය රොහන් ඉන්නෝ පුතාලා දෙන්න ශිහාන් මදවන්ත එවගේම මරද ගහමුල අක්ක ඉන්නවා සදර්ශනී එවගේම අම්ම රීටා අපේ ගෙදර වැඩ කරන ශ්‍රීමල් මාලිවත් එකතු කරගන්න කියලා තිනා නිල් මල්ලි එවගේම පොඩි මල්ලි තව ඉන්නවා ඒ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහම ආදරේ හොඳයි කියලා දෙන ඉතින් අපිත් ගොඩක් ආදරේ නේද
8: අනිවාර්යයෙන්.

0: ඔබ දහඩවංගු අහගෙන ඉන්නේ මේ හොඳ කිරිතේ එකක් බොන ගමන් ඔබ සින්දුවක් අහන්න මේ පැත්තට ඔබට පුළුවන් ඔය කට්ටියත් එකතු කරගෙන අපිට මෙසේජ් එකක් එවන්න. කිරිතේ එකක් බොනෝ නම් ඉතින් තෝරගන්න ඕනේ.
1: පැල්වතුම තමයි. ඉතින් ඔයා කිරියාර්ශිත නිෂ්පාදන මෙලදී ගන්නකොට සමහරක් වෙලාවට හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක් හොඳ වෙළඳ නාමයක් හොය හොය ඉන්න පුළුවන්. සමහරකට ඔයා ගෙදර ඉන්න පුංචි පොඩ්ඩට හොඳ රසට පිරිසිදුවට උකුවට ගුණට මොනවා හරි යෝගට් එකක් උනත් දෙන්න ඔයා හිත හිත හිත යන බය වෙන දෙයක් නැතුව විශ්වාසයෙන් ගන්න පුළුවන්. පැල්වත්ත යෝගට් එක, පැල්වත්ත අයිස්ක්‍රීම් එකක් මේ ඕන දෙයක් වට විශ්වාසයෙන් ගන්න පුළුවන්. ඉතින් ඔය ළඟම තියෙන කඩේට ගිහිල්ලා පැල්වත්ත කියන වෙළඳ නාමයත් එක්කම කිරියාක්ෂර නිෂ්පාදන මිලදී අරගෙන බලන්න.
0: රසට ලොල්ුණ ඔබට, ගුණට ලොල්ුණ ඔබට පැල්වත්තම තමයි.
1: ඔව්.
0: ඒ වගේම තමයි රුපියල්
1: කෝටි ගණනින් 20 ලක්ෂ උපතියෙක් වෙන්න වාසනාව තියෙනවා එතුමයි. සන්දේ බෝනස් වාසනාවත් අරගෙන ඇවිල්ලා තියෙනවා. ධන නිධානය ලොතරැයි පත ඔයා ළඟම තියෙන ලොතරැයි ගුඩුව කවට ගිහිලා පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඉතින් අරගන්න ඔයාට පුළුවන් කෝටිපතියෙක්, 20 ලක්ෂපතියෙක් වගේම ජීවිතේ හීන දින හීන වලට පාර හදාගන්න. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉනවාට උදව් කරන්න. ඉතින් ඔයා ධන නිධානය ලොතරැයි පත අරගෙන ආගේ ජීවිතේට හීන වලට පාර හදාගන්න.
0: රුපියල් 40ක් දීලා ධන නිධානයක් ගන්න ඔබේ වාසනාව එතන වෙන්න
1: පුළුවන්.
0: අපිට මෙසේජ් එකක් කීප දෙනෙකුත් ඉන්නවා.
1: එනවා. ඉතින් හැමෝම එකතු කරගන්න ඕනේ. ඊට කලින් අපි යමු WhatsApp එක පැත්තට. WhatsApp එක පැත්තෙන් ඇවිල්ලා ඉන්නවා. "Hello" කියලා "Good morning" ඔයාට හොඳින් ඉන්නව නේද කියලා අහලා දින. අපි ගොඩාක් හොඳින් ඉන්නවා දිලිනී. ඔව ආදරෙන් එකතු කරගන්නම් අපේ ඊළඟ සින්දුවට. පූර්ණිමා සෙව්වන්දි ඔබත් එකතු කරගන්න ඕනේ. සඳ ලංකාවේ ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ. දෙන්න රහටම ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා කෞෂල්. ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. ප්‍රතිම දවසක් වේවා කියලා තියෙනවා රවීන්ද්‍ර. ගොඩක වෙලා ඉඳලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මොකද්ද මේ කියලා තියෙන්නේ? දුව ඉන්නවා, පුතා ඉන්නවා, පවුල හැමෝම ඉන්නවා. මේ වෙලාවේ ලක්කන අහන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. අය ඉන්නවා දසුන්. ලස්සන සින්දුවක් ඉල්ලපු කෙනෙක් සරච්චන්ඩ ඩයිස් ඉන්නවා. එයාගේ කඩයක් තියෙනේ. කඩේ සද්දරම ලක්කන දාලා තියෙන්නේ. ඉතින් කඩේ ඉඳලා ඉතින් යානේ කෙනෙක්ට අපි වහගෙන ඉන්න පුළුවන්. 18 වංගෙ කරක් ගහන්න එන්න පුළුවන් නේද?
0: එක්මනට අපිට මෙසේජ් එකක් එවන්න.
1: 0703 93 5 93 7 මේකින ෆෝන් නම්බර් එකට ඉක්මනට එන්න 18 වංගෝ පැත්තට.
0: විශ්වාස කරන්න ඔබට එල්නිනෝ තත්ත්වය එළිය දැනෙනවා වගේම අපිට ඊට වැඩි ඇතුළේ දැන් දැනෙනවා. හම්මෝ රස්නේ.

0: අර දැන්වල හදවත නවතිනව තමයි පෙරවර උකුලහට ප්‍රවෘත්තිකාශයක් තියෙනවා. ඉක්මනට මේ පැත්තට මෙසේජ් එකක් දාන්න. අපි පුංචි විරාමයක් අරගෙන ඊට පස්සේ ලෑස්ති ඔබත් එක්ක මුණ ගැහෙන්න.
1: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114600 Adda Kumure Ralu Mavati Nil Kurulla Sonalika Ashwabala 50ක engine ධාරිතාවව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම two wheel four wheel Sonalika tractor එය දැන් දිවයින පුරා ඇති TVS Sonalika අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business within Sonalika Tractory මහ පොළොවට මහ බලයක්
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: FM 93.5 FM 93.7 ලකන Radio ITN
0: වෙලාව පෙරවරු 11යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
4: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: लखंड प्रवृत्ति समगिन बम गहन गीत शेरा प्रवृत्ति संस्करण चंदन मार सिंह
1: सम अनुग्रहय
2: एनएलपी हदहन लंकावे वेडिम तैकी दिन तैकी अवस्था वेडिम लुतराय एनएलपी हदहन ओबत अदम एनएलपी हदहन बलागन
3: मुहुतेनवा कुवनिनवा कुटुकेन एपा कोहमकिनावत अल्लनवा विकुनन नोल्लुन सैमट दंदीमाई इबन वेन
1: सहयोगीता अनुग्रहय
4: सोनालिका ट्रैक्टरय දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: එල්ලිනෝ හේතුවෙන් මෙරට සාගර පද්ධතිය මත්ස්‍ය සම්පත හා ධීවර කර්මාන්තයට එළඹිය හැකි බලපෑම පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇති බව ධීවර අමාත්‍යංශය සඳහන් කළා කරුණු තක්සේරු කිරීම සඳහා පරිශ්‍රමාලවක් සිදු කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. සාගර පරිසරයේ සිදුවිය හැකි වෙනස්කම් සම්බන්ධයෙන්ද එහිදී විශේෂ අවධානය යොමු වනවා.
5: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
0: හූති කැරලිකරුවන් යෙමනයේ බටහිර වෙරළ තීරයට මිසයිල් ප්‍රහාර එල්ල කර ඇති බව එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කළා. සිදුවේ ඇති හානි පිළිබඳව නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ. බැලස්ටික් මිසයිල 14ක් එල්ල වී ඇති බවටයි තොරතුරු හෙළිබුණේ. එන් කිහිපයක් ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් විනාශ කර තිබෙනවා. කැරොලි ක්‍රියාකාරකම් නතර කිරීම සඳහා පියවර ගන්නා බවයි ආරක්ෂක අංශ පවසන්නේ. ලකඩ බීලංග ප්‍රවෘත්ති 10:12ට බලාපොරොත්තු වන්න.

0: 95.5 anu 97.7 Lakhanda Radio ITN Sabha Sri Lankaya Handa
1: Hariyatama velawa 11:03 mic ekak on karagena kiyannako
2: man balawa mokada me saddayak enna natte kiyala
1: Hariyatama velawa
2: 11:03
3: Wangu gahala challi allala salli hoyela athi velada
2: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
4: අල්කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
3: 18 වංගුව.
2: දසම් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට.
3: 18 වංගුව.
2: හැම වංගුවකම අලුත් කතාවක්.
1: අද මට ඩාම් වෙනවා රූම් වෙනවා
2: ඒක තමයි නේ කමක් නැහැ අපි ඉස්සරහට යමු
1: රයිට් අපිට මෙසේජ් කරපු කීප දෙනෙකුත් ඉන්නවා එයා මතක් කරන්නත් ඕන මේ පැයත් ඔබට පුළුවන්කම තියෙනවා මෙසේජ් කරන්න අපිත් එක්ක එකතු වෙන්න ලස්සන සින්දුවක් අහන්න
2: කලින් අහපු නැති සින්දු අහන්න පුළුවන් අපිත් එක්ක අලුත් සින්දු පරණ සින්දු මේ ඕන දෙයක් 18 වංගුවත් එක්කම අහන්න පුළුවන්
1: කවුද මෙසේජ් කරපු අයත් අපි කියමු
2: වෙලාව වින්දවා ගුඩ් මෝර්නින් කියලා යශන් දසුන් ඉතින් 18 වංගුවේ නතර වුණා කියලා තියෙනවා ලස්සන කොච්චර දුරක හිටියත් අපි වහගෙන ඉන්නව නේද ඉතින් ආදරෙන් ඕව එකතු කරගන්න අපි ළඟ සින්දුවට ෂෙවෝ නෝවත් එකතු කරගන්න ඕනේ අපිවත් එකතු කරගෙන යමු නේද ලස්සන සින්දුවක් අහන්න කියලා තියෙනවා
1: හරි
2: ලස්සන දවසක් ලක්හඬ පුබුදුපුර ඉඳලා රමණී විජේ කුමාරි තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඉතින් ලස්සන සින්දුවක් ගන්න එකතු වෙනවා කියලා තිනු සන්ධ්‍යා ඉන්නවා සඳෝපේෂී මේ හැමෝම එකතු කරගන්න කියලා තිනු ලංකා මංගලා මේ හැමෝම එකතු කරගෙන අපි හමු ලස්සන සින්දුවක් දසමු.
1: මෙච්චාමර වීරසිංහා

0: ගම්පිටින් නායගයනකොට එක ගෙයක් ඉතුරු වෙලා තිබුණා මතකද? හරි ලස්සනට කොළපාටින් පිරිච්ච වටපිටාවක සරල ජීවිතයක් ගෙවන්න නිර්මාණය කරගත්ත එක ගහක් විතරක් තිබුණ ගෙයක් ඉතුරු වෙලා තිබුණා. ඒක සමහරු වර්තකථනය කළා හැම පවුකාරයෙක්ම ගහගෙන ගියා පින්වන්ත මිනිහෙක් ඉතුරු වුණා
1: කියලා.
0: එහෙම කියනවා. හැබැයි එහෙමම කියන්නත් බෑ. සමහරු කිව්වා නෑ ඔක දේවපාදී ඈ. හරිද?
1: එහෙමකුත්
0: කිව්වා. සමහර අය කිව්වා වාසනාව කියලා. ඒ ගෙදරයි තමයි දන්නේ මොකද උනේ
1: කියලා.
0: හරි සමහරලාට ඇත්තටම අර ජලපහර ගලාගෙන යන ස්වභාවික පිහිටීම ඇතුලේ වතුර පාර යන්නේ නැති, ගේ තියෙන්නේ නැති, ඉනිසවක බීරින්නේ නැති. ඒක කාටත් ඒ විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. ඕකම වුණා
1: නේපාලෙට.
0: මම දැක්කා. නේපාලේ මේ වෙලාවේ ටිකක් ලස්සන කතාවක් යනවා. සහ බොහෝ දෙනෙක් ඒ ගැන විමසීම් කරනවා, තව අය අධ්‍යයනය කරනවා, තව අය තමන් මේ වෙලාවේ කරන දෙයට ප්‍රායෝගිකව යොදා
1: ගන්නවා.
0: හරිද? ඒ තට්ටු තුනක බිල්ඩින් එක ඉතිරි වෙලා තියෙනවා. මම දැක්කා මේ ඉංජිනේරුවන්
1: නැත්නම්
0: නිවාස ඉදිකරන්නන් වෙනම විදිහකට ඒක අර්ථකථනය කරනවා. දැන් සාමාන්‍යයෙන් අපි ගෙයකට අත්තිවාරමක් දාපුවාම, පාදමක් දාපුවාම අපි කියන්නේ ඒක ශක්තිමත්ව දාන්න ඕන කියලානේ.
1: අනිවාර්යයෙන්.
0: එතකොට ඒ කට්ටිය සමහරලාට කොන්ක්‍රීට් බීම් දාලා දානවා. එහෙම නැත්නම් සමහරලාට ගල් වලින් විතරක් බැම්මක් අරගෙන ඇවිල්ලා බිත්ති බඳිනවා.
1: ඒවගෙන දාන්න නේද හොඳට?
0: දැන් එහෙම කරනවා. දැන් මේ ගෙදර හදලා තියෙන විදිහ නැත්නම් මේ බිල්ඩින් එක හදලා තියෙන විදිහ දැක්කම හරි වෙනස්. ඒ නිසාම තමයි ඒක අර ගම් වතුරටත් ගහගෙන යන්නේ නැතුව
1: ඔරොත්තු දෙන විදිහට තිබුණා නේ රැඳිලා.
0: එහෙම තමයි කියන්නේ. හරිද? ඒ හරි ලස්සනට ඒක හදලා තිබුණා. අපි දැක්කා මේ අඩි ගණනාවක් යටට පාදම හරලා ඒක ගල් වලිනුත් බඳලා ඒ මැදට කොන්ක්‍රීට් දාලා ඒ උඩ තමයි බීම් ගිහිල්ලා
1: තිබුණේ.
0: ඊට අමතරව හරියට කතර ස්වරූපේ කතර හැඩයට අපි දැක්කා එක කණුවෙන් කණුව ඒ ගැටේ ශක්තිමත්ව හදලා තිබුණා. ඒකෙන් කියන ලොකු කතාවක් තියෙනවා. අපේ ජීවිතෙත් නොවැටි ඉස්සරහට යන්න නම් නැත්තම් පියවරෙන් පියවර ගොඩනගා ගන්න නම් අපේ පාදම
1: ශක්තිමත්ව තියෙන්න ඕන.
0: ග්ලැසීර දිය වෙලා කොයි වෙලේ අපේ මේ පංචස්කන්ධයදම නායයිද කියන්න බෑ. හැබැයි එහෙම ආවත් අපිට වැටෙන්නේ නැතුව බේරෙන්න අපේ පාදමත්
1: ශක්තිමත්ව වෙන්න ඕනේ.
0: ශක්තිමත්ව දා ගන්න ඕනේ. ඔබත් එහෙම කරගන්න. ඔබේ නිවසෙත් පාදම
1: ශක්තිමත් කරගන්න.
0: ශක්තිමත් විදියට දාගන්න. එහෙම වුණාම අරපු කියන්නේ නේ කඳු, හෙල්, ගස් පෙරලගෙන හුලං හැමුවත් ඔබ වැටින්නේ නැහැ සත්තයි. නේ?

0: අපි වෙලාව බලමු පෙරවරු 11 විනාඩි 15යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1131, 011 286 1111, ශනි ගැමතුම් 19:16.
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රැසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: Youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus Youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා
6: මේ පැය මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
0: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන් ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න
6: සුපර් ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න ලකන්ද රේඩියෝ ITN
7: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
8: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
7: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
9: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
7: 18 වංගුව
0: දසම් විස් යෂෝ
8: සතියේ දිනවල උදේ 10ට
7: 18 වංගුව
8: හැම වංගුවකම අලුත් කතාවක්
10: තම මෙසේජ් එක කිව්වේ නැත්නම් ඉක්මනට මෙසේජ් එකක් අපිට එවන්න ගීතයක් අහන්න කට්ටියත් එක්කම එකතු වෙලා
11: 11 විනාඩි 16යි වෙලා ඔබ දසුන් දින් 11 විනාඩි 16ක් වෙනකොට ඔබ මැතර ආවයි ඉන්නවා ගුඩ් මෝර්නින් කියලා තියෙනවා අපිට ලස්සන සින්දුවක් දෙන්න දරවකින් තමයි යනුලි මැසේජ් එකක් දාලා තියෙන්නේ යනුලි ආව එකතු කරගන්න අම්මා ඉන්නවා ලලිතා මහත්තයා සුරංග දුව ඉන්නවා මිනුලි ඒ වගේම තිලිනි ලක්කන අහන හැමෝමත් එකතු කරගන්න කියලා තියෙන අනේ අපිව මතක් කරන්නකෝ ඉතින් චුට්ටක් පරක් වෙනවා ඉතින් කමක් නෑ ඔය දෙන්නවන්න මතක් කරන හැමෝම එකතු කරගෙන අපි යන්න හදන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තින අය තියෙනුලිව තමයි මම හිතන්නේ මැසේජ් එක දාලා තියෙන්නේ ලකන රේඩියෝ 10 වංගුවට සුබ උදෑසනක් කියලා තියෙනවා හලාවත පැට්‍රික් කර්ණෝපල තමයි මැසේජ් එක දාලා තියෙන්නේ අපි වහන්නේ ඉන්නවා ඈන් සහන් රශ්මි එවගේම ෂැනල් ලිලි මොනිස්ටා දුවත් ඉන්නවා අපි වහගෙන මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න අපිට තියෙන ඊට කලින් ඉරක වන්නාරාවත් එකතු කරගන්න ඕනේ මහත්තයා ලසන්ත ඉන්නවා ලක්වින් සස්පින් ගෙත්පින් ජනුකි මෙයාගේ බබා එයාගේ බබාලතික මේ හැමෝම එකතු කරගන්න කියලා තන පෝගොඩ ඉඳලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ
10: තව ඉන්න
11: අපි මේ සින්දුවෙන් පස්සේ මතක් කරමු නේද
10: රයිට් ලස්සන කතාවක් තියෙනවා හරිද මේ කතාවත් අහලම අපි ගීතේ ළඟට යමු
11: ඕකේ
10: දැන් අපේ ජීවිතේ සමහර තැන් වලට බෙදා ගන්නවානේ ළමාවිය මැදිවිය මහලුවිය
11: මහලුවියනේ
10: නික්මවිය හරිද මා දැන්
11: මහලුවිය
10: සබාවේ සිනා
11: මා මොකද කියන්නේ නැහැමයිනේ
10: ළමාවිය පොත් අස්සේ
11: ඔව්
10: යෝන් විය Facebook අස්සේ මැදිවිය රුපියල මැත්තේ
11: ඔව්
10: මහලුවිය දොස්තර පස්සේ
11: ඒකයි කතාව
10: මට ඇත්තටම හිතෙනවා මේක තමයි ඇත්ත කියලා නේ
11: ඇත්ත
10: පොඩි ගාලේ පොත් අස්සෙම තමයි ඒක හරියට ඉගෙන ගත්තේ නැත්නම් ඉතින් Facebook අස්සේ තමයි ඉන්නේ
11: ඔව්
10: හරිද ඉගෙන ගත්ත අයත් වැඩිපුරම Facebook අස්සේ ඉන්නවා
11: ඔව් ඒක වෙනම කතාවක්
10: නිකන් හිර වෙලා වගේ මේ ඉන්නේ ඊට පස්සේ මැදිවිය රුපියල මැත්තේම තමයි
11: ඒ කියන්නේ සල්ලි ගන්න මහන්සි වෙනවා නේද
10: අනේ මන්දා නේ උදේ
11: නැගිටින්නේ මං වගේ
10: උදේ නැගිටින්නෙත් ලෝන් එකට අද කොහොමද දාන්නේ
11: ඔව්
10: අරයාගේ පාටියට කීයක් දෙනවද?
11: ඇයි වෙඩින් එක ඔෆිස් එකේ වෙඩින් එකක් කිව්වොත් එහෙම?
10: ඕ අම්මේ 5000ක්වත් ලියන්න ඕන නැත්තම් 10000ක බැනුම් අහන්න ඕන.
11: ඕ ඇයි ඇඳුමක් ගන්න ඕනේ?
10: ඕ ඒකත් තියෙනවා.
11: ඔව්.
10: හරිද? අවසානයේ ඔය ළමාවියයි යෝන් වියයි මැදි වියයි ගෙවලා ඇවිල්ලා ස්ට්‍රෙස් එකෙන් ඉඳලා සමහර වෙලාවට ඌවා මැත්තේම අපි හිර වෙලා ඉඳලා අන්තිමට මහලු වියේ ඉන්නේ දොස්තර පස්සේ අපිට මොනාද කොලෙස්ටරෝල් කියයි.
11: ඔව් දියවැඩියාව තියෙනවා.
10: අර ෆිෂර් කියයි. ඔව්. ඊට පස්සේ සමහර වෙලාවට අහලා නැති ලෙඩත් කියන දොස්තර ළඟට ගියා.
11: ඔව් ඔව් ඔව්.
10: ඊට වැඩිය හොඳයි දන්න ලෙඩ වලින් ඉන්නවා. මේ නොදන්න ලෙඩ හොයාගන්න නැතුව කියලා සමහරු ඉන්නවා දොස්තර හම්බෙන්න යන්නේ නැතුව.
11: ඒ සමහරක් අය ඉන්නේ දැන් අපේ ගෙදරේ හැමද අපේ අම්මට පොඩ්ඩක් ඉතින් ડોක්ටර්ව දැක්කේ නැත්තම් නිකන් කෑවේ නෑ වගේ ලඩක් නැති වුණත් පොඩ්ඩක් ගිහිල්ලා එන්න ඕනේ බලලා.
10: ගෙදර ඉද්දි ප්‍රෙෂර්.
11: ඔව් ඔව්.
10: දොස්තර හම්බෙන්න ගියපු ගමන් ප්‍රෙෂර් නෑ.
11: අන්න ඒ මොකද?
10: අම්මා මොකද අම්මට එහෙම ප්‍රෙෂර් නෑ නේ අම්මා. මේ අම්මා දැන් හොඳට
11: ඉතේ ලඩක් නේ සාමාන්‍යයෙන් වයසට යනකොට හිතනවනේ මට මේව තියෙනවා කියලා අපි හිත හිත හිත කියනවානේ.
10: ඔව් ඒ නිසා කොහොමාරි මේ දොස්තර බලන්න යන්න ඕන සතිය කර දෙන්න කරේ. එහෙම නැත්තම් සමහරලාට මහලුවේදී ලිඩක් නැතර වෙන්නෙත් නැහැ.
11: ඔව් ඒක තමයි.
10: කොහොම නමුත් මට කියන්න ඕනකම තිබුණේ ඇත්තටම ජීවිතය කියලා කියන්නේ පුංචි කාලයක්.
11: ඔව්.
10: අපි මේ ඇවිල්ලා ඉන්නේ සදාකාලික ලෝකයක නෙවෙයි. හරිද? ඒ කියන්නේ සදාකාලික ලෝකයක සදාකාලිකම නවතින්න නෙවෙයි.
11: නෙවෙයි.
10: පුංචි නැවතුමක්. ඒ නිසා මේ පුංචි නැවතුමේ ඔබ ජීවිතේ සතුටින් ඉන්න.
11: ඔව්.
10: හරිද? ලැබෙන දේ සතුටින් බාර ගන්න.
11: ලැබෙන දේ හොඳම දේ කියලා හිතන්න.
10: මුණ ගැහෙන අයට හිනහවකින් සංග්‍රහ කරන්න.
11: ඔව්.
10: අපි කියන්නේ නැවගුණත් බෑන්චුන් කියලා සතුටින් ඉන්න.
11: ඔව්. සතුටින් ඉමු ඉතින් නේද?
10: එච්චර වෙන්න ඕනේ.
11: ලස්සන සින්දුවක් අහන ගමන්.
10: මෙච්චර වෙලා තියෙද්දි මෙයා අපි ඉන්නේ?
11: ඔව්.

0: SLT low latency, fast and stable, unlimited thoragana package rasa. SLT mobitel fiber.
1: Vasavisha nati deshiya kirivalin pamanakma nipadavana maupime sarakune rakat palvatta kiri dan langama keel super shaka magin melati kata haki.
2: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
3: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
1: ඉල්දාල මෙහින්දාල යන අතරින් නවතින්න.

0: දෑවට හිනා වෙලි සින්දුවහන්න ඊවිනි රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතින් ගෙන්ව අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
0: සහයෝගීතා අනුග්‍රහය රන්පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දිනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය ලකන්ද රේඩියෝ ITN
1: හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව
2: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ
1: දසුන් විත් යෂෝ
0: 18 වංගුව
1: සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
3: මැසේජ් කරපු කීප දෙනෙක් ඉන්නවා ඈත් කියලාම අපි මේ ප්‍රින්ස් ගායනා කරන ගීතය හමු.
4: 18 වංගුව පැත්තේ කරක් ගහන ආපු කට්ටියක් ඉන්නවා මේ වෙලාවේ අපි දෙන්න වහගෙන සද්දෙටම. තමරා කුමාරියා අපිට කෝල් එකක් දෙන්නා නේද? මගේ පිස්සු ස්කෙල්ලර පිස්සු කොල්ලෙක් හම්බෙලා කියලා දෙනවා.
5: අයියෝ.
4: ඔන්න ප්‍රෝග්‍රෑම් එක ලස්සනට මුකරනවා කියලා දෙන
3: තිබ්බා. තමරා මේ පිස්සු කෙල්ල හොඳ ළමෙක් කරන්න තමයි මං ආවේ.
4: අන්න ඒක තමයි.
3: රයිට්. කවුද ආවෙන්නේ?
4: ඒ වගේම ඉදම අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා ජයකලනි කොහුලේ නින්දන තමයි අපි වහගෙන කේඩිය සමරසිංහ ඔයාවත් එකතු කරගන්න හරිම ආදරේ මේ වෙලාවේ සද්දරම ලක්ක නැගෙන ඉන්නවා නේද කියලා නේද ඒ වගේම හායි අමාවත් සින්දුවකට එකතු කරගන්න කෑගල්ලින් තමයි මැසේජ් එක දාලා තිනේ හැබැයි දාපු කෙනගේ නමක් නැ ඊළඟ වාර මැසේජ් එකක් කියවනකොට අපිට නමක් එවන්න
3: නමක් ගමක් නැ කවුරුනත් මිනිස්සේ
4: අනිවාර්යෙන් ලස්සන සින්දුවකට අපවත් එකතු කරගන්න ඔයාගේ වැඩ කරන තැන හැමෝමත් එකතු කරගෙන මනෝජ් වගේම එතන ඉන්නවා තුෂාර මේ දෙන්නමත් අපි එකතු කරගන්නවා යන්න හිතුවා කුරුණෑගල පැත්තට කුරුණෑගලින් අපි වහගෙන ඉන්නවා නදීෂා නංගී ඒ වගේම විහඟ අක්කා ඒ හැමෝම එකතු කරගන්න කියලා තියෙන අනේ අක්කේ අපි ගැන කියන්නකෝ කියලා තියෙන අද ඔයාලා දෙන්නම ලස්සනයිලු අපි අර Facebook page එක පැත්තට ගියපු කෙනෙක් තමයි මේ කියන්නේ බොහොම ස්තුතියි සුබ උදෑසන කියලා දෙනවා ඩුබයි පැත්තට යන්න හිතනවා මට ඩුබයි වලින් මහේෂ් අපි දෙන්නම වහගෙන ඉන්න වාසද්දටම ලක්කන අහගෙන වැඩ කරන ගමන් කිව්වා ඉන්නේ ඉතින් ওই විදියටම අහගෙන ඉන්න පාළු මහන්සිය තනිකම මේ හැමදේම නැති වෙන්න 18 වංගෝ පැත්තට ඉක්මනට එන්න
3: තව මෙසේජ් එකක් කියුවේ නැත්නම් දැම්ම මෙසේජ් කරන්න
4: 0703 93 5 93 7

0: Lakhanda Radio ITN.
1: සමහර වෙලාවට අපි ට්‍රිප් එකක් කියම යන්න ලෑස්ති වුණාම අරද අපි ගන්න හොඳ වාහනයක් නෑන් එකක් නැත්තම් අපි පොඩි බස් එකක් වගේ හය කරනවානේ නැත්නම් තමන්ගේ වාහනේ අපි පොඩ රස්න වගේ දන්නකොට අර ඒසි කවුළු ළඟට අත තියලා ඒසි නෑ වගේ
2: එනවද
1: කියලා නික අත තියලා බලනවානේ ඈ ඔව් දැන් සාමාන්‍යයෙන් මේ බස් එකේම යනකොටත් නික ඒසි බස් එකේම යනකොට අර උඩ තියෙන කවුළු ළඟ බලලා
2: ඒසි එනවද කියලා
1: මූණත් හරවලා බලනවා ඒසි එනවද කියලා මූණ ටිකක් වැටෙන්න නැත්නම් අත පොඩ්ඩක් උස්සලා බලනවා
2: ඒසි එනවද කියලා
1: අපිත් එහෙම තමයි
2: ඒක තමයි
1: දොර ඇරලා අත දාලා බලනවා ඒසි එනවා හරිද තව කෙනෙක් යා අනේ මන් දන්නා ඉතින් මේ එල්නිනෝ තත්ත්වේ මෙහෙම තියෙනකොට කොහොමත් ඒසි තිබ්බත් දැනෙන්නේ
2: නැහැ ඒක තමයි නේද මේ රස්සෙත් එක්ක

0: ඇති.
1: ඇත්තටම මේවා ගීත නෙවෙයි. මේවා ලොකු කතන්දර.
2: ඒක තමයි දැනනවා වැඩි නේද මේ සින්දුව අපිට.
1: 11:37.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කර.

0: Lakhanda Radio ITN
1: Vangu gahala challi allala salli huela athi velada
2: jeevithe godayana paata peennama nadda
1: ehenam menna vangu gahana jeevitheta ilakkaya
3: kalawak kalawak soya gatta pangunu wenna one nam
1: dahata vanguwa
2: dasan with yasho satiye dinawala ode 10eta
1: dahata vanguwa
2: හැම වංගුවකම අලුත් කතාවක්.
4: යශෝරා.
2: ඔව්.
4: දැන් ඉස්සර සාමාන්‍යයෙන් මේ අපේ අප්පච්චිලා අපේ අම්මලා
2: ඔව්
4: වැඩට ගිය සමහරලාට ඔබත් එහෙම වෙන්න පුළුවන්. වැඩට ගියේ මාසෙ පඩියට.
2: ඔව්.
4: හරිද? කොහොමාරේ මාසෙ පඩිය අරගෙන ඉතුරු කරගෙන කෑම ටික දියලා බස් ගාස්තුවටත් ඉතුරු කරගෙන කොහොමාරේ ඔන්න මාසෙ ගෙවා ගන්න. ඔව්. හරිද? ඊට පස්සේ ඔක වෙනස් වෙනවා. දැන් ඇත්තටම මෑතක් වෙනකොට එහෙම වෙනස් වෙලා තියෙන්නේ.
2: ඔව්.
4: ඊට පස්සේ ඔක වෙනස් වෙනවා. සතිය පඩියක් ගන්න. හරිද? ඒ කියන්නේ වීක් එකක් ඉවර වෙනකොට අන තමන්ගේ වැටුප තමන් ගන්නවා. හැබැයි වීක් එකට තමයි තමන්ගේ ශ්‍රමයේ වටිනාකම ගණනය කරන්නේ.
2: ඔව්.
4: ඊට පස්සේ ඔක ආපහු වෙනවා දෛනික වැටුපකට.
2: හහ.
4: සාමාන්‍යයෙන් දෛනිකව තමන් උපයන නැත්නම් තමන් හෙළන දහඩියට තමන් වටිනාකමක් හදාගෙන දෛනික වැටුපක් තමන් ගන්නවා. හැබැයි දැන් මාසිකව ගන්න පඩිය රුපියල් 50000යි නං.
2: ඔව්.
4: නැත්නම් රුපියල් 60000යි කියලා කියමුකෝ. 60000යි නං. ඕක අපි 30න් බෙදපුවාම දවසක මහන්සි වෙන්නේ රුපියල් 2000යිනේ.
2: ඔව්.
4: එතකොට ඕක දෛනික වැටුපට එනකොට ඕක වෙනස් වෙනවා.
2: හහ.
4: හරිද? එයා යම් තැනක ඒ වෘත්තිය පිළිබඳ නිපුණයෙක් නම් ඔව් හරි මම දවස් වැඩේ කරලා දෙනවා රුපියල් 5000ක් දෙන්න මාත්‍යා
2: අනිවාර්යයෙන්
4: කියනවා
2: වටිනාකමක් එකතු කරගන්නවා නේද
4: නගමක් එකතු කරනවා හැබැයි එයා නිරන්තරයෙන් ඒ ජොබ් එක කරගෙන යනවා ඒක සාමාන්‍ය මාසේ අන්තිම වෙනකොට අපි අපේ අප්පච්චිලා ගත්තේ මාසේ රුපියල් 60000යි ඔව් අරය දෛනික වැටුප ඇතුලේ මාසෙකට හොයා ගන්නවා රුපියල් ලක්ෂයක් එහා සාමාන්‍යයෙන් අපි 1යි 50ක් විතර ගන්නවා 5000 ගන්න පියොත් එහෙම 1යි 50ක් විතර ගන්නවනේ.
2: හැබැයි
4: ඕක ඕනේ 1යි 20ක් විතර කියලා කියමුනේ. එකක් කියලා කියමු.
2: ඔව් ඒත් ඇතිනේ.
4: ඒත් ඇතිනේ.
2: ඔව්.
4: හරිද? දැන් වර්තමානයේ වෙනකොට මේ අලුත් පරම්පරාව.
2: ඔව්.
4: Gen Z එක. ඒ කට්ටිය සාමාන්‍යයෙන් තමන්ගේ වැටුප තීරණය කරන්නේ
2: තමන්ම තමයි.
4: තමන්ම තමයි.
2: ඔව්.
4: හරිද? තමන්ගේ ජොබ් එක තමන්ට ලැබෙන ජොබ් එක අනුව සහ සමහර වෙලාවට තමන් ඒකට කොච්චර සුදුස්සෙක්ද නැත්නම් තමන් වැඩෙද්ද කියන තැන ඉඳන් තමයි තමන්
2: වැඩනික පටන් ගන්න.
4: වැඩනික පටන් ගන්න. ඒකත් අපි කියන්නේ අර වැටුපක් ගන්න තැනක නෙවෙයි.
2: නෑ නෑ නෑ.
4: හරිද? ඒක තමන් කරන්න ඇත ආසාවෙන් සේවාවත් හොඳට සපේනවා. හැබැයි ඔහු සමහර වෙලාවට පැය ගානකට තමයි වැටුප කියන්නේ.
2: ඔව්.
4: මාත්‍ය ඔකට පැය දෙකක් යනවනේ.
2: පැය
4: දෙකකට මාත්‍ය ඕම කරන්න බෑ මේ අඩු ගානේ.
2: මේ ගානේ ඕනි මට.
4: අඩු ගානේ 25ක්වත් ඕන මාත්‍ය කියනවා. හරිද? මම කියන්නේ අපේ අම්මලා තාත්තලා හරිද ඒ කාලේ මාසේ වැඩ කරාට මාසේ වැඩුපට වැඩ කරාට දැන් අය
2: එහෙම නැහැ
4: ඔබ සේවාවක් හොයාගන්න යනකොටත් යම් සේවාවක් කරගන්න කෙනෙක් හොයනකොටත් ඔබ ඊගෙන හිතන්න ඔබ යම් සේවාවක ප්‍රවීණයෙක් නම් ඔබ සේවාව දෙනකොටත් එහෙම හිතන්න
2: හිතන්න නේද
4: ඒ නිසා එහෙම වුණොත් එම සමහර වෙලාවට අර අපි කියන්නේ අසමතුලිත ලෝකයේ ඇතුලේ
2: සමතුලිත වෙන්න පුළුවන් සමාන වෙන්න පුළුවන්
4: තමන්ට වැටුපෙන් හරි ඒ සමානතාවය නැත්නම් තමන්ගේ ආර්ථික ශක්තිය ඇතුලේ හරි ඒ සමානතාවය හදා ගන්න පුළුවන්.
2: ඔව්.
4: හරි. ගොඩාක් වෙලාවට අම්මලා තාත්තලා ඒ දවස් කුලී වැඩ කළාට ඒ අම්මලා තාත්තලාගේ දරුවෝ අද හිම කරන්නේ
2: නැහැ. නෑ. ඉහළ තැනක ඉන්නවා නේද අම්මලා කොච්චර දුක් විඳත් ඒ දරුවෝ ටික අර බලන් ඉන්න ආස හිතන තැනක රැඳිලා ඉන්න. ඉතින් අම්මලාගේ ඇස්වල සතුරු කඳුළු තමයි ඉතුරු වෙන්නේ නේද දසුන්?
4: එහෙම දරුවෙක් වෙන්න ඔබ. අම්මව තේවත්තේ වැඩට ගියාට සමහර වෙලාවට පුතා ලැයිමේ කාමරේ ඉඳන් ඇමරිකාවේ කම්පැනි එක වැඩ කරනවා. අන්න එහෙම තැනකට ඔබ දියුණු වෙන්න. ඔබට පුළුවන්. අපිට තියෙන්න ඕන
2: හිතක්. ශක්තිමත් හිතක්, උත්සාහවන්ත හිතක් නේද?
4: විතරයි. ඔබ අද හිතන්න මේ මාසේ පඩිය ගත්තාම මට යතර ඉතුරු වෙන්නේ මෙච්චරයි කියලා හිතනවා නම් ඒ ජොබ් එකක් කරන්න. අලුත් මාවතක් ඔබ විවර කරගන්න. එහෙම ඕන තරම් පාරවල් හිතන්න විතරයි
2: ඕනේ.
4: ඒ මොනවා පොකට හිස් වෙන්නේ
2: නෑ.

0: එකොළහයි හතලිස්හයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන නම් මේක තමයි
5: ලකාණ්ඩ රේඩියෝ ITN.
6: හදවත දවලා අලු කරන්නත් ආදරයට පුළුවන්.

0: එහෙම හිතන අය කීප දෙනෙක් මේ පැත්තට මැසේජ් කරලා තිබුණා. අපි කියමු යෂෝර එක් මොනට.
1: අපිට හුස්මක් තරමටම දැනෙන අය ඉන්නවා මේ පැත්තට ඇවිල්ලා. මඩපාත ලක්ෂ්ම නෝව එකතු කරගන්නු හරි මාදුරින්. නිෂාන් ඉන්නවා, චේතනා පුංචි පුතා තේජ අවෝර එකතු කරගෙනවා, භාග්‍ය ඉන්නවා, අවිෂ්කෝ මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවක් අහන්න. අනේ අපේ දමත් කියවන්නකෝ ගුඩ් මෝර්නින් අකට අයියට දෙන්නටම. නාගොල්ලා ගොඩ ඉඳන තමයි යසංස මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඉතින් අපි වහනවා කියලා තිනවා වැඩ කරනකම සින්දුවකට එකතු කරගන්න වැඩ කරන සෙට් එකම. ඉතින් හරිම ආදරෙන් හැමෝම එකතු කරගන්න ගුඩ් මෝර්නින් කියලා තිනවා ඩබල. ඉතින් අපිව එකතු කරගන්න. ඉතින් දරණිය ගලින් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ මහින්ද.
0: හ්ම්. හරි. ඔය ඔක්කොම එකතු කරගෙන අපි ගෙදේ හමු.

0: 11 විනාඩි 52
1: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ලකන්ද Radio ITN
4: අපේ 18 වංගුවේ ඉන්නේ මේ අපිට මෙසේජ් කරපු කීප දෙනෙකුත් ඉන්නවා ඒ ගැනත් මතක් කරන්න ඕනේ ඊට කලින් අපි අනිවාර්යයෙන් මතක් කරන්න ඕන යාළුව තුන් දෙනෙක් ඉන්නවා අපි කියමු
0: එදොමයි ඉතින් ඔයාගේ ආදරණීයන්ට මේ වෙලාවේ දැන් සමහරක් වෙලාවට ඕනකමක් තියෙන පුළුවන් ඇස් කන්නාඩි ලබයි ගන්න අක්ෂි සේවාවක් කරගන්න හොඳම තැනක් හොය හොය හිටියා වෙන්න පුළුවන් ඔයාගේ ගෙදරත් ඇති එහෙම අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඉතින් මේ ඕන කෙනෙක්ට යන්න පුළුවන් හොඳම තැන තමයි ලෙන්ස් එකයි කියා හොස්පිටල් එක කියලා කියන්නේ ඉතින් ඇසේ සුදිවත් කරගන්න දිය වැඩි අසායනය ග්ලූකෝම අසායනය ඒ විතරක් මේ ලම අක්ෂි සායනය ඉතින් ඇස් කන්නාඩි සේවා මේ හැමදේම එකම තැනින් ගන්න පුළුවන් හොඳම තැන තමයි ලෙන්ස් ටෙක් අයිකිය හොස්පිටල් එක කියලා කියන්නේ නම්බර 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්සොත්තු බත්තර මුල්ල මං ඔයාලට ෆෝන් නම්බර් එක මතක් කරන්නම් 0708 0112 78 58
4: දැන් ඔයා කෑම හදලා ගමන් නම් ඉන්නේ දවල්ට දරුවන්ට කටට රැහැට කෑම ටිකක් හදලා දෙන්න බටර් ටිකක් දාලා
0: අන්න
4: එහෙම දරුවෝ අහන විදිහට කෑම ටික හදලා දෙන්න පළවත්ත බටර් එකක් යූස් කරන්න.
0: හරිද?
4: රසයි ගුණයි සුවඳයි මේ සියල්ල තියෙනවා පළවත්ත නිෂ්පාදන ඇතුලේ.
0: දුනු සහිත ලුණු රහිත ඒ වගේම සුදුළුණු රසට මේ ඕන රසයකට වට මේ දවල් කෑම ටික රස කරගෙන පළවත්ත බටර් එකක්ම අරගෙන බලන්න.
4: ඒ වගේම තමයි රුපියල් 40ක් දීලා කෝටිපතියෙක් වෙන්න තියෙන chance එකක් ඔන්න ඔබට තියෙනවා.
0: ඉතින් නැති කරගන්න පාය chance එක. ඉතින් ධන නිධානයේ ලොතරේ පත ඇවිල්ලා දින ඔයගාවට මේ නිසාම තමයි ජීවිතයේ සෙහිනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරේ මණ්ඩලයෙන් අරගෙන එන වා ධන නිධානයේ ලොතරේ පත ඔයාලංගුම දින ලොතරේ කූඩුව ගාවට ගිහිලා ධන නිධානයේ ලොතරේ පත අරගෙන කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වගේම සන්ඩේ බෝනස් වාසනාවට හිමිකම් කියනත් අවස්ථාව හදාගන්න.
4: ඉක්මනටම කියමුද නම් ටිකක්.
0: හරි අපි යමු ඉක්මනටම බුලස් සිංහල පැත්තෙන් දහරා ඉන්න ඒ වගේම දැරණියගල තරු බස් නායක නංගී. අපි වහගෙන ඉඳුවා කියලා තියෙනවා. ඉතින් ඔයාව මතක් කරන්න ලස්සනට ප්‍රෝග්‍රෑම් එක නියමයි කියලා තියෙනවා. බොහොම ස්තුතියි අපි වහගෙන ඉඳවට. රඹකර පැත්තට යන්න ඕනේ. අටිගමින් අපි වහගෙන ඉනවා සරත් ප්‍රියංකර, පුතස්සහන්, ඒ වගේම චම්පා, චන්ද්‍රානි, තරුන්, ලසිත් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන සින්දුවක් අහන්න.
4: තව
0: ඉන්නවා සුබදහවලක් කියලා තියෙනවා. ඉතින් අපිත් ඉන්න ඔය දෙන්න වහගෙන මේ වෙලාවේ ඉනෝක අක්ක ඉදවත් අත්ත සංජීව සෙනුරිය අක්කා සෙනාන් සහස්නා ලංගි තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. හැමෝම එකතු කරගෙන අපි අහමු ලස්සන සින්දුවක්.
4: රයිට් එනං මේ ගීතයත් එක්කම අපි ලක්හඬ දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට යමු.
0: කොහෙවත් යන්න තොමම ඉන්න
4: ප්‍රවෘත්ති ප්‍රකාශය ඉවර වෙච්ච ගමන් අපි ආයෙනවා.
0: යහෝ

0: වෙලාව මධ්‍ය හන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබුණු කෝටි යටේ NLB දන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: පාතලයේ මද්‍රව්‍යයි මුල්ලිපුටා තබන බව පොලිස් ප්‍රතිකෙන් සහතිකයා. පළාත් හතරකට ගිගුරුම් සහිත වැසී. අගමැති හරිඩි භූතාඩේ රජු හමු වෙයි. සංචාරක ප්‍රවර්ධනයේ රජයෙන් පස් අවුරුදු සැලසුම්. සයිබර් අපරාධ වඩින සැලසුම ගැන පොලිස් සැඹති කියයි. රංගනයෙන් හා ගායනයෙන් රටක් සැරසූ ප්‍රියංකර දැයින් සමුගලී. ඉන්දුනීසියාවේ ලැව්ගින්නෙන් රටවල් රැසකට බලපෑම්.
1: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්තේ සමගින් මම සුලක්ෂ නිර්දේශකයි ත්‍රිවීර. ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ. මද්‍රව්‍ය හා පාතාලය බෝබිමෙන් තුරන් කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා පොලිසිය මෙහෙවන බව පොලිස් ප්‍රති ප්‍රියන්ත වේරසූරිය මහතා සඳහන් කළා. 160 වන පොලිස් දිනය වෙනුවෙන් බෞද්ධ ආගමික වතාවත් හුණුපිටිය ගග්ගාරාම විහාරස්ථානයේදී පැවැත්තුණා. ඒ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දයාසජි ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොලිස් ප්‍රති ප්‍රියන්ත වේරසූරිය මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ආගමික වතාවත් වලට සහභාගී වුණා.
2: මේ දක්වා කරපු ක්‍රියාමාර්ග තියෙනවානේ 159 ඉඳන් 160 දක්වා. අපි ඉදිරියටත් ඒකටත් වැඩිය තද බල 20ට ඒට වැඩිය සංවිධානාත්මක විදියට ඉදිරි කටයුතු සිදු කරනවා. මද්රව්‍ය ව්‍යවසනයේ මද්දාය මෙහෙයුම ඒත් එක්කම සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් ඒ වගේම පමණක් නෙවෙයි මහජනයාගේ ලැබෙන සුළු පැමිණිල්ලේ සිට ඉහළ ධාරිතාවකින් වැඩ කරන්න කාර්යසන්නකින් වැඩි කරන්න නිලධාරීන්ව මෙහෙවනවා කියන පණිවිඩය තමයි මට දෙන්න තියෙන්නේ. මහජනයා විශ්වාස කරන පොලිසියක් අපි ඇති කර යුතුයි. සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගනිමින් තිනවා. ඒත් එක්කම නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් ඔවුන්ගේ යටිදල පහසුකම් ඔවුන්ගේ වැටුප් ප්‍රශ්න සම්බන්ධනොත් මම හිතන්නේ රජය ඉතාමත්ම සාධනීය පිළිතුරු අපිට ලබා දෙමින් පවතිනවා. අපි විශ්වාස කරනවා මහජන සේවය සඳහා ශ්‍රී ලංකා පොලිසියේ ඉදිරි කාලය මීටත් වඩා ශක්තිමත්ව සහිත ධෛර්යමත්ව ප්‍රතිඵලදායී ලෙස මහජනයාට දැනෙන විදියට ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න මේ දක්වා ගෙනපු වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මකයි. ඒත් එක්කම අපිට ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහය ඉතාමත්ම හොඳින් ලැබෙනවා. වෙනදාට වැඩිය විශ්වාසදායක විදියට විශ්වසනීය විදියට අපි ඒ කටයුතු කරගෙන යනවා. ඒත් එක්කම ඒ සම්බන්ධයෙන් කරගෙන යන වැඩපිළිවෙලේ විනිවිදභාවය නිසා අපි ජාත්‍යන්තර සම්බන්ධතා ඒ විශ්වාසය උපරිම විදියට ගොඩනගලා තියෙනවා. ඒක මගේ තනි කාර්යයක් නෙමෙයි, සමස්ත නිලධාරීන්ගේම ඒ විශේෂ මෙහෙයුම් වල එදින නිලධාරීන්ගේ දායකත්වයෙන් ඒත් එක්ක ගරු ජනාධිපතිතුමාගේ, ගරු අමාත්‍යතුමාගේ, සහලේකම්තුමාගේ මග පෙන්වීම අනුව අපි ඒක ඉදිරි කටයුතු කරගෙන යනවා.
0: හින්දු ආගමික වතාවත් බඹලපිටිය නව කතරේෂන් කොවිලේදී පැවති අතර ඉස්ලාම් ආගමික වතාවත් සිදු කෙරුණේ දවට ගහපල්ලේදී. වසර 160ක් පුරා මෙරට ජන ජීවිත පවත්වාගෙන යාමටත් නීති හසාබේ ආරක්ෂා කර ගැනීමටත් පොලිසිය ලබා දුන්නේ විශාල දායකත්වයක්. මෙරට පළමු පොලිස් ප්‍රතිවරයා ලෙස ශ්‍රීමත් DWR කැම්බල් මහතා 1866 වසරේ සැප්තැම්බර් 3 වනදා පත් කළ අතර ඒ පොලිසියේ ආරම්භක දිනය ලෙස සලකනවා. ශ්‍රී ලංකා පොලිසියේ පළමු ශ්‍රී ලාංකික පොලිස් ප්‍රතිවරයා ලෙස ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතා 1947 වසරේ ජුනි පළමු වනදා පත් කර තිබෙනවා. 1952 වසරේදී පොලිස් නිලධාරියන් බතවා ගැනීම ආරම්භ වුණා. පොලිස් සේවාව උසස් මට්ටමකින් පවත්වාගෙන යාමට කැපවී කටයුතු කළ සියලු නිලධාරීන් අභිමානයෙන් සිහිපත් කරන බවයි පොලිස් දෙපාර්තමේන්තු පවසන්නේ. අද සිට ඉදිරි දින කිහිපයේදී දෙවේදී ප්‍රදේශ රසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වයිගොලි තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා. උතුර උතුරු බැද නැගෙනහිර සහ ඌල් පළාත් ඊට අයත් වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් හා අකුණු මකින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට පීවර කටා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා. මේ අතර හම්බන්තොට සහ මොන්රැකිල දිස්ත්‍රික්වල ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව මිරිස්සිරුවට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දැඩි නියගේ හේතුවෙන් ජල බුලාශ්‍ර සිදියාවෙන් වන අලින්ද පීඩාවට පත්ව සිටිනවා. මැදිරිගිරිය, බෙරිවිල, කටුවන්විල ප්‍රදේශයේ දිය රැදුණු ස්ථානවල ජලය සිදියාවෙන් සතුන් වෙනත් ප්‍රදේශවලට පැමිණ තිබෙනවා. වාරි මාර්ගවල ජලය සිදියාවෙන් පවතින බැවින් අරපිරිවැස්මෙන් ජලය භාවිත කරන ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා. කෙසේ වෙතත් පවතින ජලය ඉදිරි කණ්ඩේ සඳහා ප්‍රමාණවත් බවයි දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු HGPSD හේරත් මහතා සඳහන් කළේ.
3: පරිමාර්ග දෙපාර්තමේන්තුවකින් පාලනය වන ප්‍රධාන ජලාශවල මේ වන විට ගබඩා වී ඇති ජල ප්‍රමාණය 135කට ආසන්න අගයක් ගන්නවා. මේ වන විට යලකන්නේ අවසාන අදියට පැමිණීමින් පවතින බැවින් දැන්ට මෙම ජලාශවල පවතින ජල ප්‍රමාණය වගා කටයුතු සඳහා ප්‍රමාණවත් වේ අපේක්ෂා කරනවා. මෙයට අමතරව මෙම ජලාශවලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවලටද ඉදිරි වර්ෂාපතනයේ ලැබෙන තෙක් මෙම ජලාශවල මේ වන විට ගබඩා වී ඇති ජල ප්‍රමාණය ප්‍රමාණවත් වේ අපේක්ෂා කරනවා. විශේෂයෙන් මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණය සහ සුළං අධික කාලගුණ තත්ත්වයත් සමග මෙම ජලාශවලින් වාෂ්පීකරණයෙන් වන ජලහානිය අධික බැවින් විශේෂයෙන් ජලය භාවිතා කිරීමේදී වගා කටයුතු පහණිය ජලය සහ අනික් අවශ්‍යතා සඳහා භාවිතා කිරීමේදී ඉතාමත් අර්පිරිම සමුදායක ලෙස භාවිතා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන් කාලගුණ දෙපාර්තමේන්තුව පූර්වකථනය අනුව ඔක්තෝබර් නොවැම්බර් මාසවල වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මෙම ජලාශවලට ප්‍රමාණවත් ජලය ජල ප්‍රමාණයක් ලැබෙතැයි අපේක්ෂා කරනවා.
0: භූතානයේ නිල සංචාරයක නිරත අක්‍රාබාත්‍ය ආචාර්ය හරණ්‍යාම්බර සූරිය තිම්පු නුවරදී එරට ජිග්මේ කෙසාර් ඩබ්කේල් වංචුක රජු හම්බුණා. දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී විශේෂ අවධානය යොමුණා. භූතානයේ සංවර්ධන සැලසුම් වලට අතාලව ශ්‍රී ලංකාව සතු පළපුරුද්ද සහ තාක්ෂණික දැනුම ලබා ගැනීමට ඇති කැමැත්ත භූතාන රජු මෙහිදී පෙන්වා දී තිබෙනවා. භූතානයේ ආයෝජන කලාපයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳවද දෙපාර්ශ්වයේම අවධානය යොමු වුණා. සයිබර් අපරාධ බැඩලීමට කෙර ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අවධානය යොමු වුණා. භාජන ආරක්ෂාව තහවුරු කිරීම නීති

0: ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි අවහිර කිරීමට පියවරගෙන ඇති බව නිලධාරීන් සඳහන් කළා. සයිබර් අපරාධ සම්බන්ධයෙන් මිලට රැඳී සිටීමෙන් නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ විදේශිකයන් සම්බන්ධයෙන්ද නීතිමය පියවරගෙන ඇති බවයි එහිදී අවධාරණය කර තිබෙන්නේ. ඉදිරි වසර පහ තුල මිලට සංචාරක ක්ෂේත්‍රය දෙවන වෙනසකට ලක් කිරීමට රජය සැලසුම් සකස් කර තිබෙනවා. කොළඹ නගරයේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන්ද වැඩපිළිවෙල ගණනාවක් ක්‍රියාත්මකයි. ජාතික සංචාරක උපාය මාර්ගික සැලසුම් උපදේශනයේ සහ ගෝලීය ප්‍රවර්ධන ප්‍රචාරණ මාර්ග සිතියම් නිල වශයෙන් ආරම්භ කිරීම සිදු වුණා. ලෝක බැංකුවේ ව්‍යාපෘති පිළියෙල කිරීමේ ප්‍රධාන පහසුකම් යටතේ ඒ ආරම්භ වුණේ නියෝජාමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගෝලීය වශයෙන් තරක්කාරී තිරිසිර සහ ප්‍රශස්ත සංචාරක ක්ෂේත්‍රයක් ගොඩනැගීම සඳහා මෙම වැඩපිළිවෙලෙහි ඇති වැදගත්කමද නියෝජාමාත්‍යවරයා අවධාරණය කළා.
1: අනතුරුව පැවති මාධ්‍ය හමුවටද නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගී වුණා.
2: වර්ල්ඩ් බැංක් එකේ අපි ඉන්වෙස්ට්මන්ට්ස් සභාපතිවරයා ආපු වෙලාවේ අපි යම්කිසි සාකච්ඡාවක් කරා ඇමතිතුමත් අපේ කණ්ඩායමත්. ඉතින් ඒ අනුව අපි දැනට මේ ත්‍රයිව් කොළඹෝ කියන ප්‍රොජෙක්ට් එක තමයි මේ අපි ආරම්භ කරන්නේ. ත්‍රයිව් කොළඹෝ ප්‍රොජෙක්ට් එකේදී අපි බලාපොරොත්තු වෙනවා කොළඹ නගරය, විශේෂයෙන් අපේ පැරණි නගරය, කොලෝනියල් ඒරියා එක, ඔය GPO ෆොරින් මිනිස්ට්‍රි එක මෙන්න මේ පැත්ත සංචාරක ෆ්‍රෙන්ඩ්ලි විදිහට ට්‍රාන්ස්ෆෝම් කරන්න, ගෝල්ඩන් ගාන එක ඕපන් කරන්න, ඊට පස්සේ GPO එක සංචාරක කේන්ද්‍රස්ථානයක් විදිහට දිනු කරන්න මේ ප්‍රදේශයේ තමයි මෙතන ඉලක්ක වෙන්නේ. හැබැයි අපේ රීජනල් ලෙවල් එකට යන්න දැන් නේචර් ට්‍රයිබ් කියන ප්‍රොජෙක්ට් එක හරහා අපේ නැෂනල් පාක්ස් වලට මේ වගේ අපිට නේචර් බේස් ටූරිසම් ඩෙවලොප්මන්ට් කරන්න ව්‍යාපෘති ගණනාවක් අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් තිබෙනවා. ඊළඟට තව ව්‍යාපෘතියක් එනවා හෙරිටේජ් ටූරිසම් වලට අපි යෝජනා කරලා තිබෙනවා අනුරාධපුර නගරය. කොමුණත් මේ ව්‍යාපෘතිය කේන්ද්‍ර කරලා තියෙන කොළඹට අපිට කාමර 3000කට අධික ප්‍රමාණයක් මෙතන තිබෙනවා. ඉන් අපිට සංචාරක ආකර්ෂණය වැඩි කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ සියලුම දේවල් විශේෂම පුද්ගලික අංශයත් එක්කත් සාකච්ඡා කරලා තමයි ලෝක බැංකුව අපි ඔක්කොම තීන්දුව කරන් තියෙන්නේ. ත්‍රයිබ් කොළඹෝ එහෙම නැත්නම් මේ ව්‍යාපෘතිය කොළඹ අවට ක්‍රියාත්මක කරන්න. ඊට අමතරව තව එක ඇක්ටිවිටි එකක් තිබෙනවා. අපි මේ වෙනකොට ඒක ට්‍රෙෂරියට බාර දීලා තියෙනවා. නැෂනල් ප්ලෑනින් ඩිපාර්ට්මන්ට් එකට මේ ටූරිසම් ෆන්ඩ් එකක් හදන යෝජනාව අලුතෙන්. එතනදී අපි බලාපොරොත්තු වෙන්නේ අනෙකුත් සෙක්ටර්ස් වල ඉන්න ඒ අයත් මෙන්න මේ ෆන්ඩ් මැනේජර් කෙනෙක් හරහා සංචාරක ශ්‍රේෂ්ඨ ආයෝජනයට ආකර්ෂණය කරගන්න ව්‍යාපෘතියක් තමයි එතනදී ක්‍රියාත්මක වෙන්නේ. අපි කල්පනා කරනවා ඒක හොඳ එකක් විදිහට අපිට ඉස්සරහට මෙහෙවන්න පුළුවන් වෙයි කියලා.
0: අභව ප්‍රාප්ත ප්‍රවීණ රංගන හා ගායන ශිල්පී ප්‍රියකර පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්සරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදී කලක් රෝගාතුරව සිටියේ මහතා බියන විට 64 වන වියෙහි පසු වුණා. ප්‍රියකර පෙරේරා මහතාගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල ජයරත්න මල්ශාලාව වෙත ගිය ජනාධිපති අඩු කුමාර සනායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා මහතා අවසන් ගෞරව දැක්වුවා. කලාකරුවන් රසක්ද දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටිනවා. 2028 වසර වන විට තැපලි ගම්මාන 250ක් පිහිටුවීමේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්නා බව අභාත සමත් විද්‍යාරත්න මහතා සඳහන් කළා. ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව පැවති තැඹිලි ගම්මාන 250 පිහිටුවීමේ ව්‍යාපෘතිය පණ්ඩල, බකදුර, මහයාය ආදර්ශ තැඹිලි ගොවිපලේදී පැවැත්ුණා. අමාත්‍යවරයා ඇතුළු පිරිසද පැළ සිටුවීමේ ව්‍යාපෘතියට එක්ව සිටියා. විවිධ ප්‍රදේශවල තැඹිලි ගම්මාන 20ක් ආරම්භ කර තිබෙනවා. මේ වසර තුල ගම්මාන 75ක් පිහිටුවීමයි සැලැස්ම. එන් විජු සහ වක්‍ර රැකියා අවස්ථා රසක් නිර්මාණය කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට රජය කටයුතු කරන බවයි අභාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පෙන්වා දුන්නේ.
3: තැඹිලි වත්තක් බවට මේක පරිවර්තනය වෙනවා. මේක තැඹිලි උයනක් බවට පරිවර්තනය වෙනවා. තමානක් බවට පරිවර්තනය වෙනවා. ඒක අපේ බලාපොරොත්තු. එනම් මේ මහපොළොව සශ්‍රීක වෙන්න ඕනේ. අස්සද්දන්න ඕනේ. අන්න ඒතොර රටේ ආර්ථිකය සකස් වෙනවා. අපි පහුගිය දවස්වල තේ ගම්මාන 500 පටන් ගත්තේ අපි නුවරඑළියෙන්. අද අපි කුරුණෑගලට මේ ගම්මාන සංකල්පය අරගෙන ආවා. එතම මේ මහපොළොවට යන්න ඕනේ. ඒක ජනතාවගේ බලාපොරොත්තුව. එඳා මේ රටේ වේගවත් ආර්ථික සංවර්ධනයක් වෙමින් තියෙනවා. රාජ්‍ය සේවයට අවුරුදු 5කට පස්සේ 130,000 ගෙනාව. අලුතෙන් තව ඒ පඩි නඩි වැඩි වෙනවා. මෙරට ආසන්න වැඩි වෙනවා. ප්‍රබෝධයක් ඇති වෙනවා. සංචාරකෝ එනවා. වේගෙන් ඩොලර් ආදායම වැඩි වෙනවා. ගෙවල් දොරවල් ටික හැදෙනවා. පාරවල් ටික හැදෙනවා. වැව්වමනු හැදෙනවා. වේගවත් ගමනක් යනවා. මේක අවශ්‍ය වේගේ නොවෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මෙරටේ අධිකරණය සක්‍රිය වෙලා. වංචා දූෂණ වලට නඩු ඇහෙනවා. බලවතුන්ට ධනවතුන්ට නීතිය නැහැ කිව්වා. දැන් නීතිය කාටත් පොදුවේ ක්‍රියාත්මක වෙනවා.
0: මහතා දහස් පල කළා.
4: පොල් පිළිබඳව ගත්තොත් අපේ අවශ්‍යතාවය

0: පිළීම සඳහා අපිට පොල් නිෂ්පාදනය කරගන්න තාම අපි අපෝසත් වෙලා තියෙනවා. අපි කෑමට අවශ්‍ය පොල් ප්‍රමාණය විතරක් නෙමෙයි ජාත්‍යන්තර වෙළඳ පොළ තුළ විශාල ඉල්ලුමක් තියෙනවා පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට. අපි ආණ්ඩුව විදියට ඒ සඳහා ප්‍රවේශයන් ගණනාවක් අරගෙන තියෙනවා.
1: හෙරොයින් සහ අයිස් භද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්තනකොටගත් බව පොලිසිය ප්‍රකාශ කළා. කොළඹ දිසා අපරාධ කොට්ටාස නිලධාරීන් වැටලීම සිදු කළේ සියදවත්ත ප්‍රදේශයේදී. සැකකරු ළඟ තිබේ හෙරොයින් කිලෝග්‍රෑම් 4කට වැඩි ප්‍රමාණයක් සමග අයිස් භද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8කට වැඩි ප්‍රමාණයක් හම් වී තිබෙනවා. භද්‍රව්‍ය ජාවාර බිනුපයාගත් බවට සැකකරෙන රුපියල් 1,03,00,000 මුදලක් ඔහු ළඟ තිබේ හම් වුණා. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූයේ දැනට විදේශගතව සිටින මහ පරිමාණ භද්‍රව්‍ය ජාවාර කරු කුමාර්ගෙන් මෙම හෙරොයින් සහ අයිස් භද්‍රව්‍ය ඔහුට ලැබී ඇති බවයි. ඉන්දුනීසියාවේ ව්‍යාප්ත වන ලැව්කිරි සමග විෂ දුමාරය මැලේසියාව සිංගප්පූරුව සහ පිලිපීනය දක්වා පැතිරමින් පවතින බව මාධ්‍ය වාර්තා සඳහන් කළා. ඉන්දුනීසියාවට අයත් සුබත්‍රා සහ කලිමනන්ත් ආශ්‍රිතව විශාල පිරිසක් විෂ සහිත දුබාරයට නිරාවරණය වුණා. එන් ශ්වසන ආසාදන ඇති වූ දහස් කරණක් රෝහල්ගත කර තිබෙනවා. මේ අතර ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේරුව සහිත ඩොලර් කාසියක් මුද්‍රණය කර තිබෙනවා. සියවසකට පසු ජියෝ බාන ජනාධිපතිවරයෙකු ඇමරිකා මුදල් එකකේ සටහන් වන පළමු අවස්ථාව මෙයයි. ඇමරිකාවේ 253 සංවත්සරයේ සමරමෙන් ජනාධිපතිවරයාගේ රුව සහිත ඩොලර් 1ක් වටිනා සමරු කාසි එළිදක්වා තිබෙනවා. ඉන්දුනීසියා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති පතුවාර 20 තරගයේ ලකුණු 75කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. මුලින් පන්තුර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කරළු 7කට ලකුණු 124ක් රැස් කළා. නිලක්ෂිකා සිල්වා ලකුණු 50යි. පිළිතුරු ඉඩම ක්‍රීඩා කළ ඉන්දුනීසියා කාන්තා කණ්ඩායමට පතුවාර 18:13කදී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 49ක් පමණයි. පාතාලයයි භද්‍රව්‍යයි බොලිනුපුටා තමන බව පොලිස් ප්‍රතිකයෙන් සහතිකයක්. පළාත් 4කට දිගුරුම් සහිත වැසේ. අගමැති හරිණි භූතානයේ රජු හමුවේ. සංචාරක ප්‍රවර්ධනයට රජයෙන් පස් අවුරුදු සැලසුම්. සයිබ අපරාධ බඩින සැලසුම ගැන පොලිස් ඇමති කියයි. රංගනයෙන් හා ගායනයෙන් රටක් සැරසූ ප්‍රියංකර දයින් සමුගණේ. ඉන්දුනීසියාවේ ලැව්ගෙඩෙන් රටවල් රැසකට බලපෑම්. මිනිත ලක්ෂණ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු 1ට බලාපොරොත්තු වන්න. දැන් එකනවික් ගොල් විශේෂාංගය.
2: අත ඉට සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. Economic goal. Economic goal. 2026 පළමු මාස 7 තුළ ශ්‍රී ලංකාවේ අපනයන ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්ම වූ බවට ශ්‍රී ලංකා රේගු දත්ත වාර්තා සඳහන් කරනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කරගත්තේ පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහත්මයා.
3: අපනයන පිළිබඳව විවිධ තැන්වල විවිධ විදිහට අර්ථකථනය කරමින් අදහස් ඉදිරිපත් කිරීමක් සිදු කරනු ලැබෙනවා. ඇත්තටම සාමාන්‍යයෙන් මේ අපනයන තුළ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි බාණ්ඩ අපනයන කියන එක, අනිත් එක සේවා අපනයන. දැන් බාණ්ඩ අපනයන තුළින් අපි මේ වසරේ ජනවාරි සහ ජූලි මාස 7ක කාලය තුළ උපයලා තියෙනවා ඩොලර් බිලියන 8.16 ප්‍රමාණයක්. ඒ වගේ සේවා අපනයන තුළින් අපි උපයලා තියෙනවා ඩොලර් බිලියන 4.14ක වගේ ප්‍රමාණයක්. ඉතින් මේ තුළින් ගමන් කරන සේවා ප්‍රමාණයක් කියන්නට පුළුවන්. ඉතින් ඒක එතකොට අර බාණ්ඩ අපනයන වල එකතු කරාට පස්සේ අපනයන ආදායම් එකතු කරාට පස්සේ ඩොලර් බිලියන 10 ඉක්මවා යන තත්ත්වයක් පවතින්නට පුළුවන්කම තියෙනවා. නමුත් මධ්‍යම බැංකුවේ සබා දීලා තියෙන වාර්තාවන් අනුව ඇත්තටම බාණ්ඩ අපනයනේ තුළින් අපි තියෙන ඩොලර් බිලියන 8.13ක්. ඒ පෙර වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව සලකා බලනකොට 4.4ක් වගේ වර්ධනයක්.
2: වැඩිපුරම ආදායම් ලැබිලා තියෙන්නේ මොන අපනයන ශේත්‍රවලින්ද?
3: අපනයන ශේත්‍රය තුල කෘෂිකාර්මික අපනයන තියෙනවා, කාර්මික අපනයන, සේවා වගේ විවිධ අපනයන තියෙනවා. ඒ කියන්නේ කෘෂිකාර්මික අපනයන වලින් ලැබපු ආදායම, කාර්මික අපනයන, ඒ වගේම අනිකුත් විවිධ අපනයන වලින් ලැබපු ආදායමේ ආන්තික වර්ධනයන් සමහර ඒවා දකින්නට තියෙනවා.
2: අපනයන ආදායම වැඩි වීමෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?
3: අතර අපනයන ආදායම ප්‍රථම ලැබෙන්නේ මේ රටේ පෞද්ගලිකාංශයේ විශේෂයෙන් රටේ අපනයන වලට වඩා පෞද්ගලිකාංශයේ තමයි අපනයන ශේත්‍රය තුළ විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන්නේ භාණ්ඩ හා සේවා අපනයන තුළ. ඉතින් මේ ආදායම ඇත්තටම ජනතාවට ලැබෙන ආදායම. අපනයන ශේත්‍රයේ ඉහළ යාමක් සිදු වෙනවා නම්, ඒ තුළ ආදායම වැඩි වෙනවා නම්, ඒක රටේ ජනතාවගේ ඇත්තට ආදායම ඉහළ යාම. ඉතින් මේ තුළ අපනයන කරු ඒ තුළ වැඩ කරන අය ඔවුන්ට තමයි මේ ආදායම් ඍජුව හම්බ වෙන්නේ. නමුත් ඒ ආදායම් වැඩිවීම නැවත අපනයන ශ්‍රේෂ්ඨම ආයෝජනයක් සිදු කරන්නට පුළුවන් නම් ඒ තුළ ක්‍රමක්‍රමයෙන් ආර්ථික ප්‍රසාරණයක් කරා අපිට ගමන් කිරීමේ හැකියාව තියෙනවා.
2: අපනයන ආදායම වර්ධනය වීම රටක ආර්ථිකයට කරන සාධනීය බලපෑම මොන වගේද?
3: රටක් ගොඩනැගීම සඳහා අපනයන ශ්‍රේෂ්ඨයේ දැවන්ත පරිවර්තනයක් අවශ්‍යයි. අපනයන තුළින් ලැබෙන ආදායම විශාල වශයෙන් වැඩි කර ගන්නට ඕනේ. ඒ තුළින් තමයි ආර්ථිකය වේගවත්ව ඉස්සරහට ගෙන යාමේ හැකියාව තියෙන්නේ. ඉතින් වර්තමානයේ තුළ විශේෂයෙන් මේ භාණ්ඩ අපනයන ශ්‍රේෂ්ඨයට ශ්‍රේෂ්ඨ ප්‍රමුඛතාවය දීලා මේ වෙනකොට වර්ධනය වෙලා තියෙන ප්‍රමාණය තවදුරටත් ඉහළ නංවා ගැනීම සඳහා රජයට ක්‍රියා කරන්නට සිද්ධ වෙනවා. මොකද දැන් අපනයන තුළින් ලැබෙන ආදායම ආනයන වලට යන වියදමට වඩා වැඩි මට්ටමකට ගෙන ඒම තුළින් තමයි රටක ආර්ථිකයකට යම් ආකාරයකට ඉතුරුම් බිහි වෙන්නේ, විදේශ ඉතුරුම් බිහි වෙන්නේ. ඒ තුළ ඇත්තට ගෙවිශේෂයේ හොඳ තත්ත්වයක් සාධාරණ කරන්නට පුළුවන්. රුපියලයාගේ ස්ථාවරව පැවතීමට හෝ ශක්තිමත් වීමට පුළුවන්කම තියෙනවා. මධ්‍යම බැංකුව සතු සංචිත ප්‍රමාණය වැඩි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒක සමස්තයක් විදිහට සාර්වආර්ථිකයේ ස්ථාවර
2: හුදෙක් ආනයන මත යැපෙන ජාතියක් වෙනුවට ලෝකයට භාණ්ඩ හා සේවා සපයන අපනයනශීලී රටක් බවට පත්වීම අපේ අනාගතයේ පැවැත්ම තීරණය කරනු ලබන ප්‍රබල සාධකයක්. අද ඒ පිළිබඳවයි ආර්ථික අනාවරණය තුළින් අප විමසීමට ලක් කළේ.
4: Economic goal.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: දවල් 12 විනාඩි 22යි දැන්
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1131 1286 11 ශනිගමතුම් 19,600.

0: හරියටම විනාඩි 33ක් තියෙනවා.
1: තව ගැටයක් නේද? හරි. අපි මේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙන කඩනායක මේ වෙලාවේ කායතනයක වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා තිනු ආදරේ ඔය දෙන්නට කියලා තිනු අපි ගොඩාක් ආදරේ. ඔය වගේම ගීත ගායනා කරන අවස්ථාවක් නැද්ද කියලා අහලා තිනු. අපි අවස්ථාවක් දුන්නේ නැයි අවස්ථාව ගත්තේ නැත්තේ? Golden Voice අවස්ථාව නේද? අපි ඊළඟව අවස්ථාව අපි දැනුවත් කරන්න ඔහොමම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් ඕනත් පුළුවන් ලක්කන් ඔෆිෂියල් Facebook page එක පැත්තට ගිහිල්ලා අපි දෙන්නගේ ලස්සන ෆොටෝ එකක් තියෙනවා කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න නේද දොස්සුන්?
0: ලයික් එකක් දාලා කොමෙන්ටුවක් දාලා
1: නාලා ඉක්මනට එන්න මේ පැත්තට.
0: නම්බර්
1: කියන්නේ 0703 93 5 93 7 මේ කිනේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එවන්න.

0: මෙහෙම නිහඬතාවයක්
1: වෙනම කතාවක්
2: නේ. ඔව් නේ. නිහඬතාවයේ ගොඩාක් දේවල් කියනවා.
0: සහ නිහඬතාවයේ ඇතුලේ සමහර වෙලාවට කියන බොහෝ දේවල් හොඳට වටහා ගන්න පුළුවන්. ഘോഷාවට වැඩිය සමහර වෙලාවට නිහඬතාවයේ ප්‍රබල වෙන තැන් තියෙනවා. දැන් මේ වෙලාවේ ඔබ දන්නවා ට්‍රම්ප් කියන්නේ ඇමරිකානු ජනාධිපතිවරයා.
2: ඔව්.
0: බොහෝ වෙලාවට ආර්ථික අරමුණු ඉලක්ක කරගැනීමෙන් නැත්තම් බලය ලෝකයේ තමන්ට හිමිතන හොයාගෙන යන බොහෝ වෙලාවට තමන් යුද්ධයේ අවකාශයන් පාවිච්චි කරනවා. හරිද? ඔබ දන්නවා දැන් ඉරාන යුද්ධයේ මේ වෙලාවේ ටිකක් ආපහු ඇවිලිමින් එන තීරණාත්මකම තැනකට එනවා. එතනදී මේ ට්‍රම්ප් හරි අමුතු යෝජනාවක් කරලා තියෙනවා. ට්‍රම්ප් කියන්නේ කොහොමත් විටින් විට සමහරලාට අවධානය දිනා ගන්න
2: යෝජනාවන් කෙනෙක්.
0: හරිද? ට්‍රම්ප් කියලා දෙනවා දැන් මේ වෙලාවේ ඉරානය සහ ඇමරිකාව ගැටෙන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳව වෙන අරගලයක් එක්කනේ. ඒ කියන්නේ ඒ ප්‍රවාහන තීරය, නාවික ප්‍රවාහන තීරය නිදහස්ව තියන්න ඕන කියලා ට්‍රම්ප් අරහෙන් කියනවා. හැබැයි ඉරානය කියනවා නෑ, මේක තමයි අපේ අයිතිය, අපිට හිමි එක, ඒ නිසා මේක පාලනය වෙන්න ඕන අපි අතේ කියලා. කොහොම හරි දැන් ඕක මත පදනම්ව තමයි මේ වෙලාවේ මේ ගැටුම යන්නේ. ට්‍රම්ප් හරි අපූර්ව යෝජනාවක් කරලා තියෙනවා.
2: කියන්න බලන්න.
0: හෝමුස් සමුද්‍ර සන්ධිය කියලා ඕකට කිව්වා ඇති.
2: ඔව්. අපේ නම තියෙන්න ඕනේ මේකට.
0: ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය කියලා කියන්න පුළුවන් ද කියලා අහලා තියෙනවා.
2: ඔව්.
0: මට හිතෙනවා නිකන් මේ ඒටයින්ද වෙනකොට.
2: මොකක් වෙයිද?
0: සමහරවිට හෝමුස් සමුද්‍ර සන්ධියක් නැති වෙයි.
2: නැති වෙන්න පුළුවන්, ලෝකෙන් නැති වෙලා යන්න පුළුවන්.
0: ඩොනල්ඩ් ට්‍රම්ප් සමුද්‍ර සන්ධියක් එන්න පුළුවන්.
2: එන්න පුළුවන් නේ.
0: අපි බලමු. සමහර වෙලාවට යෝජනාවල් විදිහට කරන ඒවා ස්ථිර වුණොත් ඔයදින් පැල වෙනවා. අර කතාවක් තියෙනවනේ, ගියොත් වචනයක් ආවොත් අලියෙක්. කතාව දන්නේ නැනේ.
2: ඒක තමයි මම බැලුවේ.

0: දවල්දරහයි විනාඩි 35යි. දසුන් නර ඉස්සල්ලා කිව්වා නේද ගියොත් වචනයක් කාවොත් අලියෙක් කියමුද බලන්න කතාව?
1: නැන්නේ.
0: ඒක තමයි කියමු බලන්න.
1: දන්නේ නේ.
0: දන්නවා. මම දන්න කතාවමද කියලා මට දැනගන්න ඕනි.
1: අයි එකකට කතා දෙකක් තියෙන්න බෑ.
0: තියෙනවා තියෙනවා. කතා හදන අය කතා හදනව ඇති වෙන්න. හරි කතාව හොයාගමු අපි.
1: මෙහෙමයි කතාව. හරි. දැන් යාළුව දෙන්නෙක් යාළුව පාරේ.
0: ඔව්.
1: යන ගමන් ඈතින් ඇග්ගෝවෙක් ඇතෙක් අරගෙන පාරේ යනවා.
0: ඔව්.
1: හරිද? යාළුවා කිව්වලු.
0: හරි.
1: මචං. අපි දෙන්න ඇත ඉල්ලමු.
0: හා.
1: හරි. අපි දෙන්න අලිය ඉල්ලමු.
0: හා.
1: අනිත් යාළුවා කිව්වලු. ඈ මොන පිස්සුද මේ? ඔය මිනිස්සු අපිට මේ ඔය අලිය දෙයිද?
0: ඔව්.
1: ජීවත් වෙන්න ඔය අලියගෙන් ඔය මිනිස්සු අපිට දෙන්නයි.
0: ඔව්.
1: ඉතින් යාළුවෝ කිව්වා නෑ අපි ඉල්ලමු. හරිද? ඔයාට ඕන නම් ඉල්ලන්න මට නම් ඔය ඉල්ලන්න බෑ. අනිසාර අරකින් ඇනලවත් දැම්මත් කියලා කිව්වා. නෑ නෑ අපි ඉල්ලමු. ආවොත් අලියෙක්.
0: ඔව් ගියත්
1: ගියත් වචනේ. හරිද? ඒකින්ද හිත හිත ඉන්න එපා. හිතේ තියෙනවා නම් දෙයක්
0: කියන්න.
1: කියන්න. හරිද? සමහර වෙලාවට හරියන්නත් පුළුවන්.
0: වරදින්නත් පුළුවන් නේ.
1: වරදින්නත් පුළුවන්. ඉතින් ගියොත් වචනේ.
0: වචනයක් ආවොත් අලියෙක්.
1: අලියෙක්.
0: මටත් තියෙනවා අලියෙක්. ඔෆිස් එකේ වුණා මං යාළුවව හම් වෙන්න තමයි යන්නේ. දැන් ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙච්ච ගමන් අලියෙක් ඉන්නවා.
1: හොඳයි ඉතින්.
0: හොඳයි නේ.
1: හොඳයි. SMS එකක් කියන ටග් ගලවලා මෙසේජ් එකක්.
0: හරි අපි යමු ඔෆිෂියල් Facebook page එක පැත්තට. අපි වහගෙන ඉන්නවා සෙට් එකක් සද්දෙටම ලක්කන අහගෙන. කෞෂා නෝව එකතු කරගන්න ඕනේ. ඒ වගේම අපේ post එක share කරපුවාට ඉතින් බොහොම ස්තුතියි. ඔය විදිහට ආදරෙන් අපිත් එක්ක ඉන්න මට විනාඩියක් දෙන්න පොඩ්ඩක් මේක උඩට පල්ලෙහාට යන්න ඕනේ. හරි ඉන්නවා දිලිනි ඔව එකතු කරගන්න. ඒ වගේම යුගාන්ති අක්කා ඇවිල්ලා තියෙනවා අපේ පැත්තට. ඒ වගේම මහේෂ් ඉන්නවා. අපි දෙන්න වහගෙන good morning nice program කියලා තියෙන බොහොම ස්තුතියි. සුමනා ඔයාව එකතු කරගන්න. අනාදේශ මුතුෝ අදවදින හරිම ලස්සනයි කියලා තියෙන බොහොම ස්තුතියි. නිසංසල කුමුදුනි ඔයාවත් එකතු කරගන්න. එයා කියලා තියෙනවා අපිට ලන්ච් ටයිම් එක අහන්න සුප්‍රී ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා කියලා. එහෙම තමයි ඉතින් ලක්කන වැඩක් කරොත් නේද? ෂාන් ඔයාවත් එකතු කරගන්න. චන්ද්‍රකා ඉන්නවා. ඒ වගේම දර්ශනී කුමාරතුංග ඔයාවත් එකතු කරගන්න ඕනේ. ලක්ෂාන්. ඒ වගේම දිල් පතිරණ ඔයාවත් එකතු කරගෙන අපි අහමු නේද ලස්සන සින්දුවක්.
1: රයිට් මේ චාර්ජෝතිපාලා.

0: 12 විනාඩි 40යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්ලු සැමට දැනුම් දීමයි ඉවත් වෙන.
1: මේ පැය මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
3: හැම වංගුවකම අලුත් කතාවක්.
4: 18 වංගුව
5: අලුත් කලාවක්. කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
3: දසම් විත් යෂෝ
4: 18 වංගුව
3: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
6: පහුගිය දවස් ටිකේ ඩෙන්ගු ගැන සෑහෙන කතා කළා. හරිද? අපිට කිව්වා මේ දඩ ගහන්න එනවා, පොලිසියෙන් එනවා, මේකෙන් එනවා, එඳා ඔය සියල්ල සුද්ධ බුද්ධ කරගන්න කියලා කිව්වා. හැබැයි සුද්ධ බුද්ධ කරගෙන තිබුණා.
7: ඔව්.
6: ඊට පස්සේ දැන් ඩෙන්ගු රෝගෙන් වාර්තා වීම ඉහළට ගියා. දැන් මේ වෙනකොට යම් ආකාරයක අපේම මැදිහත් වීම හින්දා, ඒ කියන්නේ අපිම අපේ යවට පරිසරය සුද්ධ බුද්ධ කරගත්තේ හින්දා වාර්තා වීම අඩු වෙලා තියෙනවා. හැබැයි වාර්තා වීම අඩු වෙනවා කියලා කියන්නේ ඩෙන්ගු
7: නැති වෙනවා කියන එක නෙවෙයි.
6: නැති වෙනවා කියන එක නෙවෙයි. මඳුරු කීටයෝ මඳුරුවෝ ඉන්න පුළුවන්. හරිද? ඒ නිසා ඔබ ඔබේ ඉන්න අවට තවමත් අවදානම් නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම සුද්ධ බුද්ධ කරගන්න.
7: අපිට අර දෙයක් වෙන්න ඕනේනේ පොඩ්ඩක් ආපහු මතක් වෙන්න නේද? ඉතින් ළඟම ඉන්න කෙනෙක්ට ඔන ඩෙන්ගු හැදුනොත් එන්නේ ඊට පස්සේ මතක් වෙන ඉක්මනට සුද්ධ බුද්ධ කරගන්න ඕනේ, පිරිසුදු කරගන්න ඕනේ, නැත්නම් PHI මහත්තුරු වෙනවා ගෙදර චෙක් කරන්න. ඉතින් දෙයක් වෙනකන් ඉන්න එපා නේද? ඊට කලින් ඔයාගේ වගකීමක් තියෙනවා ගෙදර පිරිසුදු කරගන්න, වතුර එකතුනේ තැන් ටික අයින් කරන්න. ඉතින් පොඩ්ඩක් ගිහින් බලන්න මේ වෙනකොට සමහරක් විට ඔය අර එළියේ ඉන්න සතෙක්ට වතුර ටිකක් තියපු එකක් සති ගානක් තියනවා වෙන්න පුළුවන්. එතන මදුරු කීටියෝ රැඳිලා ඉන්න පුළුවන්. ඉතින් මේ ගැන ඔයාගේ අවධානය තියාගන්න ඕනේ
6: අනිවාර්යයෙන්. මේ වගේම තමයි ඔබ විතරක් නෙවෙයි සමහරලාට වටපිටාව ඉන්න අයත් පිරිසිදුව තියාගෙන ඉන්නේ නැත්නම් ඔබට වගකීමක් තියෙනවා. පොඩ බල කරලා කියන්න. මේ ඔයා හින්ද අපිට පරිප්පු ගන්න බැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම සුද්ධ බුද්ධ කරගන්න කියලා. එහෙම නැත්නම් ග්‍රාමසේවකට හරි කියන්න නේ.
7: නැත්නම්
6: පොලිසියට හරි ඔබ කියන්න කියලා. ඔබ ඔබේ ගෙවත්ත සුද්ධ බුද්ධ කරගන්නවා වගේම වටපිටාවත් පිරිසිදුව තියාගන්න යම් ආකාරයක ඒ අයට බලපෑමක් කරන්න. හැබැයි ඉතින් අර තමන් ගෙහි පොල් පරාලි තියාගෙන නේ අල්ලපුවයි අර මොකද්ද
7: හොයන්න යන්න එපා නේ.
6: ඒ නිසා තමන්ගේ වටපිටාව ඉස්සෙල්ලා සුද්ධ කරගෙන ඉන්න ඕනේ. අපිට මෙසේජ් කරපු අයත් කියමු.
7: ඉන්නවා අපි වහගෙන 18 වංගුව පැත්තට ඇවිල්ලා නතර වුණ කට්ටියම සුබ දවසක් කියලා තිනවා. ඉතින් ආට සුබම සුබ දවසක් වෙන්න ඕනේ. අනුරග මනුලාවදී අපි වහගෙන ඉන්නවා කියලා තිනවා. මහත්ය ඉන්නවා සිරිල් පුතා, ප්‍රදීප් දුව, අනුෂිකා ඉන්නවා අපිව සද්දෙට මහගෙන, හර්ෂණ පුෂ්පෝතා, ආයෙ වගේම පේශවලා, ඇමේලියා, මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා. වස්සින්දුවක් අහන්නවා. ආයෙබෝ ලක්කනවාට තායිබෝ වේව. වරකා ගොඩින් අපි වහගෙන ඉන්නවා රේණුක. අද මගේ අපි වහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. මමත් අහනවා කියලා තියෙනවා සඳලං කවිතාව රුකි. ආව එකතු කරගන්නම් අපි ලස්සන සින්දුවක් අහන්න. කලතර පැත්තර යන්න හිතුන දොඩම් ගොඩ ඉඳලා අපි වහගෙන ඉන්න තුෂාර. මේ වෙලාවෙ සද්දෙටම වැඩ කරන තැන හැමෝමත් එකතු කරගෙන ෂෙහාන් සඳරූය වගේම බොස් තුෂාර ඉන්නවා. එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවක් අහන. ඔය දෙන ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා.

0: Davam da lahi binari hatırlı sınav yani.
1: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

0: අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8

0: Alcatel Fiber ගෙදරම ෆිට් කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
1: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
2: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා. නිතඹ නලෝලා. නිතඹ නලෝලා.
3: ඉතින් දාලා මෙහෙන් දාලා යන අතරේ නවතින්න. ඉවිලි ෆ්‍රයි වෙක්.

0: දෑවට හිනා වෙවි සින්දුවහන්න ඊවි රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකයි නොයාගේ ෆියචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනවා
1: හැම වංගුවකම අලුත් කතාවක්
3: දහට වංගුව
1: දසුන් විත් යශෝ
3: දහට වංගුව
1: සතියේ දිනවල ඔදේ දහයට
3: දහට වංගුව සම අනුග්‍රහය
4: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නෙල්වී දනට තහනය දුතුරයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට දන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකුවන්
5: දෙවැඩියාව ග්ලෝකෝමාබැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකයා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
3: ලකාණ්ඩ රේඩියෝ ITN
6: රයිට්
7: දලයි 52 වෙලාව
6: ලස්සන කතාවක් තියෙනවනේ
7: ඔව්
6: නාවොත් නෑ නොගියොත් එන්න බෑ ආවොත්
7: යන්න බෑ
6: නොගිහින් බෑ ඒ නිසා දැන් ඔන්න අපි ආවා දැන් යන්න වෙලාව ඇවිල්ලා අපිට මෙසේජ් කරපු කීප දෙනෙක් ඉන්නවා ඒ අය ගැන කියන්නත් ඕනේ ඊට කලින් අද මම අපි පටන් ගන්නකොටම කිව්වනේ අද ඇත්තටම පොඩ්ඩන්ට ලොකු සතුටක් දැනෙන දවසක් පොඩ්ඩන්ට වැඩි අම්මලාට ලොකු සතුටක් දැනෙන දවසක් ඒක තමයි මේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලණිකුත් උනා යනෝ මේ වැඩිම ලකුණු අරගෙන තිබුණේ සිංහල මාධ්‍යයෙන් 193ක්
7: හරිද
6: මේ පුතා ඉස්කෝලේ තමයි මේ ඇහැට්ටුවව ප්‍රාථමික ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය
7: හරිද
6: නම තමයි දනෝජ් තීක්ෂණ වීරසේකර මේ පුතා හරි ලස්සන කතාවක් කියලා තියෙනවා
7: කියන්න බලන්න
6: ශිෂ්‍යත්ව විභාගයට ඉගෙන ගන්න ඉස්කෝලේ ගියේ වන අලි ගහන කැලයක් මැදින්
7: කියලා
6: ඉගෙන අලින්ගෙන් බේරලා ඉස්කෝලේ ගිහිල්ලා තමයි මං ශිෂ්‍යත්ව දිනුවේ කියලා තමයි පුංචි පුතා කියලා
7: දෙන්නේ
6: ඒක ඇත්ත වෙන්න පුළුවන්.
7: ඔව්.
6: හරිද? සමහරලාට අපිට කොළඹ නැත්නම් නාගරික පරිසරයක් ඇතුළේ ඉන්න ඔබට මේ අත්දැකීම නැතිව ඇති.
7: දැන් ඔය ගල්ගමු හැටුවව ඒ පැත්තට අයිති වෙනවනේ. ඉතින් අනිවාර්යෙන් ඒ අලි ඉන්න පැත්තක්ම තමයි.
6: අර ඔයාගේ අලියත් එහෙත් දැන්නේ
7: නෑ. මගේ යාළුවා ඉන්නේ මේ ඔෆිස් එකේ මේ වෙලාවේ.
6: කොහොම හරි මේ පුංචි පුතා කියනවා වනාලින්ගෙන් බේරිලා ඉස්කෝලේ ගියේ මම විතරක් නෙවෙයි අක්කත් එහෙම තමයි ගියේ අක්කත් ශිෂ්‍යත්වේ පාස් වෙලා මලියදේව කාන්තා විද්‍යාලයේ ඉගෙන ගන්නවා කියලා නේද කොහොම නමුත් පුංචි පුතාගේ ඒ ධිරිය හැමෝටම ආදර්ශයක්
7: අනිවාර්යෙන්
6: තමන්ට ඉලක්කයක් ඈත තියෙනවා නම් ඒ ඉලක්කයට යන්න තමන්ට හයිය තියෙනවා නම් ශක්තිමත් මනසක් තියෙනවා නම් දිනන්න මොන කියන ඌමනාව තියෙනවා නම් අලි නෙවෙයි කොටේ හිටියත්
7: වැඩේ කරගන්නවා අනිවාර්යෙන්
6: අනිවාර්යෙන්ම තමන්ගේ ගමන
7: තමන්ට යනවා
6: ජන්න අපේ පුංචි පුතාට 18 වංගුවේ සුබ පැතුම් නේ එහෙනම් යනවාද තව සින්දුවක් කියන්න පුළුවන්ද
7: සින්දුවක් කියන්න වෙලාව
6: තියෙන්නේ
7: තියෙන්නේ

0: මාර සතුටක් තියෙන්නේ යන්නනේ.
1: ඔව්. ඊළඟ කියලා ඇවිල්ලා ඉන්නේ ඇංගිලා.
0: හරි. එහෙනම් අපි යනවා. මේ හැමෝටම ප්‍රාර්ථනා කරන සුබ දවසක් වාසනාවන්ත දවසක් SMS කරපු කීප දෙනෙක් ඉන්නවා. ඒ අයටන් දැන් කියන්න බෑ. අපි හෙට කියන්න.
1: හෙට කියන්නම්. ඉතින් පරිස්සමට සතුටින් ඉන්න මම යෂෝ.
0: මන්දස. චාමි ඇවිල්ලා ඉන්න කොළඹ.

0: दशमपहा अनुतुनाय दशमहाता लखंड रेडियो आईटीएन सभे श्रीलंकिया हंड
1: वेलो पसुरवेकाय
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලකන ප්‍රවෘත්ති සමගින් වම ගෙහන් ගීති ශිර ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාර්සිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: පාස්කෝ ඉරිදා කොළඹ ශෙන්ග්‍රීලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් මෙයගේ දෙවන සැකකාර ඉබ්‍රහිම් ඉල්හම් අහමඩ් යන අයගේ දිවසේ තිබී සොයාගත් රන්භහණ්ඩ සහ මැණික් ඇතුළු දේපල තමන්ට පවරන ලෙස පුද්ගලයෙකු කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කළා. දෙමටුගඩ ප්‍රදේශයේ නිවසේ තිබී සොයාගත් එම භාණ්ඩ ඇතුළු දේපල තමන්ට අයත් බව පවසමින් ඉජ්ජාල් අහමඩ් යන අය ඒවා ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුණා. එම ඉල්ලීමයි කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේ. චණ්ඩමාරුතයකින් කැනඩාවට බලපෑමක් ඉල්ල වුණා. වර්ෂාව හා සුළන් හේතුවෙන් නගර කරනාවකට ගැටලු මතුව තිබෙනවා. 45,000කට පමණ විදුලි බලය එනහිට ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ජනතාවට අවවාදාත්මක නිවේදනද නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් කැනඩාවේ කාලගුණ ඒජන්සිය පෙන්වා දුන්නේ ටොරොන්ටෝව ඇතුළු පවතින ගිගුරුම් සහිත වැසි හේතුවෙන් තැඹිලි පැහැති අනතුරු ඇඟවීම් ඉවත් කළ බවයි. ලකඩ මීළඟ ප්‍රවෘත්ති පසුවරු දෙකට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

දවල් 1යි වෙනාඩි 10යි වෙලාව. අයිබෝන් සුබදාවන. සැප්තැම්බර් මාසයේ 3 වෙනිදා බ්‍රහස්පතින්දාවක අපි අදත් මුණ ගැහලා ඉන්නේ. සංගීතය කියන්නේ හදවතට කතා කරන්න අපි මුළු දවසම අලුත් ශක්තියකින් පුරවන්න පුළුවන් අපූර්ව ඖෂධයක් කියන කතාව පැහැදිලි. ලකඩ තිස්සන අභිමානවත් සංවත්සරය වෙනුවෙන් අපි සංවිධානය කරන්නේ ලකඩ ගෝල්ඩන් වොයිස්. මේ සතිය සඳුදා බදාදා අපි ඔබට අවස්ථාවක් ලබා දුන්න තරගකරුවන් 12 දෙනෙක් බැගින් තරගකරුවන් 24 දෙනෙක්ට තමන්ගේ ගායනා කුසලතාවය ඔබ හමුව ඉදිරිපත් කරන්න. දැන් හෙට දවසදී මොකද ඒගොල්ලන්ට වෙන්නේ? කවුරු කවුරු ඉස්සරහට යයිද? කාට මේහිණිය මගින් අත්හැල දාන්න සිද්ධ වේද? ඒ ගැන දැනගන්න කුකුසක් තියෙනවනේ නේද? අද ඒ ගැන පුංචි ගියක් මං කියන්නත් ලෑස්ති. හවස 4 වෙනකන් අහන් ඉන්න පුළුවන්කමක් තියෙනවා. 0.7 0.3 0.95 0.97 මැසේජ් එකක් එවුවොත් නරකද? නෑනේ. හැබැයි අර අන්තිම කට 4 කිට්ටු වෙනකම් බලන් ඉන්නතෝ කලින් මැසේජ් එක කියලා තිබ්බොත් එන්න වටිනවා. ලක්කඩ Facebook page එක ගිහලා බලන්න. අපේ post එකක් තියෙනවා. Like එකක් දාලා අපේ program එකේ මොකද හිතෙන්නේ කියලා comment එකක්

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: දවල් එක ඒ වෙනාඩේ 15යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
1: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු තුනක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1131, 011-286-1111. ශනිගමතුම් 19:16.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
7: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
8: David Peers Motor Company within Rajya Sevaka Opata Pidala DPMC Rajya Pranama Amatanna 011-4-706-600
9: Oba motor cycle eka gamanak yamata sudanam nam aniwarinma helmet eka palandaganna eka kuda therimakin obe jeevithaya rakaganna puluwan e nisa oba obe helmet e palandinna.
10: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
11: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
12: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
13: ඉහිල් දාල මෙහිල් දාල යන අතරින් අපතින්න ඉවිනි ට්‍රයිවේ.

0: ඇවට හිනා වෙලි සිින්දුවහන්න ඒවිනි ්‍රයි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
4: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
5: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
4: 18 වංගුව
1: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
2: සම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධන නිධානය නතුරයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
7: දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තරමුල්ල දුරකථන අංක 0706 478 478

0: கண்ட ரேடியோ ITN ராட்டட வக කියන ரேடியோ
1: දවල් 1යි විනාඩි 19යි 0.7යි 0.3යි 93.5යි 93.7ට එවලා තියෙන messages

0: Radio ITN.
1: දවල් එකයි වෙනාට 24යි.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: ලොවක් සනසන ඔහු

දව ලැකයි වෙනට වෙසි පහයි වෙලාව. දැන් හෙට මොකද වෙන්නේ කියලා හවස තුනම ආර වගේ වෙනකොට අපි කියන ලෑස්තියෙන් ඉන්නේ. එතකොට තාමත් ගැහි ගැහි ඉන්න චාන්ස් එක තියෙනවා. 24 දිනක් ඉන්නවා තරඟ වැදුණු මේ සතියේ. ඒ අයගේ විනිශ්චය මේ වෙනකොට ඒ ගායන අහන් හිටපු ඔයාලටත් ඇති. මෙන්න මෙයානම් ඉස්සරහට යන්න ඕනේ කියලා ගෙස් කරලක් තියෙනවාද බලන්න හෙට මොකද වෙන්නේ කියලා. එහෙමනම් ඔයාට සංගීත ඥානය ගැන නේද සැහැණ දැනුමක් තියෙනවා. ඔයා හිතපු කෙනා ඉස්සරහට යනවනම් ඔයාත් දක්ෂයි. ඔයාට තෝරන්න පුළුවන්. හරි බලමු ඒ ගැන. ඒ අතරේ දැන් අද 0.7.3.93.5.94 මැසේජ් එකක් එවලා ඔබ දුපු ටිකක් කතා කරන් ඉන්න පුළුවන් නේද? බලමුද කාගෙද පළවෙනි මැසේජ් එක කියලා. අපි යන්නේ කොයි බඩද? මාතලේ පැත්තට තෙරුණේ. ඔයගේ මැසේජ් එක එකතු කරගන්නම් මයාව. ඊට පස්සේ මං යනවා පිටිවනට. අරුණි නිමාෂා ලක්කඩ ගෝල්ඩන් වොයිස් අහගෙන හිටියා නියමයි වැඩසටහන කියලා තියෙනවා. හෙට මොකද වෙන්නේ අක්කේ කියලා මගෙන් ඇහුවට ඔට්ටු නෑනේ ඉතින් මට ඒවා කියන්න දැම්ම. හෙට බලමු මොකද වෙන්නේ කියලා හෙට දවල් එකට අහන්න පටන් ගන්න. ඊට පස්සේ කරුණාකලින් එවලා තියෙන මැසේජ් එක සිතෝෂ අයාගේ. අම්මා නිරංජලා තාතා සරත් යාලුව අමන්දි කවිෂා අයලා ආන්ටිවත් එකතු කරගන්නම්කෝ. එයා කියන දේ තමයි ඉතින්. ඊට පස්සේ අපි යනවා බරුදැල් පොලට. කොහොමද ඉතින්? මිරොන්නේ නාෂනල් සරේ දුමින්ද ශනාරා නතාලි ශහන් ශහන්නි. කලබලයින යන්නේ. ලහරෝ ඉන්නෝ එස්එල් ප්‍රනාන්දු ඇන්ටන වසන්ත මැක්සිමස් වලවත් එකතු කරගන්න. සුබ දවලක් ඒවා අපි තෙනෝ සින්දුවකට. කිතුල් මහින්ද. අයවට එහෙම කියන්නේ. ඈ මොකෝ එහෙම කියන්නේ? මඩ පාත පැතරත් යංකෝ ඒ උපුදුපේ මට කියන්න මොකෝ කියලා. පොඩි හිටියෝ එකතු කරගන්න කියලායි කියන්නේ. එලේ පෙරම ආනන්ද නන්දලාල් හෙමපාල ජාතිස සමුදාස කරුණදාස ජයසිර ශ්‍රී කුමාර ලක්ෂ්මන් සින්දුවකහමු. අචාමි මැනිගේ කොහොමද ඔයාට? මං ඉතින් හොඳින් කියලා ඔයිස්සගෙන් තේරෙන අනනේ. අපි ඉන්නවා කී හැමදාම ඔයා එක කියලා තියෙනවා දහරක්කි වයි අක්කේ ඔයාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා තරෝ බස් නායකනේ මේ මැසේජ් එක ගෙවලා තියෙන්නේ. තරෝ තැන්කියෝ තරෝ. මං ඊට ඔයා කෝ කියලා. අනිත් අය මම මේ කෝ කියලා හිතන ගමන් අහගෙන දෙන්නේ හොරු ටිකක් වගේ. එහෙම හරියන්නේ නෑනේ. 0.7.3.93.5.93.7 හවස 4 වෙන්න කලින් ස්පාසුවක් තියනවනම් මැසේජ් එකක් එවන්න පුළුවන් නේද? දවල් 1:00 වෙනාට

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Dawa leka hai, Benadi? Kis

0: Anda Radio ITN.
1: Davale kai venade tis navayai.
2: Youth ke inno yage future ekata plus point ekak. RDB Youth Plus. Vishesha pratilabha rasak samagin youth ekatama set wenna banking partner. RDB Youth Plus kinuma. Oba wenuenma.
3: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවර වෙන
0: එකයි විනාඩි 41යි
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර් එක ගෙවුවාම යනවා
6: ඉවරයි
7: TVS Sport 110 පෙට්‍රල් ලීටර් එකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

0: පසරු එකයි වෙනාඩි 45 වෙලාව දශක තුනක ලාංකේය ස්වභාවිත ගීතයේ ප්‍රවර්ධනයට කටයුතු කරපු අපි තිස්වන සංවාසයට සමගාමීව තමයි ලකන Golden Voice මේ නවයම රියැලිටි දැකීම ඔබට ලබා දෙන්න උත්සාහ ගනිමින් ඉන්නේ. මේක අලුත් වැඩක් වගේම මේක අපූර්ව වැඩක්. දැන් සඳුදා වගේම බදාදා කියන දවස් දෙකේදී ඔබට අහන්න ලැබුණා තරඟකරුවන් තරඟකාරණියන් ඉදිරිපත් කරපු දක්ෂතා කොයි වගේද කියලා. දැන් මේ වෙනකොට බය ගැහි ගැහි ඉන්න කෙනෙක් මම පොඩ්ඩක් කතාවට අල්ලගන්නයි හදන්නේ. අයිබවන් ජනනී. ජනනී අශෝදා හරිනේ නම. එතකොට දැන් ඊයේ නවාගේ ගීත ගායනය අහන්න ලැබුණේ නේද? මොකද ගෙදරින් ලැබිච්ච ප්‍රතිචාරය? මොකද කිව්වේ ඒගොල්ලෝ? හොඳ අය කැඩිස්සහරි අය වගේ එකක් කිව්වද?
1: Oh,

0: ඕක බොරුවක් වෙන්න නෑ ජනනි. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. එතකොට හෙට හංගින්න හෙට හවස වෙනකොට ඔය පපෝ ඩික් ඩික් ඩික් ඩික් ගාන එකට සාමාන්‍ය තත්ත්වයට පත් වෙයි කියලා අපි විශ්වාස කරමු. හරිද? අර මොකද හේතෙන්නේ ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපි සංගතනකට මේ තරගය ගැන?
1: අපි වගේ මියුසික් ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න බලාපොරොත්තුෙන් ඉන්න නවකීන්ට මේක ලොකු අවස්ථාවක් කියලා මම හිතනවා. ඉතින් ලක්හන්නට ගොඩක් ස්තුතියි යන තමයි තියෙන්නේ.
0: ස්තුතියි. මේ වෙලාවේ ගොඩක් වැඩ තිබුණත් මාත් එක්ක කතා කරන්න එකතු වුණාට. හරි. හරි. දවල් 1යි විනාඩි 47යි ඉන්න වෙලාව. මැසේජස් එවුවද? අහන ලස්සන විතරක් කියලාද කියන්න හදන්නේ? හා. මේ සින්දෙන් පස්සේ කියන්න නැනේ. ඔච්චර කේත ගන්න එපා. ඉක්මනට වැසට යයි. සින්දුව කහලේ මොකෝ ඈ? බින්දුවයි 7යි බින්දුවයි 3යි 93යි 5යි 93යි 7. ඒ අපේ මැසේජ් නම්බර් එක. හතර වෙන කලින් මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: FM 93.7 Lakhana Radio ITN.
1: Ekai venade panas ekai.
2: Vediyen dinawanam ei aduwen ganni. ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: ලකඬ Radio ITN
1: ඇත්තටම වෙලාව ගැන අපි කතා කරනවා නම් වෙලාව වේගෙන් ගෙවිගෙන ගෙවිගෙන යනවා එකයි වෙනාඩි 52යි අද වහින්නේ මොකද කියලා කල්පනා කළා අද යාළුවෙක් ආවා කියලා තියෙනවා මට කියන අනුන් පද රයිගමින් සරච්චන්ද්‍ර කොහමද ඔයාව එකතු කරගන්න අපු ලස්සන සින්දුවකට එතකොට හරිනේ ඕවා නේද ලස්සන නිර්මාණ කරනවා මහින්ද ෂා මං ඇහුවනේ කිතුල් මහින්ද කියන්නේ කියලා එයා මේ කිතුල් ලීයෙන් ලස්සන නිර්මාණ කරන කෙනෙක් නියමයි වැඩේ දිගටම කරගෙන යන්න ජය වෙන්න ඕනේ දේශීය නිෂ්පාදන වලට ජය වේවා ඔයත් එක්ක සදාකල්ම ඉදී රසික කලක් මුව මඩලින් සිනහ නගන ඔයා රෝස මලක් සොඳරවදන් ගලා එන්නේ වගේ ගලන දොලක් කොහෙද දැක්කේ චාමි වගේ පිපුණු සුද මලක් අල්බෝ මුල්ලේ ජගත රෝහන ලස්සන සින්දකෝනේ කියලායි කියන්නේ අපි සින්දක් අහමු ස්තුතියි පද පෙරලියට අපි ඉන්නවමනිකේ ඔයාලා එක්ක හැමදාම ඔයාලට තියෙන තැන ගන්න බෑ කාටවත් නියම එහෙම තමයි ඉන්නේ හෙලෝ හෙලෝ චාමියා කියෝ ඔන්න මාතයාව සොයා සොයා ආවා කොහොමද කියලා මාතලේ දෙලිනි මට මැසේජයක් කාලා අහලා තියෙනවා පේනවනේ කටේ සන්දේ මං හොඳින් චාමි දුවේ සුබම සුබ ලස්සන දවසක් වේවා ලස්සන සින්දුවක් දෙන්න කවුද ඔයා කියලා මං අහන්නේ මම මැසේජ් එක බලනවා අනුරගමින් අනුලාවති මහත්තයා සිරිල් පුතා ප්‍රදීප දුව අනුෂිකා පුතා හර්ෂණ දුව පේශල අමෙලියා සමරසේකර මම හිටියේ ඔයායි වැඩසටහනට එන්නේ නැහැ කියලා. ඒකනේ පටලවගන්න තියෙන්නේ. සෑම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම මේ කතාවද මේ විදිහට අහන්න පුළුවන්. අනිත් දවස් තුනේ අපිට තියෙනවා විශේෂ තරගයක්. සමුද බදාදා සිකුරාදා ගෝල්ඩන් වොයිස්. අහන්න ඕනේ. එකයි විනාඩි 54යි.

0: Under Radio ITN.
1: එකයි විනාඩි 57 කියන්නේ අපි මේ පැයෙන් ඊළඟ පැයට මාරු වෙන්න වෙලාව හරි කියන එකනේ. එහෙනම් මේ සින්දුවත් අහලා නිවුස් එකත් අහලා මාත් එන්නම් ආලත් එන්න ඕනේ. මේ අතරේ මැසේජ් එකක් එවන්න.

0: 99.7 Lakhanda Radio ITN Sabha Sri Lankia Handa
1: Velau Pasuru Dekai
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලකන ප්‍රවෘත්ති සමගින් බම ගිහන් කීර්ති ශේර ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාර්සිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ශ්‍රී ලංකන් ගුවන් හමුදාවට බඳවාගත් සිවිල් සේවකයන් පිරිසක් සඳහා පත්වීම් ලිපි ලබා දීම දේවජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. 160 දෙනෙකු එසේ බඳවාගෙන තිබෙනවා. එහිදී අදහස් දක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සාධාරණ හා විනිවිද භාවයකින් යුතුව සිවිල් සේවකයන් බඳවා ගැනීමට කටයුතු කළ බවයි. පලස්තීන වැසියන් ගාසා තීරයේ ආශ්‍රිත ප්‍රදේශවලින් ඉවත් කිරීමට කටයුතු කරන බව ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට් සඳහන් කළා. පවතින වාතාවරණය පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබෙනවා. ගාසා තීරයේ සාම වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් ඇමරිකාව යෝජනා මාලාවක්ද ඉදිරිපත් කළා. කෙසේ වෙතත් ආරක්ෂාව ගැන සාකච්ඡා කරන බවයි ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මෙලඟ ලක්ෂණ ප්‍රවෘත්ති පස්වරු 3ට බලාපොරොත්තු වන්න.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකි මුමග තුට
2: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
1: සුපර් කමලක් පරිස්සමින් කිහිලෙන්න.
3: ලකන්ඩ රේඩියෝ ITN.

හවස දෙකයි වෙනදි අටයි වෙලාව. 0.7, 0.93, 0.95, 0.97 මැසේජ් එකක් ඇවුවද ගෙවුණු බෑ. තවමත් වෙලාව තියෙන හවසට කලින් ඔබට මැසේජ් එකක් ඇවුවද මට කියලන්න පුළුවන් නේද? හයි චෝමි, සින්දුකට අපි තින්නවා කියලා වෙලා තියෙන මේ මැසේජ් එක සමන්ත ඔයාගේ.

වාට විශ් කරන්න කියලා තමයි මැසේජ් එක කියලා තියෙන කලතරින් කාන්චනා පාදුකෙන් ශහන් පුතා හෙෂාන් පුතා දයාවති අපේ අම්මා එකතු කරගන්න කියලා තියෙනවා නිෂුව තමයි මට කියලා තියෙනවා විශ් කරන්න කියලා හැපි බර්ත්ඩේ මාමා රත්නායක ඔහම හැම දෙයක්වත් කියනවා හොඳේ සලසුමකට උත්සාහයකට කැපවීමට පුළුවන් ජීවිතය වෙනස් කරන්න ජීවිතේ මොන දේ සිදු වුණත් තම අරමුණු ඉලක්ක වෙනුවෙන් සටන් කරන්නම වෙනවා උත්සාහ කළොතින් ජය හෝ පරදුම කියන දේ සාපේක්ෂයි උත්සාහ නොකළොත් හැබැයි පරදුම විතරමයි කිසිම දෙයක් උත්සාහ නොකර ලබන පරාජයට තමයි මිනිස්සු කියන්නේ අනේක බෑක අමාරුයි කියලා ඒක නිසා තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් උත්සාහවන්තයෙක් වෙන්න ජයග්‍රහණය අද නැතත් දවසක ලැබෙනවම තමයි නියමයි ස්තුති නිෂු ලස්සන කියන අදහසක් අපිත් එක්ක ෂෙයා කරගත්තට චාමි කොහොමද ලස්සන සින්දුවක් ඕනේ කියලා මේ මැසේජ් එක අනුරාධපුරයෙන් එයාපෝට් රෝඩ් එකේ සංජීව දිසානායක අහගෙන දෙන්නේ Thank you මැසේජ් එක ගුත්තේ උවට සබතවසක් ශාමි නංග අපේ රණාලෙන් Hi කොහොමද ක්‍රිෂාලේ රුවන් දොලාන පහන්දි සමන්තිකා චමින්ද එෂ්මික අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන්නේ දැන් හෙට දවස කුතුහලෙන් පිරුණු දවසක් බවට පත් වෙනවාමයි සඳුදා බදාදා දවස් දෙකේ ලක්කඩ ගෝල්ඩන් බොයිස් තරගය වෙදුමින් තරග වැතුණු තරගකරුවන් 24 දෙනාට අතුවන ඉරණම මොකක් වෙයිද කවුරු ඉස්සරහට යයිද කාට තමන්ගේ හීනේ චුට්ටක් පස්සට ගන්න වේද කියලා අපි හෙට කියනවා දැන් වෙලාව 2:00 වෙනාට 11:00

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනේ දුතරයින් ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: හවස 2යි වෙනාඩෙන් 16යි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව එක දින එළිය කරයි
4: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි
5: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
6: ඉන්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිනි ෆ්‍රයි

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.

හවස දෙකයි වනාටේද හතයි බෙන්ඳුවයි හතයි බෙන්ඳුවයි තුනයි අනු තුනයි පහ අනු තුනයි හතට මැසජ එක කෙව්වනම් මේ සිද්ධුවෙන් පස්සේ මං කියන්නම්.

0: 97 Lakhana Radio ITN
1: Heta hadaganta ba Hasa deka evinade visa deka yane
2: Mama nan dem maram relax
3: Anam manangala waduna neda me expert hariyadama harine
4: Onama sandivedanawakata prabalama vidyanukula visaduma Otoshiri Active Plus
5: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
6: ඇසේසු දෙවිලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: දෑවට හිනා මෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මමනන්ද මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුශීල් ඇක්ටිව් ප්ලස්
6: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කියනවා
7: ලකාන්ඩ රඩියෝ ITN

හවස දෙකාය වෙනට විසි හතරයි වෙලාව. කෑවද කියලා හන්න දෙකුත් නෑනේ. ඔයාලා නම් ඉතින් කාලා ඇති. අපි කෑවද කියලා හන්න කවුරුත් නෑනේ කියලා මං හන්නේ වන්නේ. තේරුමක් නෑනේ. හරි 0.7 0.3 0.3 5 0.3 4 මැසේජ් එකක් එවන්න පුළුවන්නේ. දැන් හෙට හවස එකේ දැන් හතර වෙනකන් තරකරුවන් 24 දෙනෙක් ගැහි ගැහි බලාගෙන ඉන්නවා. මොකක් වෙයිද? ඒ මට යන chance එකක් තියද හලෝ කියලා යාළුවගෙන් අහනවා වෙන්නත් පුළුවන්. අම්මේ මට chance එකක් තියෙයි නේද කියලා සමහරව අහනවා වෙන්නත් පුළුවන්. එතකොට විශාරද දිලීප ලියනගේ සංගීත නිපුණ රසෙල් වනිගසේකර ඔවුන්ට එදා ලබා දුන්නු විනිශ්චය අනුව හෙට ඇත්තටම මොනව වෙයිද කියලා දැනගන්න තියෙන අනේ කුතුහලය. ඒ කුතුහලය සංසිඳෙන්න නම් ඉතින් හෙට මොකද කරන්න ඕනේ? හෙට එකේ ඉඳන් හතර වෙනකන් අහන්න. ඊටම ලයිව් එකක් එන්න වගේ හිතාගෙනත් ඉන්නවානේ. එන්න බෑ බෑ කිව්වට දැන් බලන්නකෝනේ. කියන්නත් කලින් ලයිව් වෙනවා කියලා කියනවා. මොකව දන්නවද? ඒකටත් ඉතින් හේතුවක් තියෙන්නේ තේ. ආවට ගැටෙන්නේ නෑනේ අපි නේ. අපි හැර ගණන්නේ. හරි මොකව දන්නවද හේතුව? මේ අපි තරඟකරුවන්ගේ ජයග්‍රහණය සම්පූර්ණ කරන්නේ. ඉතාම විනිවිද භාවයකින් යුක්ත. කිසිම කෙනෙක්ට නෑනේ ඔය චාන්ස්. අර යදන්නෝ මෙයා දන්නෝ මෙයා මෙහිමයි මෙහෙමයි කියලා එහෙම කිව්වට නෑනේ චාන්ස්. දක්ෂතාවය තියෙනවා නම් එයායි ඉස්සරහට. එහෙම කිව්වහම කෙනෙක් දැන් මෙතනින් ඉවත් වෙනවා නම් ඒකන හිත දුක් බර කරගන්නත් එපා. මොකද විනිශ්චය මණ්ඩලෙන් ඒකලන්ට උපදෙස් ලබා දුන්නා මෙතනින් එහාට කොහොමද වෙන්න ඕනේ කියලා. ගමන අතරමඟ නතර කරලා දාන්න එපා. මොකද මේ ලැබෙන ප්‍රතිචාර අනුව අපිට පේනවා සක්සුදක්සේ. අපිට ගෝල්ඩන් වොයිස් දෙවනාදීරක් ක්‍රියාත්මක කරන්න වේ වේ වේ වේ වේ වේ වේ වගේ. ඒක නිසා තාම චාන්ස් එක තියෙනවා. මේ අධිරයෙන් පස්සේ අපි දෙවනාදීරක් පවත්වයි බොහෝ විට. ඒක නිසා මෙතනින් මග හැරුණත් එතනදී අල්ලා ගන්න. ඔයාගේ හැකියාවන් ප්‍රගුණ කරන්න කියලායි මම මේ පොඩි ඉදියක් දුන්නේ. හරිද? හැම කෙනාටම චාන්ස් එකක් තියෙනවා. මෙතන තේරුණ එකම මදයි ඉතින්. ඇවිල්ලා මෙතන අපිත් එක්ක කතා බහ කරලා නේද? තමන්ගේ ගීත ගානාව කැමරාස් ටිකක් ඉස්සරහා වෙලා නේද? කියාගෙන යන්න chance එකක් තියෙනවා කියන්නේ ඉතින් ඒකත් එක්තරා විදිහට ලක් එකක්. හරි ඒකේ වෙ ගෝල්ඩන් වොයිස් ගැන. මැසේජස් ටික බලාගෙන හිම කියනක නරගයිනේ ජාමි කියලා කාට හරි කියන්න පුළුවන්. මම පේනවා නะ. මේ මැසේජස් ටික මේ මතේ තියන් ඉන්නේ ටැබ් එක. හරි දැන් මං කියන්න. බදුල්ල පැත්තට යන්නයි හදන්නේ මහේෂ් වමට මැසේජ් එකක් එවලා තිබුණානේ. යාළු වෙලා හිටපු කාලේ කියපු රහස් තරහ වුණාමත් ඒ විදිහටම රකින්න ඇත්තටම මනුස්සකමක් තියෙන්න ඕනේ කියලා තියෙනවා. ඒක තමයි මනුස්සකමනේ. අර යාළු වෙලා ඉන්න කාලේ ඉතින් අපි කියනවානේ අපේ තියෙන රහස් ඔක්කොම කියනවා. ඒ මෙහෙම වුණා, ඒ මෙහෙම වුණා, නේ මෙහෙම වුණා කියලා. පස්සේනේ තරහ වුණාම නේ අපි දන්නේ. ඒවට අත්තටුත් ඇවිල්ලා අපි ආමලත් ගිහලා ඒවා බිත්තිවලත් ඇවිල්ලා බිත්තිපත්‍රත් වෙලා කියලා. එහෙම යාළු අඳුරගත්තාම දුරින් දුර කරන්න කියලායි කියන්නේ මම. චාමිගේ උපදේශක්. දෙකයි විනාඩි කීයද දන්නවද? දෙකයි විනාඩි 27යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
0: නව පාසල් වාරය ආරම්භ කිරීමට පළමුව ඔබගේ දරුවාගේ පාසල තුල ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වග බලා ගන්න. පාසල් පරිශ්‍රය තුල ඉවතලන හිස්ටින්, ටයර්, යෝගට් කෝප්ප, පොල්කටු වැනි වතුර එකතු වන ද්‍රව්‍ය විනාශ කරන්න. දරුවාගේ පාසලේ ඇති වැහි පිළි ශුද්ධ පවිත්‍ර කර ඔබගේ දරුවාට ඩෙංගු වලින් තොර පාසලක් බිහි කිරීමට ඔබත් සහාය වන්න. අපේ රටේ අනාගතය මදුරුවෙකුට විනාශ කිරීමට ඉඩ නොතබන්න. ඩෙංගු මාරාන්තිකයි.
4: සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු. ලකන්ඩ රේඩියෝ ITN.
0: හවස 2:46.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
7: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි.
0: වෙලාව ඉතින් ආයි කියන්න ඕනේ නෑනේ. එතකොට දෙස්සරයක් විකුණපු ගෝව ගෙඩියක් වගේ වෙනව වෙලාව. තේරුමක් නෑ. මේ මම දැනගෙනත් කිව්වේ නෑ කියලා වැනුම් පද අහගන්න බැහැනේ. ඒක නිසා මම ඔයාලටත් කියලා දෙන්නම් ඩෝමා හෝම් ඔයිල් මේකක ගැන. දැන් මෙහෙම, දැන් අර ගෙදර තියෙන සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් හදාගන්න ඕමනාවක් තියෙනවා නම් පොල් තෙල් කිව්වට පොල් තෙල් විතරක්ම නෙවෙයිනේ, සමහර කෑම වර්ගවලට සමහර බෙහෙත් වර්ගවලට ඕමනා වෙනවා. රට කජු, කජු, සූර්යකාන්ත, වටකා, අබ, කුහුඹ, එඩරු වලින් තෙල් හදාගන්න නේද? ඒතොර ඒ වැඩේ ලේසි පහසු කරලා දෙනවා ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ඔයාලඟ තියෙනවා නම්. ඒ වගේම ඔයාට ඒක රැකියාවක් විදිහට, සොල් රැකියාවක් විදිහට ටිකටම පවත්වාගෙන යෑමේ හැකියාවක් තියෙනවා නේ? ට්‍රයි කරලා බලන්න. කිසිම දෙයක් අතහැරලා දාන්න එපා. හොඳේ සිංගල් පේස් විදුලිය මගින් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එක ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවේ ගත දින් පැඩ බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ යාන්ත්‍රය මහදලා තින්නේ සුදු යකඩ වලින්, එක නිසා ගෙවි යෑම අවමයි කියන විශ්වාසය තියාගන්න. මිලිමිනු රුපියල් 8000යි. වැඩිසරක් ඕන දැනගන්න මේ නම්බර ලියා ගන්න. 01 1 7 6 6 7 9 5 7 9. වේග වැඩි අය කියන්න. 01 1 7 6 6 7 9 5 7 9 ට කෝල් එකක් අරගෙන ඩෝමා හෝම් ඔයිල් මේකක ගැන විස්තරහ ගන්න පුළු. හරි, ඒ වැඩේ හවලා. ඊට පස්සේ අක්කේ සින්දුවක් දෙන්න. හෙනගමින් පූර්ණී පුතාලා දෙන්න තරුණ දෙවුමිත ලෝචන තුල්මිත මහත්තයා චින්තක එකතු කරගන්න කියලා මැසේජ් එකක් ඇවිල්ලා තිබුණා. හයි ඔපෙල් යාලෝ, ටික කොහොමද? සෑහෙන දවසකින් අනේ. විමල සේන, ඩිලංකා නදේශාන්, රසික ගයන්, සිරිවංශ, ගාමිණී ලසිත, චුට්ටි අනුර, කුමාරී ශාන්ති, නිරෝෂා, හර්ෂණී සුභා, දිනුෂා, කමනී, චන්ද්‍රානි, රේෂා, නයනී, දෙල්ප චිත්‍රව එකතු කරගන්න හොඳේ. හයි චාමි කොහොමද? අපි එළුවිල තිලිනි මිස්කේ කමටකින් රෝෂිනි වගේ මැසේජ් එක ලසන සිද්ධාකන කියලා තියෙනවා. ශාන්ති, ශාමලි, ප්‍රියා, විශාකා, දීපා, චාන්දනී, වාසනායකතු කරගන්න කියලා තියෙන්නේ. සිද්ධාකාමු ගෝල්ඩන් වොයිස් නම් ඉතින් චාමි තමයි ඉතින් කියලා තියෙනවා. ඔය කටහඬින් සිඳුව කියපුකෝ බලන්න කියලා මොහොත්තවගඩ අනුර, ඔයා විහිළු කරනවාද? විහිළු? ඕර තමයි විහිළු කියන්නේ. අපි මෙහෙ බය, අපි සිඳු කියන්න පුළුවන් අර චාන්ස් එකක් දෙන්නේ නැහැ වෙලා ඉන්නේ. ගෝල්ඩන් වොයිස් ඊළඟ තරංග වටිට යන සුදුසු කම් ලැබුපය දැනගන්න හැට අහන්න. එකේ ඉඳන් 4 වෙනකම්.

0: Ose dhe ka i venati atali saja i velavë? E tanë ka karuan të losë të nukuta pja vasa vëla batu në jatër hitja gjetë e vejgjera në tiri në alupote shri mal ranatung në rosha shiamali në anki veli vita gode salki merjen skosele himesh rosha nindika qamullu bimsit gjanini ashu ota matik gjonu pedi katakara madumali hitja rachi Ramona Jayamaha me ayatika tava dolos tenik sanuda taranga karane etukota heta mokak veida kiyala inne kutuhale neda gitika innona aibawan gitika kohenda
1: ma morti
0: moratu en aave dan etha mokada gahi gahi kiyuwa geete mokadda
1: eke me palini dawase
0: oh dan ne ab meta awilla api ee api ahanna awasthawa labaduna geete yi mokadda wa mataka
1: goda ගොඩක් ක්ලාස්ටර් එකේ ගීත ගායනා කරලා තියෙනවා ඇත්තට මටම සුදුම හරි ලස්සනයි. ඒ වගේ ප්‍රතිචාර ගොඩාක් තියෙනවා මිත්. SBA ප්‍රතිචාර ගොඩාක් තියෙනවා මගේ ගෲප් වලට දැම්මා. යාළ ගොඩාක් ප්‍රතිචාර දක්වලා තියෙනවා, ෂෙයා කරලා තියෙනවා, කමෙන්ට් කරලා තියෙනවා.
0: ලක්කට ගෝල්ඩන් වොයිස් අපේ පේජ් එක ෆලෝ කරන්න කියලා මම එලම මතක් කරනවා. එතන තියෙනවා මේ ගීතික විජේරත්න කියන මේ තරඟකරුවා ගීතය ගායනා කළේ කොහොමද, ඒ ගීතය මොකක්ද කියලා ගිහින් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් හෙට මොකක් වෙයි වගේ නිකන් අදහසක්ද තියෙන්නේ විනිශ්චය මල්ලේ මොන වගේ ප්‍රතිචාරයක් දුන්නේ?
1: පළවෙනි දවසේ හොඳ කමෙන්ට් එකක් දුන්නා, අඩුපාඩු කිව්වේ නැහැ. හොඳට ගීතය හොඳට ගායනා කළා කිව්වා, ලස්සනයි කිව්වා. ඉතින් ලොකු තරණයක් තියෙනවා ඇත්තටම, ගොඩක් දක්ෂයා ඉන්නවා. ඉතින් ඒ අතරින් ඉතින් මමත් කොහොම හරි ඉදිරියට එන්න ලොකු උත්සාහයක් දරනවා. ඉතින් ට්‍රයි එකක්
0: දෙනවා. හරි, ගීතික හෙට හවස එකේ ඉඳන් හතර වෙනකන් අහගෙන ඉන්න. අපි සාමාන්‍යයෙන් තුන හමාරෙන් පස්සේ කවුද ජයග්‍රහණය කරලා ඉස්සරහට යන්නේ කියලා කියන්න ලෑස්ති අහනවනේ. ඔයාගේ විනිශ්චය හරි දෙකල බලන්න.

0: FM 93.5, FM 93.7, La Cala, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 55යි මේ වෙලාව. හයි, ලස්සනම ලස්සන සින්දුවක් මතක් දෙන්නකෝ කියලා කෑගල්ලෙන් තරුන් මැසේජ් එකක් ගෙවලා තිබුණා. අලුත් යාළුවෙක්ද කොහෙද? දෙකටම අහගෙන ඉන්න ඕන. හයි, ලස්සන සින්දුවක් ඕනේ කුවේට් වලින් ප්‍රියන්ත වයිෆ් කාන්තිවත් එකතු කරගන්න. ජයලා කපුගත්තේ මාලනි අහගෙන දෙන්නේ. ඔයාවත් මතක් කරලා තිබුණා. ඊට පස්සේ හයි මිස්, ඉතින් කොහොමද ඔය කතා දහනවා? සතුටුයි නේද? වාතව රූපේ හයි සුනන්දනිකෝ, අද අතනියම දහන් ඉන්නේ. මට මතකයි ඈ, සමහර මිනිස්සු අපේ ජීවිතේ කිසිම ශබ්දයක් නැතුව ඒත් ඕන් යනකොට අපේ හිතේ ලොකු හෙස්සනක් ඉතිරි කරලා යනවා. ලස්සන දවසක් කියලා මේ ලස්සන පෝස්ට් එකත් එක්ක මැසේජ් එක එවලා තියෙන්නේ. දුවල දෙන්න මෙත්නාදි, අමන්දි, මහත්තයා හේමාතද සිල්වා, අම්මා, අයියා නිමල් තිරකසිරි, සුදුක්ක මනෝහරි ප්‍රනාන්දු, අනෝමක්ක ප්‍රභානන්ගේ ගාමිණී අයව එකතු කරගන්න කියලා. මැණිකේ ඔයා නේද? දොඩංගස් ලන්දෙන් එකතු කරගන්න. ඊට පස්සේ සුබදහවලක් වේවා අපිට වහන. නැත්තම් ලස්සන සිද්ධාක් දෙන්නකෝ කියලා ත්‍රිකුණමල් එපහේ කන්නේ පුංචි බඳ. ඔයානේ මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. සුබ දවසක් ඒවා, මමත් අවහගෙන ඉන්නේ. ඒලෙවල් එක්සෑම් එක ලියන ගමන් දුව ඉන්නේ. එයාට සුබ පතනවා කියලා වරකා කොටින් රේණුකාමට මැසේජ් එකක් එවලා තියෙනවා. ජය වෙන්න ඕනේ. මමන කිව්වෙ ජයම වෙනවා. පාඩම් කරානේ ගොඩම තමයි. හරි, ඉතින් මේ පැයත් ඉවරයි. අන්තිම පැයට යන්න එන යංගෝ 0.7 0.3 0.5 0.7 මැසේජ් එකක් එවන්න.

0: ලකන්ද රේඩියෝ ITN
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.

0: ලක්ෂණ ප්‍රවෘත්ති සමගින් වම ගහන් ගීති ශේරා ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාර්සිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: කංකසන්තුර වරාය සංවර්ධනය සඳහා විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා අවබෝධතා කිවිසුමකටද එළඹීමට නියමිතයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගේ ප්‍රවාහන සේවා මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයද සාර්ථකව සිදු කිරීමට අවස්ථාව උදා වන බවයි අමාත්‍යාංශය පෙන්වා දුන්නේ. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අධීක්ෂණ සහ තාක්ෂණික කමිටු පිහිටවීමටත් අවධානය යොමුව තිබෙනවා. එල්නිනෝ හේතුවෙන් ලෝකයේ දැවැන්ත කාලුගුණික අවධානම් කලාපයක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු ඇඟවීමක් කළා. ඔවුන් පෙන්වා දුන්නේ වසර 70කට වැඩි කාලයක් තුළ ඇති වූ බලවත්ම සංසිද්ධිය මෙය විය හැකි බවයි. 2027 පෙබරවාරි දක්වා එල්නිනෝ තත්ත්වය ක්‍රියාත්මක වීමේ හැකියාවක් පවතිනවා. හානි අවම කර ගැනීම සඳහා ගෝලීය වශයෙන් පියවර ගත යුතු බවයි ජගත් සංවිධානය පවසන්නේ. බෙලඟල කඩ ප්‍රවෘත්ති පස්වරු 4ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට
2: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න
1: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න
0: Lakhanda Radio ITN

ගෙහම එකක් අද මගේ පෝස්ට එකක් තියෙනවා එක බලලා එකක් දාලා කමෙන්ටයක් දාලා තියන්න. ඊට පස්සේ මට කියන්න උමනාව තිබුණේ මේ සතියේ ඉදිරියට යන්නේ කවුද කියලා. අර සඳදා සහ බදාදා තරඟ වැදුණු තරඟකරුවන් 24 දෙනාම ඔයාලට මතක් කරලා දීලා තියෙනවා අපි. හරිද? එතකොට බලන්න ඔයාගේ choice එක මොකක්ද කියලා. අපි බලමු හෙට 4 වගේ වෙනකොට කවුද හරියට විනිශ්චය දීලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි ලබා දෙන විනිශ්චයම ඔගොල්ලෝ හරියට ගෙදර ඉඳන් කරලාද කියලා බලමු. දැනට ඔයාට ඔයාගේ කමෙන්ට් එක ඒකේ කමෙන්ට් එකක් විදිහට ටයිප් කරන් යන්න පුළුවන්කමක් තියෙනවා. වෙලාවක් කලාවක් ඔයාගේ ලක්කර Facebook එක පැත්තේ ගිහිල්ලා එන්න ඕනේ නවුම. කඩේද? නොකියුවයි කියලා කියන්න එපා. හරි. මම යන මැසේජස් ටික බලන්න WhatsApp එක පැත්තට. කියවලා කියවලා ගෙන්න ගත්ත මැසේජස් ටික නිකම්ම තියලා යන්න බෑනේ මට නේද? හොරණින් ලක්මාලි අහන් ඉන්නේ කියලා මැසේජ් එකක් එවලා තිබුණා. Thank you. සුබ සන්ධ්‍යාවක් වේවා චාමිදුවේ. අපි තහගෙන ඉන්න අද ගෙදර ඉඳගෙන අහන් ඉන්න අද බේකරියක වැඩ නැහැ කියලා තියෙන ජය මාමා. කොහොමද? වයිෆ් එන්නවා කුසුමලතා සෝමවතී පවනි හංසි ලහෙඩු ගණිතු එකතු කරගන්න කියලා තමයි තියන්නේ. ස්තුතියි මැසේජ් එකක් එව්වට. අපිට අවහගෙන ඉන්නවා ජායල නිරෝෂණි සහ පවුලේ අයත් එක්ක කාන්ති චන්දිසිල්වා ටීචර් ඉසුරු වන්නේ මනල් මහත්මිය ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මොකද මේ කියන්නේ ඇහිඳගෙන අත විසි කරලා තියෙන මැණික් ගලක් කියලා සමහරුන්ට තේරෙන්න වටිනාකම දන්න කෙනෙක් අරගෙන ඔප දැම්මටත් පස්සේ පසුතැවිලි වෙන්න හේතු හදාගන්න එපා. හරිද? අහන් ඉන්න ඔයාලට කිව්වේ ජේල් සෆරීඩා දීප්ති සිල්වා ශුරීන් ඩයස් නිරෝ ගයානි සිල්වා චම්රානි මාරසිංහ රොසට ගමගේ එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඊට පස්සේ පොහොර බව පැත්තට මං යනවා. වියන ක්‍රියේෂන් එකේ අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න බොස්සින්නවා තිලක් කුමාරස චන්දිමාල් සුරේෂින්වා රුක්මන් අංජලි හෂෙන් බණ්ඩාර ඇතුළු ඒ ටීම් එක හැමෝම එකතු කරගන්න. කොහොමද චාමි හොඳින් නේද කියලා මේ මැසේජ් එක කවුද දන්න දෙවල තියෙන දුමින්ද මම බැලුවා කවුද කියලා. එයාවත් එකතු කරගන්න. හලෝ හලෝ චාමි අක්කේ මම සෞම්‍ය අම්මා නිල්මිනිය එකතු කරගන්න කියලා තියෙනවා. හරි ඔයාවත් එකතු කරගෙන අම්මා තාතරෙන් එකතු කරගෙන සින්දුවක් අහන්න දෙන්නද? එන්නකෝ සින්දුවක් අහමු. හවස 3 වෙනාදී 12

0: Lakhanda Radio ITN.
1: විශේෂ පොළේදම් පුනරුත්ථාපන සහන ආධාරය 2006 වසරේ අක්කර පහට අඩු පොළේදම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1131
2: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
1: හවස 3 විනාඩි 19යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: පංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
5: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
6: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
5: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
5: හැම වංගුවකම අලුත් කතාවක්.
4: දහාට වංගුව
5: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව 18 වංගුව
3: සම අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා කම්මි කෝටි 8 NLB දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
9: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
10: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
11: ඉල්දාල මෙහින් තාලය නතරින් අපතින්න ඉවිරි ප්‍රයිවට්.

0: තෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි රයිනි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ්‍යාපාරවිතුන්ගේ අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමාස්වන්ත්‍රය වී කෙටීම යන්ත්‍රක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකකයි හතයි හයිසය හතනමයයි පන්සේ හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන්පවමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් හාරසිය අසුවක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය ලකඩ රඩියෝ ITN
2: හවස තුනය වනාට වෙස දැකයි. වස විෂ නැති දේශය කිරිවලින් පමණක්ම නිපද වන මවපිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ලඟම කීල් සුප ශාකමගින් මෙලතේ කත හැකි.
3: ජීවිතයක් නැතිකර ගැනීමට කතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගය ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
4: දෙක්යා සුරකින් මගතොට.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.

හවස තුනයි වෙනාට වෙසි තුනයි වෙලාව. හයි චෝමී, ඔයාලා අලුත්තුනා නේද? නියමයි. අපි මැසජස් දෙන්න නැති වුණාට හැමදාම අහගෙන ඉන්නේ කියලා බණ්ඩාරගමින් උමා ගම්මට කෙනින් කට්ටියම එකතු කරගන්නම් හඳ. ස්තුතියි මැසජ් එකක් කෙව්වට. ලස්සන සින්දුවක් දෙන්න ගල්පහතින් මේ මැසේජ් එක. මාෂා දෙලහනි, කමල් දේශාන්ත, ධම්මිකා, විනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, ඉරංගි, කාන්ති, චාන්දනි, රේණුකා මේ කට්ටියම HKD ගමටගෙන එකතු කරගත්තාන්න. ගෝල්ඩන් වොයිස් වැඩසටහනේ තරගකරුවන්ගෙන් චාමියාන ප්‍රශ්නවල ඔයාගේ සුපුරුදු හෘදයාංගම් බව තියනවා කියලා තියෙනවා. තැන්ක්යූ. නිව්සීලන්ඩ් වල ඉඳලා අතත් අහගෙන ඉන්න කියලා දොලිප් සමරසිංහ මැසේජ් එකක් එවලා තියෙනවා. අදාංශක 14 උෂ්ණත්වය. මේ ගැන නම් අපි කතා නොකරෙමු. අපිට එල්නිනෝ. අපිට අවු. සුපදාවලක් චාමි, බුලත් සිංගලින් දහරා, කාලෙකින් ලස්සන මොහිස්ස ගහුණා කියලා තියෙනවා. අපි ඉන්න අදත් ඔයාව අහගෙන බුලත් සිංගලින් අම්මා තාතා ඉඳුනිල් ප්‍රනීත් මදු අතිපබා තුහින බබා පැලවත්තේ නිනෝකෙ බබා රංගයි ධර්මීය ක්‍රීම් තරෝෂී ලක්කඩින් චාමිකා ඉන්නවා කියලා තියෙනවා. මාතින්නද? නිවයි නිති. මොකද්ද මේ වෙලා තියෙන පෝස්ට් එක? කෙනෙකුට හරියනවා දැකලා හදවතින්ම සතුටු වෙන්න හැමෝටම බෑ. ඒකට කොහක කමක් නැති පිරිසිදු හදවතක් තියෙන්න ඕනේ. ගල තට්ටුවක් දාලා බලන්න ඔයාගේ හાર્ට් එක කොහොමද කියලා. මං හිතන්නේ ඔයා හැම කෙනෙක් කියලා. හයි, කොහොමද අපිට සින්දුවක් දෙන්න? සමන් දිනු ෆුඩ් ප්‍රොඩක්ට්ස් එකේ. මට ඒක නම වින් කරලා වගන්න බැරි නිසා මං එහෙමම කිව්වා. සමන් කොස්තා සින්දුවහන් එකතු කරගන්නවා බිරිඳ දිනුෂානි පුතා ආදේත් විදුර පුතා විරාජ් පුතා ඇතුළු සිල් දෙනාම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියන්නේ. හරි, ඉතුරු මැසේජස් ටික පසුවට බලාපොරොත්තු වන්න. මස්සින හංගින්නවා කියලා තේනු. චුට්ටකින් ඉවසලා ඉන්න කියන්නේ ආඩ. මේ පරක්කු වෙලා ඉල එහෙම කියන්න පුළුවන්ද? බෑනේ නෑ නේද? 0.7 0.3 0.5 0.7 ඒ අපේ මැසේජ් නම්බර් එක. මැසේජ් එක කියවනවා නම් තව විනාඩි මං කියද දන්නව දෙන්නේ. හරියටම විනාඩි 15යි. ඊට පස්සේ වෙන මැසේජස් කියවන්න වෙලාව නැහැ.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවස 9 වෙනකට 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙනාවේ.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8

හවස තුනයි වෙනාට 30යිනේ. දැන් මන් නොකියුවා කියලා කියන්න එපා හරිද? අසාමාන්‍ය වලට කියලානේ. ඕන දෙයක් කරන්න කියන්නේ නේද? දැන් හෙට හවස මේ වගේ වෙලාවට අපි ලයිව් එකක් කරනවා. ඒ එන්නේ සඳුදා බදාදා කියලා දවස් දෙකේ මේ සතියේ තරඟ වැදුණු තරඟකරුවන් මැසේ 4 දෙනාගෙන් කවුද ඊළඟ වටේට සුසුකම් ලබන්නේ කියලා. ඉතාම විනිවිද භාවයකින් යුක්ත ඔයාලට කියමි. හරිද? එකනි සමාන් නොකියා ලයිව් ආවද කියලා හන්ද එපා. අදම කිව්වා හරිද? හරි 0703935937 මැසේජ් එකක් එවන්න කියලා අද මං ඔයාලව විශ්වාස කළා කියලා ඔයාලා විශ්වාස කරනවා. ඒ කියන්නේ කමාර වෙනකන් ඔයාලා හිතන්න මට මැසේජස් දෙකයි තිබුණේ. මම සෑහෙන මානසික වැටලා හිටියේ වෙලාවේ. ඊට පස්සේ තමයි මං හිතන්නේ ඔයාලා තේරුම් ගත්ත මං ඉන්නවා කියලා, මේ ඕනා කියලා. ඊට පස්සේ දිගටම ආපු මැසේජස් ටික දැන් මට බ්ලොක් කළා තියෙන්නේ. ඒක කොහොමද ටික කියා ගන්න ඕනේ? ඒගොල්ලෝ ට්‍රැෆික් වෙලා ඉන්නවා. බ්ලොක් කරා කියන්න බෑ. සෝරි. ඒක ගැලපෙන්නේ නෑ නේද? බ්ලොක් කළා නම් කොහොමද වෙන්නේ? ඔයාලා ට්‍රැෆික් එකේ ඉන්නේ මැසේජස් ට්‍රැෆික් එකක. මං කොහොමද හැබැයි ඉතින් 4 වෙන්න කලින් කියනවා කියලා ඉතින් ඒ විශ්වාස තියා ගන්න පුළුවන් නේද? ඒක මං දක්ෂයා කියලා ඔයගොල්ලෝ දන්න නිසා නහන් ඉන්නේ. පොළනරුව පැත්තට යන්න. සජීව ප්‍රින්ටර්ස් එකේ සජීව ඇතුළු හැම දෙනාටම සිද්ධවත් වෙන්න. දැන්නම් දැන්නම්. ඊට පස්සේ මේ මැසේජ් එක මම තහනවා කියලා සොද ලංකාවේ තාරුණි පවුලේ හැමෝටම සිද්ධවත් වෙන්න ඕකේ කියලා කියන්නේ. අපි මතක වුණාද? නෑ නෑ නෑ නෑ නෑ. ඔයව මතක් කරා මා සරච්චන්ද්‍ර. හයි ලක්කඩ, මම යටි අතරින් මංජුල. දිලීප ආසිරි අර්ජුන් ජනනී ශාමණි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මේ මැසේජ් එකේ තිබුණේ. අද බර්ත්ඩේ එක මගේ කාගේද? Hi Virginia, happy birthday to you. Happy birthday to you. හැමදාම ඉනවල සතුටින් ඉඳ ලැබෙන්න ඕනේ හරියද? අම්මා ඇන්, අක්කා ඩයනා, එක මම චාමි, අපි හැමෝම එකතුලා ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා ආතරෙන් ආශිර්වාද කරනවා. අපේ කතාව ඉවරුණාට වාගේ කතාව ලස්සන වෙන්න ඕන. එහෙම කියන්නේ මතු මතු ඒ තවස්සල මට මැසේජස් කර කර හිටියා. හැබැයි ඉතින් එයාට මං කිව්වා ඔය යන පාඩ වැරදි සුදු පාඩ මාඩ වෙන්න අන්සතු කියන කීම තියෙනවනේ ඔයගෙ නෙමෙයි කියන එක කියලා. හැබැයි ගැල්ලා මම කියන එක ඇහුවා. මං ඒ ගැන හරිම සතුටුයි. කවදා හරි දවසක දුකක් වෙන දෙයකින් වළක්ව ගන්න එකම නේද? හරි වටිනවානේ. තව කාටවත් දුකක් දෙන්නේ මොකටද? ඒක නිසා හිතේ සතුට සනසීම හැමදාම හිතේ තියාගන්න. තුනයි වෙනාරේ 33යි. තප්පර 33යි.

0: Yakanda Radio ITN.
1: හවස තුනයි විනාඩි 37යි.
2: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාර වෙතින්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටි මියන්ත්‍රක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කියනවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711711
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන
1: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: 3:39
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
8: ඉවරයි
9: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන් වෙනක් මේක තමයි
6: හවස 9:46 වෙලාව සින්දුවකට එකතු කරගන්න කිතුල් කලින් කාංචන වගේ මැසේජ් එක කියන්න හදන්නම ලකුදෝ සයුරේ පොඩිදෝ සංසාරි පුතා සිතමින චුටිදෝ නිහංසවත් මාවත් එකතු කරගන්නවා කියලා තියනවා කොහොමද චාමි දෙමින් තවගේ මැසේජ් එක කොහොමද ඉතින් අපි නම් හොඳින් සින්දුවකට එකතු කරගන්න අරුන් ගාමන්ට් එකේ කහේනේ නුදී ඔයාගේ මැසේජ් එක එනෝකා කුමාරි මානෙල් ගයා පුෂ්පා චමිලා ජානා මොනිකා චූටි කුමාරි හන්සේ නිසංසලා මදුව එකතු කරගන්න කියලා තියෙනවා ආදරණීය චාමි මිස් මවක් අහිමි වූ දරුවකෝ වෙලාසෙන් සවන ඔබ සොයයි උමතුව විකාරෙන් හරි ලෙස හැදි නොගෑ හොද්දක වෙලාසෙන් මන් දැන් ඉන්නේ දෙසවන් දෙක කුසගින්නෙන් සුබ පැතුමක් සුබ අයිරින් පතන්නට කවුරුත් මුණ ගැසුනේ නෑ ඔබ වාගේ මිහි පිට මෙමට ආයේ තුපදිනාතුරු ඕල් ටයිම් බීට් චාමි ලෙසට මග බලබිඳින් නම් පිසදා කඳුළු කැට කියලා තියෙනවා එක ලස්සන නිර්මාණයක් නෑ නා තැන්ක්යූ තුෂාරි වාට මංගේ කිව්වේ මගේ හිතත් මොකද්ද වෙලා ගියා ඔය මෙහෙම කියනවා මනස යන තරහව වෛරය ඊර්ෂාව දැමීමට තිබෙන කසල බඳුනක නෙවෙයි ආතරය සතුට හා මිහිරි මතකයන් තබා ගැනීමට ඇති දියමන්ති මංජසාවක් අහුනද ආන් ඒකයි කිව්වේ අක්කේ මං ඔයාව අදත් අහනවා ආදරේ මං ගිතුව තරහ වෙලා අහන්නෑ කියලා මට බැන්න තිබ්බ බැන්නනේ ඕ මට අගහරුවාද අයි එන්නෑ මට දුක නැද්ද කියලා ඇහුවා නේ මට මතක තියන් ඉන්නේ මම ධනුෂ දෙදලා ගනාසී පොද්ද ජනපදයෙන් දැන් ඉතින් ඒක කිව්වා කියලා අය තරහ වෙන්න එපා හන්දේ ඊට පස්සේ චානකි බටු අත්ත ඔයා කීට කියන හැම එකටම මට උත්තරයක් එනවා තැන්ක්යූ මාත් ඉන්නවා හොඳේ දැන් අපි නම් කියන්නේ නෑ නේද කියලා තුන නෑනේ ඔගොල්ලෝ එච්චර හොඳ නෑනේ ඒකේද නම කියන්නේ ඉතාලියේ මෙන්ටිස් නේද බලන්න මම දැනුයි මැසේජ් එක දැක්කම අන්තිම මොහොතේ මැසේජ් එකක් එවලා ආන කියන්නේ නැද්ද කියලා ඒක මගේ වැරද්දක් කරන්න හදන්න එපානේ ඊට පස්සේ අලව්පුර පැත්තට යන්න දර්ශනී කුමාරතුංග අලව්වෙන් ඒ මැසේජ් එක මාත් අහගෙන ඉන්නේ කස් බෑවෙන් පුෂ්ප ඔයාවත් එකතු කරගන්න හයි චාමි හැමදාම සතුටකින් දේ ලබා ගන්න හරිම අමාරුයි දුක් වෙන්න වෙනවමයි කියලා තියෙනවා කොහොම වුණත් ඔයාලව අහගෙන ඉන්නවා කියන්නේ පොඩියට හරි සතුටක් ගෙනත් දෙනවාමයි කියලා තියෙනවා පොඩි කියන්නේ වා සතුටෙන් ඉන්න යන්නේ නේද බන්ධාරගමින් ප්‍රදීප් ලංකා දැන් ඉන්නේ සීෂෙල්ස් වල ඔයාලව අපි ආතරෙන් මතක් කරනවා හරිද සතුටෙන් ඉන්න ඕනේ දැන් මම ඉතින් අපරාධ කියන්න බෑ මේ WhatsApp එක පැත්තේ විතරයි රැඳී සිටියේ මම text messages පැත්තට මීට පස්සෝ යාමට අදහස් කරනවා මිත්‍රවරුනි කමක් නෑ නේද මං වේගෙන් කියන්නම්කෝ. සැකයක් නෑනේ කියලා යන්නම් කොහොම හරි. චාඩුගෙනුයි චමිත්ගෙනුයි චුටි වෙලාවක් ඉල්ල ගන්න බෑ.

මම ආවා වගේම යන්න සතුටයි. බලමම මතක කරන්නේ නැතුව මැසේජස් කොඩා කවද බොහොම ස්තුතියි. ධනෝෂි, ඔයාව ආදරෙන් මතක් කරනවා හරිද? කාටවත් නෑ ඔයා වගේ එවපු සහ එවන මැසේජස් ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන කලින් කියවන්න. අන්න ඒකයි. චෝමියකේ මාව දන්නවද? වරකාපොල අයම් අපි සිඳුවකමු. හරිද? ඊට පස්සේ අක්කේ මාව අමතක කරන්න එපා කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ තරින්දි. අමතක කළේ නැහැ. මැසේජ් එක දැනුයි දැක්කේ. එහෙමනම් මං යන්නම් දෝ. යන්නම් යන්නම්. පැතුණා කිව් කිව් හිටියේ. ඊට පස්සේ දැන් හෙට මම ලයිව් එකක් යනවා කියලා උන කිව්ව හොඳේ. අයි මට නොකියුවයි කියලා කියන්න එපා. හවස 3:00ට ලක්කන Facebook page එකෙන් අපි ලයිව් එකේදී මේ විදිහට සජීව මුණ ගැහමු. පන පිටින් හරිද? එතකොට සදදා බදාද දවස් දෙකේ ලක්කට Golden Voice තරඟයට ඉදිරිපත් වෙලා තරඟ කරපු ජයග්‍රහකින් කවුද කියලා අපි හෙට කතා කරමු. එහෙනම් පරිස්සමෙන් සතුටින් සහල්ලවෙන් ඉන්න ඕනේ හිනාවල. ආයි මම මේ විදිහට කතා කරන්න නෑ ගන්නවාද? හරි. මම චාමිකා මනෝජිනි. සුබ දවසක්.

0: 105 FM 93.7 La Khanda Radio ITN
1: Obe Kotipati Sihineya Adha Sabaveida Ratri 10ට La Khanda Ahanna Jathika Lotharai Mandalaye Siyunuma Ticket Pattola Jagrahi Pratipala Adha Ratriyema Obata Kiyana Ekama Radiowa La Khanda
2: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
3: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
4: අපි සොයන්නේ නුඹේ හඬයි
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
3: ලක්හඬ ගෝල්ඩන් වොයිස්

0: ලක්හඬ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දරමාර සිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සමට දන් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: රත්නපුරයේ ජාත්‍යන්තර මැණික් කර්මාන්තයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයේ බවට පත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව නියෝජාභාත චතුරාගාභය සිංහ මහතා සඳහන් කළා. මැණික් පතල් කැණීමේ සිට අගය එකතු කිරීම නිෂ්පාදනය සහ අපනයනය දක්වා සමස්ත වටිනාකම් තාබේ ශක්තිමත් කිරීම හිදී සිදුවනවා. මැණික් කර්මාන්තයේ ගෝලීය විශ්වාසය වර්ධනය කිරීම ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි නියෝජාභාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඇමරිකා ප්‍රහරවලින් ඉරානයේ ලැබුණු සහකාන්තා වඩෙකසිය පස් දෙනෙක් තුවාල ලබා තිබෙනවා. අවශ්‍ය ඕනෑම අවස්ථාවක මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. ඇමරිකාවට ප්‍රතිචාර දක්වමින් ඉරානය බැද පෙරදි කලාපයේ මධ්‍යස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කළා. කුවේටයත් ඒ අතර වනවා. එරට ආරක්ෂක අංශ පවසන්නේ ඉරාන මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාරවලට මුහුණ දීමට ගොන් ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කළ බවයි. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
6: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා
7: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
8: Assalamu alaikum BNS
1: සුබ සන්ධ්‍යාවක් අවසහතරයි විනාඩි 5යි

0: රටට වග කියන රේඩියෝ
1: හවසාදරයි විනාඩියටයි
2: මේ පැයි මොනම මතක් කිරීම සුරේකිමු මගතොට
1: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
2: සුපකමනක් පරිස්සමෙන් කිහිල්ලෙන්න.

0: சுபசந்தியாவாக் அவசாதராயை வினாடி நம்மையை விழாவா இவனின் டிரைவேக்க சுபசந்தியாவாக்
1: ஐபன் சுபசந்தியாவாக்
0: முகத்துமே விழாதி
1: அவசாதராய் வினாடி தாய விழாவா
0: ஹரே
1: හරි තැන්පත් වෙලා
0: හා මගේ බැලුවා ඇයි ඒ කියලා
1: ඔව් එහෙම තමයි සාමාන්‍යයෙන් මම එහෙම තමයි පොඩක් අර මේ තැන්පත් වෙලා තමයි වැඩකට අත ගහන්නේ
0: අපිනේ දන්නේ වුණාද ඉතින්
1: දන්නෝ දනිති හා හරි එහෙනම් අපි අද මේ විදිහට වැඩේ පටන් ගමු ලකන ඉවෙනින් ඩ්‍රයිව් FM 93.5 FM 93.7 වාට කූල් එකේ ඩ්‍රයිව් කරන්න පුළුවන් අපිත් එක මේ පැත්තට එකතුනොත් එහෙම
0: ඔයාලට පුළුවන්කම තියෙන වෙනද වගේ මදත් මේ පැත්තට මැසේජ් එකක් දාන්න WhatsApp එකට කට්ටියක් එකතු කරගෙන මේ පැත්තට එන්න ලංකාව තියෙන අපි නොහව සහය මාර වෙනකම්ම 0703 93.5 93.7 0703 93.5 93.7 ට

0: මෙත් නෙමෙයි
1: වෙන
0: යාළුවෙක්.
1: හරි.
0: නැත්නම් මේක වැරදියට තේරුම් ගන්න.
1: හා.
0: මේ මගේ යාළුවෙක් ඉන්නවා මෙයා මේ මොකක් හරි වැඩක් කරන්න ගිහිල්ලා වැඩක් නාගද්දට පස්සේ එහෙම නැත්නම් කාට හරි මාට් වුණාට පස්සේ
1: ඔව්
0: ගෙදර යනකොට පොඩ්ඩක් බය යන්නේ. ගිහිල්ලා දවසක් මම මිනිහට කෝල් එකක් ගන්නවා.
1: ඔව්.
0: කොහොම හරි මගේ කෝල් එකෙන් තමයි මිනිහා අහුවෙලා
1: තියෙන්නේ.
0: එයාගේ වයිෆ්ස් ෆෝන් එක රින්ගලා තියෙන අඳ යටින්.
1: අයියෝ, ඉතින් නේද වාසනාවන්.
0: මිනිහා ඉඳලා තියෙන්නේ ඇඳ යට. මගේ කෝල් එක මිනිහට අවාසනාව වෙලා තිබ්බා. පස්සේ මේ ෆෝන් එක දැන් ආන්සර් කරන්න එපා කොහොම හරි. ෆෝන් එක ආන්සර් කරා. ටිකකින් මට එනවා හරි හරි ගහන්න එපා සුදු මම එනවා මම එනවා කියලා.
1: බුදුසරණයි
0: දෙවි විහිදයි. එතනින් එහාට මම දන්නේ
1: නැහැ. ඔව් කතා කරන්න දෙයක්
0: නැහැ. කතා කරන්න දෙයක්
1: නැහැ.
0: හරි. හරි අපි එහෙනම් අද මේ වැඩේ පටන් ගමු. මාට් වෙන්න එපා. ඇඳයටට යන්නත් එපා. මට නම්බර් එක දීලා තියන්නත් එපා.
1: හරි.
0: පුදුම වාසනාවක් තියෙනවා.
1: ඕන නැති වෙලාවටම කෝල් ගන්නවා. ඒ නිසා කතා කරන්න එපා.
0: විශේෂයෙන්ම රැට එහෙම කෝල් කරනවා.
1: ඒක නම් කොහෙත්ම කරන්න එපා.
0: කොහොමත් චාරු එහෙම ගෙදර ගියාට පස්සේ ඩග්ගල ෆෝන් එක ඕෆ් කරනවා.
1: නැත්තම් අරකට මොනා කියයිද දන්නේ නැහැ. මේ වෙලාවේ මායි ඔෆිස් එකට එන්න වෙයි කියලා ෆෝන් එක ඕෆ් කරගෙන තමයි ඉන්නේ.
0: හොඳයි, ඒකත් හොඳයිනේ. එකදකින් දැනගන්න එක. හරි, අපි අද පැය පටන් ගන්න ලස්සන සින්දුවක් තෝරගත්තා. සෙන්ටිග්‍රේඩ්ස් ලගේ සින්දුවක් තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට මේ වගේ සින්දු ටිකක් අහන්න පුළුවන්. කූල් එකේ ඩ්‍රයිව් කරන ගමන් ලකනේ විනේ ඩ්‍රයිව් එක සෙට් කරොත් එහෙම FM 93.5 FM 93.7 අපි ඉන්නව හවස 6 හමාර වෙනකම් මේ පැත්තේ චාරු කෙවෝ වගේම මැසේජ් එක දාන්න මේ පැත්තට. ලස්සන සින්දුවක් ඈ.
1: හරි, අහමු බලන්න.
0: අහලමු. Sandy Greats, the same kind of inspiration.

0: හවස 4 විනාඩි 17යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙටදිම එළිය කරයි.
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරන පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1131 011-286-1111 ශනිගමතුම් 19,600.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙටදින එළිය කරයි.
4: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 600 600.
5: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: හොඳම දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: පවස 4 විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙනා.
2: හැංගි හැංගි බැඳගෙන වෙස නටමුද එළියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ.
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: ಕೃಷಿ ಕ್ಷೇತ್ರದ ನವಪನಕ್ ಲಭಾ ದೇವಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬ್ಬ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನಡತೆ ಒಬ್ಬ ಪಸು ಮೀಟರ್ ಸಹನೆಯಕ್ದ ಮಸಕಟ ರುಪಿಯಲ್ ವಿಸಿ ಪಂದಹಸಕ್ ದಕ್ವ ಮಿಲತಿಗೆ ನಿಮ್ ಸಂದಹ ನಯ ಸಹನೆಯಕ್ದ ಹಂದುನಾದುನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯ
5: ವಸಟ ಸ್ಥಿತ ರಸಟ ಇಡ ಅತೀತೇ ಸಿಟ ವಿವಿಧ ರಟವಲ ಮಿನಿಸುನ್ ತಮನ್ಗೆ ಆಹಾರ ರಸಗನ್ವನ ಕುಲುಬಡಿ ಸೋಯಾಗಿನ ಆವೆ ಅಪೇ ರಟಟ ಏಕ ಹಿಂದ ರಸಗೆನ ಹೊಂದಿನ್ಮ ದನ್ನೆ ಅಪಿ ಜಾತಿಯಮ ಲೆಡಕರ್ನ ಲೋಕಿನತಿ ರಸಕಾರಕ ವರ್ಣಕ ವೆನುವಟ ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු කහ කුඩු තුන පහ කුඩු බැදපු තුන පහ කුඩු ගම්මිරිස් කුඩු මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
6: යහතුන වඩන අපේ රස විජේ.
5: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
7: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල කතනාංක 0706 478 478
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
9: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා මිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය.

0: හවස හතරයි විනාඩි 33 වෙලාව. අපිට තියෙනවා මතකය නමතක කරන්න බැරිනේ.
1: හරි.
0: තියෙනවනේ.
1: කාලයක් නේද?
0: කාලයක් තිබිච්ච ඒවා තියෙනවනේ. හරි. ලස්සන සින්දුවක් ලෑස්ති කරගත්ත චාමරගේ. කවයි එකක් විදිහට තමයි මේක කරලා තිබ්බේ.
1: හදවතේ ගායකයා.
0: හදවතේ ගායකයා. හැමදාම හදවතේ ගායකයා චාමර වීරසිංහ. අපි ලකඩේවිණින් ඩ්‍රයිව් තුලින් අද දවසේ දි තෝරගත්තා. හරියටම ලස්සනම ලස්සන ගීතයක්.
1: අහලෙමු.
0: අහලා මේ පැද්ද දෙමු. ආරාධනා කරනවා මේ පැද්ද දෙන්න 0703 93 5 93 7 අපේ WhatsApp number එක. ආවෙනෙන් විවෘතයි. එක්මන්ටම ආදරෙන් message එකක් දාන්න. හරි අපි සින්දු අහලා මේ පැද්ද දෙමු. හවස 4:34.

0: Media Radio ITN.
1: ஹவுஸ் ஹதர வினாடி ஹதலிஹ வெலாவ தென் ஆபீஸ் ஏர்ல கெதிர என கட்டிய நீ நேத ඉතින් මේ ඔය ගෙදර යන ගමන් නිකමට හිතලා බලන්න
2: රයිට්
1: ගෙදර මේ සෝල එකකේම හයි කරගත්ත නම් ඔයාගේ විදුලි බිලට තිත තියන්න පුළුවන් නේද කියලා නේද ඉතින් අපි ඔයාලට මතක් කරන්නේ ඔයාගේ ගෙදර ඔයාගේ කාර්යාලය නේද ඔයා වැඩ කරන තැනට අනිවාර්යෙන් සෝල එකක් තිබ්බොත් ඔයාගේ විදුලි බිලට තිත තියන්න හැකියාව ලැබෙනවා ඉතින් එහෙම සෝල එකක් හයි කරනවා නම් හොඳම සෝල එකක් වෙන්න ඕන එහෙම සෝල එකක් හයි කරනවා නම් මොන වගේ සෝල එකක්ද ගන්න ඕනද චාරු
2: ඩීප් ටෙක් එකට කතා කරා නම් ඔයාගේ ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන් කව තියෙන අපි කියන්නේ ඔයාගේ කාර්යාලයට වෙන්න පුළුවන් ඔයාගේ වැඩ කරන තැනට වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාගේ දිවසට මේ ඕනම තැනකට ඩීප් ටෙක් සෝල එකක් ඔයාට සවි කර ගන්න හැකියාව තියෙනවා ඒ වගේම තමයි අපි ගොවි මහතුන්ට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් සුවිශේෂී මිලාඩු කිරීම එක ඩීප් ටෙක් ආයතනයේ මෙලදී ගන්න වැඩි විස්තර දැනගන්න කතා කරන්න ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න 071 711 711 1 කෝල් එකක් දෙන්න
1: හරි තවත් ලස්සන සින්දුවක් ක්ලාසික කරගත්ත ශරී වයිචන්ද මහත්මයාගේ සින්දුවක් තමයි මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් ආරාධනා කරනවා මේ විදිහටම අපිත් එක්ක එක දිගටම එකතු වෙලින් FM 93.5 FM 93.7
2: ලකඩ ඉවෙනින් ඩ්‍රයිව් එක අපිත් එක්ක එකතු වෙන්න.

0: හවස 4 විනාඩි 45යි.
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරම හරගම
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
6: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව එක දින එළිය කරයි
7: ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: Drive. ಹೌಸ ಹದ್ರ ವಿನಾಡಿ ಹದಲಿ ಸದಾ ವಿಲಾವ ವಯಸ್ಸಿಗೆ ಲಸನಟಿ ಅದಕ್ಕೆ ದೇಂಗಪೇ ಕಾಂತ ಪಾರ್ಶ್ವ ಲೊಕುಮ ಗೆಟಲು ತಾಯಿ ರಲಿ ವೇಟನ ಅತ್ರ ಕರಗಾನೋ ಮೇಗಡ ಮೀ ಕೊಲಜನ್ ಇದರ ಬಿವಮ ಎತ್ತಿವೇ
1: ಇದೆ
0: ಬೊಣ್ಣ
1: ඒකට තව විටමින්ස් එකතු කරලා අපි ගන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ ඒ තියෙන පෙනුම ඒ විදිහටම තියාගෙන යන්න පුළුවන් වෙන්නේ. හරිද?
0: හරි. කියන්න බලන්න ඉතුරු ටික.
1: ඉතින් අපි මේ කියන්නේ යන්නේ ඔයාට ඒ විදිහට ඔයාගේ තරුණ පෙනුම ජීවිතේ හැමදාම තියාගන්න පුළුවන් විදිහක්. ජීවිතේ හොඳම කාලේ, ක්‍රියාශීලීම කාලේ, පෙනුම ලස්සනට තිබුණ කාලේ මිස් කරගන්න නැතුව ඒ විදිහට ඔයාට තියාගන්න පුළුවන්කම තියෙනවා සෙට් ගේන් එකව පාවිච්චි කරොත්. සෙට් ගේන් ගැන කිව්වොත් එහෙම මේක කැප්සූල් එකක් විදිහට වගේම නයිට් ෆේස් ක්‍රීම් එකක් විදිහට ඔයාට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වයස අවුරුදු 30ට වැඩි ඕනම කෙනෙක්ට සෙට් ගේන් ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න පුළුවන් ෆැඩ් නායතනින් තමයි හඳුන්වලා දෙන්නේ. ඉතින් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි මේක නිෂ්පාදනය කළ තියෙන නිසා ඔයාට බය වෙන දෙයක් නැහැ, සැකයක් තියාගන්න දෙයක් නැහැ. ෆැඩ් නායතන කියලා කිව්වම හැමදාමත් ඔබට දෙන්නේ හොඳම දේ. ඉතින් පුළුවන්කම තියෙනවා ඔයාට සෙට් ගේන් එක මිලදී ගන්න.
0: මේක මේ ෆිල්ම් නිසා කාන්තා පාර්ශ්වයන් දෙපළටම සුදුසුයි.
1: එතකොට වැඩි ගොඩ එහෙනම්
0: මමත් බැලුව ට්‍රයි කරලා ගන්න ඕනේ. මේක දැන් අපේ තර වයසට යන කාලෙනේ තියෙන්නේ.
1: ඔව් ඒකනේ.
0: හවසට ගෙදර යන කාලේ තියෙන්නේ නේද?
1: හහ.
0: ඉතින් ඒකෙ හින්දා අපිත් බැලුව පොඩ්ඩක් ට්‍රයි කරලා අනිවාර්යෙන් ගන්න ඕනේ කියලා. ඒ වගේම තමයි මේ වයස අවුරුදු 30ට වැඩි කාන්තාවන් සහ පිරිමි මේ දෙපාර්ශ්වයටම මේක ගන්න පුළුවන්. හරි. හෙදකම අපි මතක් කරන්න තියෙනවා ඔයාට RDB බැංකුව ගැන.
1: දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ආඩ පුලංකව තියෙනවා රාජ්‍ය බැංකු සුරක්ෂිතභාවයත් එක්ක ඔයාගේ මුදලට උපරිම ආරක්ෂාව ලැබෙන නිසා ඔයාගේ අතේ වැඩිපුර මුදලක් ගැවසෙනව නම් ආඩ පුලංකව තියෙනවා එකෙන් ස්ථාවර තැන්පතුවක් දාගන්න. ළඟම තියෙන RDB ශාඛාවට ගියොත් වැඩි විස්තර දැනගන්න පුලංකව තියෙනවා.
0: ඒ වගේම තමයි ඔයාට ඔය සල්ලි ටික වැඩි කරගන්න මම තව පොඩි ආයෝජනාවක් දාන්නද?
1: හා
0: රුපියල් 40ක් දෙන්න. මොකද්ද කරන්න රුපියල් 40ක් දුන්නොත් එහෙම?
1: අයිස්ක්‍රීම් එකක් කන්න බෑනේ.
0: ඔය කරන්නේ ඉතින් රුපියල් 40ක් දුන්නම් ඒකත් කන්න හදන්න. අර මේ පහල තියෙනවා මේ ලොතරැයි කූඩුවක්.
1: හරි.
0: ඒකට ගිහිල්ලා ගන්න ටිකට් එකක්. නිකන් ටිකට් එකක් නෙමෙයි. ජාතික ලොතරැයි මණ්ඩලය. එහෙම නැත්නම් LB ටිකට් එකක් ගන්න.
1: හරි.
0: ඔයාට අනිවාර්යෙන්ම ජයග්‍රාහකයෙක් වීමේ හැකියාව වැඩි.
1: හදහන ලොතරැයි ගන්න ඕනේ කියලා.
0: විශේෂයෙන්ම හදහන ලොතරැයි.
1: හා.
0: රණවිරු සමාජ සේවා සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට මෙන්ම නැයිල් සංවර්ධනයට උර දෙන්න වි අදම NLB හඳහන උතරයිප තව දුරටත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලාත් අපි ඔබට මතක් කරනවා.
1: ඉතින් එහෙනම් ඔය යන එනකොට ලතරයි කූඩුවේ නවතර ළඟව තියෙන ලතරයි කූඩුවෙන් ගන්න හඳහන ලොතරේ පුංචි රුපියල් 40න් ආදි පුලංකම තිනෝ ආව ජයග්‍රහකෙක් වගේ ලක්ෂපතියෙක් වව කෝටිපතියෙක් කරගන්න වගේම ඒ හරහා දැයේ සංවර්ධනයට ඔයාට උර දෙන්නෙක් වෙනත් හැකියාව තියෙනවා.
0: ජීවිත සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. හවස 4 විනාඩි 52යි වෙලාව. 51යි තමයි 52 උන්නේ. තව පොඩි වෙලාවක් තියෙනවා 52 වෙන්න.
1: හරි.
0: ඉතින් මේ ඔයාලට මතක් කරන්න තියෙනවා විජය නිෂ්පාදන පිළිබඳව. විජය නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක් කොළුබඩු ක්ෂේත්‍රයේ ගත්තට පස්සේ කොළුබඩු ඔය නම රඳන විජය තමයි. හැමදාමත් අපේ රසය රටේ සැමට බෙදෙන විජය. විජය නිෂ්පාදන වැඩි වැඩියෙන් ගන්න කියලා ඔබට මතක් කරනවා. දැන් අපේ කාන්තාවන්ට ගෙදර දීම ඔය කොළුබඩු ටික ඉක්මනටම ගෙදර ගෙනහිල්ලා හදා ගන්න පුළුවන්. හොඳම නිෂ්පාදනය තමයි විජය නිෂ්පාදන කියලා කියන්නේ. විජය නිෂ්පාදන ගත්තට පස්සේ කුළුබඩු ගැන කතා කරොත් එහෙම මිරිස් කුඩු. එතකොට තව මොනවද? ගෘහණියක් නේද? ගෙදරින් හදලා දෙන දෙයක් කනවනේ. හොඳයි.
1: ලංගම වෙනසෙන් සුපරි වෙනසෙන් මිලදී ගන්න විජය නිෂ්පාදන.
0: අදත් ඔයගේ කෑම ටික රස කරගන්න විජය නිෂ්පාදන එකතු කරගන්න කියලා ඔයාට මේ වෙලාව මතක් කරනවා. හරි, අපි සින්දුවකට යන්න තෝරන ඊට කලින් වෙලාව බලලා ඉන්න ඕන. අපිට අගල වෙලාව බලලා සින්දුවකට යමු. ලකන ඊවනින් ඩ්‍රයිව් හංගින වෙලාව මතක් කරන හවස 4යි
1: විනාඩි 52යි.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

0: ඉතින් රාජ්‍ය සේවක ඔබට පිටන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
4: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට.

0: හවසහතරේ විනාඩි 55යි චාරු වෙලාවා.
1: පහේ පැයට තියන්න කිට්ටුයි අපිට මොකද්ද මේ ඇහෙන්නේ?
0: ලස්සනයි නේ. ආව 2006ට මං එකගෙන යන්නද?
1: හරි මං ඉපදිලා අවුරුද්දයි.
0: මේ හමුදුරනේ. 2000න් පස්සේ එකද මම මෙච්චරලා මේ කතා කරගෙන ඉඳලා තියෙන්නේ. හරි. කමන්නේ කවුරුණත් අනිවාර්යෙන්ම මේ සින්දුව
1: අහලා
0: ඉන්නවා. ඇහුණොත් අනිවාර්යෙන්ම දන්නවා. 2006 වසරේදී තිරගත වුණු
1: ගැන්ග්ස්ටර්
0: චිත්‍රපටයේ ලස්සන ගීතයක්. ගැන්ග්ස්ටර් චිත්‍රපටයේ ගත්තට පස්සේ මේ ගීතේ විතරක් නෙමෙයි තවත් ලස්සන සින්දු ගොඩක් තියෙනවා. තෙරබින. එමගේ ලස්සන සින්දු ගොඩක් වඩ හාන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි ගැන්ග්ස්ටර් කියලා කියන්නේ. ඉතින් අද ලක්හඩ ඉවනින් ඩ්‍රයිව් වල පළවෙනි පැයේ අවසාන ගීතේ විදිහට මම මේ ගීතය තෝරගත්තා.
1: ඉතින්
0: මේ වගේ සින්දු ටිකක් වඩ අහන්න පුළුවන් හවස 6 හමාර වෙනකන්. මේ පැත්තට ආවොත් එහෙම FM 93.5 FM 93.7 අපි දෙන්න ඉන්නවා
1: ඉවනින් ඩ්‍රයිව් එක. එහෙනම් අපි අහමු යාලේ.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: Ibon subasandhya vakala subasupahai.
2: Me pay monu mata kirima surekimu magatunda.
3: මාර්ගභාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
2: සුභ ගමනක්. පරිස්සමින් කිහි

0: හවසමහයි විනාඩි 10 වෙලාව.
1: හරි.
0: අපි එහෙනම් ගොන්න මේ පැය පටන් ගන්න තියෙන්නේ.
1: මැසේජ්
0: කරපු යාළුව කට්ටිය කිරියනේ.
1: ඔව් අපි එකතු කරගමුනේ.
0: මන්ටම එකතු කරගමු.
1: මම යඳ හදන්නේ සරච්චන්ද ඩයස් එකතු කරගන්න රයිගම ඉදන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඒක මහයි කොහොමද ඔයාලට අපිත් අහගෙන ඉන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්නේ කියලා. මහත්යයි රොෂාන් එවගේම චුටිදුව ඔමායා මම ගයත්‍රි කියලා තියෙනවා. ගයත්‍රි එකතු කරගන්න. පරගස්තරින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ මම යනවා යටියන්තුට පැත්තට. යටියන්තුටි මංජුල, දිලීප, ආසිරි, අර්ජුන්, ජනනී එවගේම ශාමිනී එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවකට. ඊට පස්සේ මාතලේ දිලිනී නෝමේ වෙලාවේ අවගඩක් ආදරෙන් එකතු කරගන්න ඕදිරිනේ අපි සින්දුවකට. ඊට පස්සේ දිශිනී ලාවකඩේ පැත්තේ හැමෝම අපි සද්දට මහගෙන ඉන්නවා. ඔල එකතු කරගන්න කුලියබඩේ නිලක්ෂී නෝමේ වෙලාවේ. ඊට පස්සේ හැමදාමත් වගේ අපි වහගෙන ඉන්න බණ්ඩාරගම් ප්‍රදීප් නෝමේ වෙලාවේ. අද ගිහන් මලියවිල කියලා දාලා තියෙනවා. චාරුණගේ හිනාවන නවත්තන්න එපාලු. ඊළඟට

0: දෙයක් තියෙනවා මතක් කරගන්න හැමදාම වගේ කැමිටික රසවත් කරගන්න විජය නිෂ්පාදන එකතු කරගන්න කියලා අපි වාට මේ වෙලාව මතක් කරනවා. දන්නවා විජය නිෂ්පාදන කියලා කියන්නේ අපේ රසය රටේ සැමට බෙදෙන නිෂ්පාදනයක්. එතකොට විජය නිෂ්පාදන වල විජය කුළුබඩු නේද? එතකොට විජය නූඩ්ල්ස් එක, විජය ලියාප පිටියක
1: රක්කම් පිටි,
0: අයි පපඩ. මේ හැමදේම ඔයාට විජය නාමය යටතේ වෙළඳපොලෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.
1: ඒ වගේම තමයි කහට රසට තේකක් හදාගන්න නම් විජය තේ වගේම කෝපි රසයට කැමති ඔයාට ඔන්න කෝපි රස හොඳට දැනෙන විදිහට කෝපි එකක් හදාගෙන බොන්න පුළුවන්කම තියෙනවා විජය නිෂ්පාදන එකතු කරගත්තොත්. එහෙම ඉතින් මුළු තැංගේ රස කරන කුළුබඩු ටික ලැබෙනව නම් ඒ ලැබෙන්නේ විජය කියන නමින් අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන. අදන්නෝ තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි අපි අදටපත් වෙන්නේ. ඔයාට පුළුවන්කම තියෙනවා තෝරලා බේරලා ඔයාට හරිම දේ ගන්න විජය නිෂ්පාදනත් එක්ක ලැගබ වෙලන්සලෙන් සුපිරි වෙලන්සලෙන්.
0: ඒ වගේම තමයි වාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම වටිනාකමක් ලබා දෙන ලංකාවේ අපි කවුරුත් දන්න දිවෙනේ ප්‍රමුඛතම සහායක රාජ්‍ය බැංකුව විදිහට ඕන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්නට RDB බැංකුව කටයුතු කරනවා. මාස 3 මාස 6 අවුරුද්ද විදිහට ඔබේ කෙටි කාලීන මෙන්ම දිගු කාලීන ආයෝජන සඳහා RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුලින් ඔබේ මුදලට උපරිම ආරක්ෂාව ලබා දෙන්නටත් ඔවුන් කටයුතු කරන බව අපි තාමත් සතුටින් ඔබට මතක් කර සිටිනවා.
1: බැංකුව දෙවෙනි පුරා ශාඛා 272 විහිදලා තිනවා. අද පොලංකම තින ළඟම තින ශාඛාවට ගියොත් එහෙම මේ ගැන තවදුරටත් විස්තර දැනගන්න රාජ්‍ය බැංකුව ආරක්ෂාවත් එක්ක ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලිය ලබා දෙන්න ඕන දැන් RDB බැංකුව කටයුතු කරලා තිනවා.
0: එතකම ඔයාගේ හඳහනට NLB හඳහනත් ගලපාගෙන සුපිරි ත්‍යාගිලාභින් අතරට එකතු වෙන්න ඔයාට අවස්ථාව උදා වෙලා තියෙනවා. අනිරන්තරයෙන් ඔබ අතරින් සුපිරි ත්‍යාගිලාභින් බිහි කරන්නේ NLB ලොතරැය්‍ය NLB හඳහන ලොතරැය්‍ය කියන එකත් අපි මේ වෙලාවේ මතක් කරනවා. 2026 වසරේ මේ වන විට දිවයින පුරා සුපිරි ත්‍යාගිලාභින් 11 දෙනෙක් සහ දසලක්ෂපතීන් 265කට වැඩි දෙනෙකුත් NLB වෙතින් බිහි වෙලා තිබෙන බව අපි ඔබට මතක් කරනවා.
1: ඒ වගේම තමයි හඳහන ලොතරැය්‍යවා මිලදී ගත්තොත් එහෙම රණවිරු සමාජ සේවය එතිකම ක්‍රීඩා ශාස්ත්‍රයට වගේම දැය සංවර්ධනයට තුර දෙනෙක් වෙනවට හැකියාව තියෙනවා. ඉතින් ඔයා අද ජයග්‍රහකෙක් නැති වුණාට හෙට ජයග්‍රහකෙක් නැති වුණාට ඔයා ඒක මිලදී ගන්න එක නවත්තන්න එපා. NLB හඳහන ලොතරැය්‍ය මිලදී ගත්තොත් කවදා හරි දවසක ඔයා ජයග්‍රහකෙක් වෙනවා ඒක නියතයි. ඒ වගේම ඔයාගේ පුංචි රුපියල් 40 අපතේ යන්නේ නැහැ. ඒකෙන් රටේ සංවර්ධනයට දායකත්වයක් ලබා දෙන බව ඔයා හොඳින්ම මතක තියාගන්න.
0: අමු සින්දුවක් අහමුද?
1: හරි.
0: එහෙනම් අපි ලස්සන සින්දුවක් තෝරගත්තා. සංජීවක සින්දුවක් තමයි ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි එහෙනම් සින්දුව අහලා ආයෙ මේ පැත්තට එමු. ලකනේ විනින් ඩ්‍රයිව් හංගන වෙලාව මතක් කරගන්න. හවස 5යි
1: විනාඩි 27යි.
2: අඩා ලොන්ලි සොල්ලංගා.

0: ශාරු යන්න කලින් ඉක්මනටම ගිහිල්ලා ඔය ෆෝන් එකේ වෙලාව හදාගන්න.
1: ඒක තමයි මාත් පොඩ්ඩක් මේ බැලු.
0: කීයද කිව්වේ කලින්?
1: 5:27 නේ.
0: නෑනේ 5:17.
1: හරි.
0: දැන් වෙලාව.
1: ඔව් ඔව්.
0: හරි ලකනේ විනින් ඩ්‍රයිවර් දෙවෙනි පැය ඔය එකතු වෙලා ඉන්නේ. හවස 5:17 වෙලාව.

0: Radio ITN.
1: හවසපහයි විනාඩි 23යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි. දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල්ස් ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
4: මම නම් දැන් මානම රිලැක්ස්
5: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
3: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව එතදින එළිය කරයි
7: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැගත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: subscribe.
1: හවස පහ විනාඩි 31යි වෙලාව. ලකන ඉවෙනින් ඩ්‍රයිව් වල දෙවෙනි පැය වැයකට වෙලා ඉන්නේ. පොඩි කතාවක් කියන්න.
2: කියන්න බලන්න.
1: මේක හුදෙක
2: විනෝදාස්වාදය සඳහා පමණයි.
1: බඩ නැගුණු කතාවක් පමණයි.
2: ඕකේ.
1: ඒක හින්දා මේක සීරියස් අරගෙන මේ ආපු මේ අපේ කට්ටියත් එහෙම තමයි. එහෙම කියාගෙන එන්න එපා.
2: ඒක වෙන්නන්න විදිහක් නැහැ නේ මේ කට්ටියට.
1: ඒක හින්දා එහෙම හිතන්න එපා. මේක හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණයි. ඔන්න මේ චාරු මේ ඔයා දන්න දුනාට මම මේක මේ කලින් කිව්වනේ මම මේ කියන කතාව එහෙම ලොකුවට හිතන්න එපා
2: නිකන්
1: කියන්නේ කියලා හරි මේ එහෙමයි කියලා කාටවත් අපහාස කරන්න යන්නත් එපා ලොකු ප්‍රශ්නයක් වෙයි මේ ඔන්න ලෝකෙම ඉන්න මේ පොලිසිය ගත්තට පස්සේ ලෝකෙ ඉන්න දක්ෂතම පොලිස් නිලධාරීන් ඒ වගේම මේ ලෝකෙ ඉන්න හොරුවල්ලන්න ඒ වගේම පරීක්ෂණ කරන දක්ෂතම නිලධාරීන් කීප දෙනෙක් තෝරගෙන තියෙනවා යම් පරීක්ෂණයක් සඳහා. හැබැයි මේ පරීක්ෂණය කරන ලංකාවේ. එතකොට ඇමරිකාව, චීනය, රුසියාව, ඉන්දියාව මේ ලෝකේ හැම තැනම ඉන්න අය තමයි මේ පොලිස් නිලධාරීන් තමයි මේකට එන්නේ. ඉතින් දැන් මේගොල්ලෝ ලංකාවට ගෙන්නලා ලංකාවෙනුත් දැන් එක්කෙනෙක් සහභාගි වෙනවා. හැම රටකෙම එක්කෙනයි ඉන්නේ. එතකොට ඒගොල්ලොන්ට දුන්නලු අක්කර දෙකක ඉඩමක්. අක්කර දෙකක ඉඩමක් දුන්නලු කිසිම ආයුධයක් නැහැ. මේ ඉඩම පීරල හරි කොහෙන් හරි මට හාවෙක් ගෙනත් ඕන කියලා.
2: හාවෙක්.
1: ඉතින් දැන් ඔන්න දැන් සෙට් එකම බැස්සා. ටෝච් එකක් විතර තියෙන හිතන්නකෝ දැන් අක්කර දෙකකට දෙකක් අපි දල මැෂින් කියන අක්කර දෙකක් විතර කැලේ එකම තමයි තියෙන්නේ. කොහොමද ටෝච් එකක් එහෙම දීලා බැස්සොත් එහෙම රැ.
2: අනිත් පැත්තට අපි නම් දුවගෙන.
1: හරි. දැන් ඔන්න සෙට් එක බහලා සර්ච් කරලා දැන් මේගොල්ලෝ ටයිම් එකක් දීලා තිබ්බේ.
2: හාව හොයාගෙන එන්න කියලා.
1: පැයක් වගේ ඇතුළත එන්න කියලා.
2: දැන් අක්කර දෙකක් බලන්නත් එපේ.
1: බලන්නත් ඕනනේ.
2: රයිට්.
1: ඊට පස්සේ දැන් ඔන්න එනවා සාමාන්‍ය විනාඩි 50කින් විතර හොඳටම හෙම්බත් වෙලා ඇමරිකාව පැත්තෙන් හැම ආපු අය. ඒගොල්ලන්ගේ භාෂාවෙන් කො මේක මට කරන්න බෑ.
2: ඕකේ.
1: මට හුරු නෑ. රුසියාවෙනුත් ආවා, ඉන්දියාවෙනුත් ආවා, චීනෙනුත් ආවා, ඔක්කොම ඉන්න රටවල් හැම පැත්තෙම ඉන්න පොලිස් නිලධාරීන් ටික ආවා.
2: පීරලා හෙව්වා හම්බුන්නේ
1: නෑ. නෑ, හාවෙක් හම්බෙලා නෑ.
2: ඕකේ.
1: හැබැයි අපේ ලංකාවෙන් ගියපු අර මේ සාජන් මහත්තයෙක් ගිහින් තියෙන්නේ. පොලිසිය සාජන් මහත්තුරු ගත්තට පස්සේ මේ යාළ දන්නවා මේ නීති අනිත් අයට වැඩිය. ගොඩක් වෙලාවට මේ ඒගොල්ලෝ කියන සාමාන්‍ය මේ වෘත්තීය මට්ටමින් පරිණත වුණාට පස්සේ එයාලා මේ පිළිබඳව කියන්නේ විෂය පිළිබඳව ගොඩක් හදාරලා තියෙනවා. ඒගොල්ලෝ නීතිය පිළිබඳව වැඩිපුර දන්නවා. කොහොම නමුත් දැන් ගුණ ටිකකින් අපේ ලංකාවේ සාජන් මහත් එනවලු හති දාගෙන දොර ඉඳන් මේ ලොකු හාවෙක් නේ අරන් ඉන්නේ කියලා දැන් බැලුවලු. දැන් අපේ ලංකාවේ දැන් ටෙස්ට් එකෙන් ජජ් බෝඩ් එකක් ඉන්නවනේ.
2: ඒගොල්ලෝ
1: බැලුවලු කවුද මේ ඉන්නේ. මේ ලංකාවේ පොරක් ඉන්නේ. දැන් අරගොල්ල කතා වෙනවලු මේ ලංකාවේ නේ. එයා දන්නව ඇති. එයාට මේ කැලේ හුරු ඇති. එයා කොහෙන් හරි හොයාගත්තා.
2: ඔච්චර තමයි කියන්න දන්නේ.
1: ඔච්චර තමයි කියන්න දන්නේ. වැඩේ කරන්න දන්නේ නැහැ නේ. හරිද? දැන් ඉතින් ලංකාවේ කෙනා හරි දක්ෂයි නේ.
2: මෙයා
1: ඇවිල්ලා දැම්මලු. දාපු ගමන් ජජ් බෝඩ් එකේ ඉඳපු අය පොඩ්ඩක් දුවන්න ගත්තලු එහෙට මෙහෙට.
2: ඒ මොකද?
1: බය වෙලා.
2: ඈ? හාවට?
1: හාවට බය වෙලා. ඊට පස්සේ දැන් එකපාරටම මේ ටෝච් එක ගහලා මේ බලනකොට ගලෝ ඔසේ ඔන්න මං අල්ලගෙන ආවා කියලා.
2: හාවව?
1: මේ මොකද මේ කියලා ඇහුවලෝ. සර් මේ ඉන්නේ හාව කිව්වලෝ.
2: හරි.
1: පිස්සුද මිනිස්සු ඔය ඉන්නේ බලහි කිව්වලෝ.
2: බලහිද ගෙනලා තියෙන්නේ?
1: මේක ගෙනත් තියෙන බලහි.
2: හරි. ඉතින් ඒනට බෑනේ අවුට් නේ.
1: ඉතින් කොහොම හරි කතාව කියන්න දෙන්නකෝ ඉතුරු ටික. හරිද? නෑ මේ ඉන්නේ බලහි කිව්වලෝ. නෑ සර් මේ හාවෙක් බොරු නම් අහලා බලන්නකෝ.
2: හරි.
1: ඊට පස්සේ කිව්වලු මේ නෑ නෑ මේ වලහෙක් මේ හාවෙක් නෙමෙයි මේ ගෙන තියෙන වලහෙක් චාරු වගේ බිමදා කියලා තිබ්බා. පස්සේ මේ හරි සර් පිළිගන්න නැද්ද කියලා ඇහුවලු. දැන් අපි අර ලංකාවේ ඉඳපු පොලිසිය නේද
2: පිළිගන්න
1: බැහැද? මේ අස්පනාබිට පෙනි තියෙන දෙයක් කොහොමද පිළිගන්නේ?
2: වලහාව කියලා
1: පිළිගන්න බෑනේ සර්. පිළිගන්නේ නෑනේ.
2: හරි.
1: නෑ මට පිළිගන්න බෑ. ඉතින් මේ පේන එක කොහොමද මම පිළිගන්නේ කියලා. හරි. එහෙනම් සර් මෙයාගෙන් අහලා බලන්නකො කිව්වා.
2: හරි.
1: ඊට පස්සේ මේ දැන් සාජන් මහත්තයා කීපමන් කවුද මේ
2: කවුද
1: නම කියනවා කිව්වා.
2: හා.
1: අනේ බුදු සර් ගහන්නම් එපා. මම හාව. මම තමයි වැඩිකාරය. මම හාව සර්.
2: ඇයි අනේ? එයා පිළිගත්ත යා වලහික් නෙවෙයි යා හාවෙක් කියලා යාම.
1: එයාම පිළිගත්ත මම තමයි හාව කියලා.
2: හරි.
1: දැක්කනේ හෘදේ වටේ බලපුරුත්.
2: කොහොම හරි හාවෙක් කියන එකනේ ඔප්පු කරගන්න ඕනනේ.
1: හාවෙක් කියන ගොප්පු නැහැ. හරි. එයා පිළිගත්ත මම
2: හාවෙක්. අක්කර දෙකම හෙව්වා. හාව නැහැ. වලහගෙන ආවා. වලහට කිව්වා කියන්න කියලා.
1: එහෙම කියලා කියවන්න පුළුවන් නම් ඒක.
2: හරි.
1: වෙනම එකක්. අර මං කිව්වේ ඒකනේ. පරිණත වෙද්දී ආලා දන්නව වැඩේ කරගන්න කොහොමද කියලා. උපක්‍රමශීලී විදිහට වැඩේ කරගත්තා. අර ලෝකේ ඉඳලා ආපු මොන දක්ෂ නිලධාරියෙක්ට දෙරුණා මේක ගොඩදා ගන්න.
2: හැබැයි
1: ලංකාවේ අපේ කෙනාට අක්ගාල වැඩේ ගොඩදා ගත්තා.
2: වැඩේ ගොඩදා ගත්තා. පිට තමයි.
1: පිට කොල්ලේ. ඒක තමයි කියන්නේ.
2: හරි.
1: පරිණතභාවයට මුල් තැන දෙන්න. වාට කියන්නේ. පරිණතභාවයට මුල් තැන දෙන්න.
2: Oh my god, ඉතින් මං මෙතන මුල් තැන දීලා තමයි මේ ඉන්නේ. තේරෙනද?
1: අනේ. කොට බංකුවේ. හරි හලකන ඉවිනින් ඩ්‍රයිව් එකක ඇගද වෙලා ඉන්නේ. අපි වෙලාවත් මතක් කරන්නම්. හවස 5යි විනාඩි
2: 37යි.
1: අපි වෙලාව බලලෙමුනේ.
2: හරි
1: හවස 5යි විනාඩි 37යි.
0: මහ වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද. ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි. තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.
3: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

0: හවස පහයි විනාඩි 38 වෙලාව. අපි වඩ මතක් කරන්න යන්නේ අංකයේ වීකටීමේ යන්ත්‍ර ගැන බෙදා හරිනා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ගැන. අංකයේ වීකටීමේ යන්ත්‍ර ඩෝමා යන්ත්‍රය ලංකාවට ගෙන්වලා බෙදා හරින්නේ කළු තමයි. වාඩ අවශ්‍ය කරන කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය කරන සියලුම යන්ත්‍ර උපකරණ වඩකම වහලක් යටින් මිලදී ගන්න පුළුවන්. ඒ නම්බර 31 ඇල්හෙන පාර මහරගම කියන ලිපිණයට ගියොත් එහෙම.
1: ඒ වගේම තමයි ඊට හා පැතිරි ගිහර පස්සේ වා දැන් සහරාශිත ව්‍යාපාරයක් කරනවා වගේම අඹරු මාශිත ව්‍යාපාරයක් කරනවා නම් අඹරු යන්ත්‍ර වගේම පොල්තෙල් ඉදිරි යන්ත්‍රත් වාඩි පුලංකව තින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් අතින් මිලදී ගන්න. ඒකේ වූ ඇඩ්‍රස් එකට වාට යන්නත් පුලංකව තින නැත්නම් කෝල් එකක් දීලා විස්තර දැනගන්න 0117 679 579.
0: ඒ වගේම තමයි ඇලගේ සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නේ. ලංකාපුරා ශාඛාවන් තියෙනවා. ඉතින් ඒක ශාඛාවන් වලටත් වාට යන්න හැකියාව තියෙනවා. අර අපි කියපු නම්බර් එකට කෝල් එකක් දීලා ඔයාගේ ශාඛාව කොහෙද තියෙන්නේ කියලා තවට දැනගන්න පුළුවන්. හවස 5 විනාඩි 39යි.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: රක්ෂණ ඩිජිටල් කාඩ් පත පොලිස්පතිගේ සහතිකය ඩෙංගු ගැන අනතුරු ඇගවීම ඉන්දුනීසියාවේ විෂතුම
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: හවස පහයි විනාඩි 52යි.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ නුතුරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න
7: රටට

0: හැමදාම තමයි මේ තරුණකම රැකගෙන ඉන්න අපිට අවශ්‍ය කරන්නේ මොනවද?
1: මොනවාද? හිත හොඳ වෙන්න ඕනේ නේද?
0: හිත හොඳ වෙන්න ඕන hina වෙලා ඉන්න ඕන හැම වෙලාවෙම අපි වගේ නේද? මම හිතන්නේ වැඩිපුරම ජීවිතේ hina වුණා.
1: අපි hina වෙන්න ඕ. අද
0: විය හැකි.
1: කට්ටියකින් තමයි අහන්න ඕනේ hina වෙලා වැඩිම දවස් අදද කියලා.
0: හරි. මේ හොවට මතක් කරන්න තියෙනවා මේ වෙලාවේ.
1: හරි.
0: ජීවිතේ හොඳම කාලේ, ක්‍රියාශීලීම කාලේ, පෙනුම ලස්සනට තිබුණු කාලේ මිස් කරගන්නේ නැතුව ඒ විදිහටම තියාගන්න පුළුවන් බෙහෙතක් ගැන තමයි අපි කියන්නේ යන්නේ.
1: ඕකේ.
0: මොකද්ද?
1: ඒ තමයි සෙට් ගේන් කියලා කියන්නේ. දැන් ආට පුළුවන්.
0: මේක බෙහෙතක් නෙමෙයි.
1: නෑ
0: නෑ බෙහෙතක් නෙමෙයි. අපි අර නිකන් කියනවා.
1: කතාවට නිකන් කියන්නේ.
0: මේ බෙහෙතක් මුකුත් නැද්ද? මේක රැකගන්න.
1: හරි.
0: නෑ මේක බෙහෙතක් නෙමෙයි.
1: ඕකේ.
0: ඔයාගේ තරුණකම ජීවිතේ හොඳම කාලේ, ක්‍රියාශීලීම කාලේ, පෙනුම ලස්සනට තියාගන්න මේ කැප්සූල් එකක් විදියට මේක පාවිච්චි කරන්නත් පුළුවන්.
1: ඒ වගේම නයිට් ෆේස් ක්‍රීම් එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා.
0: ඒ වගේම තමයි පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයටම මේක පාවිච්චි කරන්න සුදුසුයි.
1: ඒ විතරක් නෙවෙයි මේකේ තියෙන ස්වභාවික ඉන්ග්‍රීඩියන්ට්ස්. ඒ කියන්නේ මේකේ අන්තර්ගත වෙලා තියෙන ස්වභාවික අමුද්‍රව්‍ය. ඒ නිසා වඩ බයක් සැකක් නැතුව ඔන්න පිරිමි ගැහණු කියලා දෙපාර්ශ්වයටම වෙන වෙනම කියලා නැහැ. හැමෝටම පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි වයස අවුරුදු 30ට වැඩි ඕනම කෙනෙක්ට
0: ෆැඩ්න වෙතින් තමයි මේක ඉදිරිපත් කරන්නේ, නිෂ්පාදනය කරන්නේ. වාදන්නව ෆැඩ්න කියලා කියන ලංකාවේ අංක 1 නිෂ්පාදන කරන ආයතනයක්. ඒක තමයි ඒ වගේම තමයි ඔවුන් මේ වගේ දෙයක් සාමාන්‍ය නිෂ්පාදනය කරන්නේ පරිශ්‍රණ මට්ටමේ තියලා. අපි දන්නවා දැන් ෆැඩ්න එකේ ගත්තට පස්සේ ගොඩක් දේවල් තිබ්බා. ඒ සියලුම දේවල් ඒගොල්ලෝ පරිශ්‍රණ මට්ටමේ තියලා තමයි මේ විදිහට වෙළඳපොළට නිකුත් කරලා තියෙන්නේ.
1: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලات එක්ක එකතු වෙලා කරලා ඒවැ ප්‍රතිඵලයක් විදිහට ඔන්න ඔබට හොඳම නිෂ්පාදනය අරගෙන එනවා ෆැඩ්න ආයතනය. ඒ වගේ අරගෙන හොඳම නිෂ්පාදනයක් තමයි සෙට් ගේන් කියලා කියන්නේ. ඉතින් ආට පුළුවන්කම තියෙනවා ඔයාගේ ක්‍රියාශීලීම කාලේ, ඔයාගේ තරුණ කාලේ ඒ විදිහටම තවදුරටත් ඉස්සරහට ගෙනියන්න මෙන්න මේ සෙට් ගේන් එක. කැප්සූල් එකක් විදිහට හරි ෆේස් ක්‍රීම් එකක් විදිහට හරි පාවිච්චි කරන්න.
0: එතකම ඔයාට මතක් කරන්න තියෙනවා මේ පැයදිත් අපිට විජය නිෂ්පාදන පිළිබඳව. විජය නිෂ්පාදන අදත් ඔයාගේ කැම ටික රසවත් කරගන්න එකතු කරගන්න කියලා අපි ඔයාට මේ වෙලාවේ මතක් කරනවා. විජය නිෂ්පාදන ගත්තට පස්සේ විජය නූඩ්ල්ස් එක, විජය ධ්‍යාපවිරියක, වගේම විජය කුළුබඩු අංක 1 කුළුබඩු නම් මේ විජය නිෂ්පාදන විතරයි. විජය නිෂ්පාදන ඔයාට වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා අපි ඔයාට මේ වෙලාවේ මතක් කරනවා.
1: ඉතින් ඕනම කැමක් කට රසට හදාගන්න ඔයාට නියම කුළුබඩු ටික අවශ්‍ය කරනවා. එහෙම නියම කුළුබඩු ටික ඔයාට ලැබෙන්නේ විජය කියන නමෙන්. ඒ නිසා අපි කියන්නේ අපේ රසේ රටේ සම්බන්ධ බෙදෙන විජය නිෂ්පාදන වගේ කැම වලටත් එකතු කරගන්න කියලා. දැන් කුළුබඩු විතරක් නෙවෙයි විජය නිෂ්පාදනත් එක්ක ආට පුළුවන්කම තියෙනවා ඉන්දියාප පිටි රතු සහ සුදු කියන මේ දෙකෙන්ම මිලදී ගන්න. ඒ වගේම කුරක්කන් ඇතුළු මේ නිෂ්පාදන තෝසෙ පිටි මේ වගේ දේවල් වලට මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් හවසට දැන් තේ එකක් බොරුව නම් කහට රහට තවන තේ එකක් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. තේ කුරු විදිහට විජය තේ කුරු තියෙනවා. ඒ වගේම කෝපි විජය කෝපිත් ඔයාලට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ළඟම වෙළඳසැලෙන් සුපිරි වෙළඳසැලෙන් විජය කියන නමත් එක්ක
0: ඔබේ ආයුෂයට උපරිම ප්‍රතිලාභ ලබා ගන්න RDB බැංකුව ඔන්න සූදානම් වෙන්නේ. ඔබ අපි කවුරුත් දන්න RDB බැංකුව දිවයිනේ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට වන ඔබේ ස්ථාවරු තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න කටයුතු කරනවා. මාස 3 මාස 6 අවුරුද්දක් විදිහට ඔබේ කෙටි කාලීන මෙන්ම දිගු කාලීන ආයෝජනයට RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුලින් ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් ලබා දීමට එයල කටයුතු කරන බවත් අපි තමත් සතුටින් නිතුව දැනුම් දෙනවා.
1: ඉතින් RDB බැංකුවේ දිවයින පුරන් වශාගා 272ක් තියෙනව විහිදලා ළඟම තියෙනවාගේ RDB ශාකවට ගියොත් මේ ගැන තවදුරටත් ඔයාලට විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා.
0: හරි, අපි එහෙනම් ලක්කන ඉවිනින් ඩ්‍රයිව් වල දෙවනි පැයත් මේ විදිහට නිමා කරනවා. ආරාධනා කරනවා අපි දෙක දිගටම එකතු වෙලින් අපි ඉන්නව හවස 6:00 වෙනකන් FM 93.5 FM 93.7
1: ඉවිනින් ඩ්‍රයිව් එක.

0: කට්ටියක් හිටියේ නේද?
1: ඔව් ඒ කට්ටිය මතක් කරමුනේ. මම යන්න හදනේ කොහෙටද දන්නවද? මේ පැත්තෙන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා ගම්පහින්. කවීෂ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගෙදර කට්ටිය එකතු කරගෙන ප්‍රසින්දුවත් එන්නේ කියලා කියනවා. ඒ දෙකම නිෂා ඉන්න මේ වෙලාවේ ආවත් එකතු කරගන්නවා. ලක්ෂ්මන් මඩපාදි නම් මැසේජ් එකක් දාලා තියෙනවා. හැමෝම එකතු කරගන්නවා ගොඩක් හදරෙන්. ඊට පස්සේ මම යනවා අලුබෝ මුල්ල පැත්තට. අලුබෝ මුල්ලෙන් අපිට මෙන්න මෙහෙම දෙයක් කියනවා.
0: මාලයක් තියද?
1: නෑ නෑ අලුබෝ මුල්ලෙන් මෙන්න මෙහෙම දෙයක් කියනවා. මම ලස්සන වේ කියන අපට කින්නකෝ. ලක්ෂකින් හොයාගන්න බැරි දෙන්නේ කමුවඩා. අනාගතයේ රජ වැඩ කිට පෙන්නන බව වැටහුණා. ලක්කන තුල වටින මැණික් දෙකක් ඔන්න මතු වුණා. හඳේ හාව අයින් කරලා ඔය නම් දෙක ලියවුණා.
0: ආතර්සේ ක්ලාක් එකකින් එහෙම දන්නව නම් පොර උස්සන කවුද?
1: ජගත් රෝහණ තමයි. ඉතින් අලුබෝ මුල්ලෙන් අපිට ලස්සන මැසේජ් එක එවලා තියෙන ගොඩක් ස්තුතියි.
0: ජගත් ආදරේ ගොඩක්.
1: ගොඩක් ආදරෙන් එකතු කරගන්න මේ වෙලාවේ. ඊට පස්සේ මම යන්න හදනේ බරුදල් පොළ පැත්තේ. බරුදල් පොළින් ඉන්නවා නෙත්මින. ආවත් එකතු කරගන්නවා. වැලිපැන්න ගහ මුල්ලෙන් මල්ලිකා මැසේජ් එකක් දාලා තිනවා. ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.
0: හරි. එහෙනම් හැමෝම එකතු කරගෙන තවත් ලස්සන සින්දුවකට යන්න ඕන. ඊට කලින් ඔයාලට මතක් කරන දෙයක් තියෙනවා. දැන් මේ දවස්වල ගත්තට පස්සේ මේ චාරුමේ විශේෂයෙන්ම උතුරු මැද පළාත් වලට, ඒ වගේම නැගෙනහිර පළාත් වලට, මේ උතුරු පළාතට මේ අධික රස්න කාලගුණයත් එක්ක පොඩි වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. දැන් අපි දැක්ක සමහර වැව් එහෙම
1: හිතාගන්න
0: බැරි විදිහට පිටිනි බවට පත් වෙලා, එහෙම නැත්නම් අර මේ ක්‍රීඩා පිටි බවට පත් වෙලා තියෙනවා. වතුර ඔක්කොම ඉදලා ගිහිලා තියෙනවා. විශේෂයෙන්ම මේ දැන් ඔය වනාලින් එහෙම ටිකක් මං හරි ආස සබ්ජෙක්ට් එකක් නේ අලි බලන්නේ යන එක. කොච්චර බැලුවත් එපා වෙන්නේ. ඒ වුණාට පොඩ්ඩක් පරිස්සම් වෙන්න. අපි දැක්ක මේ පහුගිය දවස්වලත් ඔය කතරගම් පැත්තේ මම දැක්ක අදත් ප්‍රවෘත්තියක් වාර්තා වෙලා තිබුණා. මේ වනාලේ ප්‍රහාරයකට ලක් වෙලා තියෙනවා කියලා. බස් රථයක්. මේ එතකොට මේගොල්ලෝන්ට කෑම දෙන්න, එහෙම නැත්නම් මේ අලින්ට කෑම දෙන්න අපේ ඔය සංචාරකයෝ, ඒ වගේම අපේ ලාංකික සංචාරකයෝ ඉන්නවනේ. එයාලා ගිහිල්ලා මේගොල්ලොන්ට කෑම දෙන්න යනවා. එහෙම නැත්නම් මේගොල්ලොත් එක කතා කරන්න යනවා, ඡායාරූප ගන්න හදනවා, සෙල්ෆි එකක් ගන්න හදනවා. මේ වගේ දේවල් කරන්න යන්න එපා. මොකද මේ වෙලාවෙත් ඒ සත්තු ඉන්න තරම මේ අමාරුවෙන්
1: ඉන්නේ.
0: ඒගොල්ලොත් ඉන්නේ හැම වෙලේ කෑම ටිකක් හොයන්න, වතුර ටිකක් හොයන්න. දැන් කැලෑහැම ගත්තට පස්සේ ගොඩක් කැලෑහැම මේ දවස්වල වේරිලා තියෙන්නේ. ඒකෙහිඳ පොඩ්ඩක් පරිස්සම් වෙන්න, සංචාරය කරනවා නම් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ වගේම තමයි වාඩ පුංචි පින්කමක් කරගන්න පුළුවන්.
1: මොකද්ද?
0: දැන් ඔය ගෙදරට එන කුරුල්ලෝ හැම ඉන්නවනේ. එයාලට නාන්න, ඒ වගේම ලේන්නු, ඒ වගේ පොඩි පොඩි සත්තු වෙනවනේ. එයාලට බොන්න වතුර ටිකක් පුළුවන් නම් තියලා තියන්නේදී.
1: ඔව් පාරේ ඉන සුනකයෝ හැම ඉන්නවා.
0: අනිවාර්යෙන්. එයාලට බොන්න මේ වතුර ටිකක් පොඩ්ඩක් පුළුවන් නම් තියලා තියන්න. හැබැයි ඒකත් මේ දවසින් දවස මාරු
1: කරන්න. ඔව්.
0: නැත්තම් කියයි මේ මෙන්න මේගොල්ලෝ කිව්ව හින්දා අපි එච්චා මහත් එහෙම එනකොට ඒකේ කීටෝ ටිකක් හිටියොත් එහෙම මේ
1: අපිට කෝල් එකක් එයි.
0: අපිට කෝල් එකක් එයි. මෙන්න මේකේ කීටෝ ඉන්නවා මහත්තයා. ඔයාලා තමයි කියලා දින වතුර දාලා මේ කීටෝ හදන්න කියලා මේ ගෙදර ඇන්ටි තමයි මේක කිව්වේ කියලා. එහෙම වෙන්න එපා.
1: හැමදාම මාරු කර කර
0: කර කර මේ පුංචි පින්කමක් කරගන්න පුළුවන්. මේ සත්තුන්ට වතුර ටිකක් එහෙම දීලා
1: ඉල්ලලා මට වතුර ටිකක් දෙන්නේ කියලා ඒ සතුන්ට කියන්න බැරි නිසා අපිම හිතලා ඒක කරන්න ඕනේ.
0: එයාලා එනවා කිලෝමීටර් සාමාන්‍යයෙන් 80ක් 90ක් වුණත් දවසකට ඇවිදින්න පුළුවන් ওই අලියෙකුට.
1: ඔව්.
0: එතකොට වතුර නැතුව කොච්චර දුරක් එයාලා එනවද? හ්ම්
1: හ්ම්.
0: මේ පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ වගේම තමයි අපි දැක්ක මේ යාල කැලේ.
1: හා.
0: ඊයේ මම දැක්කා ඔක සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වීඩියෝ සංසරණය වුණා. ඒ වගේම මම දැක්ක පුවත්පත්වලත් දවස්වලදී සඳහන් වෙලා තිබුණා මේ චාරු. මේ දඩයක්කාරයෙක් ගිහලා කුරුමානන් අල්ලන බය නැතුව මේ වතුර බොන්නේ නම මොයකට එයා ටාගට් කරනවා ගිහිල්ලා එයාව දඩයන් කරගන්න. ඇයි එහෙම කරන්නේ? අහිංසක සතු නේද? එයාලට එහෙම කරන්න එපා. ඒගොල්ලන්ට නිදහසේ එයාලගේ පාඩුවේ ජීවත් වෙන්න දෙන්න. ස්වභාව ධර්මයට ආදරය කරන්න. එතකොට අපිවත් ආරක්ෂා වෙයි.
1: සමහර වෙලාවට ස්වභාව ධර්මයට අනුකූලව අපි ජීවත් වෙන්නේ නැති නිසා වෙන්නත් පුළුවන් මේ වගේ තත්ත්වයන් අපිට ඇති උනේ. නේද?
0: එහෙම වෙන්න පුළුවන්. හරි. හේතකම ඔයාලට මතක් කරන්න තියෙනවා මේ මොනවාද විජය නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න තියෙනවා.
1: හහ
0: මේ ඇත්තද ආරංචියක් ආව මේ ගෙදර දිවා කන්න පබඩම් විතරයි කියේ.
1: ඇයි
0: පබඩම් විතරක් කනවා කියලා ආරංචියක් ආව? විජේ පබඩම් විතරලු කන්නේ ගෙදරදී.
1: අම්මේ අද පබඩම් නැද්ද කියලා ඉතින් හැමදාම කනකොට අහනවා. ඉතින් ඒක රසයිනේ.
0: විජේ පබඩම් එක. අනිත් පබඩම් වලට වැඩිය පොඩ්ඩක් අර කරස් කැදෙන ක්‍රිස්පි ගතිය. ක්‍රිස්පි ගතිය තියෙනවා. මේ ඒක හින්දා බය නැතුව
1: ඉඳගන්න.
0: මේ අනිතක કૃතිම රසකාරක වර්ණක නැහැනේ. දේශීයව නිෂ්පාදනය කරන නිසා බය නැතුව මිලදී ගන්න කියලා තවර මතක් කරනවා. ඒ වගේම තමයි විජේ නූඩ්ල්ස් එක, විජේ දියාප පිටි එක, ඒ වගේම විජේ කෝපි එක,
1: විජේ තෝස පිටි එක,
0: තේකොඩු.
1: මේ
0: හැමදේම ඔයාට විජේ නාමය යටතේ මිලදී ගැනීම හැකියාව ලැබෙනවා. අපේ රසය රටේ සැමට බෙදෙන විජේ නිවස වෙතින්. ඒ වගේම තමයි RDB බැංකුව.
1: ත්‍රිවේණි ප්‍රමුඛ

0: හවසහය විනාඩි 22යි.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 6 7 9 5 7 9.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
3: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර 5ට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් යොදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් යොදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1031, 011 286 1011. ශනිගමතුම් 19:16.
2: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ Golden Voice. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා තොරතුරු සවිස්තරව
6: ලක්හඬ මොනින් දිස්සයි
7: සම අනුග්‍රහය
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: හවස 6යි විනාඩි 24යි වෙලාව.
1: යමුනේ.
0: යමු. එහෙනම් ගිහිල්ලා එන්නම් අදට. කට්ටිය පරිස්සමින් සතුටින් hina වෙලා ආදරෙන් ඉන්න.
1: එදාට හවස 4ට ඉවරින් ඩ්‍රයිව් එක එකතු වෙන්න බලාගෙන අදට ගිහිගෙන.
0: හා. හෙටට මං එන්නේ නැහැ. අද විතරයි ආවේ.
1: හහ.
0: එහෙනම් හැමෝටම ජය වේවා. ගිහිල්ලා එන්නම් මම ගීට්.
1: සුබ දවසක් ඔයාට මම චාරෝ.

0: Akanda Radio ITN.
1: Evening Drive with Chamit and Charu.
2: ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
3: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුවා.
4: සහයෝගීතා අනුග්‍රහය. පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන්. ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය.

0: එල්ප හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය එල්ප හඳහන ඔබත් අදම එල්ප හඳහට බලාගන්න
1: යුත්තකෙන් ඔයාගේ ෆියචෙක්ට ප්ලස් පයින් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනවා
2: ප්‍රවෘත්ති සිරස්තල
3: අභිමානවත් ජනතාවාදී පොලිස් සේවයකට ජනප්‍රතිකෙන් ප්‍රතිඥා. පාතාලය හා මද්‍රාව මුල්ලිපුටා තබන බවට පොලිස් ප්‍රතිකෙන් සහතිකයා. රක්ෂණ ඩීජල් කාඩ් පත ප්‍රතික්ෂේප කළහොත් දැඩි ක්‍රියාමාර්ග. අගමැතිනිය හරිණි භූතානේ රජු හමුවේ. ක්ලීන් ශ්‍රී ලංකාවෙන් හැඩවනු පොළොන්නරුව දුම්රිය පොළ. ඩෙංගු දෙවන රැල්ල ගැන සෞඛ්‍ය නඩතුරු වැකවේ. ඉන්දුනීසියාවේ විෂතුමා.

0: ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමකෙන් මම සුලක්ෂණි උදේශිකායි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ මද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කලි බැඩපැත්වීම වර්තමාන පොලිසිය සතු ප්‍රමුඛතම රාජකාරී බව ජනාධිපති අනුකුමාර සනායක මහතා ප්‍රකාශ කළා. අපරාධකරුවන් සමග සම්බන්ධ පොලිස් නිලධාරීන් සිටී නම් වහම එන් ඉවත්වන ලෙසටයි ජාතික පොලිස් දින සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
1: ආයතනයට අවුරුදු 160ක් කියලා කියන්නේ දිගු ඉතිහාසය. පෙරටේ පොදු ජනයා ව්‍යසනයන්ට මුහුණ දුන්නු සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා පොලිසිය පොදු ජනතාව වෙනුවෙන් මහජන සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් ඉතාමත් බාරදූර්ය වගේම ඇගේ යුතු කාර්යයක් කරලා තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉටු කළද කාර්යභාරය පිළිබඳව අපේ රටේ පුරවැසියන්ට ඔබ පිළිබඳ ඇගයීමක් ගෞරවයක් විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම විවේචනයන් නොමැතිවා නොවේ. නිසා අපේ අභියෝගය වන්නේ කුමක්ද? පොලිසිය සතුව තිබෙන විශ්වාසය තහවුරු කරගනිමින් ගොඩ නැගිමින් තිබෙන විවේචනයන් තිබෙනවා නම් ජනතාවගේ දෝෂාරෝපණයන් තිබෙනවා නම් ඒවා බැහැර කරගනිමින් ඉදිරියට යාම තමයි ශ්‍රී ලංකා පොලිසිය සතුව තියෙන ප්‍රධානතම වගකීම මේ වෙලාවේ. මෑත කාලයේ සිදුවෙන සිදුවීම් වලින් අපිට තා මැනවින් පෙන්නුම් කරනවා ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳ ජනතාවගේ අවිශ්වාසය ගොඩනගෙනවා නම් ඒ අවිශ්වාසය ගොඩනැගීම සඳහා හේතු භූත වූ කරුණු අද අපේ සමාජයේ වෙලාගෙන තිබෙන මහා ව්‍යසනයේ දෙස බලපුවාම ඔබට පැවරී තිබෙන ප්‍රමුඛතාවය කුමක්ද? ඔව්, වාහන තදබදේ අපි සමනය කරන ප්‍රමුඛතාවය. යම් මහජනයා එක් රැස් වෙන තැන අපි ආරක්ෂාව දෙන ප්‍රමුඛතාවය. ඒ සියල්ලන්ට වඩා උඩින් තිබෙනවා මේ මද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පැවැත්වීම. ඒ තමයි වර්තමාන පොලිසිය සතුව තිබෙන ප්‍රමුඛතම රාජකාරිය කියලා අපි විශ්වාස කරනවා. මේ සන්නද්ධ අපරාධ කල්ලි මැඩ පැවැත්වීම ඔබගේ රාජකාරිය කොටසක්. මේ විෂ මද්‍රව්‍ය පැතරවීම නරක් නතර කිරීම ඔබගේ රාජකාරිය කොටසක්. හැබැයි අපි හදවත් තෙතමනේ තියෙන මිනිස්සු හැටියට අපි වගකීම් බාරගන්නේ අපේ රාජකාරිය කොටසක් පමණක් නිසා නොවේ. අපේ සමාජය පිළිබඳව ඔබට රාජකාරියෙන් ඔබට යන සමාජ වගකීමක් තිබෙනවා. ඔබ මේ රටේ පුරවැසියන්. ඔබගේ දරුවන් මේ සමාජයත් එක්ක ජීවත් වෙනවා. හැබැයි මේ සමාජයේ පුරා පැතරවීමින් තිබෙනවා මහා බීසුණු රකුසි. ඒ රකුස සමයි මේ මද්‍රව්‍ය සහ ඒ මද්‍රව්‍ය හා ගැටගැහුණු සන්නද්ධ අපරාධ කල්ලි. ද මොකද අපි කරන්න ඕන? මා ඔබගෙන් ඉල්ලා හිටින්නේ අන්නේ බීසුණු රකුසා අපි මේ රටෙන් තුරන් කළ යුතුයි. හැබැයි අවාසනාවකට තියෙන කරුණ කුමක්ද? හැබැයි අපිට සමහර වෙලාවට වාර්තා වෙනවා ඒ මැඩ පැවැත්වීමේ රාජකාරිය දෙවුරටගත් පිරිසෙන්ම මද්‍රව්‍ය ව්‍යාපාරිකයට අනුබල දෙන නිලධාරීන්. ඒ ඉතාමත් ලැජ්ජාසහගත කරුණ. තමන්ගේ පැලඳගෙන ඉන්න යුනිෆෝම් එකට නිල ඇඳුමට තිබෙන ගෞරවේ සමාජයට දෙන බැඳීම මුළුමනින්ම විනාශ කිරීම. එනිසා මේ ජාලයේ දෙස බලපුවාම අපිට කරුණු දෙකක් එළිදරවෙමින් තිබෙනවා. නිල ඇඳුම ඇඳගත්තු සමහර ඉතා කුඩා කොටසක් බිය විසින් මෙම ජාලයේ ගොදුරු බවට පත් වී තිබෙන බයට තව පිරිසක් මිලදීගෙන මේ විසින් මෙම ජාලයේ ගොදුරු බවට පත් වී තිබෙන. මා ඒ දෙපිරිසෙන් ආරාධනා කරන්නේ ඔබ වහාම බිය අත්තරින්න. ඔබ මිලදී ගැනීමට නොහැකි නිලධාරී බවට පත් වෙන. එසේ නැවෙතනම් ඔබ නිල ඇඳුම අත්තරින්න. ඔබ අත්තරින්න සූදානම් නැත්නම් නිසි විමර්ශනයක් සහ පරීක්ෂණකින් සහ සාධක මත නිල ඇඳුම ඉවත් කිරීමේ වගකීම මා හිතන්නේ ශ්‍රී ලංකා පොලිසියේ විනේදර නිලධාරීන් වෙත පැවරී තිබෙනවා කියලා මම විශ්වාස කරනවා.
0: පොලිස් දින සැමරුමට එක් වූ ජනාධිපති අනුකුමාර සනායක මහතාව පිළිගැනීම සිදු කළේ අභාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වේරසුරිය යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්. අනතුරුව ජනාධිපති සම්මාන උත්තමාචාර පිරිනැමීම සිදු වුණා. ජීවිත අවදානම රුතකා කටයුතු කිරීමේදී රට වෙනුවෙන් දීපිදු පොලිස් නිලධාරීන් සේපත් කරමින් නිශ්ශබ්දතාවයක්ද ආරම්භ කළා. උත්සව සභාව ඇමතු පොලිස්පතිවරයා කියා සිටියේ ජනතාවට බියෙන් හා සැකෙන් තොරව ජීවත් වීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමට පොලිසියෙන් උපරිමයෙන් කැපවන බවයි. මේ අතර මද්‍රව්‍ය හා පාතාලයේ මව්බිමෙන් තුරන් කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා පොලිසිය මෙහෙවර බව පොලිස්පති ප්‍රියත වීරසූරිය මහතා සඳහන් කළා. 160 වන පොලිස් දිනය වෙනුවෙන් බෞද්ධ ආගමික වතාවත් හුණුපෙටිය ගග්ගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොලිස්පති ප්‍රියන්ත වේරසූරිය මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ආගමික වතාවත් වලට සහභාගී වුණා.
2: මේ දක්වා කරපු ක්‍රියාමාර්ග තියෙනවා 159 ඉඳන් 160 දක්වා. අපි ඉදිරියටත් ඒකටත් වැඩිය තද බල 20ට ඒට වැඩිය සංවිධානාත්මක විදියට ඉදිරි කටයුතු සිදු කරනවා. මද්රව්‍ය ව්‍යවසනයේ මද්දාය මෙහෙයුම ඒත් එක්කම සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් ඒ වගේම මහජනයා විශ්වාස කරන පොලිසියක් අපි ඇති කර යුතුයි. මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගනිමින් තිනවා. ඒත් එක්කම නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් ඔවුන්ගේ යටිදල පහසුකම් ඔවුන්ගේ වැටුප් ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රජය ඉතාමත්ම සාධනීය පිළිතුරු අපිට ලබා දෙමින් පවතින. මේ දක්වාගෙන වූ වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මකයි. ඒත් එක්කම අපිට ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහය ඉතාමත්ම හොඳින් ලැබෙනවා. මේ කරගෙන යන වැඩපිළිවෙලේ විනිවිදභාවය නිසා අපි ජාත්‍යන්තර සම්බන්ධතා ඒ විශ්වාසය උපරිම විදියට ගොඩනගලා තියෙනවා.
0: වසර 160ක් පුරා මෙරට ජන ජීවිත පවත්වාගෙන යාමටත් ඉතිහාස අභය ආරක්ෂා කර ගැනීමටත් පොලිසිය ලබා දුන්නේ විශාල දායකත්වයක්. මෙරට පළමු පොලිස්පති වරයා ලෙස ශ්‍රීමත් DWR කැම්පල් මහතා 1866 වසරේ සැප්තැම්බර් 3 වරදා පත් කළ අතර ඒ පොලිසියේ ආරම්භක දිනේ ලෙස සලකනවා. ශ්‍රී ලංකා පොලිසියේ පළමු ශ්‍රී ලාංකික පොලිස්පති වරයා ලෙස ශ්‍රීමත් රිචඩ් අලුවිහරේ මහතා 1947 වසරේ ජුනි 1 වරදා පත් කර තිබෙනවා. ඩිජිටල් රක්ෂණ කාඩ් පත ඇතැම් රථවාහන පොලිස්ලධාරීන් ප්‍රතික්ෂේප කරන බව ඩ්‍යෝච්ච පොලිස්පති WPJ සේනාධීර මහතා සඳහන් කළා. එසේ සිදුකරන ලධාරීන්ට එරෙහිව දේතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ඔහු පෙන්වා දුන්නේ. ඩිජිටල් රක්ෂණ කාඩ් පත ප්‍රතික්ෂේප කරන ලධාරීන් පොලිස්පතිවරයා ලබා දී ඇති මාර්ගෝපදේශ බරපතල ලෙස පැහැර හැරීම සිදුකරන බවත් ඩ්‍යෝච්ච පොලිස්පතිවරයා සඳහන් කළා.
3: යදුරු මහත්තුන් දැනුම් දෙනවා අපිට දැන් තියෙන ඩිජිටල් රක්ෂණ කාර්පතක් තියෙන්නේ. ඒක නිසා අපි කවදාවත් භෞතික ප්ලාස්ටික් කාර්පත අපිට දැන් නිකුත් කරන්න නැහැ කියන කාරණාව මතත් ඒ යදුරු මහත්තුන් විශේෂ අපස්ථාවල ලක් කරා. ඒක විශේෂයෙන්ම අපි දැක්ක ඊයේ දින පාදුක්ක පොලිස් ස්ථානයේ රතවාන ස්ථානාධිපති ආකාරයට ඩිජිටල් රක්ෂණ කාර්පත පිළිගන්න බැහැ කියලා කියන කාරණාව සහ මීට කලින්ම නිරීක්ෂණය කරා ගම්පහ මූලස්ථාන පොලිසියට අනුත්තර දාරියෙක් ඒත් කියනවා මේ ඩිජිටල් රක්ෂණ කාර්පත පිළිගන්න බැහැ කියලා. පොලිස් පොත්තුමා විසින් ලබා දීපු මාර්ගෝපදේශයන් පතල ලෙස පැහැරීමක් කියන කාරණාව මම මේ අවශ්‍යයි කියනවා. ඒ සම්බන්ධයෙන් 2006 අංක 19 දන් ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත ප්‍රකාරව ඒක පිළිගැනීමට ලක් වෙනවා. ඒක පොලිස්පතම පැහැදිලිවම පොලිස්පත ලබාදී මාර්ගෝපදේශයන් අනුව උපදේශ මගින් ලබා දීලා තියෙනවා. ඒ පැහැදිලිව කියලා තියෙනවා කෙනෙක් අතේ ඒ අවස්ථාවේ ඩිජිටල් රක්ෂණ කාඩ්පත් තිබ්බේ නැති අවස්ථාවකදී වුණත් අවස්ථා තුනක් දීලා තියෙනවා. ඕනෑම ජංගම දුරකථනයකින් ඒක වෙන්න ඕනේ නැහැ මේ ස්මාර්ට්ෆෝන් එකක් වෙන්න ඕනේ. ඕනෑම දුරකථනයකින් තරුව 13:38 හෑෂ් අංකයේ අමතක ආහන අංකිය හෝ රක්ෂණ උපංකය අදුරත් කරලා ඒ සම්බන්ධයෙන් ආරක්ෂාවරණය ඇක්ටිව්ද නැද්ද කියන කාරණාව ශනිකව ලබා ගන්න පුළුවන්. ඊට අමතරව SMS දුරකථන මාර්ග පණ්ඩයක් මගින් 13:38ට කෙටි පණ්ඩ සේවාවට මගින් ඒ සහන් ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් 13:38 අමතලා විශේෂ කෝල් සෙන්ටර් එක අමතලා ඒ සම්බන්ධයෙන් උපදෙස් ගන්න කියලා පැහැදිලිවම කියලා තියෙනවා. ඒක නිසා විශේෂයෙන් යම් කිසි කෙනෙක් අත ඩිජිටල් රක්ෂණ කාඩ්පත තිබ්බේ නැතත් අපේ පොලිස් දාන පැහැදිලි උපදෙස් දීලා තියෙනවා. රියදුරාගේ ජංගම දුරකථනෙන් වෙන්න පුළුවන් නැත්නම් පොලිස් දාරයේ දුරකථන අංකයෙන් වෙන්න පුළුවන්. එක්ක වෙනත් දුරකථන අංකයකින් හරි මේ කියන ක්‍රමවේද අනුව පාවිච්චි කරලා මේක ඇක්ටිව්ද නැද්ද කියන කාරණාව බලන්න කියලා. විශේෂයෙන් මේකට කිසිම මුදලක් අය වෙන්නේ නැහැ. එහෙම තියද්දිත් විශේෂයෙන් අපේ මේ පොලිස්දාරි සමහර අය රියදුරු මහතුන් අපහසුතාවට ලක් කරන බව දැනුම් දීලා තියෙනවා. යම් කිසි කෙනෙකුට එවැනි පොලිස්දාරි මහත්මෙක් ඒ රක්ෂණ කාඩ්පත පිළිගන්න බැහැ කියලා අපහසුතාවට ලක් වෙනවා නම් ළඟ පියන ස්ථානාධිපතිවරයාට පැමිණිලි කරන්න පුළුවන්, උසස් දඬුවම් සම්බන්ධයෙන් පැමිණිලි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මාගේ අධීක්ෂණ යටතේ තියෙන කණ්ඩායමක් මගින් අධීක්ෂණය කරන 0.7047455600 කියන දුරකථන අංකයට අපේ WhatsApp අංකයට මේ සම්බන්ධයෙන් සියලු විස්තර එවන්න පුළුවන්.
0: භූතානේ නිලසච්චාරයක දෙනත අක්‍රාබාත්‍ය ආචාර්ය හරණාභර සූරිය තිම්පු නුවරදී එරට ජිග්මේ කෙසාර් ඩම්කීල් වංචුක් රජු හමු වුණා. දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී විශේෂ අවධානය යොමු වුණා. භූතානේ සංවර්ධන සැලසුම් වලට අදාළව ශ්‍රී ලංකාව සතු පළපුරුද්ද සහ තාක්ෂණික දැනුම ලබා ගැනීමට ඇති කැමැත්ත භූතාන රජු මෙහිදී පෙන්වා දී තිබෙනවා. භූතානයේ ආයෝජන කලාපයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳවද දෙපාර්ශ්වයේම අවධානය යොමු වුණා. එල් නිනෝ තත්වයෙන් බලපෑමට ලක්වන පිරිස් පිළිබඳ රජය විධිමත් වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කරන බව අභාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. නැගේ තුරන් වී වැසි ලැබේවායි ප්‍රාර්ථනා කරමින් නරහෙම්පිට අභයාරාමයේදී වැසි පිරිත් සජ්ජායනයක් ආරම්භ වුණා. දින හතක් පුරා ඒ පැවැත්වෙදී පූජ්‍ය බුරුත්තෙටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ඊටෙක් වෙබින අමාත්‍යවරයා පෙන්වා දුන්නේ බලපෑමට ලක්වන පිරිස් පිළිබඳ රජය නිසි අවධානය යොමු කර ඇති බවයි.
4: අපේ කෘෂි කර්මාන්තයට, ඒ වගේම අපේ පස් සම්පත්වලට, පානීය ජලයට, විදුලි නිෂ්පාදනයට, මේ ආදී කටයුතු වලට මේ තත්ත්වයේ සිදුවන අනාගත බලපෑම පිළිබඳව අපේ අමාත්‍යංශ ගණනාවක අමාත්‍යවරු ලේකම් මුරසන්ල ධාරීන් දිගින් දිගටම තත්ත්වය සමාලෝචනය කර මේකට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. තෙවැනි තත්ත්වයක් තුළදී මේ අර්බුදයට මුහුණ දීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් තිබියදී අපේ මෘතුරානන්ද නායක හමුදුර වහන්සේගේ මැදිහත් වීමෙන් සිදු කරන මේ ක්‍රියාව පිළිබඳව අපේ ගෞරවයේ පිරිනමන කැමැති. නැති ඒගොල්ලන්ට වොයිස් කට්ටයක් රැට උගේ මාධ්‍ය වල දාගන්න මොකක් හරි කියන්න ඕන. මම හිතන්නේ මේ ඉන විපක්ෂය කොයි වෙලාවකවත් අපි කරන වැඩ කටයුතු පිළිබඳව ඉතාම සාධනීයව කතා කරයි කියලා. එතන මන්ත්‍රී කීප දෙනෙක් ඉන්නවා අතර මේ පිළිබඳව සාධනීයව දකින. නමුත් එයයි කටවල් වහලා තියෙන්නේ. මේ රජයේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන ආණ්ඩුවක්. මේක ජනතාවගේ ආණ්ඩුවක්. ජනතාවට අපේ ආණ්ඩුව කියලා කියන්න පුළුවන් ආණ්ඩුවක් තමයි මේ අවුරුදු දෙක තුළ දැක් ගන්න පුළුවන්කම ලැබුණේ. ඒ නිසා අපේ ආණ්ඩුව පිළිබඳව ආණ්ඩුව විරුද්ධ විපක්ෂය කියන දේවල් ජනතාව විශ්වාස කරන්නේ නැති බව අපි දන්නවා. මේ ආණ්ඩුව සියලු දෙනා කැපවලා ඉන්නේ ජනාධිපතිතුමාගේ ඉඳලාම ජනතාවට උපරිම සේවාව සලසන්න, කඩන් වැටිච්ච රට ගොඩ ගන්නට. ඒක ඉතාම පරිශ්‍රමයෙන් කරන වැඩක්. එවැනි අවස්ථාවකදී ඉතින් ඇත්තරම විපක්ෂයක් කළ යුතු වන්නේ සියලු දේවල් විවේචනය කිරීම නොවේ. ඒගොල්ලන්ට මන්දක එක මන්ත්‍රීවරයෙක් විපක්ෂය කියලා තියෙනවා මේ එල්නිනෝ එන්නෙත් ආණ්ඩු වර්ධින් කියලා. ඒ සමහර කව දිත්වාවේ ආණ්ඩු වර්ධින් කිව්වා. එහෙම කියන අය අපි පුදුම වෙන්නේ නැහැ. එල්නිනෝ එන්නෙත් ආණ්ඩු වර්ධින් කියලා කියන එක ගැන.
0: නවීකරණය කළ කදුරුවෙල දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත් කිරීම අබාත බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ව්‍යාපාරික ඩලි සිරිසේන රුපියල් බිලියන 35ක වේදමෙන් කදුරුවෙල දුම්රිය ස්ථානය නවීකරණය කළා. ඒක්ලේන් ශ්‍රී ලංකා වැඩ ස්ථානය යටතේ ක්‍රියාත්මක දුම්රිය ස්ථාන සේයක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියට අනුව මගින්ට පහසුවක් සැලසෙන අයුරෙන් එහි නවීකරණ කටයුතු සිදු කර තිබෙනවා. ඩෙංගු දෙවන රැල්ලකු අවතාරණමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කළා. විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ මේ වසරේදී ඩෙංගු මරණ 72ක් වාර්තා වී ඇති බවයි. ඒ සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යාලයේ පැවති බාධ හමුවකට එක් වෙමින්
5: අපිට 2009 තමයි වැඩි වශයෙන්ම මරණ අනුපාතිකය වාර්තා වුණේ. ඊට අමතරව 2017 තමයි අපිට වැඩි වශයෙන් රෝගීන් වාර්තා වුණේ. ඒකට 186,000ක් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. අද වෙන විට රෝගීන් 95,696ක් වාර්තා වෙලා තියෙනවා. මරණ 72ක් වාර්තා වෙලා තියෙනවා. ගම්පහ, කොළඹ, නුවර තමයි වැඩිපුරම රෝගීන් වාර්තා වෙන.
0: කීටි විද්‍යාඥ ආචාර්ය සකුන්තලා ජනකී මහත්මිය දදහස් පළ කළා.
6: මේ වෙද්දී අපි සියලුම පරිශ්‍ර 355,683ක ප්‍රමාණයක් පරීක්ෂා කිරීම සිදු කළා තියෙනවා කීටි විද්‍යා සමීක්ෂණ සඳහා. එයින් ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 30,919ක් හමු වෙලා තියෙනවා. ඒ ප්‍රතිශතයක් වශයෙන් ගත්තහම 8.7% ප්‍රමාණයක්. මේ පරීක්ෂා කිරීම අපි සිදු කළා තියෙන්නේ ග්‍රාම නිලධාරි වසම්ගත් වශයෙන් ගත්තොත් 5,863ක ප්‍රමාණයක. පාසල් 1,416ක් පරීක්ෂා කිරීම වලින් පාසල් 555ක මදුරු කීටයන් හමු වෙලා තියෙනවා. එය ප්‍රතිශතයක් වශයෙන් ගත්තම 39.2% වගේ ප්‍රමාණයක්. ඊට අමතරව අපි රජ ආයතන ගත්තොත් එහෙම මේ වෙද්දී අපි 2,298ක ප්‍රමාණයක් පරීක්ෂා කිරීම සිදු කළා. එයින් 579ක මදුරු කීටයන් හමු වෙලා තියෙනවා. එය 25.2% වගේ ප්‍රමාණයක්. 306,960ක නිවාස පරීක්ෂා කිරීම වලින් 26,234ක මදුරු කීටයන් හමු වෙලා එය ප්‍රතිශතයක් වශයෙන් ගත්තහම 8.5% වගේ ප්‍රමාණයක්. ආගම ස්ථාන ගත්තොත් 1,494ක පරීක්ෂා කිරීම සිදු කළා. 364ක මදුරු කීටය හමු වෙලා 24.4% ප්‍රමාණයක්.
0: අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වයිගොලි තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා. උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් ඊට අයත් වැසි සමග ඇතිවේ හැකි තව කාලයක තද සුළන් හා අකුණු මකින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තු ඉල්ලීමක් කළා. මේ අතර හම්බන්තොට සහ බොන්රෝගල දිස්ත්‍රික්වල ඇතැම් ප්‍රදේශාශ්‍රිතව මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවත් කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. වාරි මාර්ගවල ජලය සිදී යමින් පවතින බැවින් අරපිරිවැස්මෙන් ජලය භාවිත කරන ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා. කෙසේ වෙතත් පවතින ජලය ඉදිරි කඩේ සඳහා ප්‍රමාණවත් බවයි දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු HPSD හේරත් මහතා සඳහන් කළේ.
7: පරිමාර්ග දෙපාර්තමේන්තුවකින් පාලනය වන ප්‍රධාන ජලාශවල මෙවන විට ගබඩා වී ඇති ජල ප්‍රමාණය 135කට ආසන්න අගයක් ගන්නවා. මෙවන විට යලකන්නේ අවසාන අදියට පැමිණීමින් පවතින බැවින් දැන්ට මෙම ජලාශවල පවතින ජල ප්‍රමාණය වගා කටයුතු සඳහා ප්‍රමාණවත්වයි අපේක්ෂා කරනවා. මෙයට අමතරව මෙම ජලාශවලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවලටද ඉදිරි වර්ෂාපතනයේ ලැබෙන තෙක් මෙම ජලාශවල මෙවන විට ගබඩා වී ඇති ජල ප්‍රමාණය ප්‍රමාණවත්වයි අපේක්ෂා කරනවා. විශේෂයෙන් මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණය සහ සුළං අධික කාලගුණ තත්ත්වයත් සමග මෙම ජලාශවලින් වාෂ්පීකරණයෙන් වන ජලහානිය අධික බැවින් විශේෂයෙන් ජලය භාවිතා කිරීමේදී වගා කටයුතු පහණිය ජලය සහ අනික් අවශ්‍යතා සඳහා භාවිතා කිරීමේදී ඉතාමත් අර්පිරිමැසුම්දායක ලෙස භාවිතා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන් කාලගුණ දෙපාර්තමේන්තුවේ පූර්වකථනය අනුව ඔක්තෝබර් නොවැම්බර් මාසවල වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මෙම ජලාශවලට ප්‍රමාණවත් ජලය ජල ප්‍රමාණයක් ලැබෙතැයි අපේක්ෂා කරනවා.
0: නැගෙනහිර පළාතේ ලිඩෝ තත්වයට මුහුණ දීමට කෙන ඇති ඉදිරි පියවර ගැන සාකච්ඡාවක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්තුණා. ඒ ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රතසේකර මහතාගේද සහභාගීත්වයෙන්
8: අපේ නැගෙනහිර පළාතේ තියෙනවා ග්‍රාම නිලධාරී කොට්ටාස 1075ක්. ඒකෙන් ග්‍රාම නිලධාරී කොට්ටාස 866කට විතරයි ජල සම්පාදන මණ්ඩලයෙන් ජලය ලබා දෙන්නේ. ඉතින් ඒ වට අපිට ජලය ලබා දෙන්න වෙලා තියෙන්නේ බවුසර් වලින්. අපි ඊළඟ පියවර හැටියට කෘෂිකර්ම සත්වපාලන සහ පරිමාර්ග දෙපාර්තමේන්තුවත් එක්කත් අපි පළාතේ සාකච්ඡා කරලා ඒ අයටත් ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වෙනවා ළඟදී.
0: හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අරොද්දික ප්‍රනාන්දු මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඒ කාර්යාංශය සිදු කළ දැනුම් දීමකට අනුව මද්‍රව්‍ය ජාවාරම් අපරාධ හා නීති විරෝධී කිරියාවි ළඟතපා කැඩීමේ සිදුවීම් සම්බන්ධයෙන් වන විමර්ශනවලට අත්‍යවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙක් කටුනායක ගොත්‍රපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක්සත් අරාබි එමිර් රාජ්‍යෙන් පිටුවහල් කළ උන් දෙදෙනා මෙරටට පැමිණි අවස්ථාවේදී එසේ අත්අඩංගුවට පත් වුණා. ඉරානයේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයට පහර දෙන ආකාරය පිළිබඳ දැක්වෙන වීඩියෝ දර්ශන ජංගම දුරකථනයේ තබා ගැනීම හේතුවෙන් ඔවුන් ඉරට බන්දනාගාරගත කර තිබෙනවා. සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. සබකේ ජනපල වේගයේ සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිටදී පැවැත්වුණා. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
9: අපි අද මේ අරගල කරන්නේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරලා අධිකරණය රැකගන්නටයි, අධිකරණය ආරක්ෂා කරන්නටයි, අධිකරණය සුරක්ෂිත කරන්නටයි. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුල මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කරනවා, නීතිය ආධිපත්‍ය විනාශ කරනවා, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය විනාශ කරනවා. අපි පැහැදිලිව කියන්න කැමති රටට තිබෙන එකම විකල්පය හැටියට සමගි ජන බලවේගය මේ දුර්දාන්ත 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරන්නට ප්‍රජාතන්ත්‍රවාදීව අපිට කලහකි හැමදේම එදත් කරා අදත් කරනවා හෙට දවසෙත් කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මෙතන 17ට 18ට 19ට 20ට 21ට ඔය හැම එකටම අත උස්සපු අය අපේ සජබෙ නැහැ කියන එක මම මේ අවස්ථාවේ කියන කෙනෙක්. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරනවාමයි.
0: ඉදිරි වසර පහ තුල මෙරට සංචාරක ක්ෂේත්‍රය දෙවන වෙරසකට ලක් කිරීමට රජයේ සැලසුම් සකස් කර තිබෙනවා. කොළඹ නගරයේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන්ද වැඩපිළිවෙල ගණ්ඩාවක් ක්‍රියාත්මකයි. ජාතික සංචාරක උපාය මාර්ග සැකසුම් උපදේශනයේ සහ ගෝලීය ප්‍රවර්ධන ප්‍රචාරණ මාර්ග සිතියම් නිල වශයෙන් ආරම්භ කිරීම සිදු වුණා. ලෝක බැංකුවේ ව්‍යාපෘති පිළියෙල කිරීමේ ප්‍රධාන පහසුකම් යටතේ එය ආරම්භ වුණේ නියෝජාමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගෝලීය වශයෙන් තරගකාරී තිරසන සහ ප්‍රශස්ත සංචාරක ක්ෂේත්‍රයක් ගොඩනැගීම සඳහා මෙම වැඩපිළිවෙලෙහි ඇති වැදගත්කමද නියෝජාමාත්‍යවරයා අවධාරණය කළා.
10: World Bank එකේ අපි ඉන්වෙස්ට්මන්ට්ස් සභාපතිවරයා අප වෙලාවේ අපි යම්කිසි සාකච්ඡාවක් කරා එමතිතුමත් අපේ කණ්ඩායමත්. ඉතින් ඒ අනුව අපි දැනට මේ Thrive Colombo කියන ප්‍රොජෙක්ට් එක තමයි මේ අපි ආරම්භ කරන්නේ. Thrive Colombo ප්‍රොජෙක්ට් එකේදී අපි බලාපොරොත්තු වෙනවා කොළඹ නගරය විශේෂයෙන් අපේ පැරණි නගරය කොලෝනියල් ඒරියා එක ඔය GPO ෆොරින් මිනිස්ට්‍රි එක මෙන්න මේ පැත්ත සංචාරක ෆ්‍රෙන්ඩ්ලි විදිහට ට්‍රාන්ස්ෆෝම් කරන්න, ගෝඩන් ගාන් එක ඕපන් කරන්න, ඊට පස්සේ GPO එක සංචාරක කේන්ද්‍රස්ථානයක් විදිහට දියුණු කරන්න මේ ප්‍රදේශයේ තමයි මෙතන ඉලක්ක වෙන්නේ. හැබැයි අපේ රීජනල් ලෙවල් එකට යන්න දැන් Nature Thrive කියන ප්‍රොජෙක්ට් එක හරහා අපේ නැෂනල් පාක්ස් වලට මේ වගේ අපිට Nature Based Tourism Development කරන්න ව්‍යාපෘති ගණනාවක් අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් තිබෙනවා. ඊළඟට තව ව්‍යාපෘතියක් එනවා Heritage Tourism වලට අපි යෝජනා කරලා තිබෙනවා අනුරාධපුර නගරය. කොමුණත් මේ ව්‍යාපෘතිය කේන්ද්‍ර කරලා තියෙන කොළඹට අපිට කාමර 3000කට අධික ප්‍රමාණයක් මෙතන තිබෙනවා. ඉන් අපිට සංචාරක ආකර්ෂණය වැඩි කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ සියලුම දේවල් විශේෂම පුද්ගලික අංශයත් එක්ක සාකච්ඡා කරලා තමයි ලෝක බැංකුව අපි ඔක්කොම තීන්දුවක් කරන් තියෙන්නේ. Thrive Colombo එහෙම නැත්නම් මේ ව්‍යාපෘතිය කොළඹවට ක්‍රියාත්මක කරන්න. ඊට අමතරව තව එක ඇක්ටිවිටි එකක් තිබෙනවා. අපි මේ වෙනකොට ඒක ට්‍රෙෂරියට බාර දීලා තියෙනවා. නැෂනල් ප්ලෑනින් ඩිපාර්ට්මන්ට් එකට මේ ටූරිසම් ෆන්ඩ් එකක් හදන යෝජනාවලුතෙන් එතනදී අපි බලාපොරොත්තු වෙන්නේ අනෙකුත් සෙක්ටර්ස් වල ඉන්න ඒ අයත් මෙන්න මේ ෆන්ඩ් මැනේජර් කෙනෙක් හරහා සංචාරක ශ්‍රේෂ්ඨී ආයෝජනයට ආකර්ෂණය කරගන්න ව්‍යාපෘතියක් තමයි එතනදී ක්‍රියාත්මක වෙන්නේ. අපි කල්පනා කරනවා ඒක හොඳ එකක් විදිහට අපිට ඉස්සරහට මෙහෙවන්න පුළුවන් වෙයි කියලා.
0: සයිබර් අපරාධ බැඩලීමට කෙන ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී අවධානය යොමු වුණා. භාජන ආරක්ෂාව තහවුරු කිරීම, නීති විරෝධී ක්‍රියා බැඩපැත්වීම සහ පොලිසිය කාර්යක්ෂමතාව ඉහළ දැන්වීම පිළිබඳ අවධානය යොමු කරමින් සයිබර් අපරාධ බැඩලීමට කෙන ඇති පියවර පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාරක සභාව රැස් වුණා. ඒ සභාපති අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි අවහිර කිරීමට පීවරක නැති බව ලෙදහරින් සඳහන් කළා. සයිබර් අපරාධ සම්බන්ධයෙන් මෙරට රැඳී සිටින නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ විදේශිකයන් සම්බන්ධයෙන්ද නීතිමය පීවරක නැති බවයි එහිදී අවධාරණය කර තිබෙන්නේ. එල්නිනෝ හේතුවෙන් ලෝකයේ දැවැන්ත කාලගුණික අවදානම් කලාපයක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු ඇඟවීමක් කළා. ඔවුන් පෙන්වා දුන්නේ වසර 70කට වැඩි කාලයක් තුළ ඇති වූ බලවත්ම සංසිද්ධිය බිය විය හැකි බවයි. 2027 පෙබරවාරි දක්වා එල්නිනෝ තත්ත්වයේ ක්‍රියාත්මක වීමේ හැකියාවක් පවතිනවා. හානි අවම කිරීම සඳහා ගෝලීය වශයෙන් පියවර ගත යුතු බවයි ජගත් සංවිධානයේ පවසන්නේ. 1950න් පසු ඇතිවන බලවත්ම එල්නිනෝව මේ විය හැකි බවටත් විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. ඉන්දුනීසියාවේ හටගත් දැවැන්ත ලැව්ගිනි හේතුවෙන් විෂ දුබට නිරාවරණය වූ විශාල පිරිසක් රෝහල්ගත කර තිබෙනවා. එම දුබ මැලේසියාව, සිංගප්පූරුව සහ පිලිපිනේටද බලපෑම් කර ඇති බවයි වාර්තා වන්නේ. නැමිබියාවේ පැවැත්වෙන තුන්කොන් පන්තුවාර විස තරකාවලේ සිම්බාබ්වේ හා නැමිබියාව අතර තරගය ආරම්භ වුණා. කාසිය වාසය හිමිකරගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්තුවට පහර දීමේ වාරය නැමිබියා කණ්ඩායමට ලබා දුන්නා. ඒ අනුව පන්තුවාර 6ක් අවසානයේ ඔවුන් කඩලු තුනකට ලකුණු 26ක් රැස් කරගෙන සිටිනවා. තරගාවලියට එක්ව සිටින අනෙක් කණ්ඩායම වන්නේ දකුණු අප්‍රිකාවයි. අභිමානවත් ජනතාවාදී පොලිස් සේවයකට ජනපතිගෙන් ප්‍රතිඥා. පාතාලය හා මද්‍රව්‍ය මුල්ලුපුටා තමන බවට පොලිස්පතිගෙන් සහතිකයා. රක්ෂණ ඩිජිටල් කාඩ් පත ප්‍රතික්ෂේප කළහොත් දැඩි ක්‍රියාමාර්ග. අගමැතිනිය හරිණි භූතානේ රජු හමුවේ. ක්ලීන් ශ්‍රී ලංකාවෙන් හැඩවුණු පුළොන්නරුව දුම්රිය පොළ. ඩෙංගු දෙවන රැල්ල ගැන සෞඛ්‍යයෙන් අනතුරු ඇකවීම. ඉන්දුනීසියාවේ විෂතුම. ඒත් සමගින් අපගේ ප්‍රධාන පෙරවති ප්‍රකාශයමින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
11: සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
12: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හවස 6:58
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: යුත් එකෙන් ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම

දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදට මෑති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක වන්න අදම අවතන්න 011176679
3: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන

0: අනේක වාරයක් අමතක කරන්න උත්සාහ කරන්න ඇති ඔබ හිත රිදවන දේවල්, හිත රිදවන අය. හැබැයි සමහර විට ඔබට ඒ වෙලාවට මතක් වෙන්න නැතිව ඇති. එහෙම අනේක වාරයක් දරන උත්සාහය ඇතුළේ ආය ආයමත් වෙන්නේ ඔබේ හිත රිදවන, ඔබේ හිත පාරන ඒ සිදුවීම්, ඒ චරිත ආය ආයමත් ඔබ මතක් කරගන්න එක. එහෙනම් මේ කරදරේ තියෙන ඔබේ හිත ඇතුලේ කියලා තේරුම් ගන්න දවසක් ඒවි. එදාට හරි එක තේරුම් ගන්න උත්සාහ කළොත් මං හිතන්නේ ආය ආයෙත් හිත රිදවගෙන ඒ ගැන කතා කරමින් පසුතැවෙන්නට හේතු කාරණා සැපෙන එකක් නැහැ.
1: ඔව් මොනිකා, මොකද මේ ඇත්තටම බැලුවොත් මේ ප්‍රශ්න තියෙන්නේ හිතේ තමයි. හිත කැමති අය දකින්න ඕනේ වෙනවා. හැබැයි ඒකට මොන හරි ගැටලුව අහවහම, ඒ කියන්නේ ආදරයක් නැති වුණොත් එහෙම බලන්න බෑ. හැබැයි හිත කැමති. එහෙම නැත්නම් ආදරයක් ඇති වෙලා තියෙනවා, ඒත් මොකක් හරි බාධාවක්. එහෙම නැත්නම් අපිට කෙනෙක්ව එපා වෙලා, කෙනේ සබඳතාවක් අතර වෙන සබඳතාවක් අතර මේ වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොගේ ගැටලුව තියෙන්නේ හිතේ. හිත තමයි අල්ලගෙන තියෙන්නේ, හිත තමයි එපා කියන්නේ. දැන් හිත එපා කියපු කෙනෙක් අපව පස්සෙන් එනවට අපි කැමතිත් නැහැ. එතකොට අරගලය තියෙන්නේම ඔබ තුලමයි. ඒ නිසා අපි අපේ අරගලය පටන් අරගන්න ඕනේ අප තුලින්. අපි වෙන අය වෙනස් කරන්න ගියට වැඩක් වෙන්නේ නැහැ. ඇත්තටම අපි හිතුවට එයාලා අපි ගැන හිතනවා කියලා අපි දන්නේ ඇත්තටම එයාලා අපි ගැන හිතුවද කියලා. ඉතින් එතකොට අපි යාළුව වෙනස් කරන්නේ අනේකේ තේරුමක් නැහැ. මොකද අපි යාගේ ඇත්ත தත්ත්වය දන්නේ නැති හින්දා. අපේ தත්ත්වය දන්නේ නැතුව අපි කොහොමද අනිත් අයගේ தත්ත්වය දැනගන්නේ හෝ අනුමාන කරන්නේ? ඒ නිසා ඔබේ හිත ඔබම වෙනස් කරගන්න ඕනේ.
0: අපි මේ කිව්වේ ආදරය ප්‍රේමය ගැන විතරයි කියලා වරදවා වටහා ගන්න නම් එපා. මොකද මේ ලෝකේ තියෙන්නේ ආදර සම්බන්ධතා විතරක්ම නෙවෙයිනේ නේද? පොදු සමාජයේදී, එදිනදා වැඩපළවලදී, මගතොටේදී, වෙන ඕනෑම දෙයකට මේ කරපු කතාබහ අදාළයි. එහෙනම් සුබ සන්ධ්‍යාවක් ඔබට. ආදරින් අපි අදත් ආව හමු වෙන ඔබව. පැය දෙකක් තියෙනවා කතා කරන්න. ජීවිතය ගැන අපි ගැන ගොඩාක් දේවල් අද සඳදිය දහර තුළ. මේ සොඳුර හමුවීම වඩාත් අර්ථවත් කරන්න අදත් අපිට එක්කෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සංවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංසමාලා රිටිගහපොළ. දැන් මේ කියන්නේ එපා කියලා මං අර ආරම්භයේ ගත්ත තැනටම තමයි මේ ගීතත් එක්ක අපි යන්නේ. මේ ගීත ලියන්නේ මාතලේ ආනන්ද අබේවික්‍රම, ශාන්ත ජයලත්තිසේරා සංගීතවත් කළේ සොම්තික ජයමහ ගීතය ගායනා කරන්නේ. සඳ මඬලට හිනහෙන්නට එපා කියන්න.
1: ඔමනිකා, මේ හැම දෙයකටම හේතු වෙන සිද්ධිය වෙන්නේ තමන් තුළට. මොකද අපි කැමති කෙනෙක් එක්ක සබඳතාවයක් පටන් ගන්නකොට මේ සබඳතා ජාලය යන්නේ එහෙමයි. මං කියන්නේ මේක ප්‍රේමයම නොවෙන්න පුළුවන්, මිතුරෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ සහෘද ජාලය ඇතුළේ ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි අර ප්‍රේමයේදී අපි ලං කරගන්න උත්සාහ කරන ප්‍රමාණය අනිත් සබඳතාවලට වඩා වැඩි. ඒ නිසා තමයි ගැටලුව වෙන්නේ. ඒ නිසා තමයි අපිට හිතෙන්නේ ඒ කෙනා නැති වුණහම ඇයි අපිට හැමදේම එපා වෙන්න ගන්න කියන ගැටලුව එන්නේ. දැන් මේ කියන්නේ ඒකයි. හඳට එපා එහිනා එන්න කියනවා, වසන්තයට එන්න එපා කියනවා, ගංගෙවුරට මුමුණන්න එපා කියනවා, තරුයායට ඉඟිලන්නට එපා කියන්න කියනවා, මදපවනට දැවට එන්න එපා කියනවා, මල් සුවඳට ලං වෙන්න එපා කියනවා. මේ ඔක්කොම එපා කියන්නේ මේ සියල්ල අර සබඳතාවයත් එක්ක බද්ධ කරගන්න ඉන්න. දැන් ওই ප්‍රේමයක බිඳවැටීමක් එක්කලා ගෙදර මිනිසුන්ට ඕක තේරෙන්න ගන්නෙ කන්න හිතෙන්නේ නැහැ, බොන්න හිතෙන්නේ නැහැ, කායිකවත් කතා කරන්න හිතෙන්නේ, අනිත් අය කතා කරනකොට තරහ හිතෙනවා. ඒ කියන්නේ මේ සබඳතා ජාලය අපි අවුල් කරගන්නවා. දැන් මේකම අනිත් පැත්තට ගත්තොත් මොනිකා, අපි කෙනෙක් එක්ක තරහ වුණාට පස්සේ අපි කැමති වෙන්නේ අපි ළඟ ඉන්න අපේ හොඳම අයත් එක්ක කතා කරන්නට. ඒක එහෙම වෙන්නේ බෑනේ. මොකද තරහ වුණේ මම නම් අනිත් අය කතා කරන එක ගැටලුවක් වෙන්න බෑනේ. නමුත් අපිට තරහ යනවා, අපිට රිදෙනවා. ඒ කියන්නේ සමහරවිට අපි ඒ අය ඒ මම කැමති කෙනා හොඳටම කතා කර කර ඉන්නකොට මම තරහ කෙනා ඉඳිද්දි මට ප්‍රයොරිටි දුන්නේ නැතුනමත් අපිට කේන්ති යනවා. මේ හැම දෙයකම හේතුව තමයි අපි අපේ ඊගෝ එක. ඒ කියන්නේ අපිව නඩත්තු කිරීම. අපි හිතනවා අපි ඒගොල්ලන්ට අපේ ජීවිතයේ උස්තනක් දෙන හින්දා අනිත් අයගේ ජීවිතවලත් අපිට ඒ දේ දෙන්න ඕනේ. ඒ වගේම අයට අදාළ නැති අයව අයත් කරන්න ඕනේ. ඒක වෙන එහෙම කරන්න බෑ. අපි ජීවත් වෙන්නේ සමූහ මානව සබඳතා ජාලයක.
0: අපිට අපිවත් පාලනය කරගන්න බැරි, අපේ හිතවත් පාලනය කරගන්න බැරි ලෝකෙක අපි කොහොමද අපේ වටේ ඉන්න අයව ඒ විදිහට පාලනය කරන්නේ?
1: අනේ හින්දායි කියන්නේ ඔබ ඈතින් ඉන්න මතකෙට නැවිත් ඉන්න කියන උපක්‍රමය පාවිච්චි කරනවා. ඒ උපක්‍රමය කරන්නේ මේ හිත හදාගන්න. හින්දා ඒ හා සබැඳනු සියල්ලක්ම ඔහු අයින් කරන්න යනවා. මේක නොකළ යුතු වන්නේ අවසානයේදී හැම එකක්ම අයින් කරන්න යනවා කියන්නේම අපේ හිත අපිටම පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත් වෙනවා.

0: දහර සමග ලකන හගෙන උප අද සඳේ දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්ව ලබා දෙන කවුද කියලා මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනේට වාසනාව ආශිර්වාදයේ කියන ජාතිකල උතරයි මණ්ඩලයේ සමගින් ඩෝමා සංක්‍රවි කිටෙම යන්ත්‍රය ඔබට මෙලදී ගැනීම අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ සඳේ දහර වෙනුවෙන්.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳේ දහර
0: සඳේ දහර සමග ආදරෙන් ඔබ අපි මමින් පෙරර ගායනා කරන ගීත කහනානේ ප්‍රේමකීත දල්වේස් ගේ පද සංකල්පනාවක්. මේ ගීතයත් එක්ක මම හිතන්නේ බොහෝ දෙනා තමන්ගේ හිතේ විරහාවක් තිබුණා හෝ නැතා හෝ, එහෙම නැත්නම් අපි කිව්වොත් විශ්වවිද්‍යාල ජීවිතයක, එහෙම නැත්නම් පෙරදිනේ සරසවියේ මේ පරිසරයේ තියෙන මතකයන් තමන්ගේ අතීතේ තිබුණා හෝ නොතිබුණා හෝ මේ ගීතයත් එක්ක බොහෝම හොඳින් දැහන්ගත වෙනවා, සමවැදෙනවා. ඒ කියන්නේ මේ ගීතයේ තියෙන බොහෝ දේවල් තමන්ගේ කරගෙන විඳින මට්ටමට බොහොම ජනප්‍රිය වුණු ගීතයක්. කලින් ගීතයේදී අපිට අහුණා සොමතිලක ජයමහාදෙන් ගංයුරට මුමුණන්නට එපා කියන්න කියලා. මේ ගීතේ කියන ගංයුරේ දිය රැළ පෙරසීම බිඳෙනවා.
2: කලින් ගීතේ පෙම්වතාට තියෙන ගැටලුවත් ඒකයි. ඔවුන් හමු වුණු ගංයුර දකින්නකොට ඔහුට ඒ ඔවුන්ගේ උප අතීතයේ සිහිපත් වීම නවත්වන්න බෑ. ඒ නිසා ඔහු හිතනවා මේ ගංයුර කතා ඒ සද්දේ පවා ඒ ඔවුන්ගේ ප්‍රේමය ගැනයි කතා කරන්න කියලා. දැන් මෙතනදී වෙන්නේ ඊට වැඩිය වෙනස් දෙකක්. මේක මට මතකයි අප දෙදෙනා මුණ ගැසූ මේ මහනගරය අතර නොඹට

0: එයින් හිටපු මිනිස්සු ඒට ලබාදුණු දායකත්වය මත
1: ගැන දැන් රාජධානයක් විදිර ගත්තොත් ඉන්න අනුරාධපුරය පොළොන්නරුව යාබහෝ තියෙනවා. තව අපිට කොච්චරනම් මේ තියෙනවද කුරුණෑගල ඔය එකක රාජධානය අපිට ගන්න පුළුවන්. හැබැයි ඇත්තටම මේ ඒ තියෙන සිද්ධිමය වටිනාකමයි චරිතවල වටිනාකම සහ ඒවේ තියෙන නෂ්ටාවශේෂ තාමත් අපේ ඇස්වලට දකින්න ලැබෙන ප්‍රමාණයත් එක තමයි මේ හැම දෙයක්ම තීරණය වෙලා තියෙන්නේ.
0: ඔව් දැන් අපි ඉන්න වටපිටාවේ කෝට්ටේ රාජධානි වුණත් මෙහි නෂ්ටාවශේෂ අපිට බලා ගන්නවත් බැරි තරම්. ඒකට හේතුව තමයි මිනිස්සුත් බයයි. මිනිස්සු බයයි තමන්ගේ භූමියෙන් මොනවා හරි දෙයක් මතු වුණොත් ඒක රාජසන්තක වෙනවනේ. ඒ කියන්නේ අර එක් මට මතකයි කවුරු හරි කියලා තිබුණා බැරි වෙලා හැරි බිමෙන් පුරාවස්තුවක් හමුනොත් හරි මණිකක් හරි හමුනොත් ඒක රජේ, කාගේ හරි මృతදේහයක් හම්බුනොත් ඒක අපේ කියලා. ඒ වගේ ඉතින් මේ දේවල් වලට වටිනාකම ලැබෙන්නේ එකයි. එතන මෙතනදී ප්‍රේමයේදී මේ නගරය කියලා කියන්නේ ඔහුට ජීවිතය අමතක කරන්න බැරි චරිතයක් මුණගැසුණු නගරයක්. ඒ නගරයේ ඇතුලේ තියෙන හැම දෙම පෙරදා වගේම තියෙනවා. ඒ කිසිම දෙයක් වෙනස් වෙන්නේ අපි නැති වුණා කියලා මොනික කාටවත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔබ හිතන්න එපා ඔබ කාර්යාලයේ හෝ ඔබ පාසලේ හෝ විශ්වවිද්‍යාලයේ හෝ කොතැනක හෝ ඔබ නැතුව කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා. ඔබ එතනින් ගිහි මාසයක් දෙකක් අයින් වෙන්නේ ඒ විදිහටම වැඩ ටික වෙනවා.
1: ඒ විතරක් නෙවෙයි අපි ආදරය කරන අපේ පවුල ඇතුලේ පවා මේ කාලයත් එක්ක සූපත් වෙන විදිහට අපේ හිත හදලා දීලා තියෙන්නේ. මේ හින්දා වෙන්නේ නැති අපේ අහිමි වීම එක්ක අපි නැති වුණා කියන වෙනස නොදැනීම ටිකෙන් ටික මතකෙන් ගිලිලා යන.
0: ඒක තමයි මිනිස්සු කියන්නේ. මිනිස්සු මේ හැමදේම සමපාත කර ගන්නවා. ඒකින්දනේ අපි කවුරු හරි මිය යනකොට හඬා වැළපෙන තරම් ඒ මරණය වෙලා මාස ගාණක් ගිහිලා අවුරුද්දක් දෙකක් යනකොට ඒක තුනී වෙන්නේ අපේ මිනිස්සුත් හැදිලා තින්නේ එහෙමයි. හින්දා කොතනකවත් ඔබ හිතන තරම්ම ඔබ අත්‍යවශ්‍යයි කියලා දෙයක් නැහැ. ඒක ඒ වුන්ගේ පහසුව පිණිස තියෙන දෙයක්. එනිසා යහුව අන්තිමට කියන්නේ ජීවිතය වෙනස් වෙනවා. ඒ පවතිච්ච දේ මතම ඉන්න ඕනි කියලා එකක් නැහැ. ඔහු විවාහ වෙලා ඔහුගේ පුතෙකුත් ඉන්නවා. ඒ ප්‍රේමයේ දැන් බිඳිලා ගිලායට මොකද්ද උනේ කියලාවත් දන්නේ. හැබැයි ඔහුට ජීවිත අවබෝධයක් ලැබෙනවා. ඒකයි අන්තිමට කියන්නේ ජීවිතේම හීනේකයි කියලා හිතනවා. ඒ හින්දා ඔබ මේ දකින හීනය ඇතුලේ බොහෝ දේවල් කරන්න ගිහිලා ගැටලු ඇති කරගන්න එපා. මොකද හීනෙන් ඇහැරෙන මොහොතේම

0: മാനവീയ പ്രേമയെ സൗന്ദര്യാത്മക വ്യമന സന്തതിയതാര അദ്രനാഗിനൊപ്പ് ജോർജ് റോബ്സൺ ദ സിൽവ വികിതലേന സരതാലു സംഗീതവത്കലെ ഷെൽട്ടൻ മുത്തുനമ്മക്കെ ഗീതയ ഗായനാക്കരാന്ന് അതിശയ ജനപ്രിയണു ഗീതയ കാലേക്കതി അപ്പിട്ട കളിൻ ഗീതയതി അഹുനെ ഒബ അത്തഗിന് ഗിയ വീതിയെ ഏഹായനവ സിംഗിതി പുത അത്തങ്ങിലേക്ക് എല്ലിയനോക്കല മേ ഗീതയതി കേനവ എനമുതു അത് ഒബ മേ ദേവ് മധുരമ ഒഹു അത്തഗിന് അൻസതോയെ
1: മേ ദേവ് മധുര പുത സുനാ അഭ്യസഹിന്ദ ඔබ මගේ අය ඔබ මට කිව්වේ මම මං හිතන්නේ මං ඉතාම කැමති ගීත 1804 තියෙන ගීයක් මේකේ. ඒකට හේතු වෙන්න පුළුවන් මම ඉපදුනේ කොළඹ වුණාට කාලයක් මම පදිංචි වෙලා හිටියේ ජායල ප්‍රදේශයේ. ඒක මට ටිකක් ආගන්තුකයි මේ ප්‍රදේශයේ මොකද මම බෞද්ධ පරිසරයක හැදිලා ගේ ගාවමයි පන්සල තිබුණේ බෞද්ධ පවුලක ඉපදිලා හිටපු මට වෙනස් ආගමික වාතාවරණයක් තිබිච්ච පවුලක් ආගමික වාතාවරණයක් තියෙන ප්‍රදේශයකට යන්න ලැබුණා. ඒහි හෙටි සම පල්ලියට ගිහින් තියෙනවා. සමහර ගීතිකා කණ්ඩායම් වලත් ඉඳලා තියෙනවා. කැරොල් කියන්න ගිහිල්ලා තියෙනවා. විවාහ වෙනකොට කියන ගීතිකා කණ්ඩායම් වලත් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ආගන්තුක පරිසරයේ තියෙන මේ වෙනස්කම් එක්ක මම මෙන්න මේ වගේ සිදුවීමුත් දැකලා තියෙනවා. එනිසා අපි ආදරය කරන ජීවිතය ඇතුලේ අපි මෙතනත් කියනවනේ ඒ ඉරු දිනේ මගේ සුරතගෙන සිහින මෙව්පෙම් කුමාරිය. මේක ජාති ආගම් කුල ભેද නැතුව මේ දේවල් සිද්ධ වෙනවා. ඒ ඒ ආගම් හා ඒ සංස්කෘතියන් අනුව වෙනවීම සිද්ධ වෙන විදිහ වෙනස් වෙලා. සමහර පූර්වට නැගිලා වෙනස් වෙනවා. මේකම තමයි අර සුබ ප්‍රාර්ථනා කියමන් මා ඇවට සලු පළඳන්නේ කියලා පුරුෂයා කියන්නේ. ඊළඟට මේ විදිහට මංගල ඇඳුමින් සැරසීලා හුවතගෙන ඔබ යනවා බලන් හිටියා කියලා කියන මේ හැම ගීතයක් ඇතුළම කියන්නේ මේ වෙන්වීමම තමයි විවාහයත් එක්කලා සමාජයෙන් බලාපොරොත්තු වෙන දේවල් කරන. දැන් මොනිකා මම මෙතනදි කතා කරන්න කැමති වෙන දේ තමයි මේ ඇයි අපිට නීති පොතේ ලියනවට වැඩි අමතරව අපි මේ වගේ දේවල් කරන්නේ? ඇයි අපි මේ විදිහට ඇඳුම් පළඳුම් අඳින්නේ? ඇයි පෝරුවට නගින්නේ? ඒ කියන්නේ අපිට මේ නීතියේ අනුමැතිය විතරක් නෙමෙයි සමාජ අනුමැතියත් ඕනේ මේ විවාහය පවතින්නේ. සියලුම දරා දැනගන්න ඕනේ ආදම් මේ දින විවාහ වුණා කියලා. ඒ සමාජ අනුමැතිය තුල තමයි ඔවුන්ගේ ඉදිරි ජීවිතවල පැවැත්ම තීරණය කරන්නේ. ඒ හින්දා ඒ කියන්නේ අමතක කළේ අපේ අතීතයේ මින් පසු මතකයට නගනවා. මොකද මේ පති කුලයට සියලු දෙනා ඉස්සරහා දෙව් මැදුරට යන ඇය ඒ ප්‍රතිඥාව ඇයගෙන් කඩන්න ඔහුට අවශ්‍ය වෙන්නේ ප්‍රේමය මත හිත ඇතුළෙම වල දාලා

0: රහතයි විනාඩි 27යි.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝ ෂීල් ඇක්ටිව් ප්ලස්.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
6: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි වවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
7: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
8: සයිකල් ලෝවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
9: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077777374.
10: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: මම නම් දැන් මානම රිලැක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLV දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
5: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: දශක තුනක අක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
8: අපි සොයන්නේ නුඹේ හඬයි
7: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා

0: රැහතයි විනාඩි 32යි.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර ආදරණීයගෙන ඉන්න ඔබ අනුග්‍රහක දායකත්ව ලබා දෙනවා ජාතකලතරයි මණ්ඩලය. තන නිධානය ගැන මේ කියන්නේ ඔබ ජීවිතය සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙන එන ලොතරැයි ලොවේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය. යළි යළිත් විශ්වාසය තහවුරු කරමින් 2005 වසරදී වගේම 2006 වසරේදීත් පසුගේ ජූලි මාසයේදී පැවැත් වූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය සේවා අංශයෙන් අනුශූරතාවය දිනා ගන්නවා. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කරා යාමට එනබී වෙතට හැකියාව ලැබුණේ දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබගේ විශ්වාසය, ඒ වගේම දෙවෙනි පුරා විහිදී තිබෙන NLV අලෙවි ජාලයේ ශක්තිය හා පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනයට සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සවිබල ගැනීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලබා දෙන දායකත්වය යන මේ සියල්ලේම එකතුවෙන් ලැබුණු පන්නරේ නිසා කියලා ඉතාමත්ම සතුටෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාද NLB. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුන්වා දෙනු ලබන නවතම උපාංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බවියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100ට 500 දක්වා ධාරතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයංක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 679 579 නම්බර එකට.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය ධාරාදරේ නැගිනෙන ඔබ අද සඳුරු හමුවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සම්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංසමලාරිටි කහපොළ සමග ක්ලාරන්ස් විජයවර්ධනයන් සංගීතවත් කළ ගීතයක් මිල්ටන් මල්ලවරච්චි ගයනවා. ඒ කියන්නේ ක්ලාරන්ස්ගේ සංගීත රහට මිල්ටන්ගේ විරහව පිරුණු හඬ එකතු වුණාම දැනෙන ඒ අමුතුම සුන්දරත්වයේ තියෙන ගීතයක් තමයි මේ ගෙතලෙව ප්‍රේමිකයට දාල්වෙස්. අපි විරාමයට කලින් ඇහුවේ ෂෙල්ටන් මුතුනමගේ ගායනා කළ ගීතයේදී ඇහුණනේ සිහින ලොවේහි මා තනිකර ඔබ ඔහු අතගත්තේ කෙලෙස ප්‍රියේ කියලා ප්‍රශ්නයක් මේ ගීතයේදී ඇහෙනවා. ඔහු රිදවන්නට ඔහු හඬවන්නට බැරිකම මිස ඔබේ සිහින ලොවේ.
1: අර අතාරගෙන ගිය කෙනා වෙන පතිකුලයකට වෙන කැදැල්ලකට ගියාට පස්සේ ඇති වෙන තත්ත්වය තමයි මේ කියන්නේ. නැවත අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැඳ ඇත ලොව සතර දිසේ. මේ බැමි තමයි මේ සමාජය අනුමත කරගෙන තියෙන විවාහ ප්‍රාප්ත වුණාට පස්සේ වෙනත් පූර්ව වෛවාහික සබඳතා තියෙන්න පුළුවන්, අපර වෛවාහික සබඳතා තියෙන්න බෑ. විවාහයෙන් පස්සේ වෙන සබඳතා තියාගන්න බෑ. ඒක සමාජ සම්මුතියට අනුව අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දෙදෙනෙක් විවාහ වුණාට පස්සේ ඒ දෙදෙනා අතර සබඳතා පැවැත්වීම පමණයි සමාජය අනුමැතියක් දීලා සම්මත කරගෙන තියෙන දේ. එනිසා ඔහුට සිද්ධ වෙලා තියෙනවා ඒ බැම්ම, ඒ තහනම, ඒ කියන තමන්ට ඇවිල්ලා තියෙන අභියෝග නිසා ඒ ඔහු ප්‍රිය කරන ඇයගේ අත ගන්න නොහැකියාව. ඒ හින්දායි ඔහු ප්‍රාර්ථනා කරන්නේ එනමුදු උපදින හැම භවයකදීම මතු ඔබ හිමි කර ගනිමු නැදේ. මෙන්න මේ නියම සමාජය විසින් පනවන හින්දම තමයි මේ වගේ ප්‍රාර්ථනාවන් ඊළඟ ආත්මයට යන්න, ඊළඟ ජීවිතයේදී හමු වෙන වගේ ප්‍රාර්ථනාවන් ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ. මොකද මේ තහනම් නියෝග පැනවිලා තියෙන නිසා. මේව කවුරු දැම්මද කියලා දන්නේ නැහැ. නමුත් පොදුවේ හැමෝම ඒකට එකඟ වෙච්ච ඉඳ තමයි මේ සමාජ අනුමැතියෙන් හැදිවිලා තියෙන්නේ. මොනිකා කියන්නේ ඔහු ඔහුට තියෙන ප්‍රශ්නේ ඔහු රිදවන්නට ඔහු හඬවන්නට. මේ පෙම්වතා හරි හොඳ කෙනෙක්. ඔහුට අර තමන්
2: එම්පති තියෙනවා.
1: ඔව්. ඇයගේ අතගත්ත ස්වාමියා ගැනත් ඔහුගේ හිතේ හැඟීමක් තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ ඇය කැමති නෑ ඔහු රිදවන්න, ඔහු හඬවන්න. ඒ නිසා ඔහු කියන ඔබ කැඳවන්නට ඔබ සතපන්නට මා හද තුල ඉඩ නැතිව නොවේ කියලා කියන්නේ ඔහුට පුළුවන්කම තියෙනවා. නමුත් ඇය අකමැති නිසා ඇය අකමැති කිසිම දෙයක් කරන්න ආදරේ නාමෙන් ඔහු කැමති වෙන්නේ. තේවත් පෙම්වතුන් ඇත්තටම වටිනවා. එවන් පෙම්වතුන් නිසා තමයි මේ සමාජ අනුමතීන් මේ විදිහට රැකීලා තියෙන්නේ.

0: කුමරදාස සපතන් ත්‍රීමේ ගෙතලියන්න සොම්පන්රත් නායක සංගීතවත් කලී ලක්ෂ්මන් විජේසේකර නිර්මලා රණතුංග සමග ගයන්නේ. කලින් ගෙතේදී මෙල්ටන් මල්ලවරච්චුගේ හැනින් අපිට මෙහෙම ඇහුණා. බඹරෙක වන්නට නොහැකිව ලතවෙන මා අභියස ඔබ නෙළුම නොවේ කියලා මේ ගීතේදී අපිට ඇහෙනවා. ලාහිරු මදලයි මා අභියස ඔබ බැස යන්නේ නැති සසර පුරා.
1: ඔබ මට තරුවකේ ගණඳුරු රැයකදී දිදුලන සඳලෙස ගුණාරා. දැන් කලින් ගීතේ මොනිකා ඒ පෙම්බතාට තියෙන ගැටලුවක් තියෙනවනේ. ඇය කැමති නෑනේ ඇගේ සැමියාගේ හිත රිදවන්නට. නැත්තං ඇය සැමියා වෙන්න පුළුවන්, ඇය බැඳිච්ච වෙන සම්බන්ධකමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔහු කියනවනේ බඹරුකු වන්නට නොහැකිව ලත වෙන මා අභියස ඔබ නෙළුම නොවේ. ඔහුට ඕනේ බඹරුකු වෙන්න. හැබැයි ඔහු ලත වෙනවා මොකද මේ නෙළුම කැමති නෑ අර අතින් මිදෙන්න. උල්පත වන්නට නොහැකිව ලත වෙන මා අභියස ඔබ සයුර නෙවේ. ඔහුට ඕනේ තමන් උල්පතක් වෙලා ගිහිල්ලා ඇය කියන සයුර හා මොසු වෙන්න. හැබැයි ඒක කරගන්න බෑ මොකද ඇයගේ ලෝකයේ ඔහු රිදවන්න හෝ ඔහු හඬවන්න ඇයට පුළුවන් කමක් නැති නිසා. මෙතනදී ඒ සියල්ල අයින් කරලා සියල්ල ඉවතලා පෙම්වතිය කියනවා මගේ ජීවිතයේ ඉන ලාහිරු මඩල ඔබ මේ සංසාරයේ පුරාවටම බැස යන්නේ කියන ආත්මෙන් ආත්මයට පතාගෙන ආව ප්‍රේමයක් ගැන තමයි ඇයගේ ප්‍රාර්ථනාව ගොඩනැගිලා තියෙන්නේ. ඇගේ බලාපොරොත්තු ගොඩනැගිලා තියෙන්නේ. ඒකම නැවතත් කියනවා පෙම්වතාගේ වචනවලත් කියනවා උපතින් උපතට චාරිකාවේ දිවි මඟ ඔබ මා ළඟ වුණා. උපතින් උපතට මේ සංසාරේ මේ ආත්මෙන් ඉවර වෙන කතාවක් ගැන නෙමෙයි කියන්නේ. එනිසා තමයි ඇය කියන්නේ සෙනෙහස ගඟුලක් ඔබට පුදන්නේ මේ බිඳුවක් ඔබගින් ලැබෙන නියම. ඇය පරිත්‍යාග කරන ප්‍රමාණය ආදරේ ප්‍රමාණය වැඩි ඔහුගෙන් ලැබෙනවට වඩා. ඒ තරම් වුණත් ඒ පරිත්‍යාගය කරන්න ඇය කැමති. මොකද දැන් ආදරය කියන්නේ පිරිනමන දෙයක් නේ, බලහත්කාරයෙන් ගන්න දෙයක් නෙමෙයිනි. ඒ හින්දා ඒ ඇගේ පරිත්‍යාගයට කෘතවේදී වෙමින් ඔහු කියනවා සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි වෙරළක් වී ඔබ දකින නියා. ඒ නිසා වෙරළක් වෙලා හරි ඔබව දකින්න නම් මහා සාගරයක් වෙන්න ඕනේ, ඒකත් සෙනෙහසෙන් පිරුණු. මේ බඳු ආදර කතා පවතිනකොට වෙන කෙනෙකුට ඔබේ ජීවිතයට එන්න ඇවිල්ලා බඹරෙක් වෙන්න හෝ උල්පතක් වෙන්නවත් එඩක් ලැබෙන එකක් නැති වේවි.

0: මානවීය ප්‍රේමය සොන්දර්යාත්මක ව්‍යමන මේ සඳදී දහර චිත්‍රපටි ගීතයක්. මේක චිත්‍රපටි ගීතයක්ද කියලා සමහරලාවට කෙනෙකුට දැන ධර්මයේ චිත්‍රපටයෙන් එහාට ගිහිලා මේක ගොඩක් ජනප්‍රිය වුණු ගීතයක්, විශේෂයෙන්ම විවාහ මංගල උත්සවවලදී නිරන්තරයෙන් වාදනය වෙන ගායනා කරන ගීතයක්. අශරපලි තමරදේවයන් ගීතය ගායනා කරන්නේ. ඔගස්ටස් විනාගරත්නම් ගීතය ලියුවේ. නිමල් මෙඩිස් තමයි සංගීතවත් කළේ. 1972 තිරගත වුණු මැනික් සඳ්‍රසාගර අධ්‍යක්ෂණය කළ සීතාදේවි චිත්‍රපටයේ ගීතයක්. දැන් මෙතන තියෙන මේ කතාව තමයි මේ දවස්වල රාමායණය ගැන කතා කරනවානේ. රාමායණ ගැන කතා කරද්දී රාවණ අපේ නම් මේ අපි රාමායණය ගැන කතා පොතක් කරලා නැද්ද වගේ ප්‍රශ්න අහනකොට ඒකට හොඳ උත්තරයක් දෙනවා මේ චිත්‍රපටය. මොකද මේ අතීත රාම, රාවණ, සීතා, එතකොට ලක්ෂ්මන් මේ සියලු චරිත වර්තමානයට ගෙනල්ලා ඔවුන් මේ කාලේදී ජීවත් වෙන අය බවට පත් කරලා අතීතයේ හොයාගෙන යන කතාවක් තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. රටවල් කීපයක ශිල්පීන් මේ චිත්‍රපටය වෙනුවෙන් එකතු වෙනවා. ගාමිණී ෆොන්සේකා තමයි රාවණ රජු, එතකොට තාපසයා, වර්තමානයේ ඉපදිලා ඉන්න රණරාජා, මමිතා ශංකර් තමයි සීතාදේවි සහ ජානකි විදිහට රඟපාන්නේ, උස්මාන් පියසත් තමයි රාමකුමාරයා සහ රාම් බවට පත් වෙන්නේ මේ ආත්මෙදි, රවීන්ද්‍ර රන්දෙනිය, ලක්ෂ්මන් සහ බහුකාලයේ කියන්නේ මේ ආත්මෙ ලාල් විදිහට ඔහු රඟපානවා, නමනන්දන විජයසිංහ, මේ වගේ ලොකු පිරිසක් එනවා, අජිත් ජිනදාස, වෙල්සන් කරෝ, රෙක්ස් කොඩිපිලි, ජීවරාණි කුරුකුලසූරිය, ශිරාණි කුරුකුලසූරිය, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. එතකොට මේ චිත්‍රපටය භාෂා 15කට හඬකවලා ප්‍රදර්ශනය කරන්න ඉලක්ක කරගෙන හිටියට ඉංග්‍රීසි භාෂාවට සිංහල සහ ඉංග්‍රීසි භාෂාව දෙකෙන් විතරයි තිරගත වීම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් වෙනස් කතාවක්. කොහොමනත් රටවල් 20ක් විතර සීතාදේවි චිත්‍රපටය මිලදීගෙන තමන්ගේ රටවල ප්‍රදර්ශනය කරා කියලා තියෙනවා කියලත් සඳහන් වෙලා තියෙනවා.
1: ඔමනිකා, දැන් ඔය කියන කතන්දර අපි අතීත කතන්දර කියවනකොට ඒවම තමයි වර්තමානෙත් වෙන්නේ. වෙනස් වෙලා තියෙන නම් ගමුයි, ඒ පැවතිච්ච රජ කාලේ හෝ කාලය, අරපක්ක ලොකේෂන්, ඒ වගේ දේවල් විතරයි. නැත්තම් හැමතැනකම සිද්ධ වෙලා තියෙන්නේ පෙම්වතෙකුයි පෙම්වතියෙකුයි ඉන්නවා, යතුරු දුෂ්ටෙක් ඉන්නවා, සපෝර්ට් කරන කණ්ඩායමක් ඉන්නවා. රාමායණේ කතාවෙන් ගත්තොත් පෙම්වතයි පෙම්වතියයි වෙන්නේ රාම සහ සීතා. ගෙවල් වලින් තියෙන ගැටලු සහ ඒ විස්තරිත පවුල් ඇතුළේ ඉන්න පුළුවන් ධන කුල බල හේතු නිසා ඔවුන්ට ඒ ගමනින් යන්න වෙනවා. සහෝදරයෙක් ඉන්නවා උදව් කරන්න. ඒ අතරතුරේ දුෂ්ටයා විදිහට එන්නේ තව කාන්තාවක් එනවා. කාන්තාවක් උත් සම්බන්ධ වෙන සුපර්ණිකා, ෂූර්මණකක් කියලා කියනවා. ඊට පස්සේ ඒ වෙනුවෙන් ඊළඟ දුෂ්ටයා එනවා, ඒ තමයි රාවණ. එතකොට උදව් කරන්න එනවා හනුමා. හරිද? ඕක තමයි සාමාන්‍ය කතා. හැම කතාවකම මෙන්න මේ කොටස තියෙනවා. මේ ජනප්‍රිය ලක්ෂණ ටික තියෙනවාමයි. දැන් මෙතනත් ඒකයි කියන්නේ, ඉරහඳ සීමා පැතුමන් පැතුවා සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා. ජන්මෙන් ජන්මේ රැව් දීලා සතනින් අද මා දිනුවා. මොකද මේ ජන්මෙන් ජන්මේ රැව් දීලා එන කතාව වෙන්නේ රාමායනේ. රාමනේ, රාම කියන්නේ විෂ්ණු දෙවිය, විෂ්ණු ලක්ෂ්මි තමයි මේ ඉපදෙන්නේ, නැවත නැවතත් ඉපදෙමින් ඉන්නු. රාමා හී සීතා දේවි වෙනවා. ගැටලුවක් පවතින්නේ කෘෂ්ණගේ ආත්ම භාවයේදී තමයි. එතනදී රාධා වෙන්නේ ලක්ෂ්මි, හැබැයි විවාහ වෙන්නේ රුක්මණී. රුක්මණී කියන්නේ තවත් එක්කෙනෙක් විතරයි. හැබැයි ඒ නිසාම තමයි මිනිස්සු කෘෂ්ණයි රුක්මණී නැතුව රාධායි කෘෂ්ණයි මතක තියාගන්නේ. මොකද වැදගත්ම චරිතයේ වෙන ලක්ෂ්මි වෙන්නේ රාධායින්ද. ඉතින් අපේ ඇත්ත ජීවිතවල සමහර වෙලාවට මිනිස්සු මතක තියාගන්න චරිතය එයා අතීතයේත් පුරාම එන කෙනෙක් වෙන්න පුළුවන්. එයා මේ ආත්මේදී ඇත්තටම අපිට හිමි වෙච්ච කෙනාද, එහෙම නැත්නම් වෙනස් විදියකට ඉන්න කෙනෙක්ද කියන එක අපි තීරණය කරගෙන තියෙන්නේ අපිට කලින් අපේ කරපු දේවල් මතම තමයි, අපේ හැසිරීම මතම තමයි. එහෙනම් නිම්හිම් සෙව්වා මාසසරේ කියලා යුගයෙන් යුගයට බැඳලා එන සබඳතා තියෙනවා කියලා විශ්වාස කරනවා නම් ඔබේ ප්‍රේමයට අවංක වෙන්න. එහෙම නැතුනොත් ඒව වෙනත් තැනකදී ඊළඟ ආත්මවලදී ඔබට හමු වෙන්න සිද්ධ වෙන හින්දා

0: අපි දිනේෂ් නානායකර් ගානකෙන ගීතයක් අහන්නේ ඊළඟට. ගීතය ලියන්නේ ලක්ෂ්මන් මල්ලවාරච්චි. කලක් බොහොම ජනප්‍රිය වුණු ගීතයක්. ගීතය මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිතේ. කලින් ගීතයේදී අපිට හුණානේ ලංවී වෙන්වී වරින් වරේ ඔබ හාමා රන්හුයකිනි බැඳුනේ කියලා. මේ ගීතයේදී අපිට ඇහෙනවා සවනට ලංවී හෙමිහිට කොඳුරා ඔබේ සුරත මගේ නලලිතියා.
1: ඔමුනිකා මට මේ ගීතය ඇහෙනකොට මතක් වෙන්නේ මේ 90 දශකයේ ඉතාම ජනප්‍රිය වෙච්ච නවකතාවක් සුළඟ වගේ ඇවිදින් කියලා දිනේෂ් කොළඹගේ ලියපු. දිනේෂ් මේ කතාව ලියන්නේ මුලින්ම තරුණයා පත්තරේට. ඒ දවස්වල ඉතාම ජනප්‍රිය පත්තරයක් තරුණි කියලා ගැහැණුම් බලද්දි තරුණයා කියලා තරුණයන් වෙනුවෙන්ම පොත්පතක් නිකුත් වුණා. මේ කතාවේ තියෙන අරුණිගේ මාලින්දගේ කතාව. අරුණි වයසින් මාලින්දට වඩා වැඩිමයි. අන්නේ එහිඳම මේ කතාව ඒ යුගයේ පාසල් යන යෝන් පෙම්වතුන් අතර යෞවන ප්‍රජාව අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා. මම හිතන්නේ එකපාරකට වැඩි කියපු අය තමයි බහුතරයක් ඉන්නේ. මමත් ඒන් එක් කෙනෙක්. අවසානයේදී මාලින්ද අරුණිව විවාහ කරගන්න ඉන්න දවසේ අසනීපෙන් ඉන්නේ ඇය මිය යනවා. මේ කතාව ටිකක් සමාන වෙන වස්සාන සිහිනේ කතාවකට. ඉස්කෝලේ දෙකක වෙනසක් විතර තමයි බහුතරයක් කියන්නේ. නමුත් එකම වගේ යන කතන්දර දෙකක් තියෙන මේකේ කතාව ඊට වැඩිය රීඩබල් වෙලා තියෙනවා. අරක තියෙන ඉමෝෂනල් පාට් එකට වඩා මේකෙත් එහෙම තියෙන්නේ නැති තැනක් නෑ. ඒ කතාව අවසාන වෙනකොට සුළඟ නිමාවිය කියලා මලින්දගේ දෘෂ්ටි කෝණයෙන් කවියක් ලියනවා. එමෙහෙම ඒ සෙමින් නෙන්න පළවෙනි එකක්ම මම දෙවෙනි සෙමින් නෙකව. සෙමින් නෙන්න මාත් එක්ක හිනා වෙන්න ඇඟිලි තුඩක අල්ලාගෙන මා දැසට එබී ඉන්න මං ආදරේ එකම වරක් මට කියන්න.
0: සෙමින් නෙන්න සොලං රොදක සගවලා මා දෙවියම අරන් යන්න. ඔබේ සෙනෙහස මෙහි සතපා සුවඳ දෙන්න සැඟවේලා.
1: සෙමින් නෙන්න මගේ සිහින මනාලි මහද වෙතට අරන් එන්න. සුළඟ වගේ ළඟට එන්න ඔච්චම් කර හිනා වෙන්න.
0: සෙමින් එන්න පාද කිකිරි සලන්නපා රැහැයනේ හඳන්නපා. අනේ මගේ පුංචි කුමාරේ සුර ලෝකේ සිටින්නේ දැස පියා හඳන්නේ නිසංසලේ නිතන්නේ.
1: සෙමින් නෙන්න පානොතබා අඳුර මැදින් සුළඟ වගේ ළඟට එන්න. මගේ හීන පුංචි මැදුර කඳුළු වලින් පුරවාලා සුළඟ වගේ ඇදී යන්න. ඒ වගේම මේ ගීතේ ඉවර වෙන්නේ සෙනෙහි බිඳුනු සිත සුවපත් කෙරුමට ලොවේ නොමෙත කිසි තැනක ඔසු කියලා ඒ වේදනාවෙන් අවසන් වුණු ප්‍රේමයේ මතකයේ ගැන කියාපාමි.

0: මානවීය ප්‍රේමයේ සංසාරාත්මක වේමන සඳතිය දහර අපි දෙවනි පැයට අවිලා ඉන්නේ. අද ශ්‍රජාවර්ධන පුර විශ්වවිද්‍යාලයේ සිංහල සජන සංවිධානය දෙන ශිෂ්‍යෂ්ඨ කතික චාර්ය ජර්හන්ස් මහලාරිටි කහපොළ මේ ගීත තත්ත්වත් කතා බහට අපිත් එක්ක එකතු වෙන්නේ. පළමු පැය අවසන් ගීතය ඇහුවා දිනේෂ් නානායකගේ හඬින් මගේ ලොවට ඔබ සුලඟවා කියවෙමින්. මේ පැය ආරම්භ කරන්නේ අචුර වික්‍රමරත්නායකයන් ගායනා කරන ගීතයකින්. ඔහුම සංගීතවත් කළ මේ ගීතය ගායනා කරන්නේ ගීතලිව ප්‍රේම කීර්ති දාල්විස් වැඩිපුර නැසෙන ගීතයක්. සඳදිය දහර තුළ අපි මේ ගීත එකතුවත් එක්ක ආරම්භ කළ වැඩසටහන් මාලාවේ පළමු වතාවට තමයි මේ ගීතය අහන්නේ. ප්‍රශ්න ගොඩක් තමයි තියෙන්නේ. අර ගීතය අපිට අවසානයේදී අහුණන එක තැනකදී පැතුම් පැතූ හැටි සිහි වෙයි නිරතුරු අපි එක සෙවනක හිඳිමු කියා කියලා මේ ගීතය කියනවා. දිව්‍ය අතිතුරු එක සෙවනක සැනසෙන්නට පෙරුම් පිරූ පෙර අප හද වූ සෙනෙහස කොතැනක සැඟවුනිදෝ නිසංසලාවේ.
1: අර මොනිකා මට මතක් වෙනවා මේ මෑතකද ජනප්‍රිය කිච්ච ගීතයක් තියෙන්නේ කරුණරත්න දිවුල්ගනේ ගායනා කරන
0: කොහේ හෝ ඔබ නතර වී කාට හෝ ජීවිතයේදී තුටින් නම් මට යටි මගේ නුනට කම් නැති.
1: අනේ ඒකේ අර තුටින් ඉන්නවද කියන කොටස නැතිව ඔබ කොතනද ඉන්නේ කියන එක තමයි ඔහු මේ අහන්නේ. මේකට හේතුව තමයි දැන් මේක කාලෙකදී අපි ප්‍රේමය නිසා නොකරන දෙයක් නෑනේ. නොදැක ඉන්න බෑ සම්පූර්ණ කතාවම කියනවා. සීතල සඳ පිපුණු රැයක ආදරයෙන් උමතු වී බැඳීමා එකෙහි සැතපුණු සොඳුරි කොතනද අද ඔබ ඉන්නේ. ඒ බඳු සබඳතාවන් ඊට පස්සේ අපි අර අලුයමලු කෙළපිඩක් වගේ අමතක කරලා දානවා. එහෙම කරේ කොහොමද කියලාවත් හිතා ගන්න බැරි තරම්
0: මතකයක්වත් නැති වෙන්නේ.
1: එක කාලෙක ඔවුන්ගෙන් තොර ජීවිතයක් අපිට නැති තරම්. එහෙම අපි හිටපු ජීවිතේම අපි ඒ දේවල් අමතක කරලා ලයක් ගිහිලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. අපි එක සෙවණක ඉමුයි කියලා තමයි පෙරම් පුරන්නේ. නමුත් ඊට පස්සේ මේ චැප්ටර් එක සම්පූර්ණයෙන්ම වහලා වෙනත් කෙනෙක් එක්ක වෙනත් සෙවණක අර විදිහම බලාපොරොත්තු එකතු කරගෙන අපි වෙනත් ලෝකයක් ගොඩනගා ගන්නවා. ඉතින් මේකට හේතුව වෙන්නේ මොනිකා මේ එතකොට දුකක් තිබුණේ නැද්ද කියන ගැටලුව අපිට එනවනේ. නමුත් දැන් මේ වෙනකොට ඒ දුක නැති වෙලානේ. ඒ නිසා මේ දුක කියන එක අපිට ඇති වෙනවා. හැබැයි ටිකෙන් ටික දුක අර බැස යනවා වගේ එකක් සිද්ධ වෙන්නේ. ඒ නිසානේ දැන් වෙනත් ලෝකයක් ගොඩනගා ගන්න හැකි වෙලා තියෙන්නේ. අපි නොකළ යුතු දේ තමයි දුක නඩත්තු කරන එක. සමහර වෙලාවට අපි මේ දේවල් නැවත නැවත හිතමින් දුක නඩත්තු කිරීම නිසා නැවත ලෝකයක් ගොඩනගා ගැනීමේ තියෙන අවකාශ අපිට අහිමි වෙනවා. මේ පෙම්වත එහෙම කරලා නැහැ. කාලයක් ගිහිල්ලා ඒක මතක් කළා වුණත් අතීතයේ දිනකදු නොදැක සිටින්නට නොහැකිව අනන්ත රැකවල් මැද ඌව නිබඳ මවෙත ලං වූ අහිංසකාවියේ කොතැනද අද ඔබ ඉන්නේ කියලා කාලයක් ගිහිල්ලා ඔහු මතක් කරන්නේ පොඩි හරි නඩත්තුවක් ඔහුගේ අතේ නොදැනුවත්වම හරි සිද්ධ වෙච්ච හින්දා. ඒ නිසානේ වේදනාව තියෙන්නේ. කාලය අපි උසුපත් කරනවා කියන්නේ මොනිකා මේකටමයි. අපි මේ මතක කාලයක් කැමති හේවා කාලයකට පස්සේ අපිට එහෙම දෙයක් වුණාද කියලා අමතක වෙන තරමටම කාලය අපේ ජීවිතේ

සන්තතිය දහර වෙන වෙන්න අනුග්‍රහකදාකත්ත ලබා දෙන NLP සාඩම්බර ගමන් නියමක වන NLP ලොතරැයි පවුලේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු බවට පත්කර හමාරයි. ධන නිධානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා කන්ද උඩරටින් අලවිකර ලොතරැයි පතකට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කුරුණෑගල මදුරාගඩු පදිංචි ජයග්‍රහකයෙකු වෙත ලබා දීමට NLB වෙතට හැකියාව ලැබුණා. වගේම කඩුවල ප්‍රදේශයෙන් අලවිකර ලොතරැයිපත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභිය බිහි කරන්න හැකියාව ලැබී තියෙනවා. ඉතින් රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින් මේ ජයග්‍රහී අවස්ථාවන් ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය NLB. Peace.

0: ਮਾਚਰ ਸਰਲਾਰੀ ਰਤਨ ਕੀ ਪਦਾ ਸਟੈਨਲੀ ਪੇਰੀ ਸੰਗਤਤ ਕਲੇ ਚਰਨਦ ਮਾਲਨੀ ਨਿਗਿਤੇ ਗਾਇਨਾ ਕਰਨੇ ਅਚਰ ਵਿਕਰਤਾ ਕੇ ਨਹ ਹੋ ਮੇ ਪ੍ਰਸ਼ਨ ਪੱਤਰਕ ਮ ਤਿਬਨੇ ਇਹ ਪ੍ਰਸ਼ਨ ਵਲਟ ਪਿਲਜ਼ਰੂ ਸਪੇਨ ਪੇਮਤੀ ਦੇ ਮੇ ਇੰਨੀ ਕੇ ਲਹਿਤਨ ਮੇ ਗੀਤੇ ਅਤਲੇ ਕੋਤਨ ਦਾ ਦੋ ਬ ਇੰਨੀ ਕੇ ਲੈ ਇਹ ਗੀਤੇ ਦੀ ਅਹੋਏ ਮੇ ਗੀਤੇ ਅਹੰਨੇ ਏਕਮ ਤਮੈ ਕੋਤਨ ਦਾ ਉਬ ਇੰਨੀ ਕੋਤਨ ਦਾ ਮਾਈ
1: ਦੇਦਰਾਵਿ ਅਪਈਏ ਦੁਟੁ ਫੇ ਪਾਰਾ ਦੇਸੀ මේ ගොඩ නගපු එක සෙවෙනක සැනසෙන්න පෙරම් පුරපු පාරාදීසි බිඳ වැටිලා දැන් කොහෙද ඉන්නේ කියලාවත් හොයාගන්න බෑ. මේව දෙමාපියෝ මැදිහත් වෙලා රටවල් දෙකකට ගෙනිහිල්ලා වෙන්න පුළුවන්, තැන් දෙකකට ගෙනිහින් වෙන්න පුළුවන්. කොමන ආකාරයෙන් හෝ මේ ප්‍රේම කතාව බිඳ වැටිලා. හැබැයි අපි කලින් ගිහේ පෙම්වතා එක හිත හදාගෙන කාලෙකට පස්සේනේ ආවර්ජනය කරන්නේ. ඇයට ඒක නොහැකි වෙලා තියෙනවා. ඇය කියන්නේ අඩසඳ මෝරා එන මුදු එළියේ ඔබම හිනහෙන්නේ. අර අපි කලින් ගියේදි කිව්වනේ මුලින්ම පටන් ගන්නකොට සඳේ එළියට හිනහෙන්නට එපා කියන්න කියලා. ඒ ගීතයේදිත් කියනවනේ මේ ඔක්කොම දේවල් මදපවන්නට එපා කියනවා, වසන්තයට එපා කියනවා, ගම් ඉවුරට. මොකද මේ හැම දෙයක්ම ඔවුන්ගේ ප්‍රේමයේ සාක්ෂි විදිහට හිටපු අය, සාක්ෂි දරපු අය. එහෙනම් ඒ හැම තැනක්ම දකිනකොට ඇයට මේ මොහොතේදී හෝ සිහිපත් වෙනවා. ලං වූ මොහොතින් හැබැයි සිද්ධ වෙන්නේ මොකද? ලං වූ මොහොතින් සඳට මුවාවි සැඟවේ ඔබ අඳුරේ. පේන වුණාට එක පාරක ශනේන් නැති වෙලා යනවා. සුන්වේ ප්‍රාර්ථනා. අර ප්‍රාර්ථනාව සුන් වෙන බවත් ගීත රචකයා කියනවා. හේතුව තමයි දෙසවන් රවටා මහ වනවදුලේ රහසේ ඔබ වියකේ තවදුරටත් මේ ප්‍රේමේ යථාර්ථයක් නෙමෙයි. එහෙනම් බලාපොරොත්තු වෙන කිසි දෙයක් වෙන්නේ නැතුව ප්‍රාර්ථනා සුන්වන්නේ ඒ ප්‍රේමය මේ වෙනකොටත් බිඳී ගිහින් අවසන් හින්දා.
0: ආරාධනායක නායක මේ ගීත ලියන්නේ

0: රලේ කෙහෙරැල්ලත් රඟ දෙනවා මද පවනේ.
1: උමනිකා දැන් මේ පරිසරයේන බොහෝ අයට වස්තුත විශ්ව වෙනද ඒක හින්දා අපිට සඳදිය දහරේ ආරම්භක ගීතේ හඳ තියෙන ගීත කොයිතරම් අපි
0: හොයාගෙන
1: එනවද?
0: ඒ තවත් තියෙනවා ඉස්සරහට.
1: තවත් ඉස්සරහට තියෙනවා. ඉතින් සඳ නැති ගීයක් නැති තරම්. සඳ කියන්නේ පෙම්වතුන් ගැන කියනකොට ප්‍රේමයේ වෙනුවෙන් සැදී පැහැදී සිටින කෙනෙක්.
0: බැරි වෙලාවත් පෘථුවියට උපග්‍රහයක් හිටියේ නැත්තම් එහෙම.
1: තරු එයිනේ. තරුවත් එයි අඩු ගන්න. ඉතින් මෙතනදි කියන කොමුතුලියේ සඳ එළියේ නැහැ වෙන. මල් ලඳුනේ ඔබේ ඇසුර සුවදෙන. අර දිවා කාලේ පිපෙන මලක් ගැන නෙමෙයි ඔහුගේ ආශක්තභාවයේ ආකර්ෂණය යොමු වෙලා තියෙන කාගෙවත් ඇස නොගැසෙන පුංචි මලක්. මේ කවුමදියේ චූටි මලක්. මේ කවුමදියට තමයි ඔහු කැමති වෙන්නේ. එහෙම අය ඉන්නවා. සමහර තරුණයෝ ඒ තෝරාගෙන ඉන්න යුවතියන්ව දකිනකොට අපිට හිතෙන ඇයි දන්නේ නේ
0: තේරෙන්නේ
1: කියලා.
0: මොකද හේතුව?
1: හේතුව කියලා. මොකද ඒ වගේ නිකන් අර ඉතා සූක්ෂම නිරීක්ෂණ ටික ඒ ප්‍රේම සම්බන්ධය ඔවුන්ගේ හිත ඇතුලේ තියෙනවා.
0: හැබැයි සමහරවිට මෙහෙමත් තියෙනවනේ සමහර වෙලාවට තමන්ගේ පූජාසනයට තෝරගන්න බලාපොරොත්තු වෙන්නේ කිසිම ඇසකින්වත් ඉඳුල් නොවූ මල් බලාපොරොත්තු වෙන සමහර පුද්ගලිනුත් ඉන්නවනේ. තමන් කොයිතරම් අනුන්ගේ පූජාසනවල මල් කියලා තිකලා වුණත් තමන්ගේ පූජාසනයට එනකොට පිවිතුරු මල් විතරක් මොහොන අය තිනේට. ඒ නිසා සමහර විට ඒ වගේ කොන්දේසි පනවල ඒ වගේ මතුපිට දේවල් පරීක්ෂා කරලා බලලා තෝරගැනීම කරනවා වෙන්නත් බැරි නෑ.
1: ඔව්. මොකද මෙතන බැල්මකින්වත් වෙන කාගෙවත් ඇස නොගැටුණු කෙනෙක් තමයි මේ පෙමතා තෝරගෙන තියෙන්නේ. ඒ නිසාම ඔහු කියනවා ඉන වටකර නෙරිය තැබුරන් සේලේ ගෙල වටකර දිදුලනවා මුතුමාලි. දැන් මේක අපිට මවන්න වෙන මොනක රාත්‍රියනේ. දැන් මේ සඳේරියෙන් නෑ වෙන රාත්‍රික තමයි අපිට චිත්‍රූප මැවෙන්නේ මේ තරුණිය ගැන. සිව්මෙලියේ මුදා හරපෝ ඔබේ වරණේ කෙහෙරැල්ලත් අඟ දෙනවා මදපමණේ කියන්නෙම ඒ පුංචි පුංචි ඩීටේල් පවා නිරීක්ෂණය කරන්න ඔහුට පුළුවන් වෙනවා. කාගෙවත් ඇහැක බැල්ම තමා වටා නැති ඔවුන් වටා නැති අවස්ථාවක් නේ රාත්‍රිය. ඒ රාත්‍රිය මොකද ඉස්සන ගීතයේදීත් එහෙම රාත්‍රියක තමයි ඇය සිහිපත් කරන්නේ. ඇයට ඒ මද පවන අරගෙන ඉන්නේ ඔහුගේ කටහඬ නිකන් කතා කරනවා වගේ ඇහෙනවා. මෙතන ඊට වැඩිය වෙනස් විදියකට ඇයව ඒකට ගැහණියෙකුට කටහඬ ගේනකොට පිරිමියාට ඒ මද පවණියගේ කිහෙරැල්ලත් එක්ක එන රාගාන්විත ප්‍රේමණීය හැඟීමක් දනවන. ඒක තමයි අර ගැහණු පිරිමි අතර තියෙන සිතුම් පැතුම් වල මවා ගැනීම වෙනස් වෙන්නේ. එහින්දා ඇය ගැන ඔහුගේ හදවතේ තියෙන හැඟීම ඔහු කියනවා පාළු අඳුර මකා දමා රන් තරුවේ පායා එන්න හදමැදුරට ඔබ මාගේ. මේ තෝරා ගැනීම කරන්නෙම ජීවිතේ තමා සන්තක කර ගැනීමේ බලාපොරොත්තුෙන් උනත් කිසියම් හේතුවකින්ද ඒවා බිඳෙන බව අමතක නොකර

0: ප්‍රයටයි විනාඩි 29යි.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: package rasak. SLT Mobitel Fiber.
1: Youth again noya ge future ekata plus point ekak. RDB Youth Plus. Vishesha pratilabha rasak samagin youth ekata ma set wenna banking partner. RDB Youth Plus kinuma. Oba winuwenma.
2: Oba sihina dakina anagathe randa pavatinne. Oba adariya padawana seemawan matai. Seema ikmama noyanna.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
4: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: Youth again ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
5: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
6: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
7: අපි සොයන්නේ නුඹේ හඬයි.
6: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
8: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්හඬ ක්‍රීඩා පිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හඬින් ක්‍රීඩා පිටිය.
9: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
10: ලොවක් සනසන ඔහු.

0: ප්‍රයටයි විනාඩි 35යි.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
2: ලක දහගෙන සඳ දිය දහර සඳකිමින් ඔබට ජාතක ලොතරැයි මණ්ඩලය ගැන මේ මතක් කරන්නේ. මේ වසර තුළ ගෙවී ගිය මාස 7ක කාලය තුළ ධන නිධානය ලොතරැය තුළින් සුපිරි ත්‍යාගලාභීන් දෙතෙනෙක්, 120 ත්‍යාගලාභීන් 35 දෙනෙක්, 200 ත්‍යාගලාභීන් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා පටන් ගත්ත සන්නේ බෝනස් තුලින් ගෙවිගිය මාස 5ක කාලය තුළදී 10,000 ත්‍යාගලාභීන් 1,327 දෙනෙක් බිහි කරන්න NLB අපට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින්, බලන බලන තැනින් ධන නිධානය ලොතරැය්‍ය වැඩි වැඩියෙන් මිලදීගෙන මීළඟ කෝටිපතියා බවට පත්වෙන්න. ඔබත් කෝටිපතියෙකු, 20 ලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ජාතිය මහත් ධන සම්පත ධන නිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කර ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලය
1: සඳ දිය දහර
2: සමග ලකඳහගෙන ඔබ ඉන්නේ ඩෝමා පැකින් මැෂින්ස්. ඔබේ අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් උසස්ම තත්වයේ ඇසුරුම් කිරීමකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පෙළක් දැන් මාක්ස්මන් හෝල්ඩින්ස් ඔබට ලබා දෙනවා. ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයන් දක්වා ඇසුරුම් කළ හැකි යන්ත්‍ර මේ අතර තියෙනවා. වැකුම් සීල යන්ත්‍ර, ද්‍රව ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, කුඩා කැබලි සහ කුඩු වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර, ඒ වගේම ධාන්‍ය වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර. ඉතින් ඩෝමා පැකින් මැෂින්ස් ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011 1 7 9 5 7 9 දුරකථන අංකයට

0: මානවීය ප්‍රේමයේ සංග්‍රහාත්මක වෙන්වන සඳතිය දහරාදරණ හගිනෙන ඔබ ශ්‍රජාවර්ධන පුර විශ්වවිද්‍යාලයේ සිංහල සාජන සංවිධාන අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංසමාලා රෙටිකහපල ගෞරවනීය සහභාගීත්වය අදත් අපිට ලබා දෙනවා. අපි සඳතිය දහර අවසන් අර්ධයටයි මේ ඇවිල්ලා ඉන්නේ. ප්‍රතිපදර්මදාස ගානක නිගිතක් අහන්නේ රත්මලි බන්දර ගුණ වර්ධන කිතෙල් ලියන ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතය. දැන් අපි විරාමයට කලින් ඇහුව දීපිකා ප්‍රදර්ශනී ගායනා කළ ගීතයේදී කියවනේ සිත කිනි අවුලා පියවර අහුරා අසරණ කරදා ඉවත ගියේයි කියලා. මේ ගීතයේදී ප්‍රදීප ධර්මදාස මෙහෙම කියනවා, නිදි නැති සිත කිනි අවුලන සැද මාරුතයක් විය ඔබ මට.
1: ඕ දැන් මොකද සිහිනේ දොරකඩ පිපෙයි කියලා බලාපොරොත්තු වුණත් එහෙම පිපෙන්නේ නැති පැතුමක්. ඉතින් සමහර අය ප්‍රේම කරන්න එනකොට මොනිකා කියනවා මම විවාහ වෙන්න නම් කැමති නැහැ. මේක දීර්ඝකාලීනව කරන්න බෑ. අපි මේ මොහොතේ විතරක් ආදරය කරමු. අන්න එහෙම අය වෙනුවෙන් තමයි මේක දෙන නොපිපෙන පැතුමක් ඔබට. මේ සබඳතාවක් පවත්ව ගන්න, ඒ සබඳතාවේ සතුට විඳින්න එහෙම කැමති. හැබැයි අනාගත ප්‍රාර්ථනා දෙන්නේ නැහැ. එහෙනම් ඇය කියන්නේ එකයි, නිදි නැති සිත ගිනි අවුලන සැඩ මාරුතයක් විය ඔබ මට. අනාගතයේ පිළිබඳ ප්‍රාර්ථනාවකට හෝ අනාගතයේ මේක අවසානයක් දක්වා හිතන්න බැරි තරම් සැඩ මාරුතයක්. කලින් ගීතේ කිව්වෙත් ඒකයි, සිත ගිනි අවුලා පියවර අහුරා අසරණ කරදා ඉවත ගියේ. දැන් හිත ගිනි ඇවිලීමත් එක්කම ඇයගේ අනාගතයේ තියෙන ඊළඟ පියවර ඇහැරෙනවා. මොකද දැන් වෙන ප්‍රශ්නකට උත්තර හොයන්න එපේ. මේ ගින්දර නිවනවා මිසක් ගමනක් යන්න බෑ. මේ පෙම්වතියට කොහොමත්ම ගමනක් යන්න බෑ. මොකද ඔහුගේ ප්‍රේමය කියන චණ්ඩ මාරුතේ සිද්ධ වෙන්නේ ඇගේ ජීවිතය අර ප්‍රශ්නාර්ථ ගොඩාක් එක්කලා ඇගේ නිින්ද නැති කරන එකම තමයි. මේ තරම් කඳුළු වර්ෂා, මේ තරම් මේ සොඳුරු යෞවනයට හොඳ ප්‍රශ්නයක්. සොඳුරු යෞවනයට තියෙන්න ඕනේ කඳුළු වර්ෂා නෙමෙයි, සිනහසරල් සතුටින් ඉන්න. හැබැයි යෞවනයට මේ ප්‍රශ්න එන්න ගන්නේ අපි හෝමෝනත් එක්කලා, අපේ ශාරීරියේ වැඩිමත් එක්ක, අපේ ජීවිතේ හිටපු අර බෝනික්කෙකුට ආදරය කරගෙන සෙල්ලම් කරපු හිටපු ළමාවිය ඉවර වෙලා ප්‍රේමය පිළිබඳ හැඟීම් සමුදායන් අනිකා විරුද්ධ පාර්ශවයන් තියෙන ආකර්ෂණය වගේ සිතුවිලි වැඩෙන්න ගත්තත් එක්කලා ඒකත් එක්කලා එන ඊළඟ දේ තමයි මෙන්න මේ කියන දුක වේදනාව, අහිමි වීමේ වේදනාව, තමා සන්තක කර ගැනීමට තියෙන ආශාව බෝනික්කගෙන් යනවා පුද්ගලයක පුද්ගලයාම හොයමින් යනවා. ඒකෙන් අවසානේ මොකද වෙන්නේ? ජීවිතයේ මැකෙනව පසේ සඳ විලසට, මේ සඳක් අවපසේ මැකිලා යනවා කියලා අපි දැනගෙන හස දිහා බලන් අමාවක වෙනකොට හඳ නෑ කියලා. හැබැයි අපි ඒක පිළිගන්න කැමති වෙන්නේ නැහැ. මේ යෞවනයට වෙලා තියෙන්නේ මේ පිළිගන්න අකමැති දෙයක් සිද්ධ වෙමින් පවතින බව දැන දැනම මේ වේදනාව දරා ගන්න එක. අයහන්නේ අවසානයේදී සෙනෙහසින් වඩිනා හද සුවඳ කෝ කොතනද? කොතනදද? කවදද? මාව තේරුම් ගන්න කෙනෙක් මට හමු වෙන්නේ, මගේ හදවත හඳුනා ගන්න කෙනෙක් මගේ ජීවිතයට එන්නේ කියන එක. ඒක අදත් හෙටත් අනාගතේ තා ඒ AI යුගයේද ඊට වැඩිය තාක්ෂණික යුගයක් වුණත් මොළේ මිනිස්සු කොච්චර දියුණු වුණත් මෙන්න මේ දේ නම් සිද්ධ වෙන එකක් නැති වෙවි. එහෙම සිද්ධ වෙන නම් මිනිස්සු විදිහට මීට වඩා දියුණු වෙලා ආදරයට ආදරය කරන්න පුරුදු වෙන්න ඕනේ.

ගීත් පද එම්ක රොක්සාමී සංගීතත් කළේ චෙමිල්ටන් පෙරනමේ ගීතය ගායනා කරන්නේ. කල්යාණී ඔබ නෑසු කතාවක් කියන්නම් කියලා තමයි මේ ගීතය කියන්නේ. ඔහුගේ සැබෑම බිරිඳගේ නමින් මේ ගීතය ලියවිලා තියෙන්නේ. ප්‍රදීප ධර්මදාස කිව්වනේ මෙහෙම මේ ගීතය තුළදී, රයින් රය දිගු කාලයක් වී මේ තරම් ඇයි දුකක් ඔබ අහිමිව කියලා. මේ ගීතයේදීත් කියනවා අහිමි වේයයි කියන බය හිතේ තිබුණ හැටි. මතු කවර දිනකදී හෝ මට ඔබ අහිමි වේයයි කියලා කියලා තියෙන හේතුව තමයි මේ අහිමි වීම ගැන තියෙන ගැටලු. දැන් රයන් රය දිගු කාලයක් කියන අර වගේ අර වික්ටර් රත්නායකයන් ගායනා කරපු ගීතේ වගේනේ. කොතනද ඔබ ඉන්නේ දැන්? කාලය රයන් රය දිගු වෙලා කොච්චර කාලයක් ගියත් ඒ මතකේ තාම තියෙනවා. දැන් මෙතනත් කියනවා රයන් මේ තරම් ඇයි දුකක් ඔබ අහිමි වෙලා තාම දුක තියෙනවා. ඒකට හේතුව තමයි අපි දුක නඩත්තු කරමින් දුකට පවැත්වීමක් ලබා දෙවනවා. දැන් අපිම හිතනවා, අපි සමහර වෙලාවට ඒ ගැන හිතන සින්දු අහනවා, එයා හම්බ වෙච්ච තැන්වලට ගිහින් බලනවා, එයා වගේ අය දැක්කාම ඒ ගැන හිතනවා. එතකොට අපි මේ දුක නඩත්තු කරමින් ඉනවා. ගිය මනුස්සයට යන්න දීලා ඒක ඉවර කරන්න අපිට කැමැත්තක් ඇති වෙන්නේ අපේ හිතේ ස්වභාවයකයි. හිත දෙයකට ඇලුනහම ඒ දෙයම ඉල්ලා සිටිනවා. අපි කරන්නේ ඒකට තවත් පොහොර දාලා ඒ අවස්ථාව තව උත්කර්ෂයට නංවන එක. අපි නොදැනුවත්ව මේ දේ කරනවා. දැන් මෙතනත් ඒක වෙයි කියන බය තමයි ඔහුට තියෙන්නේ. ඒකයි ඔහු අහිමි වේයයි බීතියෙන් තමයි ඔහු ඉන්නේ. හැබැයි ඒක වෙන්නත් ඔහු ඇය ඔහුගේ භාරයා වෙලා තියෙනවා. ඒ හින්දා ඔහු කියන්නේ කල්යාණී ඔබ නෑසූ කතාවක් කියනවා. මෙච්චර කාලයක් කිව්වේ නෑ ඔහු මේ ප්‍රේමයේ ඉඳලා තියෙන්නේ මේක නැති වෙයි කියන බයෙන් කියලා. ඒ කියන්නේ මේක පෙම්වතුන්ද ගැහැණුද පිරිමිද කියලා වෙනසක් නෑ. සබදතා ඇතුළතදී එයයි ජීවත් වෙනම මේක නැති වෙයි කියන බය. මොකද ඒ නැති වුණාට පස්සේ ඇති වෙන දුක්ඛන්දරාවල් දරා ගන්න මිනිස්සු ලෑස්ති වෙන්නේ නැහැ. දැන් මේක ඇත්ත කතාවක් කියලා මේක තවදුරටත් අපිට පැහැදිලි වෙනවා. මගේ හිතට එකඟවයි මේ මා කියන දේ කියන්නේ ඔබේ ආදරබර මහිමේටයි ගීලිය වෙන්නේ. රස උල්පත සිඳ ඇයි හදවත සසන කරන්නේ? ඉතින් මේ හැමෝම අහන එකම ප්‍රශ්නේ තමයි සබදතාව ඇතුළේදී වේදනාව නෙමෙයි ගේන්න ඕනේ ආදරේමයි. ඒකයි කියන්නේ මේ රස උල්පත තියෙන ආදරය ඇතිවීම තුළ ඒක බිඳන්න එපා. එහෙම වුණොත් හදවත දුක් වෙනවා. ඒ දුක් වීමේ කතාව තමයි අර නිදි නැති සිත ගිනි අවුලන සැඩමාරුතයක් බවට පත් වෙන්නේ. සිත ගිනි අවුලල පියවර අහුරන්නේ ඒකමයි. එහින්දා ප්‍රේමය ඇතුලේ අහිමි වේයයි කියන බීතිය තියාගෙන සබඳතාවක් පවත්වගෙන යන්න එපා. මොකද එතනින් වෙන්නේ ඔබ හැමදාම මේ බීතිය සැකේ වෙනවා. ඊට පස්සේ තමයි සැක කරන්න ගන්නේ. ඔය ආරයත් එක ගියයි මෙයා ඒ වගේ ජීවිතයට එහෙම අහන්න වෙන්නේ අර බීතිය.

0: අද සඳදිය දහර තුළ අප අහන විඳින අවසන් ගීතය ගැටවරයෝ චිත්‍රපටයේට අතරතුරු ගීතයක් මේ ගීතේ අපිට මේ පඬිත් අඹදේවයන්ගේ හනිනුත් ඇහෙනවා ගීතේ මේ ගීතයම මේ වචනම ඒ වගේම කලසුරි ලතාවල්පොලගේ හනිනුත් ඇහෙනවා අද අපි අහන ලතාවල්පොල ගයන ගීතය මඩවැලස් රත්නායකයන්ගේ ගීපද අචර පඬිත් අඹදේවයන්ගේ සංගීතය හීනහතක් මැද විමනක් සතුටයි කලින් ගීතේදී මිල්ටන් පෙරරකවන අද ඒ දුක ගැන ශෝක සුසුම්බල් හිතේ කින්දර බවට පත්ලා දෙනවා කියලා ශෝක සුසුම්බල් මේ ගීතේ තියෙන ශෝක සුසුම් ගඟ ඉවුරු තලාලා අකාලයේ වැසෙදිය ඇද හැලිලා
1: ඕමනික හීන හතක් මැද තමයි මේ විමනක් හදන එකක් නෙමෙයි සිහින සතක් කියන එක අපිට මතකයි වික්ටර් රත්නායකනුත් ගයනවා හීන හතක් දුටුවාමම සත් දවසක් එක විලසට එක සිහිනක ඔබ සිටියා සිගණියකසේ කියලා. මේ හී හතක් දෙකීමේ කතාව තියෙනවා ජන විඥානය ඇතුලේ තියෙන. ඒ හීන හත මැද තමයි විමනක් හදාගෙන තියෙන්නේ. ඒ විමන ආදරේ බලාපොරොත්තුත් එක්කලා හැදෙන විමන පොඩ්ඩක්වත් අපි ඒකට ගැටලුවක් වෙන දේවල් එකතු කරගන්නේ නැහැ. හින්දා කියන්නේ සීත සඳුන් සුවයේ තුල මෙවන. ඒකෙන් හිතට ශරීරයට පීඩා දෙන දේවල් ලෙකේ නැහැ. ඒකෙන් ශරීරයත් හිතත් සතුටෙන් ඉන්නේ. වාසනාවේ මල් හදවත පිපුණා. ගීතනාද දෙව්ලෝකෙන් එහුණා. යෞවන ප්‍රේමයතරින් මේ වගේ ප්‍රේම කතා හැදෙන්නේ මොකද? අර වටපිටාව ගැන, මේ වැයින ගැටලු ගැන, සමාජ ආර්ථික ප්‍රශ්න ගැන අපිට හිතෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් ඒක සොඳුරු සිහින ලෝකයක්. ඒ වගේ ලෝකයක් තමයි මේ පෙම්වතියත් හදාගෙන තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ ඊට පස්සේ සිද්ධ වෙන දේ. නීල නුවන් ගැප සූක වලාවෝ වේදනාව ගෙන හදාඹරෝරේ. ඈතින් පොරකාතර පියඹරේ දැසේ කඳුළු වැල් රෝලා වගේ. හොඳටම අඬන්න සිද්ධ වුණා කියන එක කලාත්මක විදියට කියලා. ඒ වේදනාව නිසා මේ අකාලයේ වැහිදිය වැටිලා ශෝක සිසුම් ගඟ යුරු තලලා තමන්ගේ ජීවිතේ කියන්නේ මේ පැහැදිලිවම මේ කියන්නේ මොනිකා ආදර කතාව සුණු විසුණු වෙලා අර විමානේම දෙදරලා ගිහිල්ලා ඉවරයි. ඉතින් මේ වගේ දේවල් වෙන්න පුළුවන් අපි මිනිස්සු විදිහට පවතිනකොට සමහරවිට අපිට පස්සේ හිතෙනවා මේ කතාව නැති වෙලා මෙයා තමයි මගේ ජීවිතේ රෙන්ඩ හිටපු හොඳම කෙනා කියලා. කලින් එක්කෙනා තේරුවෙත් අපිමයි ඊළඟ කෙනා තෝරන්නෙත් අපි. ඒ සම්බන්ධතාවය ඇතුළ විවාහ වෙලා දරුවෝ මල්ලු හම්බුනාට පස්සේ තව කෙනෙක් තෝරන්නේ
0: අපිම
1: තමයි. ඒකේ තේරුම තමයි ලේසියෙන් තෘප්තිමත් කරන්න පුළුවන් හිතක් නෙවෙයි අපිට තියෙන්නේ. එහෙනම් මේ හිත අඳුනගෙන ඒ හිත තේරුම් අරගෙන හිතත් එක්කල කරන සංවාදය ඇතුළේ අරගලයෙන් පරාජය නොවී ඔබේ ආදරයට ආදරේ ඉඩ දෙන්න කියලයි සඳදිය දහර මේරයෙත් ගලන්නේ.
0: හිත දහස්වරක් එකම දේ කියද්දී වුණත් ඔබට පුළුවන් නම් හොඳ සිහියෙන් එකවරක්වත් ඒ ගැන හරියට කල්පනා කරන්න මං හිතන්නේ එකවරක්වත් කාගින්වත් සමාව ගන්න සිදුවෙන සිදුවීම් කරගන්නේ නැතිව ඒ වගේම ඔබටත් පසුතැවෙන සිදුවීම් ජීවිතයට එකතු කරගන්නේ නැතිව මේ ගමන හිතත් එක්කම ඉස්සරහට යන පොළවන් වේවි ආදරෙන් අපි නැවත හමුවෙනවා තවත් ආදරණීය දවසක මේ විදිහටම ඔබව සතුටින් ඉන්න ප්‍රාර්ථනා ඔබට සුබරා

0: විඳින්න.
1: සඳදී දහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති.
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. Lowak Sanasana O.

0: නොමියන හඬ
1: ආතරින් ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: සම්වරය අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දු
2: අම්මා බොන්න මොනහරි කෝල් මොනහරි
3: මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ සාවි
4: ගම්පලාත්තල මිනිස්සු හරි
5: සරලයිනේද
1: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය

0: ආයුබෝවන්. හිතක විශ්වාසය තමයි හැමදාමත් ජීවිතයක ජයග්‍රහණය. විශ්වාසයෙන් ලොතරැ දිනුම්වර අටකින බෝ දෙනවන්න අපි අදත් සෝදානම් හිතවතුනි NLB ජාතික ජයවර්ණය. ඔබ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාවද අපිට ලබා දෙනවා ප්‍රියංගිකා ලක්මාලි මහත්මිය. එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී W ශ්‍රියානි මෙනවිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියානි පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩෝල වීරසිංහ මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී BC ප්‍රියංගනී පෙරේරා මහත්මිය. එහෙනම් මුලින්ම දිනු මදිමු NLB ජය. අපි තෝරන වාසනාවන්ත අංක මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් අතර සල්ලි ඔබට දිනා ගන්න පුළුවන් NLB ජය වාසනාවන්ත 567 වන දිනුම් වාරය දැන්. ඉංග්‍රීසි අක්ෂරයේ සහ ජයග්‍රාහී අංක 4 අපි තෝරන්නේ. අද ඉංග්‍රීසි අක්ෂරයේ B වාසනාවන්ත අංක 3-4-7-4. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැය NLB ජය මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභෙන් 326 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාගලාභෙන් 8,253 දෙනෙක් බිහි කළා. අපි බොහොම ස්තුතියි. දැන් කියනවා ඔබ ජය ලැබූ හැටි. රුපියල් 105 බැගින් දෙදෙනෙක් දිනා ගත්තා. ඒ ලොතරැයිපත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් PGD බණ්ඩාර කටුදෙනිය, MG සරත් පෝණ්ඩලු ඔය. වාසනාවන්තයින් 36 දෙනෙක් රුපියල් 50,000 බැගින් අද දිනා ගත්තා. සමස්ත වාසනාවන්තයින් 79,625 දෙනෙක් අතර රුපියල් 71,77,201 මුදලක් අද NLB ජය 567 වන දිනුම් වාරයෙන් අපි බෙදා දුන්නා. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන වාසනාවන්ත 1608 වන දිනුම් වාරය දැන්. එහෙනම් අපි සෝදානම් හඳහන ඔබේ වාසනාව වෙන්නේ. ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. කන්‍යා ලග්න සංකේතය අද ඔබට වාසනාව ගෙනාවේ. ජයග්‍රහී අංක 4 අපි තෝරගමු දැන්. අංක 27 පළමු ජයග්‍රහී අංකය අපි තෝරන්නේ දැන් දෙවන වාසනාවන්ත අංකය. අංක 47 අංක 27 අංක 47 ඔබට වාසනාව ගෙනාවා. අපි බලමු ජයග්‍රහී තුන්වන අංකයේ කුමක් වේද කියලා. අංක 56 අපි දැන් තෝරන්නේ සිවවන ජයග්‍රහී අංකය. අංක 36 ශ්‍රී ලංකාවේ නාමය ලොව පතුල කරවන ක්‍රීඩා ශිෂ්‍යයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා අරමුදලට දායකත්වය ලබා දෙන සහ අපේ රටේ උදව් අවැසීම සමාජ කොටසක් වෙත සත්කාර මෙහෙකර යෙදෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරිතයාග ලබින් 11 දෙනෙක් බිහි කරලා අවසන් බලමු. එහෙනම් අද වාසනාව ගැන රුපියල් 110ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වාසනාවන්ත ලොතරැපත ඔබට අල්විකලේ වඳුරඹ අලෙවි නියෝජිත ධනුෂ්ක සංජීව. ඒ සමග සමස්ත ජයග්‍රහකයන් 138,941 දිනක් අතර රුපියල් 94,75,381 මුදලක් අපි බෙදා දුන්නා. ලග්න සංකේතයත් ගලපගෙනම මුදල් තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. හඳහන හිට ඔබේ සුපිරි ත්‍යාගය රුපියල් 36,38,331.70ක්. හැමදාමත් එක වගේ රටටම සෙත සදන හැමදාමත් එක වගේ සත් දිනම ඔබට ජයනිය තොබේ ලොතරැයිය ගෝවිසිත මේ වාසනාවන්ත 4,541 වන දිනුම් වාරය. හරි එහෙනම් අපි යමු දිනුමැදීමට. ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. W ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. ගෝවිසිත වාසනාව තහවුරු කරන ජයග්‍රාහී අංක 4 අපි තෝරගමු දැන්. ගොවිසෙත පළමු ජයග්‍රාහී අංකය අංක 63. ඉංග්‍රීසි අක්ෂරය W පළමු අංකය අංක 63. අපි තෝරමු දෙවන වාසනාවන්ත අංකය. අංක 13 පළමු අංකය අංක 63. දෙවන අංකය අංක 13. අපි තෝරමු තුන්වන වාසනාවන්ත අංකය. අංක 3 ගොවිසෙත වාසනාව තහවුරු කරන අවසාන ජයග්‍රාහී අංකය කුමක් වේද බලමු අපි. අංක 21 කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසිත ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභෙන් දෙදෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභෙන් 73 දෙනෙක්, 250,000 ත්‍යාගලාභෙන් 975 දෙනෙක් බිහි කළා. ස්තුතියි. බලමු ගොවිසිත වාසනාව ගැන දැන්. රුපියල් 120ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළේ කුරුඳු ගහ හැතැප්ම අලෙවි නියෝජිත S පත්මිනී කුසුම්. ඉංග්‍රීසි අක්ෂරයේ සමග ජයංක තුනක් ගලපගෙන රුපියල් 250,000 දිනා ගන්න මන ලොතරැයියකින් ඒ ගොවිසෙත විතරයි අද වාසනාවන්තින් 5 දෙනෙක් රුපියල් 250,000 බැගින් දිනා ගත්තා. ඒ ලොතරැයිපත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් HMS දයාසිරි කළුතර, ජනක් චන්දන මාතර, W රණසිංහ මාලිගාවත්ත, NYS රත්නවීර හොරණ සහ WS කල්යාණදාස අම්බලන්තොට. අද වාසනාවන්තයින් 127,714 දෙනෙක් අතර රුපියල් 1,977,880ක මුදලක් ගොවිසෙතෙන් බෙදා දුන්නා අපි. හෙට ගොවිසෙත දිනුම් වාරය 4,542. හෙට ගොවිසෙත සුපිරිත්‍යාගය රුපියල් 8,13,54,927.7. දවස සුබයි, සිහින දිනයි. ඔබට තෑගි වැඩියෙන් දිනා ගන්න පුළුවන්. ඔබ ගන්න මොන ටිකට් එක කතා දෙකක් නැහැ. සුබ දවසක්. සුබ දවසක් ලොතරැයිය. තෑගි රසක් දැන් ඔබට දිනා ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදු රුපියල් 105ක් දිනා ගන්න පුළුවන්. රුපියල් 50,000 තෑගි දිනා ගන්න අතර වාරේ ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපගෙන රුපියල් 25,000ක් දිනා ගන්නත් දැන් ඔබට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අලුත් උණු සුබ දවසක් ලොතරැයිය. තව මුදා තෑගි රසක් බොහොම පහසුවෙන් දැන් ඔබට දිනා ගන්න පුළුවන්. එහෙනම් ඔබට සුබ වේවා. අද වසනාවන්ත 415 වන දිනම් වාරය. සුබ ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. සුබ දවසක් ලොතරැයියේ අද සුබ ලග්න සංකේතය. සුබ ලග්න සංකේතේ වෘෂභ. අපි දැන් සුභාංක 3ක් තෝරගමු. පළමු සුභාංකයේ අංක 27, දෙවන සුභාංකයේ අංක 25, තුන්වන සුභාංකයේ අංක 36. රුපියල් 25,000ක් ඔබට දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාගාංකය අපි දැන් තෝරන්නේ. අද ප්‍රවර්ධන ත්‍යාගාංකය 5,491. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජු ඒකබද්ධ අරමුදලට දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වර්ෂයේ රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයන් 306 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාග ලාභින් 1,608 දෙනෙක් බිහි කළා. මොමිසෝති, මේ කියන්නේ අද වාසනාව ගැ. රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් ඔබ අද දිනාගත්තේ වාසනාවන්ත ලොතරැප්පත ඔබට අලෙවි කලේ බැලි විට අලෙවි නියෝජිත WA ලක්ෂ්මන්. වාසනාවන්තයින් 8 දෙනෙක් රුපියල් 50,000 බැගින් අද දිනාගත්තා. ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපගෙන රුපියල් 25,000 බැගින් වාසනාවන්තයින් 42 දෙනෙක් දිනාගත්තා. සමස්ත ජයග්‍රහකයන් 112,849 දෙනෙක් අතර රුපියල් 98,23,980ක මුදලක් සුබ දවසක් අද 415 වන දිනුම් වාරයෙන් බෙදා දුන්නා අපි. NLB ජාතික ජයවර්ණයෙන් මෙතැන් සිට ඔබව දිනවන්න සෝදානම් වෙන්නේ වජිතාර සමගින් විදුර්ෂ.
1: කවුරුත් නොහිතන වෙලාවක වාසනාවෙන් ජීවිතය වෙනස් කරගන්න කවුද අකමැති? එහෙම නේද? ඉතින් කෝටි 23ක කෝටි 47ක දවන්ත සුපිරි ත්‍යාග මෙගා පොවතුලින් ඔබට ලබා දීමෙන් අනතුරුව මේ සදානම් වෙන්නේ කෝටි 31 මාගේ සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්න. ඔබේ හිතේ තිබෙන සිහිනය සුපිරි මෝටර රථයක් නම් මේ උදා වෙන්නේ ඔබේ සුබ මොහොත වෙන්න පුළුවන්. මෙගා පොව ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් අප සූදානම් මෙන්න මේ සුපිරි මෝටර රථය අදත් ඔබටම ලබා දෙන්න. ඉතින් සුපිරි ත්‍යාග තුනක වාසනා ඔබේ කරන්න. මේ අපි ආරම්භ කරන්නේ ඔබේ සිහින සබය කරන මෙගා පව ජයග්‍රහී 2647 වන දිනුම් වාරය. වාසනාව වෙනුවෙන් මුලින්ම අපි තෝරාගන්නේ අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F. දෙවන අංශයෙන් දැන් අපි තෝරා ගන්නවා අද වාසනාවන්ත සුපිරි අංකය. අද දවසේ සුපිරි අංකය අංක 11. මෙගා වාසනාවක් ඔබේ කරන ජය අංක 4යි දැන් අපි තෝරා ගන්න. ජයංකය අංක 79, දෙවන ජයංකය අංක 55, තෙවන ජයංකය අංක 90, අද දවසේ අවසන් ජයංකය අංක 51. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජයම දායකත්වය ලබා දෙන මෙගා පවලතරයෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක්, විශලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 66 දෙනෙක් මේ වෙනකොටත් ඔබ අතරින් බිහිකොට අවසන්. බොහොම ස්තුතියි. බලමු අද ඔබ වුණ වාසනාව ගැන. ඉංග්‍රීසි අක්ෂරය සමගින් ජයංක 3ක් කළපාගෙන රුපියල් 102 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් සිව් දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. මොහන් රාජ් ලුණුගල, AAC අල්විස් දිවුලපිටිය, චන්දන කුමාර කුරුණෑගල, දිල්රුක්ෂි හේරත් නාගොඩ යනුව අද සමස්ත වාසනාවන්තින් 127,720 දෙනෙක් අතරේ රුපියල් 81,11,800ක මුදලක් මෙගා පවතරින් මේ දැන් අපි බෙදා දුන්නා. නිසක වශයෙන්ම දිනන ලොකුම තෑගි ඔබට ලබා දෙන එතෙකම ඔබ විශ්වාසය අඛණ්ඩව දිනාගත් මෙගා පවතුලින් හෙට ඔබේම මෙගා පව මෙගා සුපිරි ත්‍යාගය රුපියල් 30,44,55,994ක්, පව සුපිරි ත්‍යාගයේ රුපියල් කෝටියක්, එවැගේමයි ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගය සුපිරි මෝටර රථයක්. රුපියල් 8,18,00,000 ඉක්මවාගිය සුපරිත්‍යාගයක් ඔබට ලබා දෙන්න මේ අපි ආරම්භ කරන්නේ ජාතියේ මහදන සම්පත ධන නිධානය ජයග්‍රහී 2329 වන දිනුම් වාරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරාගන්නේ. ඊ අක්ෂරයයි අද ඔබට වාසනාව රැගෙන එන්නේ. එහෙමනම් මේ සෝදානම අද දවසේ ජය අංක තෝරා ගන්න. පළමු ජය අංකය අංක 30, දෙවන ජය අංකය අංක 18, තෙවන ජය අංකය අංක 76, අද දවසේ අවසන් ජය අංකය අංක 75. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදුවලට රජම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන ධන නිධානයේ ලොතරැයියෙන් මේ අවුරුද්දේ අපි සුප්‍රීත්‍යාගලාභින් 30 දිනක් විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 38 දිනක් මේ වෙනකොටත් මෙහිකට අවසන්. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණ වාසනාව ගැන. අද විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියේ ධන නිධානයෙන් අපි බිහි කරනවා මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලවිකලේ මහියංගණය NLB අලෙවි.

0: බෙදාදුන්න. 2025 වසර සිට මේ දක්වා කෝටි 13ක කෝටි 12ක කෝටි 9ක කෝටි 8ක සුපිරිතයාගයන් ඔබට ලබා දුන්නු ජාතියේ මහ ධන සම්පත ධන නිධානයේ හෙට වෙවන දෙවන්ත සුපිරිතයාගය රුපියල් 8 කෝටි 18 ලක්ෂ 83,496යි 780ක්. මේ අවුරුද්දේ මේ වෙනකොටත් සුපිරි ත්‍යාගලාභින් 14 දිනක් බිහිකොට අවසන් ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පත අද අපි මේ ආරම්භ කරන්නේ ජයග්‍රහි 6299 වන දිනුම් වාරය. ඉතින් අද රුපියල් කෝටි 2 ඉක්මවාගිය සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්න අපි යනවා අද දිනුම් මැදීමට. මහජන සම්පත වාසනාවේ රටාවයි දැන් අපි තෝරා ගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය W, ජය අංක 3-9-8-9-1-5. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභින් 14 දෙනෙක්, 25 ලක්ෂ ප්‍රති ප්‍රථම ත්‍යාගලාභින් 271 දෙනෙක් ඔබ අතරින් බිහි කළා. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණු වාසනාව ගැන. මහජන සම්පතින් අද තවත් 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලවි කළේ මහනුවර NLB අලෙවි නියෝජිත රත්නසිරි පෙරේරා මහතා විසින්. එතෙක්ම ලක්ෂය බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 21 දෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලවි කළා AK ජයලත් හල්කඳවිල, LA ජයරත්න පදවි ශ්‍රීපුර, සම්පත් සේනාධීර මොනරාගල, RDS තිලකරත්න හෙට්ටිපොළ, WA චන්ද්‍රපාල මහා රේමන් ප්‍රිය ධර්මසේන කටුගස්තොට, උපුල්ද සිල්වා හලාබත, නීල් රේවත මහියංගනය, පි ප්‍රදීපන් මඩකලපුව, ධම්මික ක්‍රිෂාන්ත ආණ්ඩියම්බලම, ප්‍රදීප් කුමාර පෑලියගොඩ, වයි යෝගදීපන් මන්නාරම, TLP ශාන්ත කොටපොළ, ශිරෝමි දීපිකා රාගම, කේතිලකරත්න මීගමුව, ප්‍රමිලා උදේනි පිළියන්දල, පි ඇලඩින් පෙරේරා දිගන, සුනිල් රත්නවර්ධන දැරණියගල, KJ වික්‍රමසිංහ අනුරාධපුරය, TL නිශාන්ත මහනුවර, එතෙක්ම JRD අජිත් ජානක හම්බන්තොට. එයනුව අද සමස්ත වාසනාවන්තීන් 274,351 දෙනෙක් අතරේ රුපියල් 2,20,48,160 මුදලක් මහජන සම්පතින් මේ දැන් අපි බෙදා දොන්න. ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පත 6,300 වන හෙට දිනුම් වාරයෙන් ඔබේ වන දෙවන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 2,23,10,784ක්. අද වේදමට ඔබ මිලදී ගන්න අද සම්පතින් අදත් ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජයංක 4. ඒ අනුව 874 වන අද සම්පත මේ දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය W, ජය අංක 8-9-1-5. ඒ ඉංග්‍රීසි අක්ෂරයත් ජයංක 4ත් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 250,000ක් දිනා ගන්නා වාසනාවන්තයෙක් අද අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලවි කළේ පානදුර NLB අලෙවි නියෝජිත දිමුත් ප්‍රනාන්දු මහතා විසින්. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 49 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ අනුව අද සම්පත මේ දිනුම් වාරයෙන් අද රජපුරාම වාසනාවන්තීන් අතරේ රුපියල් 1,17,76,360 මුදලක් දැන් අපි බෙදා දොන්න. අද ඔබේ වාසනාවේ සුබ අඩ හෝරාව NLB ජාතික ජයවරණයෙන් රජපුරාම වාසනාවන්තීන් 980,459 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 8,67,64,760 මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් හෙටත් මේ ආකාරයෙන් වාසනාවන්තීන් බිහි කරන්න අපි සූදානම්. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: බලවරු 10යි විනාඩි 19යි

સૂત્ર દિશનાવ મહા કારુણિક બુદ્ધરાજાનન વહંસે વિસિન લોક સત્ત્વયા વેત અનુકંપાવેન દેશના કરન લદ આરક્ષક પરિત્રાણ દેશના અતરિન મહા સમય સૂત્ર દેશનાવ અતિ વિશેષ વોકે તારકા સમૂહયક પિરિવરા બેબલેન પૂર્ણ ચંદ્રયાસે એદા કપિલ વસ્તુ નગરાસન્ને મહા વનપિત એકાલોક કરમિની સમસ્ત મહા વિશ્વતલેમ બુદ્ધાજ્ઞા ચત્રયેટ હસુ કરમિન પવત્વન લદ મે દેશના વિશેષયેન્મ સજ્જાયના કરિન્ને સમ્યક દૃષ્ટિક દેવી દેવતાઉન વહંસેલાગી એલ્મ બેલ્મ હા ආශිර්වාදය අපේක්ෂා වෙමි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිට

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

හයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

ස්ථානමය පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසු දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමා

මනස පවත්වාගත යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල් වෙන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक सूत ट्रेडिशन दिश ज्ञानन वहंसी गंपुल मीथलाव कुहुमन रुवनपा मूल महाविहाराधिपति पूज्य पाद घनी कुमरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද ගුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණී

පාවෙ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත්වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ

සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුයකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි.
මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සබා දහමත් එකක්. මගේ සිත දැන් ඊටාම සැහැල්ලුයි. දැන් මා තුල පවත්නා වේගය සාමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඊටාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුල අල්ලා ගන්නට යයි කියලා මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහි නුවණ නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

පින්සුන්නතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයාණන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

0: FM 103.5 හතෙන් ලක්හඩ අහගෙන ඉන්නවලා උදේ 5 විනාඩි 2යි.
1: FM 93.5 FM 93.7 ලක්හඩ Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසකයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

සීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජහානා කොට වදාලේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ